මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

පුත්‍රයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
1: මේ රාත්‍රී කාලේ ඉවසීමක් නැමැති
2: මම කෙසේ ඉවසා සිටින්ද සුඳුර? දින ගණනකින් පසු ඔබව දකින්න අවස්ථාවක් ලැබුණ විට.
0: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
3: net fm සංසාර කතන්දර.
0: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
0: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
3: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
7: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවිනමින් කැපකොට නීකවිද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
3: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
7: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
3: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
7: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
3: මාධ්‍ය සත්කාරය net fm.
7: බැතිබර දායකත්වය
8: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
10: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
11: වසර 90ක විශ්වාසය.
12: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
13: අම්මලාගේ ආදරයට නියම පදමින්කල මාතර ෆ්‍රීලන්.
14: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
15: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඈලියගොඩ ශාඛා පාතකඩ පැල්මඩුල්ල.
0: සිත නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමෙන් ඔබේ දිවියට.
16: ආදරණීය දරුවෙනි, මේ මහ පොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි, සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සම්විධානන් වහන්සේගෙන් වෙන් කරන්න ඉඩ නොතිබා තිබේනම් එය එසේ වෙන්නේ ඔබ ඔබව උන්වහන්සේට දුන් තරමටයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න නොහැකි. පෞලුතුමන් එක් තැනක ලියනවා ශුද්ධ වූ සුභාරංචියේ, සමිධානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා, ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, අදහන්නේ නම්, විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ තුළ පවතින අපේ උන්වහන්සේ අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිතිකරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සමිධානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්න යයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
17: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
18: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලියා කල්පනා කරලා පාර අයිනෙන් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලෑ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට බය වෙලා පාර අයිනෙන් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා, අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, ඔව් මම පාර යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්න නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත්, ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා. මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න නැතුව, අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
17: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: ඉරණයි කිචිපිචියයි දාංගලේ කුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ

උදැසන හයයි විනාඩි හයයි වෙලාව දැන් අයිබෝන් සුබ උදැසනක් වේවා. අපි සූදානම් වෙන්න ආරම්භ කරන්න නෙතෙෆෙම් කලබල පෙන්චා. අද ජූලි මාසේ කවද 18 වෙනිදා. ඉතින් මේ අපි ඉන්නේ 7 වෙනි මාසේ අවුරුද්ද නේද? ඉතින් ඔන්න අදත් හරිම ලස්සන වාසනාවන්ත දවසක් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ආරම්භ වුණ මේ වාසනාවන්ත දවස ඉතාම ලස්සන සුන්දර දවසක් වේවා කියලා අපේ දුවල පුතාලට අපි ප්‍රාර්ථනා කරනවා. දැන් වාසනාවන්ත වෙන්නේ දුවේ පුතේ, ඔගොල්ලෝ කොහොම හිටියොත්ද? අන්න හරි, හොඳින් හිටියොත්, හොඳ දේවල් කරුතින් නේද? හොඳ දේවල් කරන්නේ නැතුව ඔහි කම්මැලි කමේ හිටියොතින් එහෙම වාසනාව එන්නේ නැහැ අපි ගාවට. අපි කියන්නේ වාසනාව දොර ඇරලා බලනවායි කියලා. එහෙම දොර ඇරලවත් බලන්නේ නැහැ. ඔගොල්ලෝ කම්මැලි කමේ නම් ඉන්නේ, ඈලි මෑලි කමේ නම් ඉන්නේ. එහෙම ඉන්නේ නෑ. එහින්දා උදේම නැගිටලා කඩිස්සරව අම්මලට තාත්තලට උදව් කළා. ඒ විතරක් නෙවෙයි, ආච්චිලට සීලට උදව් කළා නේද? අන්න තමන්ට පුළුවන් විදිහට උදව් කරලා කඩිස්සරව හිටියොත් තමයි හැමදේම හරි ලස්සන විදිහට ඔගලන්ගේ ජීවිතේ ඔගලන්ගේ අද දවසේ සිද්ධ වෙන්නේ. එහෙනම් එහෙම ලස්සන දේවල් විතරක් සිද්ධ වෙන සුන්දර දවසක් වේවා කියලා උදේම ප්‍රාර්ථනා කරන ගමන්ම අපි එහෙනම් පටන් ගමු කල්බල පැංචා. උදයට වෙනකම් අපි

0: Nette FM කලබල පැංචා.
1: එතකොට වෙලාව දැන් උදේ 6:12යි.

0: किरणाई किच बिचियाई दांगले पुरुबुटी
1: ओया ने अग्निन ने नेट फेम काला बला पेंचा
2: एफएम अनुपा एफएम अनु हतराय दशम आटा नेट एफएम
3: उदय हाय विनाडी दास से आए
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබ තදම රස බලන්න
8: ඔබව ඉදිරියෙන් තබන SLP මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි SLP මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: කතා
9: කරන්න 0777-3940
2: FM අනුපහ 94.8 Net FM Divaina Pura
0: Irukirenai Kichipichiyai Dangale Purubuhuti
1: Oyame Agninne Net FM Kalabala Pancha
3: වෙලාවත් මතක් කරන්න අංගුදේ 6:18යි. තව ටිකකින් මේ පැතට කවුද එන්නේ? හරියටම හරි. සුරේෂ් මාමේනවා ඔයගලන්ට රජකතාව කියලා දෙන්න.

0: උදැසන 6යි විනාඩි 22යි වෙලාව දැන් කලබල පෙන්ෂනෙම යහගෙන ඉන්නේ නේද? ඔන්න සුරේෂ් මාමා ඇවිල්ලා ඉන්නේ. ඇයි ඇවිල්ලා ඉන්නේ? ඔගලන්ට කිත්ති කුමාරගේ කතාව කියලා දෙන්න. දැන් මේවනකොට කිත්ති කුමාරගේ කතාවේ ඔගොල්ලෝ ගොඩාක් දේවල් දන්නවා. දැන් අපි කතාවේ අන්තිම හරියටත් ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ගොඩක් උනන්දුවෙන් කතාව අහගෙන ඉන්න. මොකද මේ ඉතිහාස කතා ගැන අපේ දුවල පුතාලා දැනගෙන ඉන්න එක ගොඩාක් වටිනවා. දැන් ඉස්කෝලේදී උනත් නේද? මේ පාඩම් තියෙනවානේ අපේ ඉතිහාසය ගැන. ඉතින් එතකොට ඉස්කෝලේ දිගෙන ගන්නවා වගේම ඒ කතාවන් මවාගෙන ඉගෙන ගන්න පුළුවන් සුරේෂ් මාමා කියලා දෙනකොට. එහෙනම් අපි ආමුකෝ සුරේෂ් මාමට අවස්ථාව දෙන්න. මේ අහන්නේ අපි කිත්ති කුමාරගේ කතාව.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති

0: ආයුබෝවන් සුබ උදෑසනක් වේවා, ලස්සන උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද, උණුසුම් සහගත තත්ත්ව ගොඩාක් තියෙනවා රට ඇතුළෙත්, තියෙනවා ලෝකෙත් තියෙනවා නේද? නරක දේවල් ගැන හිතන්න මෙපා. දැන් ලෝක කුසලානේ අවසාන මහා තරඟය තියෙනවා. ඔව්, අවුරුදු 4කට සැරයක් තමයි එහෙම පාපන්දු සැනකෙලියක් එන්නේ නේද? ඒක තමයි, ඒක තමයි. ඉතින් ඒක නිසා මේ අවුරුද්දේ උත්කර්ෂවත්ම කාලය ගත වෙලා යනවා. අවසාන මහා තරඟයේ 19 වෙනිදා රෑ පෙරලිකාර ස්පාඤ්ඤය නේද, ඒ වගේම ලෝක ශූර ආජන්ටිනාව අතර තමයි අවසාන තරඟයේ තියෙන්නේ. ඒවත් බලන්න ඕනේ, ඒවා උණුසුම් සහගත විදිහට බලන්න ඕනේ. එතකොට ඒකත් හොඳයි, මනස හරීම සුවපත් කරනවා. මොකද ඒවත් බලලා ක්‍රීඩාශීලීව ඉන්න ඕනේ. ළමයෙක් වුණාම දැනුම විතරක් නෙමෙයි, මං හැම වෙලේම කියන්නේ මොකද්ද, දැනුම ආකල්ප කුසලතා. මේ හැම දෙයක්ම දිනු කරගෙන පරිපූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඩෙංගු උදුර ගැන මං ගොඩාක් කල් ඉඳන් මගේ රත්තරන් දුවල පුතාලාට කියන්නේ, ඔයාලා පරිස්සම් වෙලා ඉන්නවා, ඔයා පරිස්සම් වෙලා ඉන්නවා කියලා. කියන්නේ ගේ දොර වටපිටාව දන්න කියන හැම තැනක්ම පිරිසිදුව තියෙනවා නේද? ඒක තමයි පුංචි පුංචි තැන් පවා හොඳින් පිරිසිදු කරන්න ඕනි. වතුර රැඳෙන්න දෙන්න හොඳ නෑ, අපි දුක් වෙන්නේ නෑ, අපි සතුටින් ඉන්න අය නේද? ඒක තමයි. දැන් කාලයක් ගෙවිලා ඉතාම සතුටුදායක විදිහට කිත්ති කුමාරයා මහා විජය රජතුමා විදියට දැන් ඔව් තමන්ගේ රට එක්සේසත් කරලා තියෙනවා නේද? මේ ශ්‍රී ලංකා දීපය එක්සේසත් කරා. හැබැයි එතකොට ශ්‍රී ලංකාව හැඳින්නුවේ තම්බපන්ණි දේශය කියලා. තම්බපන්ණි කියලා තමයි හැඳින්නුවේ. මම මේ කියන්නේ 1070 ඔව් 1070 තමයි. ඒ කියන්නේ හරියටම කිව්වොත් මීට අවුරුදු 956කට විතර කලින් තමයි විජයබාහු රජතුමා මේ රට එක්සේසත් කරේ. එතකොට තම්බපන්ණි කියලා හඳුන්වපු රට ඉතාම සශ්‍රීක කරන්න පටන් ගත්තා. හැබැයි මගේ රත්තරන් දුවේ පුතේ ඒකත් ලේසි වුණේ නැහැ. ඇයි දන්නවද? ඔයාලට මතක නම් කිත්ති කුමාරයාව ඉස්සරහට ගන්න හදනකොට රුහුණේ අර ප්‍රාදේශීය නායකයෝ කීප දෙනෙක්ම ඇවිල්ලා කරදර වුණා වගේ. ඔව්, සොලීන්ට විරුද්ධව, එහෙම නැත්නම් චෝලදේශයේ අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගහගෙන හිටපු කැරලි කණ්ඩායම් තිබුණා. ඒ නිසා මොකද කරේ මහා විජයබාහු රජතුමා? සොලීන් මේ රටෙන් පන්නා දැම්මා, නැති කරලා දැම්මට. ආව් කැරලි කණ්ඩායම් හිටියා විජයබාහු රජතුමාට එරෙහිව සටන් කරන්න. ඒවා මහ ලොකු දේවල් නෙමෙයි. හැබැයි නමුත් කැරලි කණ්ඩායම් දෙකක් ඉතාම තරුණ විදියට සටන් කරපුවාම ඒ කැරලි දෙකටත් මූණ දීලා ඒවත් විනාශ කරලා මැඩ පවත්තලා 1072 පස්සේ තවත් අවුරුදු කිහිපයක් ගිහපුවාම, ඒ කියන්නේ 1073-1074 වගේ මොකද කරන්නේ, රජතුමා කිරුළු පළඳිනවා. දැන් එතකොට එහෙම තමයි රාජාභිෂේකය ලැබුවේ. රාජාභිෂේකය ලැබුවා විතරයි රජතුමා තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන්න ගත්තා. මෙයන්
1: මෙතෙන් පටන් මේ මහා නගරය විජය රාජපුරේ ලෙස නම් තබනවා. මෙයයි තම්බපන්ණියේ අගනුවර.
2: අපගේ මහා බල සම්පන්න මහා විජයබාහු රජතුමන් තමා විජය රාජපුර පළමු රජතුමන්. ජයශ්‍රී.
0: දැන් ඔන්න මෙන්න මෙහෙම කාලය ගත වෙන්න ගත්ත මගේ රත්තරන් දුවේ පුතේ. රටේ ඉන්න හැම මිනිස්සෙක්ම මුළු රට පුරාම ඉන්න ඔව් එයාලා ඔක්කොම ගොඩාක් සතුටු වුණා, හරිම සැනසිලිදායක වුණා. ජීවිතේ ලස්සන කරගන්න ඕනි කරන වටපිටාව රජතුමා හැදුවා. වැව්, අමුණු, ඇලවේලි, මහා මාර්ග මේවා නිර්මාණය කරන්න ගත්තා, ප්‍රතිසංස්කරණය කරන්න ගත්තා. එතකොට ආගම ගැන, මේ හැම දේ ගැනම රජතුමා පුතුමාකාර සෙවිල්ලකින් බැලිල්ලකින් හිටියා. දැන් මෙහෙම කාලය ගත වෙනකොට ඔව් හොඳ දෙයක් තියෙනවා, ඒ ගැන රජතුමාට මතක් කරන්න ඕනි කියලා බුදල්නා කල්පනා කරා. ඒ කියන්නේ බුද්ධ රාජ මහැමතිවරයා කල්පනා කරලා මෙන්න මෙහෙම කිව්වා. අහන්න.
3: පස්වන් දහසකට බුදුවන්න මහරජතුමනි, අතිශය වැදගත් කාරණාවක් ඔබ වහන්සේගේ දෙසමනෙහි තබන්නට අවසර.
4: ඔබේ ලකලෑස්තියෙන්ම පණිවිඩය මාහට අවබෝධ වෙනවා බුද්ධ රාජ මහැමති.
3: ඔබ වහන්සේගේ දැනුම පිළිබඳව ඔබ වහන්සේ පුංචි සන්ධියේ සිටම මා වික්ෂිප්ත වූ අවස්ථා එමටයි.
0: අන්න කියන්නත් කලින් රජතුමාට ඉව වැටුණා නේද මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා. මගේ රත්තරන් දුවල පුතාලත් කල්පනා කරන්න ඉවක් ගන්න බලන්න මේ මොනව ගැනද කියන්න යනව ඇත්තේ කියලා. මං හෙට ඇවිල්ලා ඒ ගැන කියනවා. එහෙනම් මගේ රත්තරන් දුවල පුතාලා හිතලා තියන්න ඕනේ පරිස්සමෙන් ඉන්න ඕනේ ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. හැමෝටම ආදරෙයි මං ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාර

0: Daily Venture. FM Anupaha. FM Anuhatrai Tashuma Ata. Net FM. Nambalawa das sinahaya binara tisekai.
1: Black curry ka rasa balanna den oyat kemathi athi neda? Menna mathara freeland black curry rasa soya meat. Black curry rasata mas nuka mas kanna.
2: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
3: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
4: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 4397
5: හොඳ මමිලට ක්වොලිටි එක 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598

දවලාව උදැස්සන 6:40 අපි 6:45 net news අහනවා. net news අහුවට පස්සේ තමයි ආපහු එන්නේ කලබල පැංචා වැඩසටහනින්.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 3672.

0: ආයුබෝවන්. අද 2026 ජූලි 18 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම ගයශ්‍රී ගමගේ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල දෙමළ මුස්ලිම් පක්ෂ එක වේදිකාවකට ගෙනාවේ ආණ්ඩුවද. ආණ්ඩුවම උත්තර දෙයි. වීගමුව ගැටුමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ට ජනපතිගෙන් කැඳවීමක්. නව ඩෙංගු වෛරස ප්‍රභේදයක් සොයාගත්තාද? පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රතිචාර. LPL පළමු ගැටුමේ ජය ගෝල් ගැලන්ස් කණ්ඩායමට. දකුණු මෙක්සිකෝවේ ප්‍රබල භූකම්පනයක්. මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන තවදුරටත් විවිධ අදහස් පළවනවා. ඒ වගේම බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු ගැනත් ඒ අතරේ කතා වෙනවා. ඒ ගැන දැන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේද අවධානය යොමු වෙලා. ඒ අනුව පවතින ගැටලු විසඳගන්න කඩිනමින් ගතයුතු පියවර ගැන බන්ධනාගාර නිලධාරීන් කැඳවලා ජනාධිපතිවරයා කතා කරලා තියෙනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. නව දේශපාලන සඳහන හෝ වේදිකා නිර්මාණය වීම ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා දෙමළ සහ මුස්ලිම් පක්ෂ එකතු වී නිර්මාණය කළ දේශපාලන වේදිකාව ආණ්ඩුවට අභියෝගයක්ද යන්න මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලබා දෙමින්.
2: මුස්ලිම් දෙමළ දේශපාලඥයෝ එක පිළකට ගොනු වෙනවා. මෙතනදී විශේෂයෙන්ම දැන් සමාජයේ කතිකාවතක් තියෙනවා. මේ ආණ්ඩුවේ ගේමක්. ආණ්ඩුවේ දෙමළ මුස්ලිම් ඡන්ද එක පැත්තකට අරගෙන මේ සජිත් ප්‍රේමදාස උදකලා කිරීමේ වැඩපිළිවෙලක් කියන.
3: දිනනක ස්ථිරයි. දිනනක තියෙන්නේ ජනතාව ඡන්ද දෙන්නේ අපි අරගෙන වැඩපිළිවෙලත් එක්ක ජනතා කටහඬත් එක්ක තමයි ඡන්ද ප්‍රකාශ කරන්නේ. නමුත් අපි ජනතාව දිනාගන්නේ ওই විදිහට දේශපාලන මූට්ටු දාලා ඉවල ඒවා කඩලා නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි උතුරේ ජනතාව උතුරේට භාෂාව කතා කරන වැඩි බහුතරයක් ඉන්න උතුරේ ජනතාව අපි දිනාගන්න වැඩපිළිවෙල කොහොමද යන්නේ? අවදාවත් අරන් ගියේ නැති විදිහට උතුරට අරන් යන භෞතික සංවර්ධන. උතුර දන්නවා කොච්චර සංවර්ධන ව්‍යාප්ති ප්‍රමාණයක් උතුරට අරන් ඇවිල්ලා දෙනවද? කොච්චර මුදල් ප්‍රමාණයක් උතුර වෙනුවෙන් වෙන් කරලා තියෙනවද? මොකද පෞගේ දශක ගණනක් පුරලම උතුරට සංවර්ධන අරන් ගියේ නැහැ. හුදකලා වෙලා තියෙන ජාතික සංවර්ධනයේ උතුර හුදකලා කරලා තියෙනවා. නමුත් අපි උතුරට සංවර්ධන අරන් ගන්නේ. ඒ සංවර්ධන අරන් යෑම හරහා තමයි උතුරේ ජනතාව අපේ රජයේ කෙරේ ප්‍රසාදය ඇති වෙන්නේ. කඳුරට ජනතාවත් එහෙම තමයි. තේ දළු කර්මාන්තය සම්බන්ධ මූලික ජීවන පාය විදිහට කරගෙන ඉන්න ජනතාව කොහොමද ජනාධිපතිතුමා ගියාට විදිහට පිළිගත්තේ විදිහට අපි එතෙන් අරන් යන්නේ පතුකම් කරුවට තමන් උපයන තමන්ගේ වගුරුන ශ්‍රමයට සාධාරණ වැටුපක් දීම වෙනුවෙන් රජය කටයුතු කරලා මේ හරහා තමයි අපි වතුකර ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන තියෙන්නේ. ඒ කාරණා හරහා තමයි අපි ප්‍රසාදය දිනාගන්නේ. නමුත් එහෙම නැතුව වෙට්ටු දාලා දිනාගන්න දෙයක් නැහැ විපක්ෂයත් එක්ක. ඇත්තට මේ බක්කුළු දේශපාලන පක්ෂ
0: පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී නියෝජ්‍ය මාධ්‍යවරයාගෙන් විමසීමක් කළා.
4: පක්ෂය අහනවා එවන මේ පළාත් සභා මැතිවරණය තියන්නයි මේ කල්මරන්නේ කියලා. මේ පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන් රජය සහ ජනාධිපතිතුමා ජනප්‍රියත්වයේ මේ ඉහළ ගිහින් තියෙන අවස්ථාවක් කියලා විපක්ෂය චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් අදහස මොකද?
3: ඡන්දක තීරණය වෙන්නේ රජයට තියෙන ජනතා ප්‍රසාදය දින කාලවකවානුව නෙවෙයි. අපි එහෙම හිතන්නේ නියමිත කාලයකට නියමිත ඡන්ද පැවැත්වීම. එතකොට අපි හැමෝම දන්නවා පළාත් පාලන ඡන්ද තියන්න යම් කිසි නීති අනුකූල සහ අපේ සීමා නිර්ණය කිරීමේ හැකියාව කටයුතු නිලයේ. ඉතින් පළාත් පාලන අමාත්‍යංශ විදියට ඒ කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු අවසන් වෙච්ච
0: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණු අතර එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළා. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවයි මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වුණේ. තම ගැටලු ජනාධිපතිවරයෙක් වෙත ඍජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ පළමු වරට බව මෙහිදී අදහස් දක්වමින් බන්ධනාගාර නිලධාරීන් ජනාධිපතිවරයා වෙත සිය ස්තුතියද පළ කළා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බවත් එවෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 වර්ෂයේ අයවැය ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමින්. 2026 වසරේ අයවැයෙන් මෙම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 303ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එයින් සාමාන්‍ය අධ්‍යාපනයට බිලියන 160ක්ද උසස් අධ්‍යාපනයට බිලියන 122ක් සහ වෘත්තීය අධ්‍යාපනයට බිලියන 20ක් වශයෙන් වෙන් කර තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ පමණින් ඒවා වියදම් නොකර ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතාවයන් හඳුනාගෙන ප්‍රතිපාදන යෙදවීමේ අවශ්‍යතාව පවතින බවයි. වෘත්තීය අධ්‍යාපනය සඳහා මෙතෙක් වෙන් කෙරුණු වැඩිම ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 8ක් මේ වසරේ වෙන් කර ඇති අතර රජයේ යටතේ ක්‍රියාත්මක වෘත්තීය පුහුණු ආයතන 310ක් සඳහා පසුගිය කාර්තු දෙක තුළ සිසුන් 57,959ක් බඳවාගෙන ඇති බවත් සාකච්ඡාවේදී අනාවරණය වුණා. යන වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාගර විශ්වවිද්‍යාලය සඳහා ස්ථිර භූමියක් ලබා දීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබෙනවා. විදේශ ආධාර මත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා හුදෙක් ණය බර කර නොගෙන මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුකූලව සහ අවශ්‍යතා මත පමණක් ලබා ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. 2027 වසරේ සිට 2031 දක්වා කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් රුපියල් බිලියන 382ක විශාල ආයෝජනයක් සිදු කිරීමට නියමිතයි. මීට අමතරව දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් වූ පාසල් 20ක් සහ විද්‍යාපීඨ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 1.9ක ප්‍රතිපාදන වෙන් කර වැඩ ආරම්භ කර ඇති බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා. ඩෙංගු වෛරසයේ යම් වෙනස් වීමක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙතෙක් ඩෙංගු වෛරසයේ වෙනස් වීමක් හඳුනාගෙන නොමැති බවයි. නව වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවට පළවන ඇතැම් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.
5: පැවති ඩෙංගු වෛරසය නොව යම්කිසි ආකාරයෙන් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඩෙංගු වෛරස 1, 2 හා දැන් 3ක් තියෙනවා කියලා. මොකද්ද මේ වෛරස් වෙනස් වීම කියන යන්නේ සරල භාෂාවෙන් මොකද්ද වෛරස් වෙනස් වීම?
6: සැකයක් ඇද්දි නමුත් අපි අපේ පරීක්ෂණාගාර තොරතුරු අනුව එහෙම අලුත් වෛරසයක් ප්‍රභේදයක් තියෙනවා කියලා අපිට විද්‍යාත්මකව කියන්න අමාරුතටම වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 5කට විතර සැරයක් අපි ඉතිහාසය බැලුවාම 2000 අවුරුදු ඉඳලා අවුරුදු 5කට විතර සැරයක් වැඩි වෙනවා අනිත් අවුරුදු වලට සාපේක්ෂව. දැන් උදාහරණයක් ගත්තම 2017 දී වැඩි වුණා, ගොඩක් විශාල විදිහට වැඩි වුණා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වුණා 21-22 අවුරුදු වල වේවි කියලා. නමුත් ඒ කාලේ වෙනකොට අර තිබුණනේ කොවිඩ් තත්ත්වය නිසා මිනිසුන්ගේ සංචාරණ එහෙම සීමා වෙලා තිබුණා. ඒක නිසා ලොකු දෙයක් ආවේ නැහැ ඒ කාලේ. වෛරස් වල යම් වෙනස් වීමක් තියෙනවා කියලා මම අපි නිරතුරුවම ඒ සාම්පල් අරගෙන වෛරස් සාම්පල් අරගෙන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ කරනවා. ඒ වගේම අපිට ජාන සම්බන්ධ පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර වලටත් යවනවා. නමුත් අලුත් වෛරසයක් ගැන සම්බන්ධයක් අපිට ඇවිල්ලා නැහැ. ওই 2-3 කියන වෛරස් වලින් තමයි ඇති වෙන්නේ. වෛරස් වර්ග 4යි තියෙන්නේ ඩෙංගු වල. ඒ 2-3 තමයි මෙසේ.
1: ලෝ
7: ලෝකයේ ක්‍රිකට් තරු ලංකාවේදී එකට ගැටෙන
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026
0: මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම ඊ රාත්‍රියේ සමත් වුණා. ඒ ජෙෆ්නා කින්ස් කණ්ඩායම සමග පැවති එම තරගය ලකුණු 36කින් ජය ගනිමින් තරගයේ පැවතුනේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. කාසිය වාසී දිනු ජෙෆ්නා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව PTTPUC ගෝල් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩලු 6ක් පමණක් දෙවි ලකුණු 213ක් ලබා ගත්තා. එහිදී චරිත් අසලංක පන්දු 38කදී ලකුණු 65ක් රැස් කළා. ඔහුගේ ඉනිමිට 6 පාර 3ක් සහ 4 පාර 7ක් ඇතුළත්. සැමුවෙල් හාප ලකුණු 40ක් සහ සහන් ආරච්චිගේ ලකුණු 35ක් රැස් කළා. නායක දසුන් ශානක නොදෙවි ලකුණු 31ක් රැස් කළේ පන්දු 9කදී. ඔහුගේ ඉනිමිට 6 පාර 3ක් සහ 4 පාර 2ක්ද ඇතුළත් වුණා. පන්දු යැවීමේදී පියුස් චෞලා සහ ලිසාට් විලියම්ස් කඩලු දෙක බැගින්ද බිතහෙළුවා. ජයග්‍රාහි ලකුණු 214ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජෙෆ්නා කින්ග්ස් කණ්ඩායමට පන්දු අර 19යි පන්දු 4ක් අවසානයේ සීලු දෙනා දෙවි රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 177ක් පමණයි. දුනිත් වෙල්ලාලගේ පන්දු 24කදී ලකුණු 40ක් රැස් කළා. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 34ක් සහ චමිදු වික්‍රමසිංහ ලකුණු 24ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඒෂාන් මාලිංග කඩලු 4ක් බිඳහෙළුවා. ගෝල් ගැලන්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 65ක් රැස් කළ චරිත් අසලංක තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆිල් සෝබර්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 89 හැවිරිදිවියේ පසු වුණා. සෝබර්ස් 1954 සහ 1974 කාලය අතරතුර ටෙස්ට් තරඟ 93කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 8032ක් රැස් කරමින් කඩලු 235ක් දවාගෙන තිබෙනවා. 1958 වර්ෂයේ පාකිස්තානයට එරෙහිව ඔහු නොදැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 365ක්. එම ඉනිම වසර 36ක් පුරා ලොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසද පැවතුණා. මෙක්සිකෝවේ දකුණු ප්‍රාන්තයේ වන චියාපාස් වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. එහි බලපෑම ග්වාතමාලාව සහ එල් සල්වදෝරේ දක්වා දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූකම්පනයෙන් අනතුරුව එහි ක්‍රේන්දස්ථානයේ සිට කිලෝමීටර 300ක් පමණ දුරකට සුනාමි රළ ඇතිවිය හැකි බවට අමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා. මෙක්සිකෝවේ නාවික ලේකම් අද්මිරාල් රේමුන්ඩෝ මොරාලස් මාධ්‍ය හමුවකදී පැවසුවේ එම භූකම්පනයෙන් බරපතල බලපෑමක් නොමැති නමුත් වෙරළ තීරයෙන් ඈත්ව සිටින ලෙසට ජනතාවට උපදෙස් ලැබී ඇති බවයි. නෙට් නිවුස් ශ්‍රීමාව නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතකොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: FM 95 94.8 Net FM දිවයින පුරා
10: දවලාව උදස්සන 7යි.

0: උදේ 7යි විනාඩි 5යි වෙලාව දැන් ඔන්න කලබල පැංචයි පැංචි අරගෙන net news අහුවට පස්සේ මම ඇවිල්ලා ඉන්නේ අයිබෝන් පැංචෝ
1: අයිබෝන් සුබෝදසනක් සකින්නන්දේ
0: සුබෝදසනක් ඔයාට පැංචිටත් අයිබෝන්
1: අයිබෝන්
0: දැන් එතකොට අද ජූලි 18 වෙනිදා සෙනසුරාදා කියලා මං උදේම කිව්වා දැන් මේ හැමෝම මොකක් පස්සේද දන්නවද යන්නේ මොකක් පස්සේද යන්නේ
1: බෝලේ පස්සේ
0: මොන බෝලේ පස්සේද
1: ෆුට්බෝල්
0: එක පස්සේ දැන් ඉතින් හෙට රෑට කියලා කොට ලංකාව වෙලාවෙන් නම් 20 වෙනිදා පාන්දර තියෙනවා FIFA ලෝක කුසලානේ ඔන්න අවසන් තරගය කවුද දන්නවද පැංචි ඉන්නේ
1: නෑ
0: පැංචි දන්නවද කවුද ඉන්නේ කියලා අන්තිමට ආජෙන්ටිනාවයි ස්පාඤ්ඤයයි නේද දැන් පැංචි සපෝට් කරන්නේ කාටද
1: මෙසීට්ද
0: මං ඇහුවේ ආජෙන්ටිනාවටද ස්පාඤ්ඤයටද කියලා. එතකොට කියන්නේ මෙසීට් කියලා කියන්නේ තින් ආජෙන්ටිනාවට තමයි නේද? ඇයි මෙසීට් කැමති?
1: මං
0: ආසයි. ඔය ආසයිද? ඔයත් වෙ චුට්ටක් මෙසි වගේ. සමී පැත්තට හැරුණාම පොඩක් මෙසි වගේ. පැංචි මෙසි කියලා කියන්නේද මේ දවස් ටිකට මම?
1: හාද
0: හරි. එතකොට පැංචි කාටද සපෝට් කරන්නේ? ආජෙන්ටිනාවටද ස්පාඤ්ඤයටද? ආජෙන්ටිනාවට පැංච සපෝට් කරන්නේ කාටද? එයාත් සපෝට් කරන්නේ ආජෙන්ටිනාවට. හරි. දැන් එතකොට අපි එහෙනම් බලමු නේද සෞදා වෙනකොට කවුද දිනන්නේ කියලා. ආජෙන්ටිනාවද ස්පාඤ්ඤයද? අපේ පැංචගේ මෙස්සීද දිනන්නේ? දැන් මෙහෙමයිනේ පැංචෝ. දැන් කලින් අවුරුදු 4කට කලිනුත් මෙස්සී තමයි ඉතින් දින්නේ. එහෙනම් අපි මේ සැරේ ස්පාඤ්ඤයට දිනන්නේ කියලා කියමුද?
1: හා.
0: හරිද? හා හා බෑන් කොච්චර හොඳයිද කියලා. හරි ෆුට්බෝල් කතාව ඔහොම තියමුකෝ. දැන් මොකද උනේ ගිය සතියේ? පැංචි මොනවද කරේ ගිය සතියේ?
1: සචින් නැන්දේ මං මල්ලිත් එක්ක සෙල්ලම් කරා.
0: හා තව
1: අල්ලම් සෙල්ලම් කරා. හැංගි මුත්තම් කරා.
0: කවුද ඔයාද හැංගුනේ? මල්ලිද හැංගුනේ? කුම කොහොමද උනේ?
1: මල්ලි හැංගුනේ.
0: ඔයා හෙව්වා මල්ලි කොහෙද හැංගුනේ ගිහිල්ලා?
1: කොහෙ හරි හැංගුණා
0: කියන්නේ ඔයා හොයාගත්තේ නැද්ද?
1: හොයාගත්තා.
0: ඉතින් කොහෙද හැංගුණේ?
1: දන්නේ.
0: ඒක කියන්න දන්නේ. ඔයා හොරෙන් බැලුවද මල්ලි හැංගින තැන? බැලුවා නේද?
1: නෑ.
0: නැද්ද? හා එහෙනම් කවන්නේ. හරි ඊට පස්සේ තව මොනවද කරේ? එතන නංගි
1: තව කරා මල්ලි ටෙක්සල්ලා.
0: හා
1: චුට්ටක් යාට කේන්ති ගියාම මට ගහනවත් එක්ක.
0: නේ මන් දන්නේ නෑ මේ පොඩි ළමයිට කේන්ති ගියාම නේද? ඒක තමයි. දැන් ඒතර නංගිත් එක්ක සෙල්ලම් කරේ නැද්ද?
1: නංගිත් එක්ක.
0: නංගිට ඔය බයයි නේද?
1: නෑ.
0: ඇත්ත කිය. බයයි නේද නංගිට?
1: නෑ.
0: චුට්ට බයයි නේද?
1: චුට්ට
0: බයයි නේ. චුට්ට බය නැද්ද? ආ හරි. පැංචි මොකද කරේ? පැංචි මොනවද කරේ?
1: ගිය සතිය අම්මල ගියා මේ ගමනට. ඊට පස්සේ මං ඉස්කෝලෙ ගියේ නෑ. ඊට පස්සේ මේ මට පන්ති හෝම්වර්ක් කරා තිබ්බා කරන්න. ඒක සාලෙට වෙලා මේ කරා.
0: ඒක තමයි කරේ නේද? හරි. දැන් පැංචගව සින්දුවක් තියනවා කිව්වා නේද කියන්නේ? මං දන්නවා මොනා ගැනද සින්දුව කියන්නේ. මං කියන්නද? මැජික් බලෙක් මං කියන්නද? මං ඔයාගේ මූණ දිහා බලලා කියන්නද? මල්ලි ගැන නේද? ඒකනේ දැක්කත්. හරි කියන්නේ කොබාන මල්ලි ගැන සින්දුව.
1: කොටු ඇටිච්ච පුංචි සරම ඇඳන්නටන මල්ලියා. ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා. මගේ මල්ලියා සුලතලා චණ්ඩියා. මගේ මල්ලියා සුරතලා චණ්ඩියා.

0: மதுவை சீனி போல கண்ணுசார் இல்ல அண்டாய் வசாயி ஹரிதங்காய் மல்லியா ஹரி ஹுந்தாய் வசாயி ஹரிதங்காய் மல்லியா ஹரி ஹுந்தாய்
1: வசாயி தங்காய் ஹபை ஹுந்தாய் ඒක තමයි ඔයා හොඳ අයියා කෙනෙක් නේද මල්ලියාට එහෙම ආදරේ වෙන්නේ හොඳ අයියලක් කියලානේ නේද දැන් පැංචා වගේම අපේ කලබල පැංචා අහන් ඉන්න අනිත් අයත් එහෙම තමයි මල්ලිලට නංගිලට අයියලට අක්කලට නේද ගෙදර ඉන්න හැමෝටම ආදරේ වෙනවනේ දැන් අපි පැංචි ආදරේ අයියට නේද ඒකනේ කියන්නේ පැංචිට තියෙනද අයියගෙන සින්දුවක් කියන්නේ නැද්ද නෑ හරි දැන් එහෙනම් අපිට මුලින්ම තියෙන්නේ මොකද්ද කරන්න මොකද අපිට මුලින්ම තියෙන්නේ
0: දිෂුම් දිෂුම්
1: දිෂුම් දිෂුම් කතාව අහන්න යන්න තියෙනවා
0: මං පොලෙන් ගත්ත ලස්සන මාරුවේ සාරිය තියෙන එයාගේ සාරිය පාට
1: සපුඩින පොඩි මාළුවට මොකද තියෙන්නේ
0: එයාට තියෙනවා සාරියා
1: සාරියා
0: මාළුවට
1: මාළුවා සාරියක් ඇඳලා හරි හරි
0: ඊට පස්සේ නෑනේ පියාඹන්න
1: ඉතින් ඔයා නිකුයිද සාරියක් ඇඳගෙන කියන්නේ
0: නෑ එදම සාරි මාළුවේ
1: සාරි ඉතින් හරි සාරි මාළුව සාරියක් ඇඳගෙන නේද පැංචෝ
0: නෑ
1: ඔව් හරි
0: සාරි මාළුවගේ පිමේ අර පියාඹන තත්තු එහෙම ලස්සනම ලස්සනයි අපේ පොලෙන් මං ගත්තේ එයාගේ පාට නිල්ලුයි රතුයි
1: නිලු රතුයි සාරියක් තමයි ඇඳගෙන
0: ඒකේ සින්දුවක් කියන්නත් තියෙනවා
1: මොකද සින්දුව
0: තියේ ඉන්න මාළුවා පුංචි අපේ යාළුවා උඩ පැන ඇති නැටිල්ල
1: ඇති නැටිල්ල දැන් බලන්නකෝ පැංචෝ දැන් පැංචි සාරි මාළුවව ගෙදර ගියට අරන් ගියට පස්සේ සාරිත් අරන් යන්න වෙනවා නේ පැංච මේ මාළුවට සාරි අඳින්න නේද
0: සාරි නෙමෙයි එයා අඳන්නේ
1: ඉතින් දැන් ඔයා නිකුවේ සාරි මාළුවා කියලා. තින් සාරි තමයි සාරි මාළුවා අඳින්නේ. නේද? නේද පැංචෝ?
0: ආ වසයි ටික.
1: වසාන්නේ අපි නම් බය නෑ වසායට. නේද?
0: ඒකේ මාළුවා මේ මාළුවාගේ දෙන්නේ දැම්ම ඒ මාළුවා කොටල මරනවා.
1: අයියෝ. එහෙනම් අපි සාරි මාළුවා වයින් කළා දාමු. මේක හරියන්නේ නෑනේ.
0: එයා හරි වසයි මේ අර මේ පාට වෙන මාළුවෝ දැම්මත් කොටලා මරනවලු.
1: එතකොට මොකක් දන්නවද කරන්න ඕන? වසය ඉන්නවා නම් කියන දේ අහන්න නැති අය ඉන්නවා නම් මොකද කරන්න ඕනි කියන්නකෝ.
0: අපි ආව ගත්තේ. හැබැයි එයා මේ
1: මොකද එයා? හරි කොහොම හරි දැන් පැංචි කිව්වනේ එයා වසයි කියලා නේද? කියන දේ අහන්න නැත්තම් වසයි නම් මොකද කරන්න ඕනි? දැන් අනිත් මාළුවොත් එක්ක යාට ඉන්න බැන්න මොකද කරන්න ඕන? එයාව තනි ටැංකියකට දාන්න ඕන. එතකොට ඉතින් යා තනියෙන් පාළුවේ ඉන්නේ.
0: නෑ තනියෙන් තමයි ඉන්නේ.
1: ඉතින් එතකොට යාට පාළුවයි. කරන්න දෙයක් නෑ නේද පැංචෝ?
0: පොලෙන් ගන්නකොට
1: හාෆ් ෂීට් කොලයකට දාලා
0: මේ ඉටි කොලයකට දාලා මේ වතුර ටිකක් දාලා තනියෙන් හිටිය දැනුත් තනියෙන් ඉන්නේ.
1: ඒක තමයි.
0: නෑ ඉතින් එක්කෙනෙක්ව දාන්න.
1: ඔව් යාව හැමදාම තනියෙන් තමයි ඉතින් ඇර ඉන්න වෙන්නේ. ඔහොම හිටියොත් ඉතින් තනියෙන් තමයි ඉන්නේ.
0: අපි කෑම දානවා.
1: ඔව් ඉතින් කෑම දදා තනියෙන්. දැන් හිතන්නකෝ කට්ටියත් එක්ක ඉන්නවට වඩා තනියෙන් ඉන්නකොට කොච්චර දුකයිද නේද පැංචෝ? ඒක තමයි. හරි. දැන් එහෙනම් ඩිෂුම් කතාව අහන්න යන්න කලින් තව එක වැඩක් තියෙනවා කරන්න. මොකද්ද වැඩි?
0: තේරවිල්ල.
1: අද බලමු කවුද තේරවිල්ලට උත්තරේ හොයාගන්නේ කියලා. හරිද? දැන් ඔගොල්ලෝ නානවා නේද?
0: ඔව්.
1: කොහොමද නාන්නේ?
0: අපි වොෂ් එකෙන්
1: නානවද? පැංචි කොහොමද නාන්නේ? නැත්තම් නාන්නේ නැද්ද? නාන්න නැතුව ඉන්නවද? මං යහනේ නාන්නතු ඉන්නේ නැන්නේ නේද? නානවනේ. නානවනේ. නාන්න හොරයිද?
0: නෑ.
1: ආසයිද? ඇත්තද කියන්නේ? හරි. දැන් නාන කුලේ අයියෝ වතුර සීතලයි මට නාන්න බෑ කියලා අඬනවද?
0: නෑ.
1: පොඩි කාලේ අඬුවද?
0: පොඩි කාලේ නංගේ නංගඬුවා.
1: ඔයා දැන්
0: නෑ. එහෙමෙට දිව්වා.
1: එහෙමෙට දිව්වද නාන්න බෑ කියලා? හරි නිකන් අර බලු පැටව පූස් පැටව වගේ. සමහර බලු පැටව ඉන්නා නේද? නාන්න හරිම හොරයි. ඇදගෙන තමයි යන්න ඕන. නේද? හැබැයි ගෙදර බල්ලු පැටවු ඉන්නව නම් මොකද කරන්න ඕන? නාවලා පිරිසුදුර තියාගන්න ඕන නේද? නැත්නම් චූටි චූටි සත්තු බෝ වෙනවනේ ඒගොල්ලන්ගේ ඇඟේ. හරි. දැන් නාන්න. දැන් අපි ගෙදර නානවා නේද? බාත්รูම් එකේ නානවා, ටැප් එකේ ඇල්ල වතුර පුරවල නානවා, ෂවර් එකේ නානවා. එතකොට ගොඩක් ගංගාවල් ළඟ ඉන්න අපේ දූල පුතාලට ගිහිල්ලා පරිස්සමට ගංගාවල් වල ඔය නාන්නම වෙන් කරලා තියෙන ස්ථාන වලින් නා ගන්න පුළුවන්. ලිඳේ වතුර අදලා නාන්න පුළුවන් නේද? හා එතකොට විල තියෙනවා නාන්න. දැන් අද මගේ තේරවිල මොකද්ද දන්නවද?
0: මොකද්ද?
1: නාන්න බැරි විල මොකද්ද?
0: නාන්න බැරි
1: විල. නාන්න බෑ. මේ විලේ නාන්න බෑ. හරිද? නාන්න බැරි විල මොකද්ද කියලායි මං අහන්නේ. කල්පනා කරනවාද? එහෙනම් මොකද්ද කියන්නේ? හා හරි අපි ඩිෂුම් ඩිෂුම් මහන්න යමු. ඩිෂුම් ඩිෂුම් වලට පස්සේ මොකද්ද තියෙන්නේ?
0: සෙල්ලම් ගෙදර.
1: නෑ නෑ ඊට කලින් මොකද්ද තියෙන්නේ? පහ වසරෙන් ඉහළ යාළුවන් එන්න පුළුවන් මොකටද?
0: පුළුවන් නම් කියන්න
1: තනග වටේට එන්න. පහ වසරෙන් ඉහළ දුවල පුතල කතා කරන්න ඕන දුරකථන අංකයේ පැංචි මතක් කරන්න බලන්න.
0: 0112553 63.
1: හරි එහෙනම් අපි යනවා ඩිෂුම් ඩිෂුම් මහන්න.
2: හැමෝටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අදත් අපේ ලස්සනම ලස්සන කතාවේ අලුත් කොටසකුත් අරගෙන ඔයාලගේ ගෙදරට අපි ආවේ හරිම වෙලාවට. එහෙමනම් ඉතින් ඉඩ තියෙන තැනකින් ඉඳගෙන අපේ කතාවේ අලුත් විස්තර අහන්න ලෑස්ති වෙන්නකෝ.
3: මං ඔයාට කියන්නම්, අද අපි මේ වැඩේ හරියට කරොත් ආයෙත් එයාලා මගේ නිල් මායාව උදුරගන්න හිතන්නේවත් නැහැ.
4: ඈ මට නම් තේරෙන්නේ නැහැ ඔයා මොනවා කියනවාද කියලා. අයියෝ හරි හරි කමන්නේ කියනකො බලන්න.
3: ඇයි පුරුපුරු ඔයා ඒකට කැමති නැද්ද?
4: නිකි අනේ නිකි මට නම් හිතෙන්නේ මේක හරිම අනතුරුදායකයි. ඔයාට තේරෙන්නේ නැද්ද ඒගොල්ලෝ ඔයාගෙන් බලය ගත්තොත් එහෙම?
3: බය වෙන්න එපා, තාම ශක්තිය තියෙන්නේ මංගාව. හොඳ දේවල් කරන්න ඒ ශක්තිය මට උදව් කරනවා. අපිට පුළුවන් මේ ශක්තිය අපි ගාව තිබ්බොත් තව ගොඩක් අයට උදව් කරන්න. දැම්මම මේක ඉවර කරේ නැත්තම් මේගොල්ලෝ මේ වැඩේ ඉවර කරන්නේ නැහැ. අපි දෙන්නට හැමදාම ඉන්න වෙන්නේ බයේ.
4: හරි හරි හරි ඔයා කියන දේ තැත්ත. හරි හරි එහෙමනම් ඉතින් අපි එහෙම කරමුකෝ නිකි. හැබැයි ඉතින් මේ අපි දෙන්න හොඳ සැලැස්මක් ඇතුව තමයි එතනට යන්න ඕනේ නිකි. මේ ලහකටත් මාවට දිශුම හොයන ඇති. මේ මං ඉක්මනට යන්න ඕන නිකි. මම යනවා.
3: ඔයා ඉක්මනට යන්න. ගිහින් මොකද්ද වෙන්නේ කියලා හොඳට බලාගන්න. ඔය යාගේ පටන් ගත්තම මං එතනට එනවා. හැබැයි මං ඉන්නේ මගේ ශක්තියත් එක්ක.
4: නිකි නිකි හොඳට මතක තියාගන්න. ඔය කියන කට්ටඩි මම බොහොම භයානක කෙනෙක්. හරි. එයා මේ පැත්තෙම ප්‍රසිද්ධ කෙනෙක්. දැන් ඒකටම කපටි නපුරු ජෝනුත් එකතු වෙලා.
3: ඔයා ඉක්මනට යන්න පුරුපුරු. අපි මේකෙන් බේරිලා ඉක්මනට ගෙදර යමු.
4: හා හා එහෙනම් ඔන්න මං යනවා. ඔයා පරිස්සමෙන් ඉන්න. මං තව පැයක් යනකොට ආපහු මේ පැත්තට එනවා නිකි.
3: බයි.

0: Nai na mage manikate. Inna pati wanga ta halwessa ginawa. Dakka ne eda lokka. Oya kiwe pusa yenne na kiyala. Oya pusa vitt inne ottu balanna kiyala. Dakka ne eda mage sudu bole aapu wege. Ne eda pati.
1: Oya eti. Dena deyak pusa de dila. ඉක්මනට අර යාගිට උදව් කරන්න අපි ඇතුළට යන්න ඕන. ඒ අරගෙන ආපු ගස්කොලන් ටිකත් මතක ඇතුව ඇතුළට ගෙනියන්න ඕන. ඒ වයින් ගුලි වගේක් හදන්න තියෙනවා කියලා කට්ටටි රාල කිව්වා. මතක තියාගන්නවා.
0: ඉතින් කෑ ගහන්නේ ඒක පටන් ගන්නවා කිව්වේ තව පැය දෙකකින් විතරනේ. තව වෙලා තියෙනවනේ ලොක්ක.
2: ඒකත් එහෙමද? එහෙනම් ඒක මම නිකීට කියන්න ඕන. තව පැය දෙකකින් තමයි ඒ ආගේ පටන් ගන්නෙ.

0: Daniel Pencho. උදේ 7 විනාඩි 19යි වෙලාව දැන් ඔන්න පුළුවන් නම් කියන තරග වටේට යාළුව දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා පෙන්චෝ. එක යාළුවෙක් එක කතා කරන්න බලන්න.
1: අයිබෝවන් සුබ උදෑසනක්.
2: අයිබෝවන් සුබ උදෑසනක්.
1: නම් මොකද්ද?
2: නිපුල.
1: කීය වසරද?
2: 5 වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: ගාපිනිකන් සෙනිවස ප්‍රයිමරි කොලේජ්.
0: අනේ හයියෙන් හයියෙන් කිව්ව අපිට තේරුන්නේ නේද පෙන්ෂෝ? හිමීට කියන්න බලන්න මොකද ඉස්කෝලේ කියලා?
2: ගාපිනිකහන ශ්‍රීනිවාස ප්‍රාථමික විද්‍යාලය.
0: හරි. දැන් බලමු නිපුණත් එක්ක තරඟ වදින ඉන්න අනිත් යාළුවා කවුද කියලා. පෙන්චි කතා කරන්න මේ යාළුවත් එක්ක.
1: අයිබෝවන්.
2: අයිබෝවන්.
1: නම් මොකද්ද?
2: දීපි පහන් අභිලාෂ.
1: කී වසරේද?
2: 6 වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ?
0: හරි. දැන් ඔන්න 6 වසර යාළුවෙකුයි එතකොට 5 වසර යාළුවෙකුයි ඉන්නවා. මේ යාළුව දෙන්නත් එක්ක අපි පටන් ගන්න හදන්නේ. මොකද්ද පෙන්චෝ, මොකද්ද අපි පටන් ගන්න හදන්නේ?
1: පුළුවන් නම් කියන්න.
0: සෙල්ලම් ගෙදරම තමයි ඔළුවේ තියෙන්නේ නේද? පුළුවන් නම් කියන තරඟ වට.
1: පුළුවන් නම් කියන්න.
0: හරි. දැන් මෙතනින් 5 වසරේ ඉන්න චූටි යාළුවට තමයි මුලින්ම අවස්ථාව දෙන්නේ. නිපුණ, ලෑස්තිද පළවෙනි ප්‍රශ්නේ ගන්න? හරි. දැන් නිපුණ ආසද ෆුට්බෝල් වලට? නිපුණ ෆුට්බෝල් වලට. හා. දැන් FIFA ලෝක කුසලාන අවසාන තරගය සඳුදා පාන්දරට වෙන්නේ. දැන් 19 තමයි හරිම දවස. හැබැයි ඉතින් අපේ ලංකාව වෙලාව ඉන්නක් සඳුදා පාන්දර තියෙන්නේ ආජෙන්ටිනාව සහ ස්පාඤ්ඤ අතරනේ. මං අහන්නේ මේ අවසාන මහා තරගයේදී සුදුසුකම් ලබාගෙන ඉන්න ආජෙන්ටිනාව අයිති මහද්වීපය වෙන්නේ මොකද්ද? එක යුරෝපය, දෙක දකුණු ඇමරිකාව, තුන අප්‍රිකාව. යුරෝපයේද, දකුණු ඇමරිකාවද, අප්‍රිකාවද?
2: අප්‍රිකාව.
0: අප්‍රිකාව කියලා තමයි කියන්නේ. මොකද පෙන්චෝ කියන්නේ? උත්තරේ
1: වැරදි.
0: උත්තරේ වැරදි. අප්‍රිකාවට නෙමෙයි අයිති වෙන්නේ, දකුණු ඇමරිකාවට. දකුණු ඇමරිකාවට තමයි ආජෙන්ටිනාව අයිති වෙන්නේ නිපුණ. හරි. දැන් අපි යමුකෝ පහන්ගේ පැත්තට. පහන් ලෑස්තිද පළවෙනි ප්‍රශ්නේ ගන්න? පහන් ගෙදර රේඩියෝ සද්ද කවුද වැඩි කරන්නේ? අම්මා. අම්මට කියන්න මගේ කටහඬ පැහැදිලිව ඇහෙන්න ඕනේ නම් ගෙදර රේඩියෝ සද්ද අඩු කරන්න ඕනේ කියලා. හරි. ඔන්න පහන්, මේක තමයි වාට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නේ. දැන් FIFA වලම තමයි අපි ඉන්නේ. දැන් ආජෙන්ටිනාවත් එක්ක තරඟ වදින්නේ අවසාන මහා තරගයේදී ස්පාඤ්ඤේනේ. අපි ස්පාඤ්ඤයට ඉංග්‍රීසියෙන් කියනවා ස්පේන් කියලා. මම අහන්නේ ස්පාඤ්ඤේ අගනුවර වෙන්නේ මොකද්ද? ස්පාඤ්ඤයේ අගනුවර වෙන්නේ මොකද්ද? 1 මැඩ්‍රිඩ්, 2 කයිරෝ, 3 නයිරෝබි. මොකද්ද උත්තරේ? මැඩ්‍රිඩ්ද, කයිරෝද, නයිරෝබිද?
2: නයිරෝබි.
0: නයිරෝබි කියලා තමයි කියන්නේ.
1: උත්තරේ වැරදි.
0: උත්තරේ වැරදි. නයිරෝබි කියලා කියන්නේ පහන් කෙන්‍යාවේ අගනුවර. හරිද? කයිරෝ කියලා කියන්නේ ඊජිප්තුවේ අගනුවර. මැඩ්‍රිඩ් තමයි ස්පාඤ්ඤයේ අගනුවර වෙන්නේ. දැන් මොකද යාළුවෝ දෙන්නම පළවෙනි වටේ උත්තර දුන්නේ නැහැ පෙන්චු නේද? ඒ කියන්නේ අපිට දෙවෙනි වටේ කර යන්න වෙන්නේ නැහැ. චූරි සුරංගනාවගේ තෑගි පෙට්ටියට කවුරුත් යන්නේ නැහැ. හරි. එහෙනම් ඉතින් අද කවුරුත් ජයග්‍රහණය කරේ නැහැ. හැබැයි ඕගොල්ලෝ උත්සාහ කරන්නේ හෙට දවසේ පුළුවන් නම් කියන තරඟ වටේට එන්න. ඒ වගේම තමයි අමතක කරන්න එපා දැන් මේ FIFA ලෝක කුසලානේ හින්දානේ අපි ආජෙන්ටිනාවයි ස්පාඤ්ඤයයි ගත්තේ. හැබැයි එක එක රටවල් වල අග නුවරවල් දැනගෙන ඉන්න එක ඔයගලන්ට හොඳයි. ලෝකේ විවිධයිනේ නේද? විවිධ නම් තියෙන. ඔයගොල්ලෝ හොයලා බලන්නකෝ එක එක රටවල් වලට විවිධ නම් තියෙන අග නුවරවල් තියෙනවා. හරි ලස්සන නම් තියෙනවා. ඒව හොයලා බලන්න ඔයගොල්ලෝ. අපි කියන්නේ හොබි එකක් විදියට නේද? හරි. එහෙනම් අපි යනවා දැන් ලස්සන සින්දුවක් අහන්න. හරිද? ඊට පස්සේ අපි නිර්මාණ පිටුව පටන් ගන්නවා. දැන් දෙන්නම නාන්න බැරි විල හෙව්වද? මොකද නාන්න බැරි විල? ප්‍රශ්න ඇහුවදින් උත්තරය මට කියන්න පුළුවන්.
1: කන්න පුළුවන්.
0: කන්න පුළුවන්. ඈ දැක්කනේ. ඔව් කන්න පුළුවන්. ඒකනේ කිව්වේ.
1: පාට මොකද්ද?
0: පාට කොළ පාට. ඉදුනම් වෙනවා ඉදුනම් ඉතින් කහපාට තැඹිලි පාටත් වෙනවා ඉදුනම් හැබැයි ගොඩාක් ලට කොළපාට හරිද ඔන්න දැන් ලොකු උදව්වක් කරා කල්පනා කරන්න නාන්න බැරි විල මොකද්ද කියලා
1: කජු පූලා
0: කජු පූලා නෙවෙයි

0: මම ආසයි කුරුල්ලෙක් වෙන්න.
1: කුරුල්ලෙක් වුණොත් මටත් ලියම්බන්න කියලා දෙන්න.
0: පැන්සලක් වුණොත් මටත් ලියන්න කියලා දෙන්න.
2: නෙත්තිෆෙම් කලබල පැන්චා.
3: FM 95 FM 94.8 Net FM
1: 7යි
4: උදේ 7යි
1: උදේ 7යි විනාඩි 27යි
5: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
6: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නීල විකාශක
9: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
9: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක් ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක Net FM සංසාර කතන්දර
0: මිරාත්‍රි කාලේ ඉවසීමක් නැමැති
12: මම කෙසේ ඉවසා සිටින්ද සොඳුර දින ගණනකින් පසුව ඔබව දකින්න අවස්ථාවක් ලැබුණ විට
9: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්
12: Net FM සංසාර කතන්දර
9: සෙනසුරාද උදේ 8ට අහමු නේද
3: FM 95 94.8 Net FM Divaina Pura
2: Kalabala kalabala kalabala kalabala
1: kalabala pencha
4: උදේ 7යි විනාඩි 30යි වෙලාව දැන් කලබල පෙන්ෂනිය ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ දැන් තේරවිල්ලට උත්තරේ ඔන්න අපිට WhatsApp එකට ගොඩාක් අය එවලා තිනවා හරි උත්තරේ එවලා තිනවා එදින් හැබැයි මම ඔය දෙන්නට පෙන්වන්නේ නැහැ ඒක හරිද හිතලා කියන්න ඕනේ හරි නාන්න බැරි විල මොකද්ද කන්න පුළුවන් මේක
1: කන්න පුළුවන්
4: ඔව් කන්න පුළුවන්
1: අත් දෙකක් තියෙනවා
4: අත් දෙකක් නැහැ හරි අත් දෙකක් නෑ හරි ඔන්න එහෙනම් අපි පටන් ගන්න දැන් මොකද පෙන්චෝ මොකද පටන් ගන්න
1: නිර්මාණ පිටුව
4: නිර්මාණ පිටුව
2: නිර්මාණ පිටුව බලමු නිර්මාණ පිටුව බලමු
4: හරි බලමු දැන් කවුද මුලින්ම නිර්මාණ පිටුව බාන පෙන්චද පෙන්චිද
1: මම
4: හා එහෙනම් බලන්නකෝ නිර්මාණ පිටුවේ මුල්ම චිත්‍ර මොකද්ද මේ පෙරහැරක් යනවා ඇසල පෙරහැර කියන මාතෘකාවෙන් අපිට ලස්සන්ට පෙරහැර ඇඳලවලා තියෙනවා ජෙනුලි දිලන්සා බේසේකර ජයවර්ධන හරිද හතර වසර තමයි ඉගෙන ගන්නේ ආචාර්ය රිචඩ් පතිරණ ප්‍රාථමික විද්‍යාලයට යන්නේ චිත්‍ර අඳින අවශ්‍ය දේවල් සහ පාසල් උපකරණ කට්ටලයක් ඕනි කියලා තමයි ඔන්න සඳහන් කරලා තියෙන්නේ ඊළඟට තවත් චිත්‍රය බලමු පැංචි මේ මොකද්ද මේ
1: watermelon
4: gediyak ma nime kali deka neda lassanta ara ice cream
1: ekkene gediya nime ekkene coat ekala ekkene gediyaka
4: ho ekkene gediyaka mage komodu tamai maatrukawa lassanta endala ni oya w a yena yena ra minodi මායදුන්න ජාතික පාසලට යන්නේ දෙක වසර තමයි ඔන්න යාළුවා ඉගෙන ගන්නේ. ඊළඟට පැංචා මේ බලන්න මේ මොකද්ද කි මේ චිත්‍ර කියලා? ඒ මොකද්ද? කවුද ඉන්නේ?
1: අස්වැයකුයි.
4: හා තව ගෑන් ළමයිකු ඉන්නවා නේද? මම හිතන්නේ කාටුන් එකක් තමයි ඇඳලා වෙලා තියෙන්නේ. MW නෙතුමි දහම්සා තම්මිට

0: තියෙනවා. දියල වටේට මොනවද තියෙන්නේ?
1: වලාකුළු.
0: ආ? දියල වටේට ගල් තියෙනවා, වලාකුළු උඩින් තියෙනවා නේ. දියල ආරක්ෂා කරලා තියෙන්නේ ගල් දාලා. ඔනලි නිදස්නා තිලකරත්න දෙක බී පන්තිය ගෙන ගැන යශෝදරා දේවි බාලිකා විද්‍යාලයට යන්නේ. කතන්දර පොත් කට්ටලයක් තමයිලු යාළුවට ඕනේ. ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් තියෙනවා මේ පැත්තේ. ආ, මේ බලන්න පැංචු.
1: ඩෙංගුනේ?
0: ඩෙංගු, ඒක තමයි. ඩෙංගු සම්බන්ධයෙන් පෝස්ටර් එකක් තමයි අපිට ඇඳලවලා තියෙන්නේ. දැන් මේකේ මොනවද පේන්නේ කියලා කියන්නකො. මට දෙන්නම කියන්න මේකේ මොනවද පේන්නේ කියලා.
1: කෝප්පයක් පේනවා, ප්ලාස්ටික් කෝප්පයක්.
0: හරි, තව
1: බිම් බටයකුයි, බිම් කෝප්පයකුයි පේනවා.
0: ලෝක බෝලි පේනවා නේද? ඒ ලෝක බෝලි උඩ තමයි මදුරුවා ඉන්නේ. වටේට තියෙනවා ඒගොල්ල බෝ වෙන තැන් නේද? ඒ බෝ වෙන තැන් අපි විනාශ කරලා දාන්න ඕන නේද? එතකොට ඩෙංගු මදුරට බෝ වෙන්න විදිහක් නැහැ. ඩෙංගු පෝස්ටර් එකක් අපිට ඇඳලවලා තියෙන්නේ. කවීෂා දේවි විද්‍යාට ශ්‍රේණි තමයි ගෙන ගන්නෙ. බුද්දිස්ට් කොලේජ් මාතලේ. හරිම ලස්සනයි වගේ චිත්‍රේ. ඊළඟට තව බලමු අපි තව ලස්සන චිත්‍රයක් මේ පැත්තට එවලා තියෙනවා. මේ මොකද්ද මේ පැංචි? මේ මොකද්ද මේ?
1: බස් එකක්.
0: මොන පාට බස් එකක්ද?
1: දම්පාට
0: බස් එකක්. එතකොට මේක ඇඳලවලා තියෙන්නේ ඕපී බිනෝන් වින්මිත ජයන්ති සෙන්ට්‍රල් කොලේජ් එකට යන නිකවැරටිය. දින්නොත් මට ස්මාර්ට් වොච් එකක් ඕනේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හරි, ඊළඟට තවත් චිත්‍ර තියෙනවා. බලමු මේ චිත්‍රයේ මොකද්ද කියලා. මේ මොකද්ද මේ? කට්ටිම නානවා. දැන් අපි කිව්වනේ නාන්න පුළුවන් තැනක් කියලා මේක නේද? ඉතින් නාන්න පුළුවන් තැනක ඔන්න කට්ටි නානවා නේද? මම දිනුවොත් මට චිත්‍ර අඳින්න කට්ටලයක් ඕනේ කියලා තමයි ඔන්න සඳහන් කරලා තියෙන්නේ. යාළුවත් තේරවිලට උත්තරේ වල තියෙනවා. මං කියන්නේ ඔයගලන්ට. හරි, පැංචි මේ මොකද්ද?
1: මල් මොස්තරය.
0: ඊළඟට යටින් තියෙන්නේ මොකද්ද?
1: කොක්කේ.
0: කොක්කේ කිනා. දැන් ලස්සන්ට චිත්‍ර දෙකක් එවලා තියෙනවා.
1: සජීදෙන්දේ. ඔව්. මම හැමදාම අපේ තාරාවගේ ඊයට හින්දන්නම දුන්නා තාරාවගේ පියාටු.
0: හා.
1: මේ තාරාවගේ පියාටු හරෝල පියාට පොතක් හදලා.
0: හොඳයිනේ, පියාටු පොතක්. හා. එහෙනම් මේ පියාටු පොතේ හදලා වුණම අපිටත් අරන් ඉන්න බලන්න. නේද? මං ගාව තිබුණා ඉස්සර පොඩි කාලේ පිහාටු පොතක්. පාර යන ගමන් වැටිලා තියෙන පිහාටු අරගෙන ඒ පිහාටු අයිති මොන කුරුල්ලන්ගෙන්ද කියලා ලියලා අනේ පොතක් තිබ්බා මටත්. හරි, ඊළඟට මේ බලන්න. මේ මොකද්ද මේ?
1: අම්ම කෙනෙක්.
0: හා.
1: මුට්ටියක් කරන්
0: ලින්දට යනවා. ඒකනේ කලයක් කරන් නේද? නිර්මාණ පිටුවට මේක එවලා තියෙන්නේ සඳුමී යහන්සා හපු හෙට්ටි පෙන්සල් ආර්ට් ටිකක්. මේක මේ පෙන්සලින් විතරයි පාට කරලා තියෙන්නේ. ටිකිරි ලියාව ඇඳලා තියෙන්නේ. දන්නවද කවිය? කියන්න බලන්න. පැංචි දන්නවනම් කියන්න. ටිකිරි කියන්න බලන්න. ටිකිරි ලියා කො පැංච කියන්න.
1: ටිකිරි ලියා කලෙත්ත ලින්දකට ගියා. ලින්ද වට කර කබර ගොයා කකුල කාපි දිය බාරියා.
0: අන්නේම තමයි එන්නේ. හරි, ඊළඟට ඔන්න තේරවිලට උත්තර එවනවා ගොඩාක් අය. මේ මොකද්ද මේ පැංචි කියන බාර? මේ මොකද්ද මේ චිත්‍රේ?
1: ගොන්නු දෙන්නේ
0: කරත්තයක් නේද? දැන් මේ කරත්ත දකින්න ආඩුයි. දැන් ගම්බල නම් කරත්ත තියෙනවා. හැබැයි ඉස්සර මේ කරත්ත වලින් තමයි ගොඩාක් දේවල් කරේ. අපි මේ ප්‍රවාහන කටයුතු කරේ, භාණ්ඩ ප්‍රවාහනය කරේ, ගමන් බිමන් ගියේ. ඔය තිරික්කල තියෙනවා, ගොන් කරත්ත තියෙනවා නේද? අන්න වගේ කරත්තයක් තමයි ලස්සනට ඇඳලවලා තියෙනවා. අර මේක මේ චිත්‍රය දැක්කම අපිට අතීතයට යනවා. අපි අතීතයට අරගෙන යනවා. මියස්සී විහංසා දොළවත්ත සීවලි මධ්‍ය විද්‍යාලයට යන්නේ 11 ශ්‍රේණිය තමයි ඉන්නේ. හා, මේ බලන්න පැංචෝ, මේ බලන්න. මේ මොකද්ද මේ?
1: ගමක්.
0: පුංචි අපේ ගෙදර. ලස්සනයිනේ ඔගලන්ගේ ගෙදර නේද?
1: ඉර පායලා.
0: තව
1: ගසක් තියෙනවා, පොල් ගස් දෙකක් තියෙනවා.
0: කෙසල් ගසුත් තියෙනවා පිටිපස්සේ. දියල්ලක් යනවා. පාලමක් තියෙනවා නේද? හරිම ලස්සනයි.
1: ගෙයක්
0: තියෙනවා. ලස්සන පාටි කරලා තියෙනවා. පුංචි අපේ ගෙදර අපිට ඇඳලවලා තියෙන SM සෙනුදි සෙනාරාසබ සිංහතුනි ශ්‍රේණි ඉගෙන ගන්නේ සුරදූත බාලිකා විද්‍යාලයට තමයි යන්නේ. නැන්දේ උත්තරේ මේකද?

0: විතර ඒක තමයි. හරි, තවත් ලස්සන චිත්‍රයක් බලමු අපි. මේ මොකද?
1: ලස්සනයි බලපැටිය චූටි.
0: බලපැටිය කොහෙද ඉන්නේ?
1: කෝප්පයක් උඩ.
0: කෝප්පයක් ඇතුලේ.
1: එයාට ලස්සනද කොහෙද?
0: දන්නේ නේද? බලපැටිය කෝප්පේ. ඔයේ චූටි බලපැටව ඔහොම්මම තමයි යන්නේ. එක එක තැන් වල යනවා. ඊට පස්සේ හොයා ගන්න බැරි වෙනවා අපිට. නේද? නදුනි කේෂියා ශලෝමි හත ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. හේවා දිවල මහවිද්‍යාලයට යන රඹුක්කන. මම දිනුවත් මට ස්මාර්ට් වොච් එකක් දෙන්න. තේරවිලට උත්තරේ මේක නේද? බලමු. උදේ 8 වෙනකන් ඉන්න ඉවසගෙන. හරි, මේ මොකද්ද මේ?
1: මුවෙක්
0: සිතුම් දහම් සිත් දෙහිඔවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයට යන්නේ. වාගේ මුවත් හරිම ලස්සනයි. නැන්දේ උත්තර දෙකක් තිගෙනවා. උත්තර දෙකම හරි. හරි, හැබැයි මම කිව් උත්තරේ කන්න පුළුවන් එකනේ නේද? ඒ හින්දා පටලව ගන්න එපා. මම කෝ කන්න පුළුවන් කියලා. අනිත් උත්තරේ කන්න බෑ. ඔය උත්තරයක් එවලා තියෙනවා, සමහර අය WhatsApp කරලා තිනවා. කන්න බැරි උත්තරයකුත් එවලා තිනවා. ඒක ඒක නෙවෙයි. හරි. හරි. තවත්
1: සශීනන්නේ.
0: ඔව්.
1: එයාද ඉතලා හිටපු රිච්ච බලුපැටියා.
0: ඔව්.
1: මේ වෙලාවකට කෝපේ හිටියාම යන්න යන්න බැරි වෙලා තේකේ ඉන්නවනේ බලුපැටියා.
0: ආ, ඒකනේ.
1: ඊට පස්සේ තිබා තිබා හැදිලා තේක බිව්වම
0: බලුපැටියවත් එනවා. සමහරලාට ඕගොල්ලෝ තේක බොන්නේ නැති හින්දා බලුපැටියා ගියක් දන්නේ නැහැ. ඒකට පැනලා තේබොන්. එහෙමත් වෙන්න පුළුවන්. හරිද? හරි, අද අපි කියවන අන්තිම චිත්‍රය මේ. මේ කවුද මේ ඉන්නේ?
1: මී කෙනෙක්.
0: මී මැස්සේ කේක තමයි මී කෙනෙක්. තෙනුල්ලිය තිස්සත් දමීරු පුංචි කැකුළු පෙර පාසලට යන්නේ. හරිම ලස්සනට ඔන්න ඇඳලවලා තිනා. ඔන්න එයත් තේරවිලට උත්තරේ වෙලා තිනා. හරි, දැන් එහෙනම් මම කියන්නේ තේරවිලට උත්තරේ නෙමෙයි. තේරවිලට උත්තරේ කියන්නේ මම කියන්නේ අද දවසේ ටැග් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. තිසරු මිනේත් හරිම ලස්සනට මගේ මල්වත්ත කියලා ඔන්න ඇඳලවලා තිනා. තාම මොන්ටිසෝරිල් යන්නේ චෝක්කලින් පාටි කරලා අපිට ලස්සන චිත්‍රයක් එවලා තිනා. ඉතින් මේ යාළුවා වගේ දවසේ ටැග් දිනා ගන්න පුළුවන්. නැත්තම් කැමති ඕනම ටැග්ක් දිනා ගන්න. ඕගලගේ ලස්සන චිත්‍ර නිර්මාණ වල ෆොටෝ එකක් ගහලා අපිට WhatsApp කරන්නත් පුළුවන්. WhatsApp අංකය මතක් කරන්නකෝ බලන්න.
1: 0711 95 95 95.
0: ආ, එතකොට නිර්මාණය වන්න පුළුවන් ලිපිණිය පැංචි මතක් කරන්න බලන්න.
1: නිර්මාණ පිටුව කල්බල පැංච net fm තැපල් පෙට්ටිය 2045 කොළඹ.
0: අන්නේ ලිපිණියට අපිට එවන්න ඕන. ඊළඟට අපේ අන්තිම වැඩේට අපි යන්න හදන්නේ මොකද්ද?
1: සෙල්ලංගෙදර
0: එන්න පුළුවන් කාටද?
1: ලොකු පහවසරෙන් පොඩි යාළුවා.
0: පහවසරෙන් පොඩි යාළුවන්ට කතා කරන්න පුළුවන් දුරකථන අංකය මොකද්ද?
1: 0112553 යාළුවා අපිට කෝල් කරන්න.
0: ඒකෙන් ඔයගොල්ලෝ කෝල් කරන එකක් අපි බලාගෙන ඉන්නවා. එහෙනම් අපි විරාමයක් ගන්නවා.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ. මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
0: වදයාතයි විනාඩි 42යි.
4: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නීල විකාශක.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
11: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713130036.
12: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝ
13: වැඩමෝල් විශේෂයකි.
14: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
15: SLT Mobitel Pure TV නිල විකාශක.
16: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
17: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
18: FM 95 FM 94.8 Net FM.
19: කලබල පෙන්චා.
0: උදේ 7:43 වෙලාව මොකද දැන් තේරවිල තත්වේ? හා? නාන්න බැරි විල.
1: ඒක එළවලුක්ද පරතුරක්ද?
0: ඒක එළවලුක්.
1: එළවලුක්.
0: ඔව් ඒක එළවලුක්.
1: කොළ පාටයිනේ.
0: කොළ පාටයි. ඒකනේ කියන්නේ.
1: පිපිඤ්ඤද?
0: නෑ පිපිඤ්ඤ නෙවේ.
1: ඒනම්
0: ඉතින් උත්තරේ
1: මොකද? ගෝවද?
0: නෑ ගෝවත් නෙවේ. කල්පනා කරන නමත් එක්කම නාන්න බැරි විල. නාන්න බැරි විල.
1: කරවිල.
0: දැක්කනේ මම විල විල විල කියලා කිව්වම තමයි එන්නේ. හා? ආ ඒකනේ. හරි. දැන් එහෙනම් බලන්න වේරසනීම උත්තරේ හොයාගත්තනේ. දැන් ඔනේ WhatsApp කරපු ගොඩාක් අය අපි කියන නම් ටික. ගොඩාක් අය කරවිල කියලා තිබ්බා ලුණු විල කියලා තිබ්බා. හරිද? ලුණු විල කියන්නේ ගමක් නේද? කන්න බෑනේ ගම. හරි. දැන් එහෙනම් අපි සෙල්ලම් ගෙදර පටන් ගමුද? හදගමුද? දැන් ඕනිත් නෑ වගේ තේරවිලට උත්තරේ හොයාගත්තට පස්සේ නේද? හරි. එහෙනම් අපි පටන් ගමු සෙල්ලම් ගෙදර. චූටිම චූටිම චූටි ආලුවක් හැවිල්ල ඉන්නවා පැන්චෝ. බලන්න මේ ආලුව කවුද කියලා කතා කරන්න.
1: අයිබෝවන් සුබ්බු දැසුනක්.
0: නම් මොකද්ද?
20: අයිබෝවන්.
1: කී වසරද?
20: එක වසරේ.
1: ඔයාගේ
0: නම් මොකද්ද?
1: නම් මොකද්ද?
20: පහළෝලිත.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
20: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ උඩමාලි බොඩ.
0: දැන්
1: ඉවසරද?
0: ඇයි එක වසරේ කිව්වේ? පෙන්චර දැන් තේරවිලට උත්තරේ හොයාගෙන සතුටට ඔක්කොම අමතක වෙනවා. හරි පහන්. කියන්නකො බලන්න මොකද ඉදිරිපත් කරන්නේ අපිට?
20: සින්දුව.
1: ලස්සන්ට කියන්නකො බලන්න.
20: කොක්කාවිලේ හොද්දලිපේ අඹ කුඹුරේ පිටුලිපේ පුතේ නුඹේ කටේ ඇයි මාමේ හකුරු කැටේ.
0: හකුරු කැටේ. හරි සුබ දවසක්. ලස්සනට කිව්වා ඔයා. තවත් යාළුවෙක් ඉන්නවා පැංචි කතා කරන්න මේ යාළුවත් එක්ක.
1: අයිබෝවන්.
20: අයිබෝවන්.
1: නම් මොකද්ද?
20: ඉනේ.
1: කී වසරේද?
20: තුනේ.
1: ඔයාගේ නම් මොකද්ද?
20: හල්ඩොල.
1: කී වසරේද?
0: තුන වසරේ. කිව්වේ තුන වසරේ කියලා. හරි. දැන් මොකද ඉදිරිපත් කරන්නේ?
20: සිල්ුව.
0: ලස්සනට කියන්නකෝ බලන්න.
20: ආකාශයෙන් තරු කැට සියා බලා මහපු සේපාලික මර්ගහ උඩ පිලිසෙනවා කදිමරුවට.
0: පිලිසෙනවා කදිමරුවට. හරි. ලස්සනට කිව්වා යාළුවත්. හරි ඔන තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. බලමුද මේ යාළුවා කවුද කියලා. පැංච කතා කරන්නකෝ බලන්න මේ යාළුවත් එක්ක.
1: අයිබෝවන් සුබ දැසනක්.
0: අයිබෝවන්.
1: නම් මොකද්ද? අයිබෝවන්.
0: අයිබෝවන්.
20: අයිබෝවන්
1: සුබ දැසනක්.
20: සුබ දැසනක්.
1: නම් මොකද්ද?
20: මිත්‍යා.
0: මොකද්ද?
20: දිහන්සා.
0: කී වසරද දිහන්සා?
20: 4 වසරේ.
1: ඔයයි ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
20: නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය.
1: ඔයා මොකද්ද ඉදිරිපත් කරන්නේ අයියේ?
0: අක්කේ. අක්කා නේද?
20: ඔව්.
0: ආයි කනේ. හරි මොකද්ද ඉදිරිපත් කරන්නේ අක්කේ කියලා අපි පෙන්ච අහනවා. මොකද්ද ඉදිරිපත් කරන්නේ? සින්දුව කා කියන්නක බලන්න ලස්සනට
13: ඉගලාමයිස්කරහි මාම් පිතුති පස්සෙන් හනි හනි කෙතලම් උඹ යනකොට හනි

0: හරිද? ලස්සන්ට කිව්වනේ දයි චූටි යාළුවත් අපේ. හරි, එහෙනම් ඔන්න තවත් යාළුවෙක්ට අපි එන්න කියමුකෝ. මේ යාළුවාට අපි අප්පුඩි ගහලා ඉවර වෙලා ඔන්න තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. පැංචි කතා කරන්න බලන්න මේ යාළුවත් එක්ක.
1: අයිබෝ,
0: ගොඩක් ලොකු සද්දයක් එනවා නේද? හරි, මේ යාළුවා බලමු කවුද කියලා. මොකද්ද ඔයාගේ නම? මොකද්ද? කී වසරද? මොකද ඉදිරිපත් කරන්නේ? හා, ලස්සන්ට කියන්නකෝ එහෙනම් බලන්න.

0: කවියක් තමයි කිව්වේ හරිම ලස්සනට. හරි, ඔර තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. බලන්න මේ යාළුවා කවුද කියලා පැන්චෝ.
1: අයිබෝවන් සුබු දේශනක්.
0: අනේ, යාළුවා ෆෝන් එක කට් කරගෙනනේ. දැන් මොකද කරන්නේ? අපි තවත් යාළුවෙක්ට අඬ ගහමු නේද? බලන්න මේ යාළුවා කවුද කියලා.
1: අයිබෝවන් සුබු දේශනක්.
2: අයිබෝවන්.
1: නම මොකද්ද?
2: තරුණ.
1: කීය වසරද?
2: එක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: රාජකීය විද්‍යාලේ. හොරණ.
0: මොකද්ද
1: මොකද්ද ඉදිරිපත් කරන්න පැටියෝ?
2: කවියා.
1: ලස්සනට කියන්නක.
2: එක එක එක එක පවුද දාන්නේ. එක මම දාන්නවා. එක ඊයක් වගේ. එක දෙක දෙක දෙක දෙක කවුද දන්නේ? දෙක මම දන්නවා. දෙක කොකාගේ. දෙක තුන තුන තුන තුන කවුද දන්නේ? තුන මම දන්නවා. තුන වවුල වගේ. තුන හතර හතර හතර කවුද දන්නේ? හතර මම දන්නවා. හතර පුටුව වගේ. හතර පහ පහ පහ පහ කවුද දන්නේ? පහ මම දන්නවා. පහ වංගු දෙකයි පහ.
0: වංගු දෙකයි පහ. හරිම ලස්සනයි. කවුද කියලා දුන්නේ ඔයාට?
2: ටීචර්.
0: තවත් ලස්සන වගේ සිද්ධාක් පාඩම් කරගෙන අපිට කතා කරන්න ඉන්න. හරි, ඔන තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. පෙන්චි කතා කරන්න මේ යාළුවත් එක්ක.
1: අයිබෝවන්.
2: අයිබෝවන් සුබ උදෑසනක්.
1: නම් මොකද්ද?
2: සීහු.
1: කී වසරද?
2: එක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ?
2: ඒස්නක්සයි ස්කූල්.
1: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සිංහුව.
1: එහෙනම් ලස්සනට කියනකො බලන්න.

0: The wife, there was farmer take the child. The wife take the child. I heard the radio. The wife take the child.
1: ලස්සන්ට කිව්වා එක නේද? හරි දැන් එහෙනම් අපි අදට සෙල්ලම් ගෙදර දොර වහමුද?
2: හා
1: කවුද දොර වහලා යතුර ගන්නෙ?
2: මම.
1: ආ දෙන්නම කරන්නකො ගිහිල්ලා. ඒ අතරතුරේදී ඉක්මනටම WhatsApp එකට යනවා මම. දැන් අපිට ගොඩක් අය තේරවිලට උත්තරේ වල තිබුණා. ලුණුවිල කියලා ඌ ගමකුත් තියෙනවා. ඊළඟට සලාදවලට දානවලු තම්බලා බෙහෙත් දෙන ඔන්න දෙකුත් තියෙනවා. එහෙනම් ලුණුවිලත් හරි හැබැයි ඒක ලියන විදිහත් වෙනසක් තියෙනවා. ගමයි මොකද්ද? ඒ පලා වර්ගයයි නේද? දැන් දෙකම උත්තරේ ඔප අයක් තියෙනවා. මම නම් ටික ඉක්මනට කියන්නද? ගොඩක් අය හරියට උත්තරේ එවලා තියෙනවා. ඇතිලියත් එවලා. තේරවලට උත්තරේ ඇතිලියද? තරිඳු ඇතිලිය නෙවෙයි. ඊළඟට කෝ නම මයිමි පබසරා උත්තරේ හරි. ඊළඟට නදුනි උත්තරේ හරි. ඊළඟට සා වින්ද්‍යා පිට වෙලා තියෙනවා. ඊළඟට එවලා තියෙනවා රුවිනි. තව එවලා තියෙනවා රසුල වරාපිටියෙන්. ඊළඟට තව කවුද එවලා තියෙන්නේ? නුමේෂිකත් එවලා තියෙනවා. සමහර අය නම් එවලනේ. මියසි උත්තරේ හරි ඔයාගේ. ඊළඟට තව කවුද එකේ උත්තර? තනමල් විලා කියලා තේවලා තියෙනවා. තෙවුනි උත්තරේ හරි. ඊළඟට කරවිල විතරක් කියවලා තියෙන නම නැතුව. ඊළඟට මම මේ උත්තරේ WhatsApp එකට එවන උත්තර පැංචිටයි පෙන්නන්න නැතුව තිබ්බේ. ඒගොල්ලන්ගෙන් උත්තරේ අරගන්න හරි අමාරුයි. මං හංගගෙන හිටියේ. ඊළඟට බුත්මි ඔයාගේ උත්තරේ තරි. ඊළඟට තව කවුද අපිට ගොඩක්? නිතුලි වගේ උත්තරේ තරි. ඊළඟට ඊළඟට තවත් තියෙනවා ගිම්හාන්. තව කරවිල විතරක් තියෙනවා. තමාෂා දම්සරණි වාගේ උත්තරේ හරි. ඔන්න ගොඩ දෙනෙක් අපිට හරි උත්තරේ එවලා තිබ්බ. සමහර අය උත්තර දෙකම එවලා තිබ්බ. සමහර අය නිර්මාණශීලී උත්තරත් එවලා තිබුණා. හරි එහෙනම් ඉතින් අපි උත්තරේ තෝරාගත්තා. ඔක්කොම වැඩි ටික අපි කරා නේද පැංචෝ?
2: ඔව්.
1: දැන් අපිට තියෙන ලස්සන සින්දුවක් අහන්න. මොකද්ද සින්දුව කියලා දන්නවද?
2: මොකද්ද?
1: ට්‍රිප් එක පාන්දරින්. ආසයි නේද?
2: ඔව්.
1: හා අපි ඊළඟ සින්දුව කියාගෙන යමුද?
2: හා.
1: ආයිසල ඔය දෙනගේ නම් ටික කියන්නකෝ. සින්දුව කියන්නේ කලින් යාළුවන්ට යනවායි කියන්නේ.
2: මම කලබල පෙන්චා. බයි. ඔගල පරිසමෙන් ඉන්න.
3: මම ඔයාලගේ දඟ නැති පෙන්චි. බයි. ඔගල පරිසමෙන් ඉන්න.
1: එහෙනම් දැන් මේ සින්දුව කියමුද කට්ටියම?
2: හා.
1: කියන්න බලන්න. කෝ කියන්න.
2: මගේ යාළුවෝ ආවා.
1: එහෙනම් මේගොල්ලෝ මේ සින්දුව කියන ගමන් අපි ගිහිල්ලා එන්නම්. හැබවිටම සුබ දවසක්. මං ඔයාලගේ ආදරණීය සචිනි නැන්දා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: දෙදහස් විසිහය ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.
3: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
8: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
9: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
3: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
7: සංසාරයක් කියන්නේම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක Net FM සංසාර කතන්දර.
10: මේ රාත්‍රී කාලේ ඉවසීමක් නෙමෙයි.
11: මම කෙසේ ඉවසා සිටින්ද සොඳුර, දින ගණනකින් පසු ඔබව දකින්න අවස්ථාවක් ලැබුණ විට.
7: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
11: Net FM සංසාර කතන්දර.
7: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
0: FM අනුපහ FM 94.8 Net FM.
12: සුබ දවසක් වේලා උදේ 8යි.

0: ඔබවෙ ගෙනෙන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් නිලෝන්න එකගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕනේ
2: එල්ෝල්සී ෆයිනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා බිඳුව එක එකයි පහයි හත්සය පහළුවයි පන්සේ පනස් පහ අමතන්න
3: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ ඉහළ ක්‍රිප්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib ශ්‍රී ලංකා
4: බෑන් බෑ අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ කුවේටේ සහ ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද හමුදා යටිතල පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් තම හමුදා විසින් ඩ්‍රෝන් ප්‍රහාර දියත් කළ බව ඉරාන හමුදාව පවසනවා. ඒ අනුව කුවේටේ පිහිටි අලි අල් සාලිම් කඳුරේ මුලස්ථාන ගොඩනැගිලි පතරොම් ගබඩා සහ ඒ ආසන්නයේ ඇති පාලම් විනාශ කළ බවයි ඉරාන හමුදාව පවසන්නේ. එබිම ජෝදානයේ අල් අස්රක් ගොන් හමුදා කඳවුරටද ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහි ඉන්ධන ටැංකිද ඉරාන හමුදාවේ ඉලක්ක වී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානයට එරෙහිවන ඕනෑම බලවේගයකට එහි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවන බවද ඉරාන හමුදා අනතුරු අඟවා තිබෙනවා. ඊළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ web අඩවියට පිවිසෙන්න.
6: FM 95 FM 94.8 net FM
7: අවතත් අලුත් කාගෙත් net කාගෙත් net net FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු
8: අයිබෝවන් සතිය ගෙවිලා සතියක් යනවා කියන්නේ කොයි තරම් ඉක්මනට ඒ දේ සිද්ධ වෙනවද කියලා අපිටත් හිතා ගන්නවත් බැරි තරම් වේගයෙන්.
9: ඒකනේ සමීර මාත් කල්පනා කරන්නේ ගිය සතියේ සෙනසුරාදා හරියට අද වගේ.
8: අදත් ඒ වගේම වන්දනීය ලස්සන සුන්දර සෙනසුරාදාවක්. අපි අද ආවේ සංසාර කතන්දරත් අරගෙන උන්මංග ජාතකයේ අවසාන කතාංගයක් අරගෙන.
9: සමීර මතකද ගිය සතිය අපි සමුගන්නකොට කිව්වා සුදු ඇඳගත්ත යෞවන කාන්තාවක් එතනට ආවා කියලා. මතකද? අපි බලමුද ඒ කවුද කියලා.
10: තලතා දේවිය මට අමරා දේවීන් සමීප කර දීම සතුටට කරුණක් නන්දා දේවීනි.
11: මටත් ඒ බව හැඟෙනවත උස් මාතාවෙනි.
12: මා මෙහි පැමිණි මුල් දිනේම මගේ විශේෂ අවධානය ඔබතුමිය වෙත යොමු වුණා තවුස් මාතාවෙනි. එදා ඔබතුමිය අංගනී සීමාවේ කුළුණු පෙළ සමීපෙහි කේවට්ටාචාරීන් සමග සාකච්ඡාවක නිරතව
11: එතින
10: මියුළු නුවරින් පැමිණි පිරිස පිළිගැනීමේ උත්සවය පැවතුණු අවස්ථාවේදී
12: මාතාවෙනි ඔබතුමිය මෙසේ දැන හඳුනා ගන්නට ලැබීම ඉමහත් භාග්‍යයක්. ඔබතුමියගේ ඇසුර ආශිර්වාදයක් වනු ඇතැයි මා සිතනවා. විටක මට දැනෙන හුදෙකලාවත් කාන්සියන්.
10: කොයින් දමරාවනි ඔබට හුදකලා බවක් කාන්සියක්? මා දන්නා තරමින් තලතා දේවීන් මේ නන්දා දේවීන් නුවත් ඔබට නුහුරු නුපුරුදු අය නොවෙයිනේ.
11: අමරා දේවීන් සිතනවා විය හැකියි
12: උදුම්බරාවන් තර. නැත නැත දේවීනි. උදුම්බරා දේවිය පමණක් නොවේ. පංචාල දේවීන් ඇතුළු රජපෞලේ සියලු දෙනාසා අපාතර පැවතුනේ ඉතා සමීප දීර්ඝ කාලීන ඇසුරක්.
10: මට තේරුම් ගත හැකි අමරා දේවීනි, මියුළු නුවරින් සමුගැනීමේ ප්‍රිය විප්පයෝගය.
12: එහෙමයි මාතාවෙනි. අවසන් වශයෙන් මගේ ස්වාමියා පංචාල දේවියගෙන් සමුගත් මොහොතේ ඇගේ දැසින් කඳුළු කඩා හැලුණු මට පෙනුණා.
10: පංචාල චණ්ඩි කුමරිය වේදේහ රජතුමාට සරණ කර දීමේදී පියෙකු මෙන් ඉදිරිපත්ව ඔහුම නොව සියලු කටයුතු ඉටු කළේ. ඊ බව එතුමියට සිහිපත් වන්ට ඇති.
13: නැත නැත, මගේ දියණිය එසේ සිතන්නට ඇතැයි මා විශ්වාස කරන්නේ නෑ. මහෞෂධයන් අප පැහැරගෙන ගොස් මගේ දියණිය සිහිනකින්වත් නොසිතූ පරිදි වේදේහයන්ට සරණ කර දුන්නා.
10: එහෙත් දේවීනි, වේදේහ රජතුමාට දූකුමරිය සරණ කර දෙන බවට චූලනී රජතුමා පොරොන්දුවක් දී තිබුණ නොවෙත?
12: නැකත් සකස් කිරීම සඳහා කේවට්ටාචාරින් අපේ මැදුරටත් පැමිණියනේ.
13: මම පිළිගන්නවා. එහෙත් එය වේදේහ රජු සහ මහෝෂධයන් මුලා කිරීම පිණිස කළ සැලසුමක් පමණයි.
10: නන්දා දේවීනි, ව්‍යාජ පොරොන්දුවක් දීමෙන් කෙනෙකු මුලා කිරීම යහපත් ක්‍රියාවකයි අපට කිසිසේත්ම පිළිගත නොහැකි.
13: එහෙමයි.
10: පොරොන්දුවකට බැඳුනොත් එය ඉටු කළ යුතුයි. අවශ්‍යයෙන්ම මහරජතුමෙක්.
13: එහෙමයි මාතාවෙනි. රජතුමා පැමිණෙනවා.
14: තවමත් සතුට සාමිච්චේ දෙනවා වගේ. කුමක්ද තවුස් මාතාව අමරාදේවින්ට පවසන්නේ?
10: මා එයට පැවසුවා රජතුමනි, මහෞෂධ පඬිතුමාවත් ඉක්මනින්ම දැන හඳුනා ගැනීමට මා අපේක්ෂා සහගතව පසුවන බව.
14: මහෞෂධයන් දැනට සෝම ජනපදයේ වාරි කර්මාන්තයක නිරතව සිටිනවා.
10: එහෙමයි රජතුමනි.
14: කෙසේ වුවත් මහෞෂධයන් එක දිගටම වෙහෙසෙනු දකින්ට මගේ මනාපයක් නැහැ. මම අදම ඔහුට දන්වා යවන්නම් ආපසු පැමිණ ලෙස.
15: ඇත්තටම සමීර, මේ තවුසිය කවුද? එයාගේ චේතනාව යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද?
16: අපිට ඉතින් ඉගෙන දැනගන්න වෙන්නේ තරංගා ඊළඟ කතාංගයේදී. හරි, අද දවසේ ඉවරනකොට තමයි. හරි, කොහොමුණත් ඉතින් සංසාර කතන්දරත් එක්ක ඉන්න වාර දැන් මතක් කරන්න ඕනෙත් නෑ. 0711 95 95 95 නම්බරයකට ආට වට්ස්ඇප් මැසේජ් එකක් තියන්න පුළුවන් කියලා. ලස්සන මැසේජස් ගොඩක් දැම්මොන් ඇවිල්ලා තියෙනවා. අපි කියන්නත් ඉස්සෙල්ලා ලස්සන දවසක් වේවා ආදරණීය තරංගා සමීර. අදත් සංසාර කතන්දර හරිම ආසාවෙන් අහගෙන ඉන්නේ. කතාව අහගෙන විතරක් නෙමෙයි බලාගෙනත් ඉන්නේ කියලා හිතෙනවා. අවස්ථාව ලැබිලා පේනවා. ඔයාලා දෙන්නගේ හඬත් හොඳටම ගැලපෙනවා. මහරගමින් නදී අපිට එහෙම මැසේජ් එකක් ඔන්න ඉස්සෙල්ලාම තියලා තියෙනවා. දැන් 0711 95 95 95 අපේ වට්ස්ඇප් නම්බරයක විතරක් නෙමෙයි Net FM Facebook පිටුවත් ඔයාගේ දක්ෂතාවයට වෙන් කරන්න අපි ලෑස්ති කියලා ඔයා හොඳින්ම දන්නවා. ඊයේ හිටියා නේද DJ Night එක? ඉතින් ඊයේ ඇටැක් ෂෝ එකේ හරි වැඩ සිද්ධ වුණා කියලා අපි දන්නවා. ඔයා ගොඩාක් ආදරෙන් අපේ Friday Night DJ ඇටැක් ෂෝ එකත් එක්ක හරි ආදරෙන් හිටියා කියලා අපි දන්නවා. මොකද ඒ වෙලාව, ඒ කියන්නේ සිකුරාදා රෑ, වැඩිම පිරිසක් Facebook හරහා නරඹන වැඩසටහන විතරක් නෙවෙයි, අපේ FM 95 FM 94.8 ලංකාවේ වැඩිම පිරිසක් අහන පැය කීපය තමයි රෑ 9 ඉඳන් 12 වෙනකන් කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වෙලාවට ඔයත් කැමති නම් වැඩ දාලා DJ පාරක් කරන්න. ආඩ කරන්න තියෙන්නේ අපේ 0711 95 95 95ට ඔයාගේ දක්ෂතාව, කියන්නේ DJ කරන දක්ෂතාව එක්ක පොඩි වීඩියෝ ක්ලිප් එකක් එවන්නකෝ. එහෙම නැත්නම් අපේ Net FM Facebook page එකේ inbox එකට ඔයාගේ වීඩියෝ එක දාලා තියන්න. එහෙම වුණොත් එහෙම හොඳ ඇටැක් ෂෝ එකක් තියලා ජයග්‍රහණය කරන්න වාට පුළුවන්කම තියෙනවා. ඒක මතක් කරන ගමන් අනේ ඉතින් අපිට WhatsApp message එකක් වාගෙන කියන්න ඕනේ නේද? දවසම සුබයි ජයයි සමීර මල්ලි තරංග අනංගි. ලස්සන ෆොටෝ එකක් එක්ක තමයි ඉතින් හැමදාමත්ම රමුක්කර ඉන්න ධම්මිකා ජයසිංහක් අපිට message එකක් තියලා තියෙන්නේ. අක්කේ වාගේ කොණ්ඩේ හරිම ලස්සනයි. දිග කොණ්ඩයක් තියෙනවා. සංසාර කතන්දර සද්දෙට මහාන ගමන් ඉන්නේ මොරටුවේ සුජානි චන්දිම අපිට මේ message එක තියලා තියෙනවා. ආදරණීය තරංගාටත් සමීරටත් සුබ උදෑසනක් වේවා. ගිය සතියේ සංසාර කතන්දර අහන්න බැරුණේ කරන්න තුනා නේක හින්දලු. අද නම් රේඩියෝක උස්සගෙනම කුස්සිය සංසාර කතන්දරත් හරියටම සංසාරي වගේ. නැතුනම් දුකයිනේ රමණි සුමේදායි විදිහට අපිට message එකක් තියලා තියෙනවා. ඉතින් ඔයත් ඉන්න දිගටම සංසාර කතන්දරත් එක්ක

0: සංසාර කතන්දර අහගෙන ඉන්න වෙලාව 8:14.
1: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: මන් රපුන්සල් දනන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැ
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
9: SLT Mobitel Pure TV නිල විකාශක
10: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අද වෙන්න
11: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි
12: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
13: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
14: දැන් ඕනේ නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ
15: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
16: නවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within 10 unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71 56 40 600 WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
17: ජූලි 18 පානදුර ප්‍රධාන බස් නැවතුම් පළාසල
18: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
19: කවදත් අලුත් කාගෙත් නෙත්
20: නෙත් FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න ජීවිතය ආදරෙන් කියවා ගමු.
0: අපි ආයෙත් සංසාර කතන්දරත් එක්ක.
21: සමීර අපි කිව්වා හරියටම හරි. මොකද අපි වගේම නන්දා දේවියටත් අර තවුසිය ගැන සැකයි. බලන්නකෝ. ඇය ඒ ගැන කියන්නේ කාත් එක්කද කියලා.
22: දේවීන් වහන්ස
21: ආචාරිනි
22: උද්ගත විය හැකි අවදානන් තත්වයන් ගැන මගෙම්ම විමසීමට තරම් තීක්ෂණ බුද්ධියක් ඔබතුමියට තිබීම සැබවින්ම ආඩම්බරයක්
21: එහෙමයි
22: අපගේ රජතුමාට පක්ෂපාත වන කවරෙකු වුවත් නිරන්තරයෙන් කැපවිය යුතුයි එතුමාගේ රාජ්‍ය බලයෙහි සුරක්ෂිතතාවය වෙනුවෙන් අප මේ වැජබෙන සමාජ තත්ත්වය මේ භුක්ති විඳින වරප්‍රසාද ආදීෙහි පදනම වන්නේ එතුමාගේ රාජ්‍ය බලය
21: එහෙමයි ආචාර්යනි එහෙමයි එහෙත් මේ තවුස් මහතාව කෙරෙහි නම් විශ්වාස තැබීම අසීරුයි
22: තවුස් මහතාව
21: එහෙමයි ආචාර්යනි ආචාර්යනි අපගේ දියණිය වේදේහයන්ට සරණ කර දීමේදී මහා ඖෂධයන් දැක්වූ අධම දාමරික ක්‍රියාකලාපය එය බෙහෙවින් අගය කරනවා
22: මොනවා දේවේනි එය ප්‍රශංසනීය ක්‍රියාවක් ලෙසද ඇය දකින්නේ
21: එහෙමයි ආචාර්යනි එය මා තමරා දේවියත් ඉදිරියේ පැවසුවේ එලෙස
23: ව්‍යාජ පොරොන්දුවක් දීමෙන් කෙනෙකු මුලා කිරීම යහපත් ක්‍රියාවකයි අපට කිසිසේත්ම පිළිගත නොහැකි පොරොන්දුවකට බැඳුනොත් එය ඉටු කළ යුතුයි අවශ්‍යයෙන්ම මහරජතුමෙක්
21: මාගේ දියණිය
23: නාඹර තරුණ වියේදීම වැන්ද පුවක බවට පත් වුණා. රජතුමාටවත් වැටහෙන්නේ නැහැ විපත. මේ සියලු දෙනාම මහෞෂධයන්ට වසඟ වෙලා.
22: මහෞෂධයන් මේ සියල්ල කරන්නේ දීර්ඝකාලීන සැලසුමකට අනුවයි.
23: සැලසුමකට?
22: වේදේහයන්ගේ අභාවය වුවත් මහෞෂධයන්ගේ උපක්‍රමයක ප්‍රතිඵලයක් විය යුතුයි.
23: කුමන අරමුණක් සඳහාද ආචාර්යනි?
22: රජකම. රජකම දේවින් වහන්ස, රජකම.
23: එසේනම් මියුළු නුවර නොරඳී ඔහු මෙහි පැමිණිය කුමක් නිසාද?
22: උන්නතිකාමය නිසා. මියුළු නුවර රාජ්‍යයේ උපදේශක වශයෙන් ඔහු පත්කලේ කවුරුන්ද? නන්දෑමතියා.
23: නන්දෑමතියා?
22: නන්දෑමතියා.
23: අප පැහැරගෙන ගොස් සිරභාරය රඳවා ගත්තේ අදමයෝ?
22: එහෙමයි එහෙමයි. එපමණක් නොවේ, එපමණක් නොවේ දේවීනි. මේ රහසක්.
23: කුමක්ද?
22: ඔහු තලතා දේවීන්ගෙන් මසුරන් ලක්ෂයක අල්ලස්ගත් බව මා දන්නවා. ඒ ගැන පැවසිය යුතු නෑ. නිසි වෙලාව බලා මහෞෂධයා ක්‍රියාකාරී වනු ඇති.
23: අපගේ රාජ්‍ය පැහැර ගැනීම සඳහා?
22: එහෙමයි එහෙමයි. ඉන් පසු පංචාල දේවිය සරණ කරගෙන මුළු දඹදිවම ජයකෙහිලි නැංවීම විය යුතුයි ඔහුගේ අභිප්‍රාය.
23: ආචාර්යනි ආචාර්යනි, ඒට අප කිසිසේත් ඉඩ තැබිය යුතු නැහැ. ඒ කෙසේ වුවත් රජතුමා පැවසූ පරිදි මහෞෂධයන් ළඟදීම ආපසු පැමිණීමට නියමිතයි.
22: මොනවා?
23: එහෙමයි.
22: මහෞෂධයන් රජසභෙන් හැකිතරම් දුරට බැහැර කිරීමේ අදහසින් මමමයි රජතුමාට උපදෙස් දුන්නේ ඔහු කෘෂිකාර්මික කටයුතුවල යොදවන ලෙස. එතුමා ස්වේච්ඡාවෙන්ම උගුලට ලංවන බවයි මට පෙනෙන්නේ.
23: ආචාරිනි,
22: අප ඉක්මන් වීම නුසුදුසුයි දේවීනි. මහෞෂධයන්ගේ පැමිණීමෙන් පසුව උදාවන තත්ත්වය ගැන විමසිල්ලෙන් පසුවෙමු.
23: හොඳයි.
1: අනේ මන්ද සමීර, මේ උත්තර පංචාලයේ රාජකීයයන් කේවට්ටයව මෙච්චර විශ්වාස කරන්නේ මොකද කියලා?
0: මට නම් හිතෙන්නේ දැන් නම් රාජකීයයන් ටික ටික කේවට්ටයව රවට්ටන්න හදනවා වගේ කියලා.
1: එහෙමද?
0: දිගටම ඉන්නකො සංසාර කතන්දරත් එක්ක.

ලස්සන මල් මිටක් එක්ක මේ පණිවිඩය අපිට වෙලා තියෙන්නේ. වර්ගම දුලානේ ඒ අතරේ සෙන්ට් ඇන්තනිස් රෝඩ් එකේ ඉන්න අපේ ආදරණීය හිතවතත් අපිට මැසේජ් එකක් එවලා තිබුණා. කවුද දන්නවද ඒ හිතවතා? ධනංජය බණ්ඩාර. ඔයත් අපිට ඉතින් මැසේජ් එකක් තියලා තිබ්බා. මේ ඉන්නේ කවුද? මේ කොස්ගමින් ශාන්ති කලණයි. තවත් අලුත් කතාවක් ඉක්මනටම අරගෙන එන්න කියලා තිබුණා. හරි, අදේ තියෙන උන්මගේ ජාතක ඉවරනාට අපි ලස්සන කතාවකින් ලබන සතිය හම්බෙමු. මොනතරම් අසනීපුණත් අත් නොහරින සංසාර කතන්දර අදත් අමාරුවෙන් හරි අහගෙන ඉන්නවා. ගනේ මුල්ලේ චාලට් අම්මා, ඉක්මනටම ඔන්න හොඳ වෙන්න ඕනේ. හරි, ආයෙත් පන්සල් හැම යන්න පුළුවන් විදිහට ඉක්මනට හොඳ වෙන්න ඕනේ චාලට් අම්මටත්. චම්පිය අක්කා කොහොමද? පින්සාර දවසක් දෙන්නටම සමීර තරංගා හිතනිවන හඬවල් දෙකට හරිම ආදරේ කියලා ඔන්න අපිට චම්පිත් කියලා තියෙනවා. මේ මැසේජ් එක කවුද අපිට එවලා තියෙන්නේ? සුබදසනක් තරංග සමීර, හිතවතුන් දෙන්නටම සංසාර කතන්දරයේ මහෝෂිත පණිතුමා ගැන අනේ මෙහෙම වෙනවා නම් හොඳයි කියලා හිතෙන තරමටම බැහැ වෙලා කියලා තියෙනවා. එතකොට කවුද මේ ආදරණීය සතියන්තයක් සංසාරික පුරුදු එක්ක ඔය ආදරණීය හිද්දකට හැමදාම ආදරේ? කවුද ඉතින් මෙහෙම කියන්නේ? ආ, බොක්කවල මහනුවර වාසන්ත අක්කා. එතකොට සුබදසන කොයාලා දෙන්නටම ලස්සන මල් මිටක් එක්ක මේ වෙලා තියෙන කවුද දන්නවද? නිපුනි අනුරාධපුරයේ ඉඳලා. ඉතින් ඔයාලා හැමෝටම ඔය ලෙන්ගතුකමට තරංගත් මාත් හරි ආදරේ.

0: terin kieva kamu.
1: ධන්නවද සමීර ආදරණීය බිරිඳකගේ සෙවනැල්ල තමයි සැමියා කියලා කියන්නේ
2: අනිවාර්යයෙන්ම
1: ඔන්න මහෞෂධ පණ්ඩිතයන් ආයෙමත් ඇවිල්ලා
2: අහලා බලන්නකෝ මහෞෂධ පණ්ඩිතයන්ගේ අමරාදේවියගේ ආදරේ කොයි තරම් වැඩි වෙලාද කියලා
3: ගමන් වෙහෙස බොහෝ දුරටම මගහැරුණ සොඳුර සිසිල් ජලයෙන් සිරුර දෝහණය කර ගැනීමෙන් පසුව
4: ස්වාමීනි මේ අයුරින් ඔබ රාත්‍රී කාලයේ පැමිණෙනු ඇතැයි මා අපේක්ෂා කළේ නැහැ.
3: වෙලාවක් අවේලාවක් ගැන මා සැලකිලිමත් වුණේ නැහැ සොඳුර. රජතුමාගෙන් උපදෙස් ලැබුණු වහාම මම පිටත් වුණා.
4: ඔබට හෙට දින උදෑසනින්ම පිටත් වෙන්න තිබුණනේ. මේ රාත්‍රී කාලේ ඉවසීමක් නැමැති
3: මම කෙසේ ඉවසා සිටින්ද සොඳුර? දින ගණනකින් පසුව ඔබව දකින්න අවස්ථාවක් ලැබුණ විට පැමිණෙන්න අසුන් ගන්න මෙතනින්.
4: ඔබේ හඬ ඇසීමෙන් අපේ ගිරා පෝතකයත් අවදි වෙලා.
3: ගිරා පෝත කියන්නේ නිදාගන්න. උදෑසන අපි හමුයමු පුතන්ද. එතෙක් ඔබ නිදාගන්න.
4: ස්වාමීනි රාත්‍රී භෝජනය සඳහා යමක්
3: අවශ්‍ය නැහැ සොඳුර. ඉතින් සොඳුර මා බැහැරව සිටි සමයේ කෙසේද ඔබේ කල දවස ගත වුණේ? රජමාලිගයට යාමීම් කෙරෙන්නත් ඇතිනේ
4: ස්වාමීනි. තලතා දේවිය නම් දැනටමත් මට බෙහෙවින් සමීපයි.
3: හොඳයි.
4: ඔබ ගැන ඇතුළ දැඩි ගෞරවයක් විශ්වාසයක් පවතින බව වැටහෙනවා. රජතුමත් කාරුණිකයි. ඒත් ස්වාමීනි නන්දා දේවිය නම් දක්වන්නේ උදාසීන ආකල්පයක්. කිසිම සුහද ලීලාවක් නැහැ.
3: මට එය වටහා ගත හැකියි සොඳුර.
4: ස්වාමීනි අප මෙහි පැමිණි පළමු දිනේ අපට දක්නට ලැබුණු තවුස් මාතාව තලතා දේවිය මට එය හඳුන්වා දුන්නා. ඇය ඇසුරට කදිම ඉතා බුද්ධිමත් ගුණයහපත් පරිබ්‍රාජිකාවක්. ඇයට ඔබ කෙරෙහිත් විශාල පැහැදීමක් ගෞරවයක් තිබෙනවා. ඔබව හඳුනා ගැනීමට ඇය බලාපොරොත්තුවෙන් පසුවන බව රජතුමාට පැවසුව මා ඉදිරියේදීම.
3: ඇතැම් විට ඇගේ බලපෑම නිසා විය හැකි රජතුමා මෙතරම් ඉක්මනින් මා කැඳවන්නට පෙළඹුණේ.
4: ස්වාමීනි නන්දා දේවිය ඇයට එතරම් ප්‍රසාදයක් නොදක්වන බව මට වැටහෙනවා.
3: ඒ ගැන මා පුදුම වන්නේ නැහැ සොඳුර. මේ අපේ කේවට්ට ආචාර්යින් ඔබට හමුුණේ නැතිද සොඳුර?
4: කේවට්ට ආචාර්ය මා කොමටද ස්වාමීනි ඔහු හමුවන්නේ? දිනක් ඔහු සල්ලාපෙහි නිරත වී සිටිනු මට දක්නට ලැබුණා නන්දා දේවීන් සමග.
3: ඔහු නන්දා දේවියට සමීප වීමට වෑයම් කරනුයේ රජතුමා ඔහුව ක්‍රමයෙන් බැහැර කරන බව පෙනෙන නිසා. ඒ හැරත් සොඳුර සමාන අදහස් ඇත්තන් එකට එක්වීමත් ස්වභාවිකයිනේ.
4: ස්වාමීනි උදුම්බරා දේවීන් අවසන් වශයෙන් දුන් උපදේශය මතකද? කේවට්ටයාගේ ප්‍රවේසම් වන්න. එසේම මාත් ඔබට උපදේශයක් දෙන්න මනාපයි. කූට බුද්ධියක් ඇති මේ කේවට්ටයා යලිත් උපක්‍රමයක් යොදන්නට පසුබටවන්නේ නැහැ ඔබ කෙරෙහි රජතුමාගේ සිත් බිඳවන්න. කල්පනාකාරීව සිටින්න මගේ පණ්ඩිත ස්වාමීනි.
3: හොඳමයි හොඳමයි පණ්ඩිත අමරාදේවියනි.
5: Ha ha ha.
1: මගේ පණ්ඩිත සාමි. අනේ අනේ පණ්ඩිත අමරාදේවි.
2: ඈත් එක් අතකින් පණ්ඩිත කෙනෙක් තමයි. මොකද හොඳ නුවණක් තියෙන කෙනෙක් නේ අමරාදේවිය. බුදු වෙන ආත්මෙදී යශෝදරා වෙන කෙනා නේද තරංගමේ?
1: අනේ ඔව් සමීර. එහෙම හිතනකට වැඩියෙන් ආදරේ හිතනවා.
2: හරිම ආසාවෙන් අපි හගෙන ඉන්නෙත් ඒ දෙන්නගේ ආදර කතාව. ඉන්න කොහොම සංසාර කතන්දරත් එක්ක.
0: FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
7: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
8: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
7: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.

0: එකම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
1: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
2: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
3: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
0: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නානකාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FIMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් FIMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novinas Adivye Gain Superiorama Fiber Fit. Okkoma Devices Connect Karanna. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoraganna Package Rasan. Obe Gedara Adama Fiber Fit Karaganna.
11: Velawa Oba Veta Gena Enne.
12: Avurudu 3 sita 6 dakwa. Daruan Sandahama Nipadawu Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
13: 8:36.
14: කවදත් අලුත් කාගෙත් net.
15: ජීවිතය ආදරෙන් කියවා ගමු.
16: සෙනසුරාදාවේ අපි ආයෙත් බොහොම ලෙන්ගතුකමෙන් ආදරෙන් සංසාර කතන්දරත් එක්ක.
17: මේ සමීර, අර තවුස් මාතාව මාලිගාව පුරාම සැරිසරන අතරේ ඔන්න රජතුමාවත් මුණ ගැහිලාලු.
16: අහලා බලන්නකෝ.
18: තවුස්මාතාවනි,
17: රජතුමනි,
18: ඔබතුමියට මාලිගයේදී මහෞෂධයන් හමුවීම මගහැරන ආකාරය පුදුම සංසිද්ධියක්.
17: මහෞෂධයන් එහි පැමිණෙන්නට ඇත්තේ මා පිටත්වීමෙන් මත වේලාවකට පසුව විය හැකි.
18: එහෙමයි. තව සුළු වේලාවක් රැඳී සිටියා නම්
17: මට ඔහු හඳුනා ගැනීමට ලැබුණා රජතුමනි.
18: ඒ කෙසේද මාතාවනි?
17: අංගනේ ඔස්සේ මා පිටත් වෙමින් සිටි අතර මහෞෂධයන් මා ඉදිරියටම පැමිණියා.
18: මට ඒ ගැන කිසිවක් ඔහු පැවසුවේ නැහනේ. මම සතුට වෙනවා මන්ත්‍රණයේ යෙදීමට අවස්ථාව ලැබීම ගැන.
17: අප අතර එකම වදනක්වත් හුවමාර වූයේ නැහැ.
18: ඒ ප්‍රහේලිකාවක්නි මාතාවනි. කෙසේද දැන හඳුනාගත්තේ වදනක් හොනු පවසා?
17: මට අසන්නට ලැබී තිබුණ මහෞෂධයන් හස්ත මුද්‍රා ශාස්ත්‍රයේ කෙළ පැමිණියෙකු බව. ඒ නිසාම මා ඔහුගෙන් ප්‍රශ්න විමසුවා ඒ ශාස්ත්‍රය අනුව.
18: කෙබඳු තොරතුරුද ඔබතුමීට දැනගැනීමට ලැබුණේ?
17: පළමුවෙන්ම මා ඔහුට මාගේ අත්ල විදහා පෙන්නුවා. ඉන් සඳහන් කෙරුණේ අපේ රජතුමා වෙනත් රාජ්‍යයකින් ඔබව ගෙන්වාගෙන අත්ල පුරා සම්පත්ති ආරක්ෂා කරන්නේ දැයි විමසීමයි.
18: කිමෙන්

0: එයට ලැබුණ පිළිතුර?
1: ඔහු තම අත්ල මිට මොලවා මට දැක්කුවා. රජතුමා ඔහු මෙහි ගෙන්වාගෙන මිට මොලවා ගත්තයක් රකින්නාක් මෙන් මා රකින බව පමණයි එයින් අදහස් වූයේ.
2: සැබවින්ම මාතාවනේ, එය මගෙන් සිදු අතපසුවීමක්. ඔබතුමිය තවදුරටත්...
1: එහෙමයි රජතුමනි, තමා උකටලීව පසුවන්නේ නම් මාමෙන් පරිබ්‍රාජකයකු නොවන්නේ මන්දැයි විමසීම පිණිස මම මගේ හිස පිරිමැද පෙන්නුවා ඔහුට.
2: කුමක්ද එයට ලැබුණු ප්‍රතිචාරය?
1: ඔහු තම කුසට තට්ටු කළා. තමා විසින් රකිනු ලබන්නන් රාශියක් සිටින හෙයින් එලෙස විය නොහැකි බවයි ඒ අභිනයෙන් කියවුණේ. එපමණයි රජතුමනි, සැබවින්ම ඔහු දුර්ලභ ගණයේ මහා ප්‍රාඥයෙක්. ඔහු පංචාලයට පැමිණීම ඔබතුමාගේ පමණක් නොවෙයි, අප සියලු දෙනාගේම මහත් භාග්‍යයක්.
2: මගේ විශ්වාසයත් එමයි මාතාවනි. මෞෂධයන්ගේ කැපවීම අගය කරනවස් ධන සම්පත් වලින් ඔහුට නොමසුරුව සංග්‍රහ කොට අපගේ රාජ්‍යයේ සෙනවිරත් ධූරය ඔහුට පැවරීමට මම මේ අවස්ථාවේදී තීරණය කරනවා.
1: එහෙමයි.
3: ඔන්න ඕක තමයි සමීර සුදුසාට සුදුසු තැන ලැබෙනවා කියලා කියන්නේ. මහෞෂධ පණිතුමන්ට ඇමති තනතුරක් ලැබෙන්න යන්නේ.
4: ඉතින් සුදුසාට සුදුසු තැන ලැබෙන තැනක් තමයි සිකුරාදා රෑ කියලා කියන්නේ. දක්ෂම අපේ ඩීජේ කරන කෙනෙක්ට ඇටැක් ෂෝ එකක් කරලා ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉරේ අහගෙන හිටියේ නේද? ඉතින් ඔයාට මතක් කරන්න ඕනේ, ඔන්න මේ වෙලාවේ සංසාර කතන්දර අහගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් නම් ඩීජේ කරන්න, ඩීජේ ශිල්පියෙක් විදිහට. මොකද කරන්න ඕනේ? වීඩියෝ එකක් net fm official page එකට ඉන්බොක්ස් කරන්න විතරයි තියෙන්නේ. සිකුරාදා රැට ඉතින් වැඩිම පිරිසක් FB එකෙන් නරඹන ප්‍රසංගය, ඒ වගේම රේඩියෝකින් අහන වෙලාව විදිහට සමීක්ෂණ වාර්තාවලින් තව තවත් අහවුරු වෙලා තියෙනවා. ෆ්‍රයිඩේ නයිට් ඩීජේ ඇටැක් ෂෝ කෙනෙක් දන්නවද ලබන සිකුරාදා කවුද එන්නේ කියලා? සීතලම සීතල නුවරළියෙන් එනවා ඩීජේ ඇටැක් ෂෝ එක උණුසුම් කරන්න. ඒ වගේම ලස්සනම ලස්සන මාතර ඉඳලා ලබන සිකුරාදා මාතරයි නුවරළිය කට්ටිය විතරක් නෙමෙයි, ඔන්න ලංකාවම ලෑස්තිලා ඉන්න ලබන සිකුරාදට. ඔයාට ඩීජේ කරන්න පුළුවන් නම් කරන්න තියෙන මෙච්චරයි. අපේ ෆේස්බුක් පේජ් එකට net fm facebook page එකට වෙලා ඉන්බොක්ස් කරන්න ඔයාගේ පුංචි වීඩියෝ එකක්. අපි යන්න හදන්නේ ගොඩක් දුරට. හැබැයි අපේ ළඟම ඉන්න කෙනෙක් හොයාගෙන, ඒ තමයි දීපිකා. ඩුබායි වල ඉඳලා දවස පටන් ගන්න වෙනෙත් එක්ක මගේ දවසේ පාළුව නැති වෙනෙත් නිසා ආදරෙනෙත් රේඩියෝට කියලා අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. කවුද මේ මැසේජ් එක තියලා තියන්නේ? කුමුදු රුවන්වැලි ඉඳලා අපිට මැසේජ් එකක් තියලා තියෙන හැමදාම වගේම. ඒ වගේම රුවින් දී, මේ කවුද මේ? සුබදසනක් කියලා අපිට සඳහන් කරලා තියෙන්නේ කිතුල් ගලෙන් ජනුකි. මම දිගට මැසේජ් එක කියන්නේ නැත්නම් ගොඩාක් අය අපිට මැසේජ් එවලා තියෙන හින්දා හරි ලෝබයි වෙදෙන කටහඬ හැදි. සමීත තරංග සිංගප්පූරුවේ ඉඳලා සමිතා එහෙම දයලා තියෙනවා අපිට. ඔන්න කොෆි එකකුත් එවලා තියෙනවා. ගුඩ් මෝර්නින් දෙන්නටම. දෙමෝදර බැද්දේ ස්වර්ණමාලි ඒ විදිහට අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. සෙත් වේවා හැම සවන්්‍යම ආසනා සංසාර කතන්දර. පුබුදු ලක්මාල් වික්‍රමාරච්චි ඉංගිරින්දලා අදත් ලස්සන කවියක් කියලා තියෙනවා. අපිට කවිය කියන්න අද වෙලාවක් නෑ.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: 8:46.
4: Net FM. සංසාර කතන්දර. සංසාර කතන්දර. එන්න. අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
5: ඔන්න අපි ආයෙමත් සංසාර කතන්දර එක්ක. අනේ සමීර, මට නම් තේරෙන්නේ නැමෙ නන්දා දේවිට මොකක් වේගෙන එනවාද කියලා.
3: අපි හොඳට අහලා බලමු නන්දා දේවි මොනවද මේ කියන්න හදන්නේ කියලා. හොඳට අහන්නකෝ.
6: ස්වාමීනි,
7: දේවිනි,
6: මට දැන ගැනීමට ලැබුණා ඔබතුමා මහ ඖෂධයන්ට අපගේ රාජ්‍යයේ සෙනවිරත් තනතුර පවරන්නට අදහස් කරන බව.
7: ඒ ගැන ඔබට කිසියම් ගැටලුවක් තිබෙනවාද නන්දාවිනි?
6: එහෙමයි ස්වාමීනි. කේවට්ට ආචාර්යින් පමණක් සිටින අවස්ථාවෙහි මේ පිළිබඳව ඔබගෙන් විමසන්නට මා පෙළඹුණේ මේ ආරක්ෂාව පිළිබඳව බැරෑරුම් කරුණක් නිසයි.
8: එහෙමයි රජතුමනි, අපගේ මුඛ්‍යාංගය වන්නේ රජතුමාගේ ආරක්ෂාව සහ රාජ්‍ය බලය ආරක්ෂා කර ගැනීමයි. රටවැසියන් ඔවුනවුන්ගේ ආරක්ෂාව සලසා ගනු ඇති.
7: නියඬවන්න ආචාර්යනි, නියඬවන්න.
3: දෙවෙනි, කිමෙක් දුබ පවසන්නට සැරසුනේ?
6: ස්වාමීනි, ස්වාමීනි, තවුස් මාතාව. ඇය විශ්වාස කළ යුතු කෙනෙකු නන් නොවේ.
7: කුමක් නිසාද දේවීනි ඔබට එබඳු සැකයක්?
6: ඇය මහ ඖෂධයන් සමග කුමන්ත්‍රණය කරනවා ඔබ නසා රාජ්‍ය පැහැර ගැනීමට. එහෙමයි.
7: මා කිසිසේත් නොසිතූ විරු පුවතක්. දේවීනි, එවැනි අවදානමක් ගැන ඔබට යමක් අසන්නට ලැබුණාද?
6: අසන්නට ලැබුණා නොවේයි. මගේම දැසින් දකින්නට ලැබුණා ස්වාමීනි. ඔවුන් දෙදෙන අංගණය සීමාවේදී අභිනයෙන් අදහස් වුමාරු කරගත් ආකාරය.
7: මට නොවැටහෙන යමක් ඔබට වැටහෙන බව හැඟෙනවා දේ.
6: එහෙමයි.
7: සිදුවේ කිමෙක්ද පවසන්න?
6: ස්වාමීනි, මහෞෂධයන් දුටු වහාම ඇය ඔහුට තම අත්ල විදහා පෙන්නුවා. අත්ල මෙන් විහිදුනු දඹදිව රාජ්‍ය අත්පත් කර නොගන්නේ මන්දැයි එයින් කම්මි වෙනවා.
7: කිමෙක්ද එයට ඔහු දැක්ව ප්‍රතිචාරය?
6: ඔහු තම අත්ල මිට මොලවා පෙන්නුවා. සුදුසු මොහොතකදී කඩුව ගත් විට එසේ කරන බවයි එහි අදහස. ඉන් පසුව ඇය තම හිස අත්ලින් පිරිමැත්තා. කඩුවෙන් ඔබගේ හිස ගසා දැමීමටයි ඇය යෝජනා කළේ ස්වාමීනි.
7: මෞෂධයන්නේ පිළිගත්තාද?
6: නැත. ඔහු තමන්ගේ කුසට තට්ටු කළා. කුසට කඩුවෙන් පහර දීම වඩාත් විශ්වාසදායක බවයි ඔහුගේ අදහස. මම අපේ ආචාර්යන්ටත් මේ සියල්ලම පැවසුවා ස්වාමීනි.
7: ආචාර්යනි, මගේ දේවිය ඉදිරිපත් කළ අර්ථකථන ගැන ඔබේ අදහස් කෙසේද?
8: රජතුමනි, මේ සම්බන්ධයෙන් මම හස්තමුද්‍රා ප්‍රකරණය මෙන්ම ප්‍රාමාණික ග්‍රන්ථවලින් වැඩිදුරටත් සොයා බැලුවා. දේවින් වහන්සේගේ නිගමන මුළු මනින්ම නිවැරදි.
7: ආචාර්යනි, මක් නිසාද මේ ගැන මීට පෙර ඔබ මට නොපැවසුවේ?
8: ප්‍රඥාවන්තයින්ගේ ස්වභාවය නෙවෙයි රජතුමනි ඉක්මන් වීම.
7: හොඳමයි ආචාර්යනි, හොඳමයි. මම ඔබට මසුරන් 50,000ක් ලබා දෙනවා
8: භාණ්ඩාගාරේ. රජතුමනි, ඔබගේ ත්‍යාගශීලී භාවය ගැන මම සැබවින්ම කෘතඥ වෙනවා.
7: කේවටනේ, මා ඔබට 50,000ක මසුරන් ලබා දෙන්නේ තුටු පඬුරු ලෙසින් නොව ඔබේ ගමන් වියදම් පිණිස.
8: ගමන් වියදම්?
7: දැන්ම භාණ්ඩාගාරයෙන් එය ලබාගෙන මසක් ඇතුළත මගේ රාජ්‍යෙන් පිටවිය යුතුයි.
6: ස්වාමීනි,
8: රජතුමනි, මහරජතුමනි, මම ඔබතුමාගේ අග්‍ර පුරෝහිතයි.
7: නිහඬවනු, නිහඬවනු කේවත්ත, වහා මෙතනින් පිටවනු.
5: මදයි කේවට්ටයට වෙච්චද හොඳ වැඩේ කුමන්ත්‍රණ කරන්න යනවට. දැන් ඉතින් ඉන්න රාජධානියත් නැති වුණානෙ.
3: අර පය ගහපුවත්තත් නෑ,
5: අල්ලපු පුවත්තත් නෑ.
3: එදේ මේ වෙලාවේ බොහොම ආදරෙන් සංසාර කතන්දර අහගෙන ඉන්නවා කියලා අපිට කිතුල් ගලින් මලින්දි ඔයත් කියලා තියෙනවා. තරංගක්කේ සමීර අයියේ සුබ දැසනක් ඔයාලා දෙන ලස්සනට වැඩේ කරගෙන යනවා. අම්මවත් එකතු කරගන්නවා කියලා සංසාර කතන්දරත් එක්ක. වෙලාව මතක් කරන්නම් 8:52.

0: ප්‍රඥා වසර 90ක විශ්වාසය
1: කීල්ස් වෙතින් ඔබට සමදා හොඳම මිල සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 215යි මයිසෝල් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 225යි අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි කොන්දේසි සහිතයි
2: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
3: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01 1 2 8 63 363 076 7 16 76 72.
4: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනකල මතුමේ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 047 31 33 540.
5: කවදත් අලුත් කාගෙත් නෙත්
6: නෙත් FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
7: සංසාර කතන්දරත් එක්කයි ඔබ ඉන්නේ. අපි ඉතින් දීර්ඝ කාලයක් තිස්සේ ඔයත් එක්ක ලෙංගතුව බෙදා හදාගත්ත උන්මංග ජාතකය අද අවසන් වෙන වෙලාවේ අවසන් කතාංගයටයි මේ ඇවිල්ලා ඉන්නේ.
8: අපි බලාගෙන ඉමු අවසානයට කේවට්ටයට මොකද වෙන්නේ කියලා.
7: ඒ අතරේ තරංගා, මේ තවුස් මාතාව දැන් අපිට හරිම ප්‍රශ්නයක්නේ. ඒ හොඳ කෙනෙක්ද?
8: ඔව්.
7: බලන්නක ඒ පවසන දේවා.
9: පින්වත් රටවැසියනි, මියුළු නුවර මහෞෂධ පණ්ඩිතයන්, පංචාල දේශේහි මහෞෂධ පණ්ඩිතයන් වීම අප සියලු දෙනාගේම භාග්‍යයක්. තවදුරටත් මම එතුමාගේ ප්‍රඥාව, ධෛර්ය, කාර්යශූරත්වය වර්ණනා කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ. රජතුමනි, මා මනාපයි ඔබතුමාගෙන් එක් පැනයක් විමසන්න.
10: තවුස් මාතාවනි, විමසන්න.
9: රජතුමනි, මෙය අප විසින් සිතෙහි මවා ගත යුතු අවස්ථාවක්.
10: එහෙමයි.
9: ඔබතුමා ඇතුළුව ඔබතුමාගේ මව් තලතා දේවීන්, අකපිසව නන්දා දේවීන්, මලනුවන් තීක්ෂණ මන්ත්‍රී කුමරුන්, කල්යාණ මිත්‍ර ධනසේකර කුමරුන්, අග්‍ර පුරෝහිත කේවට්ටාචාරීන්, මහෞෂධයන්, මේ සත්දෙනා මහා සමුද්‍රයේ එක නැවක යාත්‍රා කරන කල්හි මනුෂ්‍ය මාංශ භක්ෂක රාක්ෂයෙකු දියඹින් මතුවී, මහරජ, ඔබ සමග සිටින අනිත් සය දෙනා පිළිවෙලින් බිලිදුනොත් මිස නැව අත් නොහරමි පැවසුවොත්, රකුසාගෙන් ගැලවීම සඳහා පිළිවෙලින් ඔවුන් කෙසේ බිලිදෙන්නේහිද?
10: තවුස් මාතාවෙනි, පළමුවෙන්ම මාගේ මෑණියන් බිලිදෙමි. දෙවනුව නන්දා දේවීන්, තෙවනුව මලනුවන්, සිව්වනුව කල්යාණ මිත්‍රයාත්, පස්වනුව කේවට්ටයාත්.
9: ඉන්පසුව මහෞෂධයන් සහ ඔබතුමා පමණක් ඉතිරි වූ කල්හි තවත් බිලි ඉල්වයි නම්?
10: මම රාක්ෂයාට බිලිවෙමි. මාතාවනි, පණ්ඩිතයන් කිසිසේත්ම රාක්ෂයාට බිලි නොදෙන්නෙමි.
9: පින්වත් රටවැසියනි, අපගේ රජරුවෝ සපත කරන්නේ තමාගේ සමීපතම බන්ධූන් පස් දෙනාගේත් තමාගේ ජීවිත බිලිදෙන නමුත් මේ මහෞෂධ පණ්ඩිතයන් රකිනා බවයි. එපුවත මේ පංචාල නුවර වාසී සියලු දෙනාම ඉඳුරා සිහි තබා ගනිත්වා.
11: මෙසේ උම්මග්ග ජාතකයේ නිමවා වදාළ අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ, එසමයෙහි තවුස් මාතාව නම් මාගේ සසුනෙහි උපුල්වන් මහාස්තිවරය වේ. අමරා දේවී නම් මෙවක යසෝදරා දේවියයි. රහස් මෙහෙවර කොට වැඩසාදා දුන් ගිරවානෝ නම් ආනන්දස්තිවිරයෝය. කේවට්ට ආචාරීන් නම් මෙවක දේවදත්ත ස්තිවිරයෝය. සියල්ල නුවණින් ජයගත්තා වූ මහෞෂධ පණ්ඩිතයෝ නම් ලෝතුරා බුදු වූ මමම වේදයි තමන් වහන්සේ දක්වා වදාළසේක.
8: ඔන්න සමීර, එහෙනම් අපි උම්මග්ග ජාතකයත් අවසන් කළා.
7: ඉතින් සාර සංකේ කල්ප ලක්ෂයක් පුරාවට පාරමී දම් පුරපු මේ උත්තම ගමනේ ප්‍රඥා පාරමිතාව ගැන කියා දුන්නු උන්මංග ජාතකය තමයි අපි සති කීපයක් පුරා සංසාර කතන්දර වලින් බෙදාගත්තේ.
8: දැන් අද දවසට උම්මග්ග ජාතකයෙන් සමගන්නකොට ඔබ හිතන්න නරකයි සංසාර කතන්දර වලින් අපි දෙන්න ආයෙත් එන්නේ නැහැ කියලා.
7: අපි ලබන සතියේ එනවා මේ විශ්වයේ සිද්ධ වෙච්ච අපූර්වම සිදුවීමත් අරගෙන.
8: මොකද ඒ
7: අපි එදාට අහන්න කියන ගමන් සමුගන්න සූදානම් වෙමු.
8: එහෙනම් ලස්සනම ලස්සන අලුත් සෙනසුරාදාවක ආයෙත් අපි හමු වෙනවා. මං තරංග,
7: මං සමීර.
6: කවදත් අලුත් කාගෙත් නෙත්.
12: සුබ උදෑසනක්. වෙලා උදෑසන 9යි දැන්.

0: ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සේකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
5: අයිබුවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමකේ. භගවන්තලාව ඔල්ඩි කොටස ප්‍රදේශයේදී කෙසල්ගම රක්ෂිතේ මණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ භගවන්තලාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ හදිසි වැටලීමකදී එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ භගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්. ඔවුන් මැණික් ගැරීමට යොදාගත් උපකරණ සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. භගවන්තලාව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සිම්බබ්වේ කණ්ඩායම සමග පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගය ලකුණු 34කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 186ක් රැස් කළා. එහෙත් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 152ක් පමණයි. බිලඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: net news the truth people trust. FM 95 FM 94.8 Net FM.
6: Hello, hello.
7: Sati Antea.
6: Hello, hello.
7: Sati Antea.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාබන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

රයිට පෙලාව නවේ විනාඩි දාසයයි හෙලෝ හෙලෝ අස ගඩ් මානිං අපි මේ වෙලාවා වහගෙන ඉන්නම ඉරෑනම් මරු කියලමට මැසිජක දාලා තින අංචනා මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් රෑ 12 වෙනකම් මහැරලා හිටියා නේද තැන්කියු කමෙන්ට් කරලා ඊයේ දීපු සපෝට් එකට ඊට පස්සේ ගඩ් මානිං අස අපි ඊයේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා නියමයි සුපිරියට වැඩේ යනවා ඊට පස්සේ කමෙන්ට් කරපු හැමෝම මේ වෙලාවේ ආව අදත් අහගෙන ඉන්නවා කියලා තිනෝ මට චුට්ටක් පැටලුණාද කියපේක නෑ හරි ඒගොල්ලෝ කට්ටිය ඔක්කොම කමෙන්ට් කරලා තාම හගෙන ඉන්නවා කියලා දිනවා මට මැසේජ් එක දාලා තින්නේ චම්පික ඊට පස්සේ ලලිතාවත් එකතු කරගන්නම් ඊට පස්සේ කවුද මේ ඉන්නේ අලවෙන් කරු මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඒ වගේම අසබෝයි හයි කොහොමද අපිත් මේ වෙලාවේ ඔයාව හගෙන ඉන්නවා ඊයේ DJ එක නම් සුපර් බසා ඊට පස්සේ කසුන් කල්හරගේ සින්දුවක් දෙනවද කියලා අහලා තිනවා තංගලෙන් අප්සරා හා දෙන්න මේක ගන්නකෝ

0: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: net fm hello hello satyantaya
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: Wow! Anchor tin එකක්?
5: ඕ පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
6: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
7: කිරස් නැවුම් බවයි අඩුම මිලයි
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: පෘථුවියෙන් ළඟහරට රේල් පාරක්? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට. දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
9: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
10: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වරට සංවිධානය කරන
11: ජේෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුම් සාදය.
10: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
11: රසකාමී ඔබ සැමට ආරාධනා ආරාධනා.
10: වැඩි විස්තර සඳහා 077 30 60 629 අංකය අමතන්න.
12: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: වෙලාවුදී 9යි විනාඩි 27ක් වෙනකොට අද දවස අතිශය සුවිශේෂී දවසක් වෙන විශේෂ හේතුවක් තියෙනවා. හරිද? මං අන්න ඒ හේතුව ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොකද යුනියන් බැංකුවෙන් ඔන්න අද දවසේදී විශ්‍රාමිකයන් වෙනුවෙන්ම වෙන් වූ සුවිශේෂී දිනයක් විදියට අද දවසේදී දැවැන්ත කාර්යයක් හිටු කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසාම අපි සූදානම් වෙලා ඉන්නේ මේ වගේ අති දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙනකොට ඒ පිළිබඳව අද දවසේදී මොනවද වෙන්නේ, මේ දවස මෙතරම් සුවිශේෂී වෙන්නේ ඇයි, මේ වගේ දවසක් ඇතුළේ විශ්‍රාමිකයන් වෙනුවෙන් මොන වගේ දේවල් දරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා පොඩ්ඩක් කතා බහ කරන්න මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පෞද්ගලික බැංකු නිෂ්පාදන අංශයේ සහකාර කළමනාකාරතුමන් සුරජ් රශ්මික මහත්මා. ආයුබෝවන්.
1: අයිබෝවන්.
0: අපි කැමති දැනගන්න සෑහෙන්න වෙනස් අත්දැකීමක් අද දවසේදී අපිට විඳ ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා යුනියන් බැංක් එකත් එක්ක. මේ පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමුකෝ.
1: බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තටම අපි යුනියන් බැංකුව රාජ්‍ය සේවයේ විශ්‍රාමික සහ රණවිරු ප්‍රජාව උදෙසාම ක්‍රියාත්මක කරන යුනියන් බැංකුව පෙන්ෂනියස් ඩේ විශේෂ වැඩසටහන මේ වෙනකොට ආරම්භ වෙන සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. දිවයින පුරා ව්‍යාප්තව ඉන්න විශ්‍රාමික මහත්මහත්මිය මේ වෙනුවට යුනියන් බැංකුව දෙසට ඇදමින් සිටිනවා. මම මේක අවස්ථාවක් කරගන්නවා ඔබ කොළඹ හා මේ ආසන්න ප්‍රදේශයේ ඉන්න විශ්‍රාමික මහත්මහත්මියෙක් නම් එන්න යුනියන් බැංකුව ප්‍රධාන ශාඛාවට උදෑසන 10 සිට පස්වරු 3 දක්වා අපි මේ ස්ථානයේ ඉන්නවා. ඔබට සුවිශේෂී සේවාවන් රැසක් සමගින් ණය මුදල් සහ ණය මූල්‍ය උපදේශන ලබා ගන්න හැකියාව තියෙනවා. ඔබ වැඩසටහනට ලියාපදිංචි වෙලා නැති වුණත් ඔබගේ විශ්‍රාම වැටුප් හැඳුනුම් පත සහ ජාතික හැඳුනුම් පත පමණක් අරගෙන වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. ඔබට ඒ අවස්ථාවත් අපි ලබා දීලා තියෙනවා. මේ ආසන්නයේ ඔබට එන්න පුළුවන් ස්ථානයක ඔබ සිටිනවා නම් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න යුනියන් බැංකුව ප්‍රධාන ශාඛාව කොල්ලුපිටියේ උදෑසන 10ට ආරම්භ වන විශ්‍රාමිකයන්ගේ සුවිශේෂී දිනය මේක අර්ථවත් කරන්න ඔබට ප්‍රතිලාභ වැඩි වැඩියෙන් ලබා ගන්න ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
0: රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුව ඔබ වෙනුවෙන් ඔන්න අද දවසේදී යුනියන් බැංක ප්‍රධාන ශාඛා පරිශ්‍රයේ පැවැත්වෙන මේ අති දැවැන්ත වැඩසටහනට ඔයාට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට ඔයා වෙනුවෙන්ම සැකසුණු මූල්‍ය උපදෙස් සහ බැංකු සේවා, ඒ වගේම නොමිලේ පැවැත්වෙන වෛද්‍ය කඳවුර සහ ආක්ෂි පරීක්ෂාව, ඒ වගේම විශේෂ වට්ටම් රසක් සහ තවත් දීමනා රසක් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන අද දවසේදී ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අද දවසේදී යුනියන් බැංකු ප්‍රධාන ශාඛාව පැත්තට යන්න ගිහිල්ලා විශ්‍රාමික ඔබ වෙනුවෙන් වෙන්ුණු අද දවස පුරාවට මේ ලබා දෙන අවස්ථාවන් බොහොම ආදරෙන් ලබා ගන්න කියලා වැඩි විස්තර දැනගන්න 0111 81 85 0111 81 85 නම්බරයකට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි, ඒකනත් මතක් කරලා අපි මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එකක් ඉන්නෝනේ. අන්න ඒ කට්ටියගේ පැත්තට යන්න තමයි හදන්නේ. හෙලෝ හෙලෝ, ගුඩ් මෝර්නින් අසා අපිත් ඔයාව සද්දෙටම අහගෙන ඉන්නේ. ඩිජනයිටිගේ අපි අහගෙන හිටියා නියමයි සුපිරි කියලා තියෙනවා. මාෂි උකුවලින් තැන්කියු, ජය වේවා. ඒ වගේම ප්‍රබෝධමත් සුබම සුබ උදෑසනක් වේවානේ අම්මෝ. බලන්න නේද, එහෙම කිව්වට පස්සේ නිකන් හදවත කූල් වෙලා යනවා. හරි, ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මට අහලා තිනවා. සිතත් ඔයාවත් එකතු කරගන්න. ලක්ෂාණි කෑගල්ලෙන් තැන්කියු, ජය වේවා. ඒ වගේම අසයි කොහොමද, ගුඩ් මෝර්නින්, අද අපිට ලස්සන සින්දුවක් දෙන්න කෝ කියලා චන්දනික චාන්දනී මැසේජ් එකක් දාලා තිනවා. ඊයර 12 වෙනකම් ඩීජේ එක අහලා දැන් නිදිමතයි. හැබැයි උනට ඔයාව අහගෙන ඉන්න කියලා තියෙනවා. උදාර කපල් එකක් බලන්න කොච්චර හොඳයිද කියලා ඊරාත් මාත් එක්ක හැරිලා ඉඳලා දත් උදේ පාන්දරම මාව අහගෙන. දවස සුබයි මහත්තයෝ, දවස සුබයි. මාත් එක්ක ඉන්නේ. හරිද? 0711 95 95 95 ට දිගෝ මැසේජ් එකක් දාන්න මම මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: Good morning, වේලාව දින 9:45 දැන්.
6: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පේරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.
12: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
13: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
14: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
15: Kiehl's within the noun nishpadana sandaha aduma milak carat gram 100 rupel 38 komodo red fancy gram 100 rupel 8 lena para gram 100 rupel 99 Kiehl's noun mavai aduma milai
16: 2026 FIFA unusuma juni 12 wenada sita sajeeviva pure mobile app eke nomine balanna
17: SLT Mobitel Pure TV neela vikashaka
18: akma vitel fatty liver baya wenna pa sivanagala liver boosting capsule aragan අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
19: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
14: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

රයිට් වෙලාව හුදේ නවයයි විනාඩි 50යි. හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න ගමන් දැන් ගොඩාක් කට්ටිය අහන දෙයක් තමයි අසාන FM DJ Night face to face track show එකට මම දන්න කෙනෙකුත් එන්න බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මමත් ඉන්න ආසාවෙන් ඉන්නවා කොහොමද අපි මේකට join වෙන්නේ කියලා. ඔයාට ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාට තියෙන net FM official facebook page එකට ගිහිල්ලා ඔයා ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එකක්, හරිද, ඔඩියෝ එක වීඩියෝ එක පැහැදිලිව තියෙන වීඩියෝ ක්ලිප් එකක් අපිට එවන්න ඕන. ඊට පස්සේ ඔය කන්ටැක්ට් නම්බර් එක එවන්න ඕන. ඔයගේ ඩිස්ත්‍රික් එකත් අනිවාර්යෙන් එවන්න ඕන. එච්චරයි කරන්න තියෙන්නේ. නැත්තම් 0711 95 95 95ට ඔයා වට්ස්ඇප් කරලා ප්‍රශ්නයක් නැහැ. ඔයා දක්ෂෙක් නම්, ඔයා වැඩෙක් නම් ඔයාට පර්ෆෝම් කරන්න පුළුවන් කියලා කන්ෆිඩන්ට් තියෙනවා නම් නැත්නම් FM DJ Night එක ඔයාට විවෘතයි. ලංකාවේ කොහේ හිටියත් එනිසා අනිවාර්යෙන් ඔයා දක්ෂෙක් නම් මේ පැත්තට මැසේජ් එකක් තියන්න.

0: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
2: අලුත් වෙලා
3: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: කීල්ස් වෙතින් ඔබට සමදා හොඳම මිල. සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 215යි. මයිසෝල් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 225යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
8: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඕමිල් බේබි සබන්.
9: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.

0: වසර 90ක විශ්වාසය.
1: මොබිටෙල් within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17017 තන්න. කොන්දේසි සහිතයි.
2: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
3: නොවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within 10 Unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.7156400ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
4: ජූලි 18 පානදුර ප්‍රධාන බස් නැවතුම් පලාසල.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: Good morning, වෙලා උදේ 10:01 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011515555 අමතන්න
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
2: බෑම් බෑ අලුත් වන අලුත් පැයි විමසුම Net News.
7: අයිබවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ ඊරට් පෙරියකුලම් වවුනියාව මාර්ගයේ 16 වන පටුමග ආසන්නයේ සිදු රිය අනතුරකින් පොලිස් සැරෙන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ඊරට් පෙරියකුලම් දෙසට ධාවනය කළ යතුරුපැදිය මාර්ගයේ වම්පස අයිනේ නැවතා තිබූ ටිපර් රථයක ගැටි එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් බරපතල තුවාල ලැබූ එම පොලිස් නිලධාරියා වවුනියාව රෝහල්ට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරෙන්වරයෙක්. වයස අවුරුදු 45ක් වූ ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news .lk අපගේ web අඩවියට පිවිසෙන්න.
2: Net news, the truth people trust. FM 95 FM 94.8 net FM.
8: Sati Antea.
9: Hello, hello.
8: Sati Antea.

අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

0: HSBC Palasri SLIC Life Jeevi Darakshan Oppu Himyan Time Runa 7th Bonus Pratilabe Agaya Rupiah Kuti 1460 Ikmavai Sri Lanka Insurance Life Biyakumin Mavakumin
1: SLT Mobitel Fiber Ek Gatherama Fit Karanna Okkoma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasak SLT Mobitel Fiber
2: Eda Aarchi Hadapu Kossata Kalupol Rasa Then Ammagen Duwatak Mathara Freeland Kossata Kalupol Rasa Soya Meat
3: විශේෂ සහනයක් තව කේඩී රයිස් ලීඩර් 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97 ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 047 31 33 540
4: නවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within 10 unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 071-56-46-600 WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
5: ජූලි 18 පානදුර ප්‍රධාන බස් නැවතුම් පලාසල
6: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
5: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
6: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
5: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවතාලය පුතදී
6: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
5: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
6: මාත්‍ය සත්කාරය netfm netfm
5: බැති පරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
8: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
9: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
10: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලැන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
11: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

0: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
1: සිස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න.
2: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
1: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
3: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
7: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
8: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
9: ඔයාට තියෙන සනීප වෙන්න නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා බ්ලොක් අතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි ගියා කවල් බන්දු කරා. තුන් සැරයක් ගියා. අපි දෙකම හොස්පිටල් තිබ්බේ. දැන් හොඳින් ඉන්නවා. ඒකෙන් බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ආයි ඉකෝ එකක් ගන්න. ඒකෝ එක තමයි නෝමල් ස්ටැට්.
9: කතා කරන්න 0777 300 940.
11: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
12: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්
13: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු.
14: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
15: ඇයි සුගර් කියලා මූණෙන්නකල සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: කීල්ස් වෙතින් දැන් නැව නිෂ්පාදන සඳහා අඩුම වෙලක්. කැරට් ග්‍රෑම් 100ක් රුපියල් 38යි. කුමටු රෙඩ් ෆැන්සි ග්‍රෑම් 100ක් රුපියල් 8යි. ලේන පරව ග්‍රෑම් 100ක් රුපියල් 99යි. කීල්ස් නැව මවයි අඩුම වෙලයි.
0: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
5: කිරි, තේ, සීනි එක පැක් එකේ නස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
5: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නස.
7: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා. Green, red, black. ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.

0: ಆಪ್ತರಿಗೆ ವಿಶ್ವಾಸ.
1: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasvi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.

රයිටර් වෙලාව 10:52යි. හයි ගෝමදාසා, අපිව කියන්නකෝ. අපි බොකුන්දර මංගලි ෆැෂන් එකේ සෙට් එක ඉන්නවා කියලා දිනවා නියමයි. ඊට පස්සේ කවුද මේ ලස්සන ගෑල් ළමේ කෙලෝ කියලා විතරක් දාලා තියෙනවා. ඔයාගේ නම දැම්මන් කොහොමද හොයාගන්නේ? ටක් ගාලා නමේ වන්න. හයි අසා බ්‍රෝ, අපිවත් කියන්න. අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන චතුරංග, වාවත් එකතු කරගන්න. ඊට පස්සේ නගලන් සින්දුවක් දෙන්න බැරිද දෙයෝ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා සශිකා. මේක නගල යනවා. හරිද? ඔයා මේකත් අහන්න එහෙනම්. අපි මෙහෙම මලුත් පැයකට යනවා. 10:53යි. ටක් ගාලා මැසේජ් එකක් දාන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම news.
4: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ. අලවතුගොඩ කසාවත්ත බටුගොඩ ප්‍රදේශයේදී පස්කන්ද කඩා වැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ එම පස්කන්දට යට වූ පුද්ගලයා ඉන් බේරාගෙන අකුරණ රෝහලට රැගෙන යන අවස්ථාවේ එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔහු අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම පුද්ගලයා නිවසක් ඉදිකිරීම සඳහා කපා තිබූ ගෙපලක වැඩ කරමින් සිටියදී ඔහු මතට පස්කන්ද එලෙස කඩා වැටී තිබෙන්නේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත් තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust.
5: සත්‍ය අන්තය.
6: Hello, hello.
5: සත්‍ය අන්තය.

රයිට් පෙලව 11යි 11යි එන්ජල් නම්බර් එකක් නේ විශ්වකප් තියනවා නම් මොන හරි ටග්ගාල කරන්නානේ හරිද සමන්නේ කියනෝනේ මේ වෙලාවට කරන ප්‍රාර්ථනාවල් හරියටම හරියනවා කියලා ඉතින් ඒ නිසා මන්නම් කියන්නේ වෙලාව මොකක් වුණත් කමන්නේ ඔයා කරන ප්‍රාර්ථනා හරියන්න ඕන නේද රයිට් අපි යන්න හදන WhatsApp එක පැත්තට මේ වෙලාව අපි අහගෙන ඉන්න කට්ටිය මතක් කරන්න හයි සුබදසනක් වේවා සහ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අනුර මැසේජ් කරලා තිනවා ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා ශාන්ත ටේලර්ස් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා thank you ජය වේවා කට්ටිය ඔක්කොම එකතු කරගන්නන් ඒ වගේම පුවක් පිටිය පැත්තට ගියාම නිසංසලව ෆැන්සි සෙන්ටර් එකේ සෙට් එකත් මාව අහගෙන ඉන්නවා කියලා තිනවා අම්මබයි තාත්තවයි ඊට පස්සේ UNY චාරුවයි සශීවයි අවිෂ්කවයි නිතුවයි පහසරාවයි තිනායවයි ඊට පස්සේ ගිහානිවයි ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා පවුල සෙට් එක මේ වල අපරාධ කියන්න බෑ ටයිප් කරන්න කොච්චර වෙලා ගියද දන්නේ නේද ඕකේ ඊට පස්සේ අපිත් එකතු කරගන්න සලස්සන සින්දුවකට කියලා රුක්ෂාන් මැසේජ් කරලා දිනවා thank you රුක්ෂාන් ඔවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න අපි මේ පැය වැඩිපුර සින්දු ටිකක් අහන්න ඕන ඉතින් ඒ නිසාම මම ලස්සන සින්දුවක් ඔයාලට ලෑස්ති කරගත් අහන්න දෙන්න 11යි විනාඩි 12යි මේ පැත්තට මැසේජ් එකක් දාලා තියන් 12ට කලින් මම ඔයාව මතක් කරන්නම්

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා. පහක්ම දෙන. කොටු දෙක

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
3: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077 406 4397.
5: නොවිනස් අධිවේගයක් සුපිරිමාන් ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within දැන් unlimited package රැසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 071-56-46-600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න.
6: ජූලි 18 පානදුර ප්‍රධාන බස් නැවතුම් පළාසල. ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: WDRK ජයලා බුරුළු කැටිය ඌරගස් මංගලන්දි ගා 18 ඉරි මට ස්ටෙන් දෙකක් දැම්මා. ආයි අමාරුණා මේ අවුරුද්දේ ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේ කෙනෙක් කිව්වා මේ සෙවණකල හොඳයි කියලා. හොයාගෙන ගියා ඉතින් ඩේට් ගත්තා. හතර පාරක් මින් ඩේට් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසුවෙන් ඉන්න පුළුවන් කියලා මට තේරෙනවා.
6: කතා කරන්න 077 307 940.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගිටාරෙන් තත් අරගෙන වයලීනට අත්තට දුන්න දැන්තියෙන්න පියාබන්න
2: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය හැලෝ හැලෝ සතියන්තය

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: ත්‍රිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් ත්‍රිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: අලුතෙන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක.

0: නැකතට කිරියුතුරුවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. ඔබේ නව නිවස හෝ නව ව්‍යාපාරය සෞභාග්‍යයෙන් ඉතිරේවි. ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්.
1: අක්මා විතල් ෆැටි ලිව. බය වෙන්න එපා. සිවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
4: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වනවරට සංවිධාන කරන
5: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
4: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
5: රසකාමී ඔබ සැමට ආරාධනා.
4: වැඩි විස්තර සඳහා 077 30 60 629 අංකය අමතන්න.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: 11යි විනාඩි 37යි වෙලාව. මම සුපුරුදු විදියට අද ඉෂාන්ව හොයාගෙන යන්න හදන්නේ. ඉෂාන් ඔන්න අපිට අද ලොකු විස්තරයක් කියන්න බලාගෙන ඉන්නවා. අලුත් අත්දැකීමක් එක අයිබන් ඉෂාන්.
1: අයිබන් සම මතක් කළා වගේම ඔන්න අපි අද දවසේ පානදුර නගරයට ඇවිල්ලා තියෙනවා. නොවෙනස් අධිවේගයක් අන්ලිමිටඩ් පැකේජ් රෙස්ටර් තියෙන SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ලංකාවේ තියෙන වේගවත්ම සහ ස්ථාවරම අන්තර්ජාල පහසුකම විතර නෙවෙයි පුළුල්තම ආවරණය අපි එන්නේ අසා දන්නවනේ හිස් සතින් නෙවෙයි SLT මොබිටෙල් net FM එක අතර මතක මේ වටිනාකම බෙදා හදා දෙන්න ඇවිල්ලා තියෙන හිස් සතින් නෙවෙයි වටිනා කියන තෑගි බොග ගොන්නක් අරගෙන අද දවසේ මේ විදිහට මාත් එක්ක ඉන්න මේ වටිනාකම ගැන ආදරණීය පාරිභෝගිකයන්ට ලැබෙන වාසි ගැන කියන්න පානදොර අපේ ශාඛාවේ අලවි කලමනාකාරතුමා ඉන්නවා. සහන් ඉස්සෙල්ල මහතා ඉන්නවා. එතුමා මට වැඩිය හොඳට දන්නවා මේ ෆයිබර් කනෙක්ෂන් එකේ තියෙන වාසියවාසිය විතරක් නෙවෙයි පාරිභෝගිකයන්ට ලැබෙන වටිනාකම් ගැන අද තමයි එතුමා තමයි අද මේ විදිහට පැහැදිලි කරන්නේ.
2: ඔව්, සියලු දෙනාටම සුබ මධ්‍යහනක් ප්‍රාර්ථනා කරනවා. SLT මොබිටෙල් ෆයිබර් අධිවේගී අන්තර්ජාල පහසුකම සහ POTV පහසුකම පානදුර පුරවරේ පුනර්ජීවනයේ නගරයේ ඉන්න ඔබටත් ලබා ගැනීම පහසුකම් උදා වෙලා තියෙනවා. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ තප්පරයට මෙගාබයිට් 100 සිට තප්පරයට මෙගාබයිට් 1000 දක්වා අධිවේගී ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජීවිතේට ලිමිට් තියාගන්න එපා. ඒ වගේම අන්තර්ජාලයටත් ලිමිට් තියාගන්න එපා. ඒ නිසා අපි අලුතෙන්ම පැකේජස් 6ක් හඳුන්වලා දීලා තියෙනවා. අන්ලිමිටඩ් පැකේජස් 6ක්. මේදී විශේෂත්වය වන්නේ ඉන්ටර්නෙට් ඔබට අන්ලිමිටඩ් යන්න පුළුවන්. ඒ වගේම වොයිස් පහසුකමත් ඔබට අන්ලිමිටඩ් රසින් දෙන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ LPL තරංගාවලිය යනවා. ඒ නිසා අපේ POTV LPL තරංගාවලිය අපේ HD තාක්ෂණෝත්සය බලාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ පැය 48ක් ඔබට මිස් වෙච්ච වැඩසටහන් පැය 48ක් පසුර රිවයින් කරලා බැලීමේ පහසුකමත් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් POTV හරහා ඔබට ලබා දීමක් කරලා තියෙනවා. අපේ පානදුර නගර මැදේ සිටි බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා තමයි අපේ කාර්යාලය පිහිටලා තියෙන්නේ. අපේ ලංකාවේ අංක එකේ මාධ්‍ය ජාලය වෙන net FM සහ ශ්‍රී ලංකා ටෙලිකොම් එකතු වෙලා තමයි මේ කැම්පේන් එක අපි කරගෙන යන්නේ. ඉතින් සීලුම පාරිභෝගිකයන්ට ආරාධනා කරනවා අපේ අලිවි රටේ අපි විශේෂිත වූ අලිවි රටයක් අපි සූදානම් කරලා දෙනවා. ඒකේ විනෝදාස්වාස රසක් මැදි වූ තනග යනවා. අපි ඒ වෙලාවෙම විශාල වටිනාකමකින් යුත් ත්‍යාග අපි ලබා දෙනවා. ඒ වගේම නව සම්බන්ධතා ගාස්තු ගැන මතක් කරොත් නව සම්බන්ධතා ගාස්තු වෙන්නේ රුපියල් 12,500ක්. ඒ වගේම අද විශේෂ වට්ටමක් සහිතව රුපියල් 4,500ක වැනි මුදලකට අපිට නව සම්බන්ධතාවක් ඉල්ලුම් කිරීමේ පහසුකම තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ අපේ ඉන්න මෙගාලයින් පාරිභෝගිකයන්ට ඔබගේ මෙගාලයින් සම්බන්ධතාවයත් ෆයිබර් සම්බන්ධතාවයට කන්වර්ට් කරගන්න පුළුවන් රුපියල් 5,000ක වගේ මුදලකට. ඉතින් එන්න සියලු දෙනාටම ආරාධනා කරනවා පානදුර නගර මැදේ ඉන්න අපේ නව ෆයිබර් සම්බන්ධතාවයක් ලබාගෙන ඔබගේ ගෙදර ස්මාර්ට් නිවසක් කරගන්න කියලා. ස්තුතියි.
0: බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි ඊශාන් ආයමතාවක් සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න. හරි, ඊට පස්සේ මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට කට්ටියක් මතක් කරා.

බදුල්ල පැත්තර ගියාම කැටවල ඉඳලා මේ වෙලාවේ හිරුතරු සෝස් එකේ කටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම සමන් සැලොන් එකේ සෙට් එකවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ආවහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ ලක්ෂිකා. තැන්කියු ආවත් එකතු කරගන්න. කෑගල්ලෙන්නේ තමා වහගෙන ඉන්න. ඊට පස්සේ ස්කයිලයින් ඔටෝ ඉංජිනේරින් එකේ සෙට් එකම මේ වෙලාවේ මා වහගෙන ඉන්නවා කියලා තියෙනවා. නිටඹුවේ ඉඳලා රයිට් ඕකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න. බොස් මදුෂාන් අයියව, ඊට පස්සේ ජනිත්වයි, ඊට පස්සේ සජිත්වයි, ඉන්දිකවයි, ඊට පස්සේ ප්‍රශාන්වයි, කසුන්වයි, මහේෂ්වයි, ලසන සිඳුරි හිකර අපි එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ මාත් සද්දරමනේ තහගෙන ඉන්නේ. ඔක්කොම කට්ටියව එකතු කරගෙන අපි ලස්සන සින්දුකට යමු අසා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ ලක්මාලි. ඔයාවත් එකතු කරගන්නම්. තැන්කියු ලක්මාලි මැසේජ් කරාට. මේ සින්දුව මං ගන්නවාට.

0: Love is in the air. Inna, adre allagan.
1: Net FM. Hello, hello, Satyantea.
2: හරි මගේ වැඩ ටික ඉවර කරලා යන්න තමයි හදන්නේ. ආයි නම් එන්නේ සඳුදා හවස හතරටම තමයි. හරිද? රයිට් මෙතනින් එහාට වාට හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න පුළුවන්. සෙන්සුරා දිරිද්ද දවස් දෙකම චිල් එකේ ඉන්න පුළුවන් දවස් දෙක. ඉතින් ඒ නිසා මේ පැත්තට ඇවිල්ලා සින්දුව කිල්ල ගන්නත් අමතක කරන්න එපා. මාට කිව්වා වගේම අපි ලබන සිකුරාදා වේ නෙත FM DJ Night Face Attack Show එක අරගෙන එන්නේ සීතල නුවරඑළියත් එක්ක මාතර දිස්ත්‍රික්කේ. ඉතින් එන්සලාස්ති වෙලා ඉන්න සුපිරිම බැටල් එකක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සැප්තැම්බර් මාසයේ කියලා කියන්නේ අපි නෙත FM DJ Night Face to Face Attack Show දෙවන තරඟ බටේ ආරම්භ කරනවා. ඒ නිසාම වාදාමත් මේ පැත්තට එන්න try කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් වුණා නෙත FM official Facebook page එකට apply කරන video එකක් ඊට පස්සේ පැහැදිලි audio එකක් එක්ක එවන්න නැත්නම් WhatsApp එකට WhatsApp කරන්න chance එක තියෙනවා. ඒ නිසා ඒකනත් මතක් කරන ගමන් අදට ගිහිල්ලා එන්නම්. අපි ආයෙත් හම්බ වෙන්නේ සඳුදා හවස 4ට වාගේ මගේ බොරින් නැති විරින් drive එක 4 වටේ. එතකම් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්නම්. ජය වේවා. මම DJ Azar.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඔමිල් බේබි සබන්
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
7: කිරි තේ සීනි එක පැක්කගෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
8: රත්ති 3 in 1 පැක් එක තුන බෑග් එකේ තියාගන්න එක වටිනවා
7: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස
9: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
10: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598

0: වසර 90ක විශ්වාසය.
1: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා. ග්‍රීන්, රෙඩ්, බ්ලැක්. ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
2: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම. ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV. නිල විකාශන සහකරු.
3: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
4: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබ දහවලක්. වෙලාව දවල් 12යි දැන්.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙ තමතන්න 0112-863-363-76-716-3672.
0: විශ්වාස කරන සත්‍ය.
4: අයිබෝන් අද 2026 ජූලි 18 වනදා සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල මිකමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත කතාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරේ කෙලි කරයි. වෙඩිවැදී මිය ගිය හිටපු පොලිස්පතිගේ දේහය බොරල්ලේ මල් ශාලාවකට රැගෙනෙයි. මහජන ගෞරවයට හෙට සිට අවස්ථාව. කෝටි 4ක කොකේන් ගිල රෝද පුටුවකින් දෙවයිනට ආ විදෙස් ගුරුවරියක් අත්අඩංගුවට. ජනපති ට්‍රම්ප් කැනඩාව සමගත් එල්ලෙයි. කැනඩාවෙන්ද සැර ප්‍රතිප්‍රහාරයක්. ඇමරිකානු හමුදා ඉලක්ක වෙත ඉරානයෙන් තවදුරටත් ප්‍රහාර.
0: Net News, the truth people trust.
4: වෙටිවැති මිය ගිය හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ දේහය මෙවැනි විට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවකට රැගෙන විත් තිබෙනවා. මේ අතර පොලිසියේ ප්‍රශංසනීය සේවාවක් ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අදහස් පළ කළා. ඒ ඇතුළු දවස උණුසුම්ම කළ පුවත් පෙළ ගැස්ම මෙතැන් සිට. මේකමුව බන්ධනාගාරයේ රැඳවියන් 12,000ක් සිටිය යුතුවත් එය 42,000ක් දක්වා වැඩි වූයේ පොලිසිය ප්‍රශස්තනීය ලෙස රාජකාරී කළ නිසා බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසනවා. කෙසේ වෙතත් එලෙස බන්ධනාගාර ගතවන රැඳවියන්ගෙන් බොහෝ පිරිසකගේ පවුල්වල දරුවන්ටද දැඩි බලපෑම් එල්ලවන බවයි ඔහු කියා සිටියේ.
5: ඔබ පහුගිය දවස්වල දකින්නේ මීගම බන්ධනාගාරයේ සිද්ධි එකත් එක්ක එළියට ආපු තිත්ත කතාව. 12,000ක් ඉන්න පුළුවන් බන්ධනාගාරේ 42,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඕකේ කවුරු හරි කියනවා නම් පොලිසිය, මං කියන්නේ පොලිසිය 100%ක් අපි ප්‍රශස්ත විදිහට රාජකාරී කරනවා කියලා. අපි රාජකාරී කරේ නැත්තම් 12,000ක් ඉන්න ඕන බන්ධනාගාරේ 42,000ක් ඉන්නේ කොහොමද? එතකොට මේ ඉන්න 42,000න් අච්චු කියන වැරදිකරුවන් බවට පත් වෙලා ඉන්න ප්‍රමාණය හැර අනිත් අය වසර ගණන් බන්ධනාගාරගත වෙලා ඉන්නකොට ඔවුන් තමයි පවුලේ ආදායම් උපදවන පුජ්‍යලයා. එතකොට ආදායම් උපදවන පුජ්‍යලයා නැති වුණාම ඒ ගෙදර අම්මා කොහොමද ආරක්ෂිතව තමන්ගේ දරුවා නිවැරදි පුජ්‍යලයෙක් බවට පත් කළ දරුවන්ව ඉදිරිපත් කරන්න තියෙන හැකියාව. ඒක නිසා එක පැත්තකින් ඒ වගේ මිනිස්සුන්ගේ පවුල් ආරක්ෂා කරගන්න වෙන මුකුත් නෙවෙයි, ඔවුන්ගේ දරුවනුත් අපරාධකාරෝ බවට පත් වෙලා සමාජයට පිළිලයක් කින්නක වළක්වන්න සමාජයේ විදිහට අපිට වගකීමක් නැත්.
4: එවැනි පවුල්වල දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බවද මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වැඩිදුරටත් පැවසවා.
5: ඉතින් අපිට තියෙන කාර්ය සහ හැකියාව තුළ කියන්නේ අපි දැනට මේ දරුවන් ආරක්ෂා කරගන්න අපි දරුවෝ දැඩි අනාරක්ෂිත අනාරක්ෂිත මේ විවිධ වර්ගීකරණයක් කරලා අධීක්ෂණය කරන ක්‍රමවේදයක් හදලා තියෙන ඔබට පේනවාද? මේක මේ යන ලයිව් යන අපේ ඩේටාබේස් එක මේ තොරතුරු මං හැර පොලිසියෙන් මේ දත්තපත් ඉදිරිය දැම්මම වෙන කාටවත් බලා ගන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ අවස්ථාව අපි පොලිස් නිලධාරීන් ඉදිරියේ දෙන කොට්ටාෂ බාර SSP මහත්තයාට කොට්ටාෂේ ළමයින්ගේ මේ අධීක්ෂණ කටයුතු අපේ පොලිස් නිලධාරීන් මාසිකට සැරයක් අනාරක්ෂිත දරුවෝ අධීක්ෂණය කරනවාද කියලා බලන්න. නැති වුණාම ඔහුට දත්ත පද්ධතියෙන් පෙන්නනවා මෙන්න මේ නිලධාරියා මෙන්න මේ ළමය බලන්න නැහැ නියමිත දවසට කියලා. ඉතින් ඒක නිසා අපි මේ සියලු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපේ පොලිස් නිලධාරීන් අනෙකුත් රාජකාරී කරන ගමන් මේ කටයුත්ත කරන්න හේතුව නැත්තම් අපි මේ කාර්යභාරයට අපේ ශක්ති පොලිස් නිලධාරීක් විදියට යම් වැඩිහිටියන්ට වෙන්න පුළුවන් දරුවන්ට යම් උපදෙසක් ලබා දීමේදී යම් බරක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ හරහා ඒ දරුවන්ව වැරදි මාර්ගයට අනේක වළක්ව ගන්න හැකියාව තියෙනවා. මේ කටයුතුට ග්‍රාම නිලධාරී මහත්තුරු ඉන්නවා.
4: මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සුරක්ෂිත හිටක් සඳහා දරුවන් වෙනුවෙන් අපගේ මෙහෙවරයන් මෙයින් හැටන් පොලිස් කොට්ටාසේ පාසල්වල ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන් හා සේවකයන්, පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීම සඳහා පැවති උත්සවයකට එක්වෙමින් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මෙම අදහස් පළ කළා. එම උත්සවය හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේදී පැවැත්වුණා. සිය නිවස තුලදී වෙඩි තබාගෙන මියගිය හිටපු පොලිස්පතිවරයෙකු වූ සීටී වික්‍රමරත්න මහතාගේ මృతදේහය මෙවැනි විට බොරැල්ලේපීටි පෞද්ගලික මල්ශාලාවකට රැගෙන වෙත් තිබෙනවා. ඒ අනුව හෙට සිට මේ මහතාගේ දේහයට මහජනව ගෞරව දැක්විය හැකි බවයි පොලිසිය පැවසුවේ. සීටී වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු ලබන සඳුදා සිදු කිරීමට නියමිතයි. හිටපු පොලිස්පති සීටී වික්‍රමරත්න මහතා ඊයේ සිය පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනියවෙන් වෙඩි තබාගෙන තිබවයි පොලිසිය පැවසුවේ. මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාසේ සහ මාලවේ පොලිස් ස්ථානයේ මගින් සිදු කරනු ලබනවා. සීඩී වික්‍රමරත්න මහතා මෙලෙස දිවිහානි කරගෙන ඇත්තේ ඔහුගේ පුත්‍රයෙකුගේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් නැති වූ තැතිගැන්මක් නිසා බවට තොරතුරු ලැබී තිබෙනවා. ප්‍රශ්නගත නඩු කටයුත්ත පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් බවයි වැඩිදුරටත් කියවුණේ. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සීඩී වික්‍රමරත්න මහතා මෙරට 35 වැනි පොලිස්පතිවරයායි. කැනඩාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාවට ඇතුළුවන අහිතකර වායු පාලනය කිරීමට කැනේඩියානු බලධාරීන් වහා පියවර ගත යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කැනඩාවේ පැතිර යමින් තිබෙන දරුණු ලැව්ගිනි හේතුවෙන් මෙවන විට ඇමරිකාවේද ප්‍රාන්ත රසක වායු ගෝලය දැඩි ලෙස දූෂණය වී තිබෙන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. ඇමරිකාවට ඇතුළුවන අහිතකර වායුන් වහාම පාලනය කිරීමට කැනේඩියානු බලධාරීන් අපොහොසත්ව හොත් කැනඩාවට නව වෙළඳපොළ පණවන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව කියා සිටියා. පැතිර යන ලැව්ගිනිවලට හේතුව කැනඩාව උන්ගේ වනාන්තර කලාප නිසි ලෙස නඩත්තු නොකිරීම බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටින්නේ. ඒ පිළිබඳ කරුණු විමසීමට කැනඩා අග්‍රාමාත්‍යවරයා ඇමතීමට බලාපොරොත්තු වන බවද සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් කැනේඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ඩග් ෆෝඩ් පවසන්නේ ඇමරිකානු දේශපාලඥයන් චෝදනා එල්ල කරමින් සිටිනවා වෙනුවට මේ අවස්ථාවේදී ලැව්ගිනි මැඩ පැවැත්වීම සඳහා තමන්ට සහාය පළ කළ යුතු බවයි. දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම දෙරටේම වගකීමක් බව කැනඩා අග්‍රාමාත්‍යවරයාද අවධාරණය කර සිටිනවා. දැනට කැනඩාව පුරා ලැව්ගිනි 880කට වඩා සක්‍රීයව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ලැව්ගිනි වලින් බොහෝමයක් පාලනයෙන් තොර වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්. මෙම ලැව්ගිනි හේතුවෙන් නිව්යෝර්ක්, වොෂින්ටන් සහ ඩිට්‍රොයි ඇතුළු ඇමරිකාවේ ප්‍රධාන නගර රැසකද වායුගෝලීය තත්ත්වයේ සෞඛ්‍යට අහිතකර මට්ටමකට පත්ව තිබෙනවා. මෙනිසා ඉලිම්හාන් උත්සව සහ ගුවන් ගමන් රැසක්ද ප්‍රමාද වී තිබෙන බවයි ඇමරිකානු මාධ්‍ය කියා සිටියේ. එසේ තිබේදී ඉරිදා දින ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ලොකු කසලාන පාපන්දු අවසන් මහා තරගයටද මෙම දුම් වලාවන්ගෙන් බලපෑමක් එල්ල විය හැකි බවට බලධාරීන් සැකපල කරනවා. මේ අතර උතුරු ඔන්ටේරියෝ ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් එරට ස්වදේශික ගම්මාන රැසක වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති අතර ඇතැම් ගම්මාන සම්පූර්ණයෙන්ම අල වී ඇති බවයි නවතම වාර්තා සඳහන් කරන්නේ. කුවේටි සහ ජෝදානිය පිහිටි එක්සත් ජනපද හමුදා යටිතල පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් තම හමුදා විසින් ඩ්‍රෝන ප්‍රහාර දියත් කළ බව ඉරාන හමුදාව පවසනවා. ඒ අනුව කුවේටි පිහිටි අලි අල් සලාම් කඳවුරේ මුලස්ථාන ගොඩනැගිලි පතුරුම් ගබඩා සහ එයාසන්නේ ඇති පාලම් විනාශ කළ බවයි ඉරාන හමුදාව පවසන්නේ. එමෙන්ම ජෝදානියේ අල් අස්රක් ගොන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහි ඉන්ධන ටැංකියද ඉරාන හමුදාවේ ඉලක්කයේ වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානයට එරෙහිවන ඕනෑම බලවේගයකට එහි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවන බවද ඉරාන හමුදා අනතුරු අඟවා තිබෙනවා. රුපියල් කෝටි 4ක් පමණ වටිනා කොකීන් මත්ද්‍රව්‍ය තොගයක් ගොලි ලෙස සකස් කර ඒවා ගෙල දිවයිනට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක රේගෝ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් 54 හැවිරිදිවියේ පසුවෙන ඇය ඇංගෝලා ජාතික ගුරුවරියක වෙනවා. ඇය HIV ආසාදිත කාන්තාවක් බවට රේගෝ නිලධාරින් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඇය කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 50ක් පමණ ගෙල දමා ඇංගෝලාවෙන් ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර වෙත පළමුව පැමිණ තිබෙනවා. පසු ඇය එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ දිවයිනට පැමිණති බවයි රේගු නිලධාරීන් පැවසුවේ. වඩාත් තරබාරු ඇය රෝදපුටුවක ආධාරයෙන් කටුනායක ගුවන්තොටුපලෙන් පිටවීමට තැත් කර තිබුණා. එහිදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඇය කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් වෙත බහර දී තිබෙනවා. ඒ අනුව සැකකාරයේම කාන්තාව ගිල දැමූ කොකේන් ගුලි පිටතට ගැනීම සඳහා මිගමුව මහරෝහල වෙත ඇතුළත් කෙරුණා. මෙවැනි විට ඇය කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 33ක් පිටතට දමා ඇති අතර මීගමුව මහරෝහලේ වෛද්‍යවරුන් තවදුරටත් විරේක බෙහෙත් ලබා දෙමින් මෙම ඉතිරි මත්ද්‍රව්‍ය ගුලි පිටතට ගැනීමට ප්‍රයත්න දරමින් සිටිනවා. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති දෙවන 2020 ක්‍රිකට් තරගයේ ලකුණු 34කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියවාසී දිනු සිම්බාබ්වේ කණ්ඩායම පළමු පන්දු රැකීමට තීරණය කළා. යනුව පළමු පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩලු පහක් දැවී ලකුණු 186ක් රැස් කළා. එහිදී තන්සීඩ් හසන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 58ක්. සයිෆ් හසන් ලකුණු 55යි. පන්දු යැවීමේදී රිචඩ් නග්‍රෝවා සහ බ්‍රෑඩ් ඉවන්ස් කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා. ජයග්‍රහී ලකුණු 187ක ඉලක්කයක් හඹායාමට පිටීට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවර 19යි පන්දු 4ක් අවසානයේ සිරු දිනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 152ක් පමණයි. සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ රයන් බර්ල් ලස්කර ලකුණු සංඛ්‍යාව 29ක්. පන්දු යැවීමේදී රිෂාඩ් හොසේන් කඩුලු 4ක් සහ මහීදී හසන් කඩුලු 3ක් බිඳ හෙළුවා. තරඟ තුනකින් සමන්විත දෙරට අතර පැවැත්වෙන පන්දු අර 20 තරඟාවලියේ පළමු තරඟයේ ජයගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි. දෙරට අතර අවසන් පන්දු අර 20 තරඟයේ හෙට පැවැත්වෙනවා.

0: Net News. Janatawa Vishwasakarana Satya.
1: වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියෙත් පෙනී සිටින්නෙත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වෙන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. net news අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:45ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට net news Facebook පිටුවට හෝ net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news දිරිශක්ති
2: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් KD දේවප්‍රිය පරපුරින් උරුම වූ සම්ප්‍රදාය සහ ආభాෂය සමග කතරගම සිට රටටම පුවත්ගෙන එන KD දේවප්‍රිය තවත් සුවිශේෂී චරිතයක්. 1968 වසරේ ඔක්තෝබර් මාස 17 වනදා කතරගමදී උපත ලැබූ කළුආරච්චිගේ දොන් දේවප්‍රිය හෙවත් KD දේවප්‍රිය මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ 1990 වසරේදී. කතරගම ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු අනතුරුව මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ සිය පියාගෙන් ලැබුණු ආభాෂයද සමගයි.
4: තමයි රූරු මායා පීටි කියන අර ඉංග්‍රීසින් විසින් පළාත් නමයකට කඩනවා. ඒ කියන්නේ ඌව පළාත නියෝජනය කරන්න මොන්දාදිස්ස නියෝජනය කරන මගේ සීය තමයි ඒ සුදු ජාතියත් එක්ක ආපු මග පෙන්වන්න. ඊට පස්සේ මගේ තාත්තා සීය ගාභාෂෙන් ඡායාරූප ශිල්පියෙක් වුණා. එතකොට මොන්දාදිස්සක මුල්ම වාර්තාකරු හැටියට මගේ තාත්තා පත් වෙලා තියෙනවා. එකම මුල්ම ඡායාරූප ශාලාව මගේ තාත්තා KD දිනදාස. ඊට පස්සේ තාත්තා එතකොට ඒ කාලේ චිත්‍රපටි
3: කතරගම දෙවියන් පිළිබඳ ග්‍රන්ථ 22ක් රචනා කර තිබෙනවා.
4: මම ග්‍රන්ථ 22ක් ලියලා තියෙනවා කතරගම දෙවියන් ගැන. ගොඩාක් විදේශිකයෝ අතරින් එක්තරා ජපන් විදේශයේ වෛද්‍යවරයෙක් මාව හමු වෙන්න ආවා. ඇවිල්ලා ඊට පස්සේ මගේ පොතක් බලලා කියලා ඒ පොතේ සම්පූර්ණ විස්තර ටිකක් මේකනේ කතරගම දෙවියෝ එයා කීනෙන් මේ රාත්‍රි දැකලා තියෙනවා. ඊට පස්සේ එයා ඉන්දියාවට ගිහිල්ලා විස්තර හොයන්නකොට එයාට හරි තොරතුරු ලැබිලා නැහැ. ඊට පස්සේ මගේ පොතකින් තමයි තොරතුරු අරගෙන තියෙන්නේ. එයා ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා විස්තර කතා කරලා ඉතින් එයා මට මගේ පොතින් එයාට දැනට ජපානයේ කතරගම දෙවියෝ අදහන 532 එයා ආශ්‍රපුවක් හදලා දැන් පත් කරගෙන ඒ දෙවිය අදහන කටයුතු ඒගොල්ලෝ කරගෙන යනවා. ඉතින් මගේ පොතකින් මට එහෙම දෙයක් කරන්න ලැබිච්ච එක මම ඌ සතුටක්.
3: දිවයිනේ ඈත කෙළවරක සිට සත්‍ය වාර්තාකරණයේ වෙනුවෙන් දිගු කලක් පුරා KD දේවප්‍රිය නම් වූ මෙම මාධ්‍යවේදියා කැප වී සිටින අතර ඔහු net news සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
4: ඇත්තම මම ගොඩාක් ගරු කරනවා රටේ උත්සවතරව කටයුතු කරගෙන යනවා. ඉතින් මම සතුටු වෙනවා. ඉතින් ගොඩාක් මාධ්‍යයන් අතර යම් කාර්යයක් දුන්නු දැනෙන්න කරන ආයතනයක් හැටියට.
0: ඔබ වෙත ගෙන ආවේ
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: FM 95.8 net FM.
6: සත්‍ය අන්තය.
7: Net FM. Hello, Satyantaya.

0: Sati Antea. Sati Antea.
1: Hello, hello. Subha dahawala kweva.
2: Subha dahawala kweva. I think.
1: ඉතින් ඔන්න අපි දැන් අදත්තාව
2: සතියකට පස්සේ වයිමයි හම්බෙන්නේ නේද?
1: ඔව් අනේ සතිය.
2: මම වැරදිලවත් අපි දෙනව කොයිදි හරි හම්බුන්නේ නැද්ද කියලා සතියේ.
1: එක දවසක් මැද්දේදී හම්බුණා.
2: හම්බුණා නේද?
1: ඉතින් අද ඔන්න අපි ප්‍රෝග්‍රෑම් එක පැය තුනම පටන් ගත්තේ අපි පොඩි ක්‍රිකට් වයිබ් එකක් අරගෙනනේ. ඉතින් ලංකාවේ අපිට ඔන්න LPL තරගාවලිය ඊයේ දවසේදී ආරම්භ වුණා. ඔය LPL දැක්කද?
2: දැක්කා.
1: දැක්කා.
2: දැන් ඉතින් කටියට වැඩ තියෙනව හවස වෙනකොට නේද?
1: ඔව් වැඩ තියෙනවා.
2: කෝල්ස් ආන්ස කරන එකක් නැහැ. ඊට පස්සේ මම මැච් එක බලනවා බබා කියයි. ගොඩක් බිසි වෙයි. ඕව තියනවා ඉතින් දැන් ඉස්සරහට.
1: දැන් විශේෂයෙන් අපේ කොළු පැටවුන්ට LPL කියන්නේ සාමාන්‍යයෙන් ඇවිල්ලා මුළු ලෝකෙම තමන්ට අයිති වුණා වගේ ෆීල් එකක් තමයි එන්නේ.
2: ඒක විඳින්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ ගර්ල්ස්ලා.
1: ඔව් ඔයාලා කරදර කරන්න යන්න එපා. ඔන්න ඔහේ බලාගෙන ඉන්න දීලා පැත්තකට නෙලා ඉන්න තරමට ඇඟට ගුණයි.
2: ඒනට මං කියන්නේ ෂොටක් කරදර කරන්නත් ඕනි.
1: ඒ මනුස්සයාට ක්‍රිකට් එපා කරවන්න එපා. ඉතින් ඊයේ දවසේදී තමයි LPL පටන් ගත්තේ. ගෝල් ගැලන්ස් ලත් එක්ක ජෆ්නා කිංස් තමයි ඊයේ ප්ලේ කරේ. ඉතින් කොහොම හරි ගෝල් ගැලන්ස් ජයග්‍රහණ කරන ෆස්ට් මැච් එකේ. ඉතින් අදත් මැච් දෙකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වැඩිදුර විස්තර හොයලා බලන්න ඉන්ටර්නෙට් එකෙන්. බලලා ඔගොල්ලොත් කැමති කෙනෙක් නම් ක්‍රිකට් වලට අපි වාගේ ඔයාටත් නරඹන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ පැය තුන පුරාවට අපි දෙන්න ඇවිල්ලා ඉන්නවා අය ගෙදර රද විවේකී සෙනසුරාදා දවස ෆුල් හැපනින් කරන්න අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ.
2: අද ඉතින් අර නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න දවසේ සිදුවක් ඉල්ල ගන්න මේ පැත්තට ඔයාට එන්න පුළුවන්. දවල් 12 කියන තුන
1: දැන් ඉඳලා
2: තුන වෙනකන් අපි දෙන්න ඉන්න. හවස 3ට කලින් එන්න හරිද?
1: එතනින් එහාට ඔගොල්ලෝ ඒක ඇහුව නැතත් ප්‍රශ්න නැහැ. මේ 3 වෙනකන් ඔයාලා ඉන්න.
2: නෑ නෑ හන්න හන්න. හැබැයි තුන වෙනකම් අපි දෙන්නට මෙසේජ් කරන්නයි කෝල් කරන්නයි ඕනේ. නැතුම් බෑ.
1: ඔව් අද මෙසේජ් කරන කඩේට අපි වැඩිපුර තැනක් දෙනවා කියලා හිතේ තියාගෙන. මොකද අපි දෙන්න මේක ඇතුළට එන්න කලින් පොඩි කොළ දෙකක මේ චිට් දෙකක ලියුවා මෙසේජ් ද කෝල් ද කියලා දාලා උඩ දැම්මා.
2: බලන් ගියාම කොළ දෙකේම ලියලා තියෙන මෙසේජ් කියලා.
1: ඒ නෝ අපි දැයි 711 95 95 95 ට WhatsApp මෙසේජ් එකක් දාන්න.
2: කෝල් කරනවා නම් 0112553 63 අපේ හොට්ලයින් නම්බර් එක කෝල් එකක් දෙන්න.
1: එහෙනම් මේ සින්දු අහලෙමු. මම දිව්‍ය
2: Manchano.

0: මලක්කඩ කඩ යන්න හදන්නේ කවදින්නේ අසේ අපේ වට්සප් එකට
1: වට්සප් එකටම සේජස් එවලා තියෙන කට්ටියටක් ගානමතක් කරගෙන යමු. සුබ දහමලක්. අපිත් කටාන කොංගස් හන්දිය අරෝස් ට්‍රේලර්ස් එකේ මේ වෙලාවේ වැඩකෙන ගමන් අපිව අහගෙන ඉනවා කියලා දෙනවා. ජය වේවා කට්ටියටම. සුදු කෙල්ල
0: මට. කවුද දැන් සුදු කෙල්ල?
1: මම. ගාලා කියාගත්තා. මටත් හොඳ ලස්සන සිද්ධාවක් දෙන්නකෝ කියලා ජයපති අය මුලත් කොහොපිටිය ලෑවලින් මෙසේජ් කළා තියෙනවා. එකතු කරේ ගන්න ඊළඟ සිද්ධුවට. හෙලෝ හෙලෝ, ගුඩ් ආෆ්ටර්නූන් නෝලු මලි, ඩේනියෝ මලි. අද මගේ 21 වෙනි බර්ත්ඩේ එක.
0: සුබ උපන්දිනයක් වේවා.
1: අපි එහෙනම් යාට ලස්සන විශ් එකක් දෙමුද?
0: විශ් එකක් දෙමු. ඊට කලින් කියනවනේ මෙහෙමයි අශෝ, මම කැමති වැනිලා. ඔයා කැමති?
1: මං කැමති චොක්ලට්.
0: ඔය දෙකෙන් ඉතින් මිස්
1: කරලා අපි ලස්සන විශ් එකක් දෙමු අපේ අශෝට. හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ ටු යූ. අනේ ඉතින්
0: මේ විශ් එක හින්දා මඩුම තරමේ කේක් එවන්න ඕන.
1: ඔව් නේද? කේක් නැතත් වෙන මොන හරි උනත් කවන්නේ අපි ඕඩ දෙයක් කනවා.
0: ඕන දෙයක් සතුටින් බාර ගන්න.
1: බලන්න කනේ රස්ටි, අපි පැත්තට ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙන අනිවාර්යෙන් එකතු කර ගන්න යෂෝ. ඊළඟට හන දෙන්න රෙඩි කරගෙන දෙන සාංග එකට. හයි ජනු අදෝය දෙවියත් එක්ක තැන්ක් යූ කමෙන්ට් එකට. ජය වේවා. අපි දෙන්නට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මාෂියුක වෙනින් අනිවාර්යෙන් එකතු කර ගන්නම්.
0: හරි, ඉතින් ආවත් ආදරෙන් එකතු කරගෙන අපි ඊළඟට යනවා කොහෙද? කලුතරට. කලුතරින් අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද? අපි මේදා. කවුද එකතු කරගන්නේ? මදු ඉන්නවා, පබිසරා ඉන්නවා, යුෂාරි ඉන්නවා, රංගයියා ඉන්නවා. එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. උම්ම එකක් දීලා දෙනවා. උම්ම එක ගන්න සති දවස්වලට.
1: අද උම්ම ඔට්ටු නෑ. අද උම්ම නෑ. ඊට පස්සේ හෙලෝ හෙලෝ සතියන්තය දිව්‍යාකි චානුවකි. මම ග්‍රේඩ් 7 ඉන්නේ. මායි අම්මයි ඔෆිස් ආවා බලන්න. කිදී අවුරුදු 7ක ළමයෙක් මේ ග්‍රේඩ් 7 ඉන්න ළමයෙකුත් ඔෆිස් යනවා කියන්නේ නේද?
0: අපි ගැන තව කවර කතාද?
1: මගේ අම්මා කඩවත ලක්මාලි දුල්මියා කීට පස්සේ තිනුලි නාගේ එකතු කරගෙන සින්දක් දෙන්න කියලා තියෙනවා.
0: ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි ළඟ සින්දුවට යන්න හදන. ඉතින් ඔයටත් පුළුවන් තාමත් මේ පැතර මෙසේජ් එකක් දැම්ම නැත්නම් දාන 0711 95 95 95 කෝල් එකක් දෙනවා නම්
1: හොට්ලයින් නම්බර් එක 0112 53 63.

0: මාතර ෆ්‍රීලන්් චීස් රස සෝයක රස බලමුද. මාතර ෆ්‍රීලන්් චීස් රසති සෝයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: අවුරුදු තුන සිට හය දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් හතර අවුරුදු අනුවක් පුරා ශ්‍රී ලංකීය මවුරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබාදීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සියකෙන් නිලෝන් එක් ගත්ත
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
1: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
6: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.

0: මහත්මයා වසර 90ක විශ්වාසය
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
2: කිරි තේ සීනි එක පැක්කගෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
2: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
4: සර් රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
6: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
7: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
6: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා

0: පුතදී
1: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
0: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල් වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවෙනුවරට එන්න.
1: මාත්‍ය සත්කාරය නෙත් FM.
0: බැති පරදායකත්වය අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප සෑමගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර අනුවක විශ්වාසය.
3: අපේ අම්ම හදන කෑම තමයි මංකාලා තින රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුපට දාල.
4: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
5: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
8: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
9: FM Anupaha, Anu Hatarai Dashama Atta, Net FM, Divaina Pura.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් 12 විනාඩි 50යි දැන්.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
5: වව්! ඇඟ ටින් එකක්?
6: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිත වෙන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
8: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
7: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
8: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
7: නොවිනස් වන රසවත්ම රසය.
8: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
7: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
9: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
11: නවින සදිවේගයක් සුපිරි අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රැසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71564600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
12: ජූලි 18 පානදුර ප්‍රධාන බස් නැවතුම් පලාසල Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
13: පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
14: Kills within the noun nishpadana sandaha aduma melak carrot gram 100 rupel 38 kumudu red fantasy gram 100 rupel 8 lena parau gram 100 rupel 99 kills now mabai aduma melai
15: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-221-540
16: Love is in the air Love is in the air එන්න ආදරේ අල්ලගන්න
17: Net FM. Hello, hello, Satyantea.
18: FM Anupaha. Anu Hatarai Dashama Ata. Net FM. Divaina Pura.

0: ඔය සින්දුවේදී මට ඔලුවට කියපු කෑල්ල මොකක්ද දන්නවද? අර කියන්නේ නුවරඑළිය සිසිලයි ඔපේරියස්ලේ කියලා.
1: දැන් මේකත් නුවරඑළිය සිසිලයි. ඒත් අපි ඉන්න ස්ටුඩියෝ එක ඇතුළත් නුවරඑළිය වගේ තමයි දැන්. අපි දන්නේ ඇයි අපිට මේව කරන්න කියලා.
0: අපිට දැනුනේ කෙලින්ම රිය ඇතුලේ නෙමෙයි මැදිරි ඇතුලේ.
1: ආ විපතක් තමයි වෙලා තියනවා.
0: කියලා වැඩක් නෑ යන්නේ.
1: අපි බලමු කවුද WhatsApp messages එවලා තියෙන කියලා. හයි ජානු උම්ම කැටේ. ඇයි මේ දිව්‍ය උම්ම කැටේ තියනවා.
0: ආ මට උම්ම එකක් නැති වුණාට ඕ ඒ කමක් නෑ. යාලා දී ගන්න.
1: යාබි සෝනියා මැසේජ් කළා තියෙන්නේ ඊළඟ සීදර එකතු කරගන්න. හයි ජනමණිකවත් අද ඉන්නවද? ඔව් අපි දෙන්නම ඉන්නවා ජානුමණික. අනේ චූරි මණිකටත් ගොඩාක් ආදරෙයි. අපිව කියන්න බෝකුන්දර නිවාචිරිය දේවින්ද ෆැෂන් එකේ මන් දීප්ති නෝෂ් සර් අනුෂා ලලිතක්කා මනෙලක්කා මදිරංගි ක්‍රිෂාන්ත අයියා අපිට ලස්සන සීදක් දෙන පැටියෝ.
0: ඉතින් අන්න ඔය කිව්ව කට්ටියම එකතු කරගෙන අපි කියන පැටව දෙන යන හදන ඊළඟ සින්දුවට වන් ලස්සන හින්දි ගීතයක් ලෑස්ති කරලා තියෙන අපි එන එකත් අහලා ඊළඟ පැයේදී මේ පැත්තේදී අය හම්බෙමු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම. Net News.
7: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. රුපියල් 9 කෝටි 8 ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය සිය ගමන් මල්ලේ සංගවාගෙන දිවයිනට පැමිණි විදේශීය ගුවන්මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පරයන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටවී යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි රේගෝ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පැවසුවේ. 23 හැවිරිදිවියේ පසුවන මැලේසියාවේ ආපන ශාලාවක සේවය කරන්නකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ ගමන් මල්ලේ තිබී චොක්ලට් සහ ටොෆි අඩංගු භාජන තුනක තිබී කොකේන් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ කරල් 92ක් ලෙස සකස් කර තිබියදී බවයි රේගු නිලධාරීන් පැවසුවේ. ඒ අනුව කිලෝ 1යි ග්‍රෑම් 816ක් බර ඇති කොකේන් මත්ද්‍රව්‍ය එහිදී සොයාගෙන තිබෙනවා. සැකකාර විදේශ ජාතිකයා එම කොකේන් මත්ද්‍රව්‍ය සමග වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බාර දුන් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. මීළඟ net news පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth people we trust. FM Anupaha. FM Anu Hatarai Dashma Ata. Net FM.
8: Hello, hello.
2: Sati Antaya.
8: Hello, hello.
2: Sati Antaya.
9: Net FM. Hello, hello, Satyantaya.

0: ലൈലാ മേയോ ഏകേര കൗദാനി
1: കാർഡ് ഹരി വെന്നതിനെ ഇത് സമഹാര സിന്ധുവല മണ്ട തേരെന്നെ തീരെ വച്ചന കാർഡ് തുകിയാന്ന് കേ
0: മൈദാന കവീഷ ഗീത പോ ഗേൾഫ്രണ്ട് നിക്ക ലൈലാ മേയോ
1: ലൈലാ മേയോ ഹരി കൊഹമദ കെല്ലനേ മേ ആദരേ ഓയ ദെന്നടമ
0: താങ്ക് യു എ
1: ലവ് യു സോ മച്ച് കേല തീന ലവ് യു ടു എമി തിങ്ക് ഔർ ഹൈ ലവ് യു ഗിവ തമൈ മേ
0: ഓ ഇതിച്ചര തമ
1: സുബദഹമ ഗൈജി അടുത്ത പുസ്തകം ഒബിഎഫ് ജനപദയിൽ മെസ്സേജ് കേള തീയണമാ ഇലങ്ക സിന്ധു രേഖത്ത് കിടക്കാന്ന എത്തനീം പസേ ഹായ് മനിക്കല ദെന്ന അപ്പി ഹെലോ ഹെലോ സത്യാന്തെ ഹഗന ഇന്നേ ദെന്നക്കൊ ലസ്സന സിന്ധു ആക അപ്പി അമ്പാരിൻ ബണ്ടാർ ദുവ മുതുഹര ബ്ലോക്കൽ ആയതനീ ബണ്ടാർ ദുവ നെവേ ബണ്ടാർ ദുവ മുതുഹര ബ്ലോക്കൽ ആയതനെ സെറ്റ് എക ജയ മേവ സെറ്റ് എക
0: ദവസേ കതാവ് ബണ്ടാർ
1: മമ ദൻ ബണ്ടാർ ദുവ കേല കൽപ്പന കണ്ണ എത്തരം മേക്കത് എവല തിയെന്ന് കേല ദേ വാ കിയന്ന
0: അമ്മ കിയന്ന മമ്മ കത് കിയന്ന ഓണ്
1: കിയന്ന
0: ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපේ මකුලලුවෙන් රංජිත් අයියත් මෙසේජ් එකක් දාලා තියෙනවා. හයි කොහමද? අපි චාමර ස්ටෝස් එකේ කළුතර පනාපිටින් චාමර සහ තනුජා දෙන්නම තමයි මෙසේජ් එක දාන්නේ. ලස්සන සින්දුවකට වැඩෙනවත් එකතු කරගන්නම්. හයි අපිවත් ඊළඟ සින්දුවට එකතු කරගන්න කෝ කියලා තියෙන්නේ. කවුද මේ මාළබේ ඉඳලා? චන්ද්‍රිකා.
1: අපි නම හොයාගත්තා. ඊට පස්සේ කවුද මේ සිතාරා ජයතිලක තාම මෙසේජ් එක ටිකයි
0: හැබැයි මට ඒකෙදි මට කියන්න තියෙන දේ තමයි ජානු හායි ජානු බෝලේ කියලා තියෙනවානේ මොන වුණත් ඒ දරුවා ඔයාව දැකලා නැති වුණත් හරියටම ගෙස් කරලා
1: හරියටම මවාගෙන තියෙනවානේ
0: ඉතින් මේ අද සෙනසුරාදා දවසනේ අද සමහර අය නිවාඩු සතිය දවස් පහ වැඩ කරලා සමහර කට්ටිය ගමේ යනවා දැන් ගමේ ගිහිල්ලා හොම ජොලිය ඉඳලා මොකද කරන්නේ දැන් හිතන්න ඔයා දැන් ඔන වටර දෙනවා අපි නිවාඩුව
1: ගමේ යනවා
0: ගමේ යනවා
1: ඕ නැත්තම් පෙරුම් පුරාගෙන ඉන්නේ
0: ඔයා ගමේ යන්නේ ඇයි ඉහින් මොකද කරන්නේ
1: මට ඉතින් ගියාට පස්සේ මෙහෙමයි අර ඉතින් කණ්ඩජාලි තමයි හොයන්නේ
0: අර අම්මා
1: සතිය මෙහෙදි මිස්සෙන දේවල් තියෙනවනේ අර ගෙදර ගියාම දැන් ඔයා හිතන්න අද දවල්ට වාට කන්න හම්බෙනවා ඔයාගේ වත් එකේ තියෙනවා කොස් තම්බලා
0: කොස් ගෙඩියක් කතා කරයි
1: කරවල හොද්දක් හදලා ඊට පස්සේ පපඩනයක් මිරිස් කරලා බැදලා කොළ මැල්ලුවක් කදලා දැන් මේ වෙලාවේ උයන්ඩ නැස්ති වෙන කට්ටියට මම මේ
0: කියන්නේ එහෙම
1: තිබ්බනම් ආයි ඊට පස්සේ කිරි හොද්දක් හදනා
0: අම්මා ඒ කියන්නේ ඒක ඇවිල්ලා කෙලින්ම අර 5-star හොටෙල් එකක අපි කෙලින්ම හිතමු ලන්ච් එකට ගියා කියලා බුෆේ එකට ඊට එහා ඒක පෙරදුන තරම් රසක් තමයි මේ කිව්වට
1: අද සුදු කැකුළු ටිකක් තියෙනවනේ අනේ
0: මෙයාව මට තේරෙන එකම දේ තමයි මෙයාට නිවාඩු දීලා ගෙදර යවන්න
1: ඕනේ මට මිස් වෙනවා මේ දේවල් ගොඩක්
0: ඉතින් ආතතද අද ගෙදර ඉන්න ගමන් එහෙම නැත්නම් ගමේ ගිහිල්ලා ඉන්නවනම් නැත්නම් පවුලේ හැමෝම එකතු වෙලා අද ගෙදර
1: ඉන්නවනම් අද බැරි වුණා නම් මේ රෙසිපි එක හෙට ට්‍රයි කරන්න ළමයි
0: ඉතින් දැන් ට්‍රයි කරන්න ඉතින් ට්‍රයි කළා රහ බලලා
1: අපිට කියන්න
0: අපිටත් කියන්න අපිටත් මැසේජ් එකක් දාන්න ඔයා හැදුවා නම් ඉතින් අපි බලලා හරි සනසෙන්න සින්දු අහලෙමු

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Meldol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sanya, Meldol, Parasitamol Vishishaki.
2: Kills within over to Samada, Hondamamilla. So the Saini Kilo, a Katan Rupel this year, Palavai. Mysore Paripokilo, a Katan Rupel this year, Visipahai. Attivashapandaha, Naum Nishpadana Santaha, Hondamamilla. Kills within Mapamanai. Kondesi Saitai.
3: Tate, Miss Alitiaganuko.
4: Tango Nadua. Union Bank pension loan නෙකින් මම පෙළතවන්න පටන් ගත්තනි.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan.

0: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
1: ඇයි ෂුග කියල මූනෙන්නගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0547 31 33 540.
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
3: නෙත් FM. Hello, hello, Satyan.

0: Sati Antea. Sati Antea.
1: දවලිකයි විනාඩි 25යි වෙලාව. අපිට බර්ත්ඩේ විෂ එකක් තියෙනවා.
2: කාගේ තව කේක් කැහැල්ලා.
1: ඔව්. ළඟ පාතක හිටියා නම් අපි දෙන්නටම කේක් ගෙනල්ලා දෙනවා කියලා කිව්වා.
2: ඒ කියන්නේ දුරද?
1: ඔව්. රඹුක්කන ඉන්නේ අපේ කාන්ති අම්ම කතා කරේ. අද යාගේ මේ ලොකු පුතාගේ ලොකු දුව, ඒ කියන්නේ යාගේ ලොකු මිනි බිරිගේ උපන්දිනය කියලා කිව්වා. මේදා ප්‍රියදර්ශනී ලොකු පුතා රුවන් පියනන්ද යාගේ දුව මේදා ප්‍රියදර්ශනීගේ අද උපන්දිනය. ඉතින් යාගේ අම්මයි තාත්තයි දෙන්නම අත්තම්මත් එක්ක ආදරෙන් හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. ඉතින් අපි නෙට් ටීම් එකේ හැමෝමත් ගොඩාක් ආදරෙන් මේදා ප්‍රියදර්ශනී ඔයාට හැපි බර්ත්ඩේ කියනවා. ඉතින් අර චූටි පැටියෙක් ඉන්නවනේ එහේ අමාරා කියලා මාසාටක, අන්න එයාත් ඉතින් එයාගේ අක්ක නේද වෙන්නේ. අක්කද නෑකමට වෙන්නේ?
2: පැටිය කාගේද?
1: පැටිය කාගේ? හරි
2: පැටිය කවද?
1: ගෙදර ඉන්නේ.
2: එහෙම බෑනේ. දැන් ඔයා කිව්ව නෑ දැකම හදන්න. ඉතින් පැටිය කාගේද කියලා
1: අපි හිතමු. මේ දගේ නංගි බබා කියලා
2: හිතමු.
1: හරිද? එතකොට අක්කට හැපි බර්ත්ඩේ කියලා අමාර පැටියත් විශ් කරනවා. ඒ විතරක් නෙමෙයි, අපි නෙට් ටීම් එකේ හැමෝමත් ගොඩාක් ආදරෙන් හැපි බර්ත්ඩේ කියලා විශ් කරන ගමන්
2: අපි යන හදන වට්ස්ඇප් එක පැත්තට.
1: ඊට පස්සේ මෙන්න මේ කට්ටියත් ඉන්නවනේ මේ ඔය රඹුක්කන මාකට් එකේ සෙට් එකම දවස පුරාම net අහගෙන ඉන්නේ. එතන ඉන්න අපේ වසන්ත අම්මා ඉන්නවා. ඊට පස්සේ අපි සුගත් අයියත් ඉන්නවා. සුගත් අයියා අද ගෙදර ඉන්නේ. සුගත් අයියාව නම් ස්පෙෂලි එකතු කරගන්න ඕනේ.
2: හරි, අපි වට්ස්ඇප් එකට ගියපහම හයි මැනික් කට දෙකටම සුබ දහවලක්. මේ පැයත් මම ඔයාලා දෙන්නව ආදරෙන් අහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ මාෂි කියලා තමයි උකුවේ ඉන්නවා මෙසේජ් කරලා තියෙන්නේ. ගලපිට මරින් චම්පා මෙහෙට නම් හොද්දටම පායනවා. මෙහෙත් එහෙමයි. ඒ වුණාට අපි ඉන්නේ නූරේලි සිසිලේ. ඊළඟ සින්දුවට එකතු කරගන්න දුවල දෙන්නයි පුතයි මහත්තයයි ඔයාලා දෙන්නවත් එකතු කරගන්නවා කියනවා.
1: අද අපි දෙන්නගේ මොකක් හරි අවුලක්. අපි දෙන්න මෙච්චර සීතල දැනෙන්නේ නැත්තන්ද? තව ටිකකින් ඇවිල්ලා අපි දෙන්නම එළියට දාලා එයා ඉද ගන්නවා ෂෝ එක කරන්න.
2: තව ටිකකින් ඕගොල්ලන්ට නැත්තම් ඊළඟ සතිය වගේ ආරංචි වෙන්න පුළුවන් දෙන්නට මුණ ගැඳෙන නිවාඩු
1: කියලා. සුබදාවලක් ජානමණික. අපිට ලස්සන සිද්ධාක් දෙන්න කොහොමද ඔයාලා දෙන්නට? thank you comment එකට. ඊට පස්සේ මගේ ලොකු දුව සමාධි, දෙවනි දුව රිෂිනි, චූරි දුව බිහංස වගේම තනමල්විල දෙවරම් වෙහෙරෙන් මගේ අම්මා ඉන්ද්‍රාණී විචේ රත්න තාත්තා ශාන්ත ජයරත්න ආදරෙන් එකතු කරගන්නවා. අනිවාර්යෙන් අම්මවයි තාත්තව එකතු කරගන්නවා. ඒ වගේම තමයි මගේ අම්මිටයි තාත්තිටයි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. පිටකොටින් බුද්ධිකා මැසේජ් කරලා තියන්නේ. ඔයලා තියෙන සින්දුව බලමු. යන්න කලින් දෙන ට්‍රයි කරන්න. දැන්ට රෙඩි කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න.
2: හරි, ඔන්න අකුරක් නෑරම කිව්වා. මේ කෙල්ල දෙන්නගේ සිමියුරු හඬත් එක්ක අපි මාරම මාර හැපිය කිය තමයි වැඩ කරන්නේ. චාමර රණවගේ සින්දුව කියලා තියෙන අපි බලමු ඉස්සරහට දෙන්න පුළුවන් වෙනොත් දෙනවා. කොහෙන්ද මේ
1: රුවන් කුමාර රන්වල් බිම්මල් ඉඳකැටිය බද්දේ ගමින් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට.
2: net අහගෙන පුතා පන්ති අරන් යන ගමන් ඉන්නේ. නියමයි, ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා තියෙන. පන්ති යද්දිත් net
1: අහන්නේ.
2: ඔය ළමයාට ඉගෙන ගන්න ඔක්කොම ටික හොද්දට අර අපි කියන්නේ හොද්දට පත්තියන් වෙනවා. දැන් හරින් සින්දුවක් අහලා එක්කගෙන යන්න. එහෙනම් බම්බල පිටි ඉඳලා මෙන්න මේ සින්දුව තමයි වාටි ළඟ ලෑස්ති කරලා තියෙන්නේ. මේ සින්දුවත් අහලා අපි දැන් කචකචේට ආයෙ සෙට් වෙමුනේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: තවල කයි විනාඩි 36යි.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC ෆයිනෑන්ස්. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 අමතන්න.
9: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17017 අමතන්න. කොන්දේසි සහිතයි.
10: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්.
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
12: කිරිස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
13: කිරිස් නැවුම් බවයි අඩුම මිලයි.
14: ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය 71 වනවරට සංවිධාන කරන
15: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
14: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
15: රසකාමී ඔබ සැමට ආරාධනා.
14: වැඩි විස්තර සඳහා 077 30 60 629 අංකය අමතන්න.
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
17: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
18: Net FM. Hello, hello, Satyantaya.

0: ඒහිද සිින්දුවේ අන්තිම සෝරටික මං ඇදීගෙන ඇදීගෙන එද්දි තමයි නතරුණේ.
1: ඔව් මං හිතුවා ඒ ඇදිල්ලට මේ ඔක්කොම ටික ඇදිලා ඊයේ කියලා. එච්චරට ඔයත් ඇද්දා. අර මේ හැකියාව තියෙන අපිට අත දෙන්න
0: ඕනේ. ඇත්තටම අර
1: හිත සපෝට් කරනවා අපිට ඒ වගේ දේවල් කියන්න කරන්න. හැබැයි අර අපිට අත දෙන්න කවුරුත්
0: නැහැ. ඒක තමයි මේක.
1: හිත ගන්න කවුරුකුත් නැහැ, අත දෙන්න කවුරුකුත් නැහැ.
0: අපිට බැරි වෙහෙද සාමාන්‍ය දවල් 12ට පටන් ගද්දි පළවෙනි සින්දු අපිට කියලා පටන් ගන්න.
1: පුළුවන් පුළුවන් කියන්න. නවති සතිය ඉඳලා ඔය අනිවාර්යෙන් කියන්න ඕනි. අනේ ඕකේ කියයි, කිසි ප්‍රශ්නයක් නැහැ කියන්න දිව්‍ය කියයි.
0: කවුද ඉන්න WhatsApp එකේ
1: කියලා යන්න
0: කියලා ඔක්කොම ටික පටවගෙන යන්න දිව්‍ය.
1: මාගල ගල්පතාදී ප්‍රියන් සමර විරාය මැසේජ් කරලා තියෙනවා. ඊට පස්සේ මාපලගම් පියල් ෂායත් අපි දෙන්නම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සනසින්නේ සතියන්තය අහගෙන ඉන්නේ මහංගම ඊරෝෂි ප්‍රියංගික අම්මා තාත්තා එකතු කරගන්න කියලා තියෙනවා.
0: සනසිල්ලේ සතියන්තේ නෙමෙයි, හෙලෝ හෙලෝ
1: සතියන්තය. එයා සනසිල්ලේ අපි දෙන්නම අහගෙන ඉන්නවා නේ. ඉතින්
0: අපි කලින් නමනේ. ආ ඒකයි අමතක වෙන්නේ අතීතේ අමතක වෙන්නේ
1: දැන් නේද? ඒ වචනේ පාවිච්චි කරන්න බැහැනේ. මේ මොකද මෙච්චර මේ කච කච
0: සැනසීමක් නැහැ.
1: සැනසීමක් ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. ඉතින් අර ගෙදර අරගෙන ගියත් ඔච්චර තමයි ජීවිත කාලෙම කරන්න වෙනවා. කිරුවත්තන විජයවර්ධන මහවිද්‍යාල ඉගෙන ගන්න හසිනි ඉදිරක්ෂි දුවට සුබ උපන්දිනයක් වේවා කියලා අම්මයි තාත්තයි ෆැමිලිගේ හැමෝමයි විශ් කරනවා. හසිනි පැටියෝ අපි දෙන්නත් ගොඩාක් ආදරෙන් ඔයාලට හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. අපේ නෙට් ටීම් එකත් ඔයාගේ ෆැමිලිගේ හැමෝම වගේ ගොඩාක් ආදරෙන් විශ් කරනවා.
0: සුබ දහවලක් නෙට් FM. හෙලෝ හෙලෝ සතියන්තේ අපි තහනවා ලස්සන සින්දුවකට ත්‍රිකුණාමලයේ පහේ කණුවෙන් අපි පුංචි බණ්ඩයි යාගේ ෆැමිලිගේ කට්ටියව එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් මාවත් සින්දුවකට එකතු කරගන්න බරුදල් පොලින් SL ප්‍රනාන්දු තමයි අපිට මෙසේජ් එක දා දෙන. ගුඩ් මෝර්නින් නෙමෙයි, එයා එක ළඟ මෙසේජස් දෙකක් දාලා තියෙනවා. ඒ හිඳ මට පැටලුණා ගුඩ් ආෆ්ටර්නූන් කියලා දාලා තියෙනවා.
1: අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපිත් ඔයාලා වහගෙන ඉන්නේ සද්දටම කියලා මෙසේජ් කරලා තියෙනවා. කවුද මේ අම්පාර පරිණ ගාමට හඳි හෙල්මට් ජැකට් කරේ අතු කෝරලා අයියා.
0: ඉතින් මෙන්න මේ හැමෝමවත් එකතු කරගෙන අපි යන්න හදන්නේ ඊළඟ ලස්සනම ලස්සන සින්දුවට. ඉතින් ඔයා තවමත් WhatsApp එකේ පැත්තට මෙසේජ් එකක් දැම්ම නැත්තම් මෙසේජ් කරන්න 0711 95 95 95ට. ඊයේ රෑ කොහොමද ජානෝ?
1: ඊයේ රෑ කියන්නේ ඔයාට තේරෙනවනේ මම දැන් අර මේ පොඩි පොඩි නිදිමතකුත් මට එන්නේ. මම ඊයේ රෑ අපේ ඩීජේ නයිට් එකේදී ඒක කොහොමත් බලන්න
0: ලංකාවේ මේ වෙනකොට සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අලුත් කරමින් නෙත් FM DJ නයිට් එක ඔන්න ඊයේ රෑත් සුපිරි බැටල් එකක් එක්ක ලස්සර ගෑනු ළමයි දෙන්නෙක් එක්ක බැටල් එකක් දුන්නා. ඉතින් මං හිතනවා මේ අපේ කට්ටිය උදේ මැහැරෙන්නේ නැත්තේ මේ සෙනසුරාදාට සිගුරාදාට එළි වෙනකන් DJ නයිට් එක.
1: අපි ගානනේ වාගේ පාටි එකට මියුසික් දෙන්න හෙදින්. එතකොට මේ වැඩේ අහලා විතරක් මදි බලන්නත් ඕනි. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා. ඔයත් මේ විදිහේ වැඩෙක් නම් ඔය ඩීජේ කරන්න ඔයාටත් පුළුවන් නම් ඔයාට කරන්න තියෙන්නේ හරිම ලේසි දෙයක්. ඔයා ඩීජේ ප්ලේ කරන වීඩියෝ එකක් අපේ net fm official facebook fan page එකට inbox කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ district එක සඳහන් කරලා ඔයාගේ contact number එකත් එක්ක අනිවාර්යෙන් මෙවන්න.
0: සහ මේ ඔයා දන්නවද ඊළඟ සතියේ දැන් මේ සතියේ ලස්සන ගෑනු ළමයි දෙන්නේ කොඳ බැටල් එකක් දුන්නානේ. ඔයාට මතකද අපි ගිය සතියේ කිව්වා අපි දෙන්න වගේ කෙල්ල දෙන්නේ කියන්නේ කියලා. දැන් ඒකෙන් ඔයාලා judge කරන්න අපි දෙන්න කොයි වගේ කෙල්ල
1: දෙන්නද දැක්කන නේද? ඒ වගේ තමයි අපිටත් වැඩ පුළුවන්.
0: ඉතින් ලබන සිගුරාද බැටල් එකට මාතර දිස්ත්‍රික් කෑයි නුවරෙලි දිස්ත්‍රික් කෑයි අතර තමයි මේ බැටල් එක යන්නේ. ඉතින්
1: සීතල නුවරෙලියයි.
0: ඔව්. ඉතින් ලොකු බැටල් එකක් මේ වගේම දවසින් දවස අලුත් වෙනවනේ. අලුත් අලුත් බැටල් එක. ඉතින් ඔයාලත් ලබන සිගුරාද රෑ 9 වෙනකොට සෙට් වෙන, අපිත් වැඩේට සෙට් වෙනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි යන්න හදන ඊළඟ සින්දුවට. එහෙනම් ඒ සින්දුව අහලා හැමෝමයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දවල් එකයි විනාඩි 53යි.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
0: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.

0: වසර 90ක විශ්වාසය.
1: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green, red, black. ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
2: කිරි, තේ, සීනි එක පැක් එකේ නේද? කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
2: ඇයි GestureDetector ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
4: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබදාවලක් වෙලාව දවල් දෙකයි දැන්.

0: දිවම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip sri lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම net news.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් නාවික සැතපුම් 15ක් පමණ දුරින් වූ පොතුපිල් මුහුදේදී අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් සිදු කළ දැනුම් දීමක් මත නාවික හමුදාව විසින් එම ධීවරයා එලෙස මුදාගෙන තිබෙනවා. ඒ අනුව විජයබාහු නෞකාව මගින් එම ධීවරයාට මූලික ප්‍රතිමාධාර ලබා දෙමින් කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ආ බවයි නාවික හමුදාව පැවසුවේ. මීළඟ net news පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 net FM
6: සත්‍ය අන්තය.

0: Sati Antea. Sati Antea.
1: අපි දෙන්නත් එක්ක ඉන්න අන්තිම පැයට තමයි මේ විදියට ආවේ.
2: පැය තුනක් ගිහිල්ලා නේද? දන්නේව නැතුව.
1: ඒකනේ අපි ලස්සන සින්දු ටිකක් එක්ක අපි දෙන්නත් මෙතනට එලා ෆුල් ජොලියක් දාගෙන
2: හිටියා.
1: ඔයාට ජොලියක් දීගෙන.
2: දැන් ඉතින් ටග්ගාල මේ පැයේදී ඔයාට නම කියාගන්න බැරි වුණා නම් ටග්ගාල සින්දුවක් ඉල්ල ගන්න බැරි වුණා නම් මැසේජ් එකක් දාන්න ඔයාට පුළුවන්. අපි WhatsApp නම්බර් එක 0711 95 95 95 මැසේජ් කරපු කට්ටිය ඉන්නවනේ. කවුද කියලා මතක් කර
1: අපි මතක් කරමු. හයි, ගුඩ් ආෆ්ටර්නූන්. මමත් සද්දෙමනේ තහන් ඉන්නේ. මගේ ආදරණීය සුදු මැණිකව එකතු කරගන්න කියලා එයා වැඩ කරන්නේ කොහෙද? වදුමුල්ල හන්දි එළවලු කඩේලු. එයාගේ නම කෞශල්‍යා. කෞශල්‍යා ඔන්න ඔයාගේ අරය තමයි අපිට මතක් කරන්න කිව්වේ. අපි දෙන්නවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා කියන මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා ශාන්ත ටේලර්ස් එකේ අපේ නිදහස් මාවතේ කෑගල්ලි සෙට් එකක් මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන්. හෙලෝ වීකෙන්ඩ් එක අපිත් අහගෙන ඉන්නේ කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ හැම දෙනාම එකතු කරගන්න කියලා කියලා තියෙනවා. කවුද ඒ හිටිය සෙට් එකම කියන්න කලින් මෙයා යෙව්වා.
2: දැන් කියන්න
1: සින්දුවක් විනීත තමයි මෙසේජ් එක දන්න. සුබ දවසක් නෙත් FM කියලා කියලා තියෙනවා. තව කවුද ඉන්නේ?
2: එතනින් පස්සේ ඉන්නවා සුජා මෙසේජ් කළා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අනිවාර්යෙන් එකතු කරගන්න සුජා. Thank you අපි වහගෙන ඉන්නවට. ඊට පස්සේ හයි අපි තවලව මේ වෙලාවේ අහගෙන ඉන්නේ අපුවත් සින්දුවකට එකතු කරගන්න කියලා පෙචාම්රා මෙසේජ් එකක් දාලා තියෙනවා. ගම්පලින් ඔවත් එකතු කරගන්න ඊළඟට හන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන සාංග එකට. එතනින් පස්සේ සද්දට මහගෙන ඉන්නවා පරපරණක මහන්න ගාමට හඳියේ හෙල්මට් ජැකට් කඩේ අතු කරලා මැසේජ් කළා තියෙනවා. මම දැනේ මැසේජ් එක කලින් කිව්වා. ආයෙත් පරක් කිව්වා.
1: ඩබල් ඩබල්.
2: සුබද සනක් නෙමෙයි සුබ දහවලක්. අපි තෝල වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. කාන්ති මැසේජ් කළා තියෙනවා දෙනියායින් thank you වගේ මැසේජ් එකට thank you. අය කමෙන්ට් එකට ඊට පස්සේ නයෝමි නගම්පහින් ෆැමිලි ගේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න ඊළඟ සින්දුවට.
1: ඉතින් මේ සෙට් එකම එකතු කරගෙන අපි යන්න හදන්නේ ඊළඟ සින්දුවට. ඊට කලින් ඔයාලට කියන්න ඕනේ දැන් ඊයේ දවසේ පටන් ගත්ත LPL ටූර්නමන්ට් එක අපේ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය. මේක තමයි සාමාන්‍යයෙන් දැන් අපි දැන් තවමත් ෆයිනල් මැච් එක තියෙන දෙනවා FIFA ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ. ඉතින් මේ දවස්වල ස්පෝර්ට් ෆෑන්ස්ලට හොඳම ඊරා එකක් තමයි මේ ගත වෙන්නේ. අපිට FIFA බලන්න පුළුවන් වුණා. ඒක ඉවරනවත් එක්කම ලංකාවේ ප්‍රේක්ෂකයින්ට LPL ආවා. ඉතින් ඒ මතක් කිරීමත් කරනවා ක්‍රිකට් ෆෑන්ස්ලට. එක දිගට ක්‍රිකට් නරඹන්න පුළුවන් මාසයක් තමයි මේ ඇවිත් තියෙන්නේ. ඉතින් අපිත් මේක ඉවරලා මමත් යනවා ඊළඟ මැච් එක බලන්න.
2: හරි,
1: ජානු අත ඇදගෙන යනවා. සවුද දෙවන්න
2: අනේ ප්ලීස්, මාව නම් එකයි යන්න ඕන.
1: ඉතින් මේ අපි දැන තව පැයක් වගේ ඉන්න පැයක් නෙමෙයි විනාඩි 45ක් වගේ ඉන්න. ඔයා තාමත් මැසේජ් එකක් දැම්මේ නැත්නම් මැසේජ් එකක් දාන්න පුළුවන්.
2: ඔයාට WhatsApp මැසේජ් කරන්න පුළුවන් 0711 95 95 95. ඊට පස්සේ කෝල් කරන්න පුළුවන් 0112 55 33 63.
1: එහෙනම් මේ සින්දු අහලමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: හෙලෝ හෙලෝ සතියන්දේට වේලාව දවල් 2:18 දැන්.

0: COVID-19.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Cinderella වගේ මං නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක
7: අක්මා විතෙල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද බිඳුවයි 47යි 31යි 33යි 540
8: Kiehl's within the noun nishpadan sandha aduma milak carrot gram 100 rupel 38 kumudu red fancy gram 100 rupel 8 lena parau gram 100 rupel 99 Kiehl's now mavai aduma milai
9: Novina Sadivekayak Superim Unlimited Venasa ati Lankave ekama sthavarama internet jalaya SLT Mobitel Fiber within then unlimited package rasak masakata rupiyal 5900 sita obath mema vaasiya laba ganeemata 071 56 40 600 ta WhatsApp kara wen karawa ganna naththam obe nagarayata ena Net FM saha SLT kandayama hamu wema vaasi adama laba ganna
10: Juli 19 Matugama CTB bus nawathum pala asala

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
3: NetFM. Hello, hello, Satyante.

0: මේ අපි දෙන්නත් යාල් දේවිය කිය අංකු යාපන
1: යාපන යාල්පානමේ
0: යාල්පානම
1: ඒ සිින්දුව සමහර සිද තියරන්නේ නිකං ඒ හනකොට නිකන් හෙන අතීතකට යනවා වගේ තියනවා
0: යනවා ගියාද
1: මම යාපනේ ගිහින් තියෙනවා එකම එක පතාවක් මං කියන්නේ මේ ඒක ටිකක් පරණ සිින්දුවක් නෙවෙයි BNS ලගේ ඔය සිින්දු ආපු කාලේ හරි නිකන් නේ අපි පිස්සුවෙන් වගේ ඔක අහනවා බලනවා එහෙම කාලයක් තිබ්බනේ යන්නේ ඒ වගේ එකක් මතක් වුණා එක පාරට
0: මෙයාට මෙයාට පරණේ ඔක්ක
1: සෑහෙන වයසයි ඉතින් හයි ජානු ළමයෝ දිව්‍ය ළමයෝ කොහොමද දෙන්නට නර්තනී සින්දු අද නැහැ
0: අද නැහැ ඒක ඔය ගිල්ල ගන්න සවුදට
1: ඒ සවුදට බලමු හොඳේ මන් දුන්න ඔයාට ඊයේ සින්දු හරිද කවුද මේ අපේ කො මැසේජ් එකේ නම නෑනේ මේ ශෂිකා ගොඩක වෙලින් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට ඊට පස්සේ හංස දබල මාතාගෙන ඉන්නවා ඉවාන් නවිසා වෙලින් මැසේජ් කරලා තියෙන්නේ අපි ගම් පලාතෙන් අපි ලස්සන සිනාක් දෙන්න කොහෙද මේ ඔතනාව පිටිය නේද
0: ඔය නම්
1: ගම් තියෙනවද දන්නේ නැහැ තා උරි කියලා නේ තියෙන්නේ
0: අපි බලනවා මේ මැප් එකේ හරිද
1: අපිට ලස්සන සිද්ධක් දෙන්න අපි දෙහිවල නැදිමල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්ද්‍රයි අයි චන්ද්‍රි අක්කයි ජය වේවා කට්ටියටම ඊට පස්සේ
0: ලයින් ස්ටා දං ඔවිට අපිවත් එකතු කරගන්න කියලා කියනවා ලස්සන සින්දුවකට අපේ ලලිත් අයිය තමයි මෙසේජ් එක දාන්නේ හෙලෝ හෙලෝ සතියන්තේ හැමදාමත් සද්දටම අහනවා අපි ඇහැලියකුළු සමින්ද මෝටර්ස් එකේ අපේ බොස් චමින්ද ඉන්නවා සනත් රසින්දු කඹුරාවෙන් බින්ති නගා මාලින්ද තනුෂ ශාක්‍ය විහාරා කුට්ට පිටියේ නිලු සමන්ත මන්දාරා හුලංගස් දළුවෙන් චාරිකාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා.
1: රුවන් එයාගේ දුව තර්ෂී, මැගිනන්දා අල්ලපු ගෙදර ප්‍රියංගිකා, ඊට පස්සේ සමාන් එයාගේ දරුවෝ, ඊට පස්සේ බලංගොඩි.
0: කියන කවුද?
1: මේක මේ අර ඉංග්‍රීසි වලින් බහුවචන කරලා. දරුවෝ බලංගොඩින් ඉන්ද්‍රාණි අක්කායි, දිස්නා අක්කායි වර්ක්ෂොප් එකේ බයික් හදාගෙන අපු ගැටිය ඔක්කොම එකතු කරගන්න කියලා. චමින්දා මැසේජ් කරන තිනවා, ජය වේවා චමින්දා අයියා සෙට් එකටම.
0: කවුද? හයි හයි, අපිත් නෙත් සද්දට මහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් ඕනේ. අම්මා පොඩි මැණිකේ, වයිෆ් රුවනි, පුතා සිහින, ලොකු දුව තරුෂී, පුතා කල්ප, පොඩි දුව අභිලාෂී, කොත්මලේ නවතිස්පනේ ගමේ සියලු දෙනාවත් එකතු කරගෙන සුසන්ත තමයි අපිට මැසේජ් එක දාන්න. අපි එහෙනම් මේ හැමෝම එකතු කරගෙන යන්න හදාන ඊළඟ සින්දුවට. තාමත් මැසේජ් එකක් දැම්ම නැත්නම් දාන 0715 95 95 95ට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2:33 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: හරියට
6: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
7: විජය නූඩ්ල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
12: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
13: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
14: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
15: Kills නැවුම් බවයි අඩුම මිලයි.
16: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
17: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නෙම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
18: මන්දාරම් රැ

0: ඇදලා අරගෙන ගවම මහල දෙන්න
1: ගවමක්
0: ගවම් කැල්ලම් මහල දෙන්න
1: මාත් ඉන්නවා මහරංගල්ලේ සුරංජන් ඉන්නවා
0: ඊට පස්සේ ඉන්නවා
1: මැනි කියලා දෙන්නටම සුභ වේවා මටත් සිංදුවක් දෙන්න කියලා අපේ කවුද කියන්නේ මේ
0: කවුද කේටලින් ප්‍රියංගනී අක්කා එක්කතර ගන්නම් අපි යමු හොයාගන්න උඩ තියෙන මැසේජ් බලලා ඉතින් හරි එකතු කරගන්නම් ඊළඟ සිංදුවට එතනින් පස්සේ කවුද මේ අපිවත් සිංදුවකට එකතු කරගන්න කියලා චන්දිමාල් මැසේජ් එකක් කියවලා තියෙනවා ඊළඟ සිංදුවට එකතු කරගන්නම් චන්දිමාල් thank you ආයි කමෙන්ට් එකට අනිවාර්යයෙන්ම දෙන්නම් සතුටට අපි සිංදුව
1: අද තව සිදු දෙක තුනක් ඔයාලට දීලා අපි දෙන්න යනවනේ
0: ඊට පස්සේ නිකම් බෝධනංචේ බණ්ඩාරයියා සෙන්ට් ඇන්තනිස් රෝඩිකේ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා කට්ටියම එකතු කරගන්නම් මේ හැන සින්දුවටම
1: ඔව් එහෙනම් අපි යන්න හදන ඊළඟ සින්දුවට ඔයාලට ආයෙමත්වක් මතක් කරලා නම් අපේ WhatsApp නම්බර් එක 0711 95 95 95 WhatsApp message එකක් දැම්ම දාන්න තව විනාඩි 15 ඉන්නේ කෝල් එකක් දිනවනම් ඒත් පුළුවන් 0112 55 33 63

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් දෙකයි වෙනාඩි 47යි.

0: ඇල් මොබිටල් ෆයිබයික ගෙදරම ෆිට් කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඇල් මොබිටල් ෆයිබ
1: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
2: රත්ති 3 in 1 පැක් එක දුනොත් බෑග් එකේ තියාගන්නක වඩිනවා
1: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවා නේද
3: රත්ති 3 in 1 තවස අතරතුරේ බොන කිරිති 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
4: SLT Mobitel Pure TV නිල විකාශක
5: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
6: හොඳම මිලට quality 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app නමයකට non stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
7: පෘථුවියෙන් ළඟහරට රේල් පාරක් ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
9: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම. ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV. නිල විකාශන සහකරු.
10: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
11: බය වෙන්න එපා වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774634397

0: අපිට ඉතිං ඔන්න යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
1: යනකොට ඔන්න මෙසේජස් ටිකක් ආයිත් ඇවිල්ලා තියෙනවා. මේ කට්ටිය ටග්ගාල කියාගෙන යමුනේ දිව්‍යා.
0: ඔව් ටග්ගාල අපි මතක් කරගන්න.
1: හයි ජානුවෙන් දිව්‍යා සුදුමැණික් කියලා දෙන්න. අපිට ලස්සන සිද්ධා කෝණි අපි බෝකුන්දර 10 කනුව පාර මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශ්‍රයන්ති සංජීව මහේෂ් ඊට පස්සේ ලක්මුතු මදුවන්ත සෙට් එකටම ජය වේවා. එකතු කරගන්නම් මේ හැන සින්දුවට. හයි කොහොමද ඔයාලට? මං අම්පාරෙන් ටෙෂානි සින්දුවකට මගේ අම්මා චන්ද්‍රලත තාත්තා ලලිත්වත් එකතු කරගන්න කියලා තියෙනවා.
0: අපිවත් එකතු කරගන්න අක්කේ සම්පත් හෝම්ස් එකෙන් හැමෝම වයි පියුමාල් අයවයි සුරංග අයවයි චමින්ද අයව එකතු කරගන්න කියලා අපේ නේත්‍ර තමයි මැසේජ් එක දාන්නේ.
1: හයි ජානු පැටියා, අපි ආගේ කැන්ඩි බෝයිස්ලා අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් කළා
0: තියෙනවා. මොනවද ඒක පැදුරි බෝයිස්ලා හදාගෙන
1: මේ කොල්ල ටික? මම සද්දෙන් නෙත් අහගෙන ඉන්නේ. කලතර බුද්ධි කාමර දසර සින්දුවක් දෙන්න කියලා මැසේජ් කළා තියෙනවා. හස්බන්ඩ් සුමීත් දුව ඊට පස්සේ දුව නලීස් නිලසි පුතා නවෝද එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟ සිද්දට එකතු කරගන්න හයි දෙන්නටම කියලා
0: අනිවාර්යෙන්
1: එකතු කරගන්න මේ හැන සිද්ධුවට.
0: ඔව් ඊට පස්සේ අපේ අනුරයි අහපව මැසේජ් එකක් දාලා ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ඉතින් අපි දෙන්නගේ මේ පැය තුනේ අන්තිම සින්දුවට තමයි යන්න හදන්නේ. අපි දෙන්න ඊළඟ සතියේ තේනවා මේ වෙලාවටම හරියටම දවල් 12 වෙද්දි අපි දෙන්නව ටියුන් කරගන්න. ඔයාට මොනවද කියන්න තියෙන්නේ යන්නක?
1: මට ඉතින් කියන්න තියෙන්නේ වීකෙන්ඩ් එක ආගේ හැපනින් වෙන්න ඕනි. එහෙනම් අපි ආයෙත් හම්බ වෙනවා සඳුදාට දවල් 1ට. ඔයයි මයි හම්බ වෙමු තව සතියකින්.
0: හරිද? සතියකින් හම්බ වෙමු. එතකන් ඔයාලා අද බැරි නම් හෙට හරිය මෙයා කිව්ව රෙසිපි එකට රස කෑම වේලක් හදාගන්න.
1: ඔව්.
0: අපිට කන්න බැරි වුණත් ඉතින් ඔයා කන්න කමක් නැහැ.
1: අර ෆොටෝ එකක් දාලා තියන්න WhatsApp එකට. ඒ පහුවදාට ඇවිල්ලා හරිය ඕක බලනවා.
0: ඊට පස්සේ දුක වැඩි විතර. ඕක දිහා බලාගෙන ගිහිල් බනිස් ගිරියන් කන්න වෙන්න කියලා මතක් වුණා. එහෙනම් අද දවසේ අපිට මෙසේජ් කරපු කෝල් කරපු ආල හැමෝටම ගොඩාරියක් ආදරේ. අපි දැන් අදට ගිහින් එනනම් හරිම පරිස්සමින් සතුටින් ඉන්න. මම දිව්‍යා එහෙනම්.
1: එහෙනම් ඉතින් හම්බ වෙමු සතුදා දවල් එකට. පරිස්සමට ඉන්න. දිගටම net එකේ ඉන්න. මං වාගේ ජානු.

0: සිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. දංකොටුව කටුකෙන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් දහසක් සමග සැකකාරියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ දංකොටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහින් ලෙදහරින් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. එහිදී අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 73ක් වන කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. අතර ගල්කිස්ස බොරුපන ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් අඩංගු බෝතල් 100ක් සමග සැකකරුවකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පමුණුකම සුදුවැල්ල ප්‍රදේශයේදීද නීති විරෝධී මත්පැන් ලීටර් 67ක් අඩංගු බෝතල් 90ක් සමග සැකකරුවකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිසිය පැවසුවේ. මීළඟ net news පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 Net FM
7: Sati Antaya
8: Sati Antaya

0: Sati Antea. Sati Antea.
1: හෙලෝ සුබ සතියන්තයක් වේවා.
2: සුබ සතියන්තයක් හැමෝටම. ඒ වගේම කවියෝයාට
1: සුබ සතියන්තයක් වේවා.
2: මේ
1: ඉතින් කොහොමද වාසුදේස?
2: වාසුදේස හොඳයි. මේ සතියෙම තිබ්බ මහන්සිය
1: මීට පැසුළු මොහොතකට පෙර අපි මේ නිදහස් කරගත්තා. මෙහෙම ඇවිදලා
2: ඇත්තටම කියනවා නම් අපි ජාඩීර මූඩිය වගේ නේද? කැරකේ අපි හෙව්වේ අපේ සීනි කැකිර ව්‍යාපාරයේ පටන් ගන්න බිල්ඩිම.
1: අන්න හරි. ඔයාලා කියනවනේ අපිට නිතරම අපේ සීනි කැකිර ව්‍යාපාරය මේ තව තවත් බිල්ඩ් අප් කරලා ගන්න කියලා. ඉතින් අපි ගියා සීනි කැකිර ව්‍යාපාරයට සරිලන කඩකාමරයක් සොයාගෙන.
2: හම්බුණානේ බම්බලපිටියේ. බම්බලපිටියේ කිව්වහම මේ කට්ටිය දන්නවනේ සුපිරි වෙලන් සල් කීපයක් තියෙන තැනක්. එතනම ඇතුළේ තියෙනවා.
1: ඔව් එතන තියෙනවා. අපිට පර්ෆෙක්ට්ලි ගැලපෙන තැනක් තමයි
2: එතන. ඔව්. දැන් ඉතින් අපි දෙන්නට තියෙන්නේ මේ නේද? මොකක්ද ඒකට කියන්නේ? ඉන්වෙස්ට් කරන එක තමයි එතනට.
1: හාෆ්
2: දාලා.
1: ඔව්. ඉන්දු ඇන් කවි සී කෑ.
2: ඈ?
1: ව්‍යාපාර.
2: ආ සී කෑ. ඊට පස්සේ මේ ගන්න සී කෑ කියන කණිත් පැත්තට කැසි ඉන්දු ඇන් කවි ව්‍යාපාර කියලා කියන්නේ.
1: කැහැ
2: කැහැ ඉන්න තියෙන්නේ. එහෙම බෑ. ලස්සන සීනි. කැ කිරි ව්‍යාපාරය කියලා පටන් ගමු අපි.
1: සීනි කැකර ව්‍යාපාරය.
2: බයි ඉන්දුවන් කවි. මේ වෙලාව හවස 3:00 විනාඩි 9ක් වෙලා තියෙන්නේ. අපි ඔල්රෙඩි ලේට් වෙන්න කලින් කට්ටියට මතක් කරමු මේ පැත්තේ එන පාරවල් දෙක මොකද්ද කියලා. සීනි කැකිරි බොන්නත් මෙහෙට එන්න එපා.
1: ඔන්න එකක් ඔන්න මම මතක් කරනවා.
2: ඕකේ.
1: 0811 95 95 95ට ටයිප් කරලා එන්න පුළුවන් මේ පැත්තට.
2: ටයිප් කර කර එන්න පුළුවන්. ඕකේ. ඊගවට මේ පැත්තට කෝල් එකක් අරගෙන නිකන් ඔයාගේ හඬ ඔස්සේ අපිට හදවතටම කනෙක්ට් වෙන්න ඕන නේද? හරිද? ඔයා කටහඬ මගේ හදවතට කනෙක්ට් වෙන්නේ නැහැ. මගේ හදවත කෙලින්ම ඔයාගේ හදවතට කනෙක්ට් කරගන්න කටහඬ ඔයා හදවතට කනෙක්ට් කරගන්න ඕන. මෙන්න මේ පාරෙන් එන්න. 01 12 55 33 63. It's your girl Indu and it's your boy.
1: කවි.
2: එහෙනම් හවස 6 වෙනකන් අපි දෙන්නත් එක්ක ඉන්නයි තියෙන්නේ.
1: අපි දෙන්නගේ පිස්සු කෝලං අහ ඉන්න තමයි තියෙන්නේ.
2: සින්දු තියෙනවා ඉතින්.

0: FM Anu Paha, FM Anu Hatarai dan Jumaata, Net FM.
1: Hello, hello. Bila bahawa saya tanai, binari dah hatai.
2: Rapunzel wagi, manang inne. Mawa beragana kauru tenaka.
3: Apa daruan apat awadam idirin? Itin agi katawalian, ayat idaharin. Commercial credit.
4: Meda para LPL cricket unusuma Juli 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
5: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා. Sit වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
6: Novina Sadivekak, Superim Unlimited Venasati Lankawe, Ekama Stavarama Internet Jalaya, SLT Mobitel Fiber within then unlimited package Rasak Masakata Rupiyal 5900 sita. Obath mema vaase laba ganeemata 071 56 46 600 WhatsApp kara wen karawa ganna. Naththam obe nagare tena Net FM saha SLT kandayama hamuwe ema vaase adama laba ganna.
7: Juli 19 Matugama CTB bus nawathumpala asala.
8: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක.
13: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
15: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
16: ඕනේ? Net FM. Hello hello Satyantaya. Net FM. Hello, hello, Satyantaya.

0: Topsy. Hello, hello. Sati Antea. Hello, hello. Sati Antea.
1: Kawi. Velawa house tuna yati hai. Harido. දැන් ඔන්න කට්ටිය FIFA බලනවානේ මේ දවස් ටික. හෙට තමයි FIFA. අවසන් මහා තරගය.
2: ඒ කියන්නේ ෂකීරා උමට ගේන්න පුළුවන්.
1: Yes. Your crush is coming tomorrow. මම කියන්නේ දැන් ඔන්න කට්ටියගේ දැන් semi finals වලින් select වෙලා තියෙන teams දෙක. ලෝකේ මාන්දරණ ආජන්ටිනායක දැන් හිතුවේ නැහනේ ආජන්ටිනායක ඉංග්‍රීන් තරඟ කරද්දි ඉංග්‍රීන් පැරදිලා ස්පේන් වගේ රටක් ඉස්සරහට
2: ඒ කියන්නේ හිතුවේවත් නැති දවසක
1: හිතුවේ නැතිවම ස්පේන් ඉස්සරහට ආවා. දැන් ඔන්න ස්පාඤ්ඤේ ඉන්නවා. ස්පාඤ්ඤේ කොළු ගැටේකුයි මේ ආජන්ටිනාවල ඉන්න ගෝට් අපි කියන්නේ greatest of all time. අපි ආජන්ටිනාවල නියෝජනය කරන ලයනල් මෙසි එක මේ පුංචි කොල්ලෙක් එක මේ තියෙන ෆොටෝ එක මේ දවස්වල වෛරල් යනවා. මේ පොඩි නිල් පාට බාත් ටබ් එකක බහැලා මේ තරුණ මෙසි මේ බබාව පොඩි වතුරින් නාවනවා වගේ එකක් තමයි මේ බාත් ටයිම් එකක් වගේ එකක් තමයි පෙන්වන්නේ. හරිද? මේ ෆොටෝ එක දිහා දැන් කට්ටිය හැමෝම දැන් රසික දැන් ප්‍රේක්ෂකයෝ ගොඩාක් ඉන්නවා. ඒ වගේම මේ FIFA ක්‍රීඩා ලෝලීන් ඉන්නවා. මේ හැමෝම බලන කට්ටිය කියනවා මේ මේක මේ AI ක්‍රියේටඩ් එකක් වෙන්නේ නැති මේ පිස්සුද මේ මෙතන ඉන්නේ මේ ස්පේන් වල දැන් අවුරුදු 20ක නැත් අවුරුදු 19ක ක්‍රීඩා කරන පොඩි ලාබාල ක්‍රීඩකයෙක් එක්ක මෙසි තරුණ කාලේ.
2: හරි.
1: මෙසිට මේ ෆොටෝ එකේ වයස අවුරුදු 20යි. හරි. අවුරුදු 20ට කලින් මේ ෆොටෝ එක ගත්තා කියලා කියමුකෝ. හැමෝම දැනනවා දැන් මේ ෆොටෝ එකේ දෙන්න කවුද කියලා. මෙසි ඉන්නවා. ඒ වගේම අර කියපු පොඩි කොළු ගැටයා තමයි ලමින් යමාල්. හරිද? එතකොට දැන් මේ ෆොටෝ එක ඇත්තටම 2007 අවුරුද්දේ තමයි අරගෙන තියෙන්නේ. 2007 ගත්ත මේ ෆොටෝ එකේ ඉන්න මෙසිගේ වයස හරියටම අවුරුදු 20යි.
2: අවුරුදු 20යි.
1: අවුරුදු 20යි.
2: ඒ කියන්නේ මේ අවුරුදු කීපයක් කලින් මගේ වයස.
1: හරිද? දැන් මෙසිට වයස කීයද?
2: එතවශ්‍යම දන්නේ නැහැ.
1: 39ක්.
2: 39ක්.
1: 39ක්. ආටඩ චුට්ටයි වැඩි.
2: මටඩ චුට්ටයි බාල.
1: හරිද? අවුරුදු 39යි. හැබැයි එතකොට ඒ පින්තූර ගන්නකොට අවුරුදු 20යි. 39 20ක් අඩු කරා. කීයද?
2: 39ෙන් 20ක් අඩු කරාම ඉතින් 19යි.
1: 19යි. හරිද? 19 ඔයාලුයි තියාගන්න ඕනේ. ඒක වැදගත් ඉලක්කමක් මෙතනදී.
2: ඔලේ කොයි හරියද තියාගන්න ඕනේ?
1: කොයි හරියද තියාගන්න. ඔය හරිය තියාගන්න එපා. මේ එතන කොණ්ඩේ පොඩක් අඩු වෙන කොණ්ඩේ
2: තියෙන්න
1: නැත වැඩි. එතකොට දැන් මේ වෙනකොට දන්නවද ලමීන් යමාල්ගේ වයස කීයද කියලා?
2: නෑ දන්නේ.
1: එයාටත් 19යි.
2: එයාටත් 19යි. එකිනෙක 19 අතර මොකක් හරි සම්බන්ධතාවයක්
1: තියෙනවා. දැන් හෙට කවද්ද?
2: හෙට 19යි.
1: හෙට නේද ෆයිනල් එක?
2: Oh my god.
1: 19යි.
2: අහ්.
1: ඒ වගේම ඔයා දන්නවද මේ වෙනකොට ලමීන් යමාල් ඇඳගෙන ඉන්න FIFA ටී-ෂර්ට් එක යාගෙන නැෂනල් ටීම් එක නියෝජනය කරන ටී-ෂර්ට් එකේ තියෙන අංකෙ මොකද්ද
2: කියලා? කියනනම් එපා එකක් 19යි කියලා.
1: 19 පැටියෝ 19.
2: අයියෝ.
1: Yes, 19. ඊට පස්සේ දැන් බලමුකෝ 2007 අවුරුද්ද. ඒ කියන්නේ අරට චූටි බබායි මෙසි ඉන්න ෆොටෝ එක ගත්ත අවුරුද්ද 2007 වෙනකොට මෙසිගේ අංකෙ මොකද්ද ටී-ෂර්ට් එකේ?
2: ඔය 19 කියලා නේද
1: කියනවා. ඒක 19. මොකද්ද මේ 19 කන්ස්පිරසි තියෙනක?
2: 19 කියන්නේ ඒ කියන්නේ හොඳ වයසක් වගේ.
1: හොඳ නෑ හොඳ වයසක් වගේ අවුරුදු 19 කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාගේ ලයිෆ් එකේ හිතාගන්න බැරි තරම් ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙයි. ඔයාට 19 දිගාදමේ දිගටම දිගටම දිගටම අහන්න ලැබුණ හින්දා අපි දෙන්නකින්ම ඉතින් ඕන හෙට ජූලි මාසෙ 19 මේ කියන පුංචි බබා ලොකු වෙලා කරට කර අර මෙසි තාත්තත් එක්ක දැන් ඇත්තටම මෙතන ඇත්තටම මේ තාත්තෙක් පුතෙක් වගේ තමයි පේන්නේ. දැන් මේ වෙනකොට ඒ දෙනගේ වයස පරතරය බැලුවොත් 39යි 19යි. හරිනේ තින්නේ පොඩි බාප්පා ටයිප් එකක්
2: තියෙනවා නේ.
1: ඉතින් ඒ දෙන්නා ඉන්න ටීම්ස් දෙක තමයි ද්වන්ද ලෙස හෙට තරඟ වදින්නේ. ඔයාටත් පුළුවන් මේ ලස්සන මැච් එක බලන්න උණුසුම් විදිහට හරියටම සඳුදා දවසේ හරියටම රෑ 12ට. හරි, අපේ වෙලාවෙන් අපිට ලයිව් පෙන්වන්න ඉතින් රෑ 12ටනේ. ගොඩක් වෙලාවට අපිට ඔන් ටයිම් ලයිව් බලන්න අමාරු හින්දා ඉතින් ඔන්න පුළුවන් මැච් එක රස විඳින කටේට රස විඳින්න අපිව පැත්තෙන් සද්දර දාගෙන ඉන්න පුළුවන් ඕනනම් නේද?
2: ඔව් ඒකත්.
1: අපි ඉතින් එදා දවස පුරාවටම FIFA වලට නියමිත වෙන සුපිරි ප්ලේලිස්ට් එකක් අරගෙන එනවා. රෑ 12ට නම් ගේන එකක් නැහැ.
2: නැතිවේ
1: රෑ 12 වෙනකන් අපි DJ නයිට් එකක් තියේවි සිකුරාද දවසේ.
2: ඔව් ඒ ඉතුරු දවස් වලට පුළුවන් රෑ 12ට අපි පිරිදේශනාව අහලා ඒගොල්ලෝ වලින් පොඩි මේ
1: මොකද කියන්නේ ජව සම්පත් ලෙසින් එකක් ආශිර්වාදයක් කරන්න. ඔයා කැමති ටීම් එක ආජන්ටිනා නම් කැමති ටීම් එක ස්පාඤ්ඤේ නම් දෙකෙන් ඕන එකකට ආශිර්වාද ලබා දෙන්න.
2: මේකනේ කියන්නේ
1: මේ දැන් මේ විස්තර හොයාගත්ත කොහෙන්ද කියලා අහනවා ඇතිනි. කට්ටියට ගිහින් බලන්න පුළුවන් මේ විස්තර ටික ඔරිජිනලි මම මේ බොරු නෙමෙයි කිව්වේ. හරි 19 කියන එක ඇත්තටම මේ කතන්දරේ ගොඩක් තියෙන දෙයක්. ජිමි ෆැලන්ගේ The Tonight Show එකේ මේ කතන්දරේ තියෙනවා, ගිහිල්ලා බලන්න පුළුවන් YouTube එකේ.
2: අපේ ඉදට විස්තර දැනගන්න බැන්නම් කාටද පුළුවා.
1: හරි. ඉතින් අපි ගමු දැන් කට්ටියව එකතු කරගන්න, නැත්නම් අපිට FIFA බෝලෙන් ගුඩියක් අන්න වෙන්නේ.
2: අපි අමු දීපාන්දර බර්ත්ඩේ විශ් එකක් දෙනතුළු දීපාන්දර කවට මේ හවස පාන්දර.
1: හවස පාන්දර. ඕකේ.
2: සයුන්දි අපි බොය ගොඩ ඉඳලා කතා කරද්දි සයුන්දිගේ නංගිගේ, ඒ කියන්නේ හෙසින්දිගේ බර්ත්ඩේ එක අද නෙවෙයි තිබිලා තියෙන්නේ, අත්‍තරම කිව්වොත් ඊයේ තමයි තිබිලා තියෙන්නේ. ඒකට සයුන්දි කැමතියි අපි දෙන්න උම්ම දෙකක් දීලා. ඒ අපේ යාගේ නංගිට බර්ත්ඩේ විශ් එක දෙනවට. මොකද කියන්නේ?
1: පටන් ගමුද?
2: උම්ම දෙකක්
1: දෙමු. දෙකක් දෙන්න ඕනේනේ.
2: බර්ත්ඩේ විශ් එක කියලා.
1: හා ඕකේ.
2: 1 2 3.
1: Happy birthday, happy birthday, happy birthday to you.
2: 1 2 3.
1: Happy birthday to you.
2: 1 2 3.
1: Happy birthday, Chuti Sayumdi. Happy birthday to you.
2: Ding ding ding ding ding.
1: And then I Chuti Babek wenna thune neida?
2: Ape hesindi avuruddai.
1: ඉතින් ඒ නිසා ඔන්න මේ මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකෙට වටින දේවල් දෙන්න පුළුවන් ලස්සන දූ පැටියෙක් වෙන්න කියලා. එවාගේම අම්මිට තාත්තිට ලස්සන දූ කුමාරිකාවක් නේද, ලස්සන ප්‍රින්සස් කෙනෙක් විදියට හැඩගැහෙන ලස්සන ගෑනු ළමයෙක් වෙන්න කියලා මලක් වගේ. ඉතින් පරිස්සම් කරගන්න ඕනේ අම්මයි තාත්තයි අකි. හරිනේ?
2: හරි. හරියටම හරිවා. හරියටම කිව්වා.
1: හරි. එහෙනම් අපි WhatsApp එක පැත්තට යනවා ගුඩු ගුඩු ගාලා. ගුඩ් ඩබල. අපිටත් ගුඩ් ඊවනිං කියලා ලස්සන
2: කියනවා.
1: නිතු ගරාජ් එකෙන් හොරන්දල යටි අන්තට ඉඳන් තමයි අපිට මැසේජ් එක දාන්නේ. ලක්ෂාන්, එවැගේම රුක්ෂාන්, ජයම්පති, සෙල්වම් කුමාර. එතකොට නෑ සෙල්වම් ජයම්පති සෙල්වම් කුමාර මල්ලි.
2: ඒ කියන්නේ උතන තියෙන කමාවේ ප්‍රශ්නයක්.
1: ඔව්, කමා නෑ, මුකුත් නෑ. මොකක්ද ඒවට කියන්නේ? පන්ක්චුවේෂන් මාක්ස් ලොස්.
2: අර වට මතකතර මේ අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා සිංහලවලදී. අර මේ කිය සිර කාලෙක මරන්න ඕනකම තිබ්බ යම් කිසි පුද්ගලයෙක්ට. අර ජජ් කී තීන්දුව අරගෙන යද්දී ජජ් ලියලා තියෙන මරන්න එපා නිදහස් කරන්න. එතකොට දැන් කිසිම කමාවක්වත් විරාම ලකුණු මුකුත් නෑ. එතකොට ඒ අර අර මිනිස්සයා දැන් අර සිර කාලෙත් එක පට්ට තරහකින් ඉන්නේ. ඒ මිනිස්සයා කරපු වැඩේ මරන්න කිනතර දැමකමාවක්. එතන මොකද වෙන්නේ? මරන්න එපා නිදහස් කරන්න.
1: එතන
2: ජජ්ට කියන්න ඕනේ මොකක්ද? මරන්න එපා නිදහස් කරන්න.
1: දැක්ක නේද?
2: දැක්කනද කමාව?
1: විරාම ලක්ෂණවල

0: අපිට බෙරදෙන ගුඩ් හෙල්ත් ඒකෝ ප්‍රොඩක්ට්ස් එකකින් අපේ සීනික කියන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ප්‍රොමෝෂන් කැම්පේන් එකක් කරගන්න.
1: ඔව් නේද? ප්‍රොමෝෂන් නෙවෙයි කොලැබරේෂන් එකක් කරමු. ඒගොල්ලන්ගේ ෂොප් එකටත් අපි සීනික කිරි දාමු. හොඳයි.
0: පස්සේ ඔන්න අපි ඒගොල්ලන්ගේ ෂොප් එකේ චුට්ටක් එහෙට මෙහෙට කරලා අපේ ෂොප් එක පොඩ්ඩක් ගොඩනගාගෙන යමු.
1: ඔව් එහෙම කරමු.
0: ඒවැහෙන කියන්නේ බලන්න.
1: ඒවැහෙන කියනවා. හෙලෝ හෙලෝ යටි අන්තර දේශාන ස්ටුඩියෝ එකෙන් අපිත් ඔයාලව අහගෙන ඉන්නේ සින්දුවකට එකතු කරගෙන යන්නලු. ඔන්න එන සින්දුවකට බක්කියට දාගත්තුතු.
0: ඕකේ. තව ඉන්නවද කට්ටිය?
1: ඕකේ. හයි කොහොමද දෙන්නටම? හන්තින් ඉන්නවා. හිනාව මරුළු දෙන්නගේ. මහත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අජිත් මුතුකුමාරගේ song එකකුත් ඕනේ. මේ ඉන්නේ මම සාවින්ද්‍යා.
0: ඔබ බලන්න සාවෙක් වගේ සාවින්ද්‍යා.
1: සාවින්ද්‍යා ග්‍රේඩ් 6 හරි 7 හරි වගේ වැඩම පේන්නේ. මම කෑගල්ලේ සාවින්ද්‍යා අම්මා කුමාරි. එතකොට
0: අර අර උඩ තියෙන මැසේජ් එක කියවන උඩ උඩේක
1: ඉන්දු බබා
0: කවි පෙන්චා.
1: ඉතින් සාවින්ද්‍යාගේ නංගි බබාට නෙවෙනේ අපි කලින් wish කරේ.
0: නෑ නෑ යන්නේ වෙන්නේ.
1: ඒ
0: සයුම්දි.
1: ඒ සයුම්දි මේ සාවින්ද්‍යා. සාවින්ද්‍යාගේ බර්ත්ඩේ එක ඊයට විලා තියෙන හින්දා අපි ඉක්මනට යාට wish එකක් දීලා උදට ගන්න.
0: ඕකේ හරි. අන 1 2 3
1: Happy birthday to you Savindya Happy birthday to you Happy birthday dear Savindya Happy birthday ko
0: to you
1: to you hari onna suba wennone saru wennone
0: jay
1: wennone igena ganna dewal hondata wedi wediyen mataka thiyennone prefect ship ekak ehema hambela thiyena paate satutune ave nan e gaw song ekata yan hemoma ආදරෙන් එක්තු කරගෙන
0: එහෙනම් මේ ඩිස්නේ ගලන

0: Anu Paha, FM Anu Hatarai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: ත්‍රිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් ත්‍රිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: දැන් වේලාව හවස 3:49 විනාඩි 49යි
6: සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV. නිල විකාශක.
12: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
13: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල
14: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
15: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මතුකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0447 21 33 540
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
16: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
17: ඉන්දියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
7: කිරි තේ සීනි එක පැක් එකකෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
18: රත්ති 3-in-1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
16: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
14: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
19: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විසබීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
20: වාව්! ඇඟ ටින් එකක්?
21: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
22: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානයෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
23: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
24: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
25: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
22: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
26: hello hello hello සසතුනායි විනාඩි 53යි දැන්
27: ආසම සින්දුවක් කියන්නේ ඉතින්
0: ගැම්මක් තමයි ගැම්මක් තමයි
2: නැත් FM. හැලෝ හැලෝ සතියන්තය.

0: මේ කවියකනම් බෑද හොට්සීට් එකේ වාඩි කරවල
1: මම නොකිය තමයි කෙලින්ම සර්ප්‍රයිසස් දෙන්නේ
0: නොකිය තමයි ගොඩක් අය ගොඩක් දේවල්
1: කරන්නේ
0: එක රිලිජස් සොන් එකක් මොකද ආගමික ගීතයක් ඒක කමන්නේ සමාව දෙනවා ඊගාට පොය එනවනේ ඉදාට බලාගමු ඉදාට පොය බීම් දෙක තුනක් මගේ එකත් එක්ක දාලා
1: දෙනවා මං අහන්නේ මට එදා ඒ සින්දුවට මම ලස්සන කවර් අප් එකක් කරොත් නරකද මං
0: හොඳ කරන් හැබැයි ඒ ඔයකට හඳින්න සින් කරන්න එපා මොකක් හරි පළඟැටියෙක් හරි ගෙම්බෙක් හරි දාලා වොයිස් කරවන්න ඊට වඩා ඒක ලස්සනට තියයි
1: ඊපදිනේ කෙනා එකතු කරගන්න ගුටි කන්නත් එකතු කරගමුද
0: හා කියන්න
1: නාලන්දෙක් සඳු ඉන්නවා අපේ අම්මවයි තාත්තවයි හැමෝම එකතු කරන්න කියලා කිව්වා අපිට මේ සීන් එක කෙරේ ව්‍යාපාරයේ අතිසාර්ථකව පවත්වාගෙන යාම සඳහා
0: බොහොම ස්තුතියි සඳු
1: රමණි කතා කළ පොළොන්නරුවෙ ඊට පස්සේ අපි කවදාවත් කතා කරන්නේ නැති අපේ ආදරණීය ඉෂාර කතා කරා.
0: කවදාවත් කෝල් එකක් නම් දෙන්න බෑ.
1: දෙන්නම නෑ. ඔව්. ඇත්තම ලස්සන කටහඬක් තියෙන ඉෂාරා යුවතිය මින් පස්සේ මාතක රණ්ඩු වෙන්නේ නැහැ කියලා පොරොන්දු වුණා.
0: මම පොරොන්දු කරගත්ත කියන්නේ. තර්ජනය කළ කරගත්ත කියන්නේ. ඇත්ත කියන්න ඔයා.
1: මම කොච්චරක් හොඳයිද කියනෝ නම් ඉෂාරා කතා කරක මම අඳුරගත්ත මේ කතා කරන ඉෂාරා කියලා දැස් මං ගෝ මේ ඔයා කතා කරන ඉෂාරා.
0: අඳුරගත්ත නේද ඉෂාරා මට ඉෂාරේ කටහඬ ඇහෙන්නේ නැතුවත් මම මේ පැත්තෙන් ඉෂාරෝ ඒ කතා කරන්න කියද්දි මෙයා කවුද? හයි ඩබල කොහමද ඔයාලට? බෙන්තර පාලම ඔංගේ කෝනේ අපිට කියලා අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා
1: කාගෙන්ද
0: කියලා බලන්න බැයි චුට්ටක් ශාශිකා නිර්මාලි ශාශිකාගෙන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා බෙන්තරපාලම සෝන් එක තමයි ඉල්ලන්නේ අපි දෙන්නම් ආවට ලස්සන ගෑනු ළමෙක් නේද ඊගවට සුදා සුද්දා සුද්දි දෙන්නම කොහොමද ලස්සනයි කටහඬ
1: බොහොම ස්තුතියි
0: ක්වේට් වලින් ප්‍රියංගනී තමයි අපිට මැසේජ් එක දාන්නේ ප්‍රියංගනී අක්කා පරිස්සමෙන් ඉන්න ඕනේ මේ දවස්වල ක්වේට් වල සත්‍යත්වය කොහොමද කියලාත් මැසේජ් එකක් දාන දැන් වෙලාව කීයද නැන්නේද ක්වේට් වලට
1: අපි ඒගොල්ලන්ගෙන් අහලා බලමු වෙලාව කීයද
0: කියලා වෙලාව කීයද කියලා කියන්න බලන්න හෙලෝ හෙලෝ කංකම්බුරු ඉන්දුවන් සින්සින්නෝරු සීනි කැකිරියාස් කංකම්බුරු ඉන්දු කියන්නේ මානේ එතකොට බූරු ඉන්දු වගේ වෙනවා සින්සින්නෝරු සීනි කැකිරියාස් නම් හරියටම හරි
1: වෙනම කතාවක්
0: මාව මොන සින්දුවකට එකතු කරගන්නේ ඔන්න ඉෂාර තමයි ඒක දාලා තියෙන්නේ again ඔයාව එකතු කරගන්නේ වලාකුලක් පළලා
1: වලාකුලක් පළලා
0: ආ ඒ ගාවට අපිට මේ පැත්තේ ඉන්නවා සුදු දෝනි සුදු මහත්තයයි හිනාව ෂෝ හිහි ගානවල සුදු මහත්තයා වෙලෙම ආ මේ සුදු මහත්තයා හිහි ගානක ඔයාට අමුත්තක් වුණාට මට නිතරම මේක හංග ඉඳලා හරි අමාරුයි කන කීන් ගානවා
1: සමහරවිට
0: ඔව් අර නිතර අහනකොට හැමදේම එපා වෙනවා
1: ඒක වෙනම කතාවක්
0: ඔව් හරි අපි සතියෙම බලන් හිටියා සුදු දෝනිවයි සුදු මහත්තයයි එනකන් ඩබලට මාදරේ ගොඩක් අපිව කියන්න ඔන්න බෝ කොන්දර නිවන්තිරියෙන් දේවින්ද ෆැෂන් එකේ කට්ටිය තමයි මැසේජ් එක දාන්නේ දීප්ති තමයි මැසේජ් එක අපිට එවන්නේ ඉනෝෂයිනෝ අනුෂයිනෝ අමන්දි නංගයිනෝ කට්ටියව ආදරෙන් එකතු කරගන්නවා ගුඩ් afternoon math innava kaudume
1: cheesy
0: පාවත් එකතු කරගන්න එහ ඔන්න නම් අපි ගා සොන්ග් එකට යනවා
1: එවත් එකතු කරන අපි බලාකුලක් බලලා
0: පළමු

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්ත
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011515 515 අමතන්න
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම at news.
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. කුණ්ඩසාලේ නතරම්පොත ප්‍රදේශයේ පිහිටි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසේ තිබී ජීවත් බෝම්බ තුනක් සහ තියුණු ආයුධයක් සොයාගෙන තිබෙනවා. ඒ මහනුවර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂාවකදී. ඒ අනුව එම සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිවසේ අල්මාරියක තිබී ජීවත් බෝම්බ සහ තියුණු ආයුධය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා මේ වන විට කන්කසන්තුරේ ප්‍රදේශයට අනුයුක්තව රාජකාරී කරන බව net news නියෝජිතයා පැවසුවා. ඔහුගේ බිරිඳ විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි අදාළ ජීවත් බෝම්බය සහ තියුණු ආයුධය සොයාගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් එම සහකාර පොලිස් අධිකාරීවරයා මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. මහනුවර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟ net news පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DDJ ක අපෙන්.
8: Net FM. Hello, hello, Satyante.

0: Sati Antea. Sati Antea.
1: අලුත් පැයකට තවනේ.
2: ආ වෙලාව අවසන්තරයි විනාඩි 10 තව පොඩ්ඩකින් එකක් අමතක වෙනවා.
1: ඒකනේ කියන්නේ.
2: අලුත් පැය අලුත් සින්දු ටිකක් එක්ක මේ පැයත් සතුටින් ගත කරන්න ඔයාට පුළුවන් තාමත් අපේ WhatsApp එක පැත්තට එන්න. ඊට කලින් කියන්න ඕනේ මේ අද දවසේ විශේෂත්වයක් තියෙනවා හොඳේ.
1: මොකද විශේෂත්වය?
2: හෙට දවසේ විශේෂත්වය නම් ඉතින් ඔයාට මම කලින් කිව්වනේ හෙට FIFA match එකේ finals කියලා නේද?
1: 19.
2: Yes. හෙට ෆයිනල්ස් උනාට අපිට බලන්න වෙන්නේ සඳ දැට. එලෙස කලබල කරන්න එපා. හෙට අපිව ආයෙත් අහගෙන ඉන්න කවිෂ් එන්න උදේ ඉඳන් නේද?
1: ඔව් උදේ 9:00 ඉඳලා දවල් 12 වෙනකම්ම මම ඉන්නවා.
2: දිව්‍යා ඒ හවස 3ට මට නම් පොඩ්ඩක් හෙට එන්න අපහසුයි. හරිද? ඒක මං කියනන්නේ තියෙන්නේ නේ.
1: හෙට බඩේ අමාරු කැදෙන
2: දිනවල. හෙට බඩේ අමාරු කැදෙන යන්නේ. මේ දවස් ටික අපිට එක්සෑම් අනේ මොකද කරන්නේ? හරි කමක් නෑ කියන්නේ කතන්දරේ. අද දවසේ විශේෂත්වය තමයි අද ලෝක සවන් දීමේ දිනය.
1: මේ කච කචේ අහන් ඉඳලා ඉඳලා ඉඳලා මගේ කන්දකේ පොට ගිහිල්ලා වගේ.
2: කංගල පොට යන්නේ. කංගල බෙරේ පැලෙන්නේ.
1: ඔව් ඔව් ආලින්දන ආලින්ද ඔක්කොම ගිහිල්ලා
2: තියෙනවා. එහෙමකුත් තියෙනවද? මේක මම හදන්නේ දන්නේ. මේක මගේ කන ඇතුලේ තියෙනක මම හදන්නේ දන්නේ. කමක් නැහැ. ඉතින් අද ලෝක සවන් දීමේ දිනේ දවසේ වැඩිපුර අපිට සවන් දෙන්න පළවෙනි කතන්දරේ මොකද තව පැය දෙකක් අපි ඔයාලත් එක්ක ඉන්නවා. ඔයත් එක්ක ඉන්න විශේෂයෙන්ම ඔයා අසම සින්දු අරගෙන ඇවිල්ලා තියෙන ඉන්න වැඩිපුර සවන් දෙන්න ඕන නම් සවන් දීගෙන ඉන්න ගම මේ පැත්තට WhatsApp කරන්න 0711 95 95 95ට. ඒ වගේම 0112 55 33 63 නේද එන්න ඕනේ අපේ හොට්ලයින් එක පැත්තට. ඒ වගේම දැන් අපිට සවන් දෙනවට අමතරව තව මොනවද අපිට සවන් දෙන මේ දවසේ කරන්න පුළුවන් කවි? අපිට පුළුවන් nature එකට සවන් දෙන්න නේ.
1: ඔය එකත් ඇත්ත නේද? කියන්නේ දැන් ගොඩක් වෙලාවට යනපුරුදු වෙලා ඉන්නේ මේ පන්සලේ බෝගහයට.
2: අන්න හරි. පන්සලේ බෝගහ තමයි ගැළපෙනම තැන. ගිහිල්ලා ඔයා විනාඩි 10ක් මනස සංසුන් කරගෙන ඉන්න.
1: හරි වාඩි වෙලා තමන්ගේ හිතේ තියෙන දේ මානසික ඒකාග්‍රතාවයකින්. කියනවා නම් ඒක කියන්නේ ඒක හංග ඉන්න එයා සහයි කියන අපි අර අපේ අධහන විශ්වාසයන් සහයි අදාල් දේවල් අපිට එරෙහි වායේ දේවල් පාවිච්චි කරන්නවත් මේක කිව්වා කියලා පසුත වෙන්නවත් විදිහක්
2: නෑ. මොකද මේ කිසිම දෙයකට අපිට බලපෑම් කරන්න විදිහක් නෑ. ඒ වෙනුවට ඔයා දන්නවද වෙන හොඳම දේ තමයි නේචර් එකත් එක්ක ඉන්නකොට අපි ප්‍රශ්නක ඉන්නකොට නේචර් එකත් එක්ක ඉන්න විනාඩි 10ක් 15ක් යනකොට අපේ මනස සංසුන් කරලා අපේ හිතේ තියෙන ප්‍රශ්න කිව්වා තව විනාඩි 5ක් යනකොට අපිට ඕන ප්‍රශ්නවලට උත්තර අපි ඇතුලෙන් එන්න පටන් ගන්නවා.
1: ඒක ඇත්ත. ඒ කියන්නේ අපේ අර මනස සංසුන් වීමක් නෙවෙන්නේ ගොඩක් වෙලාවට.
2: එතකොට අපිට හිතා ගන්න බැරි විදිහට අපිට උත්තර පේන්න ගන්නවා. අපිට මාර්ග විවෘත වෙන්න ගන්නවා. ඒ නිසා අන්න ඒ වගේ නේචර් එකට ලිසන් කරන්න, ඒ කියන්නේ සබදාමට සවන් දෙන්න.
1: කාලය යම් කිසි ප්‍රමාණයකින් ලබා දෙන්න. මොකද හීල් වෙන කාලය ඕන.
2: කාලය ඕන. මේ මේ මේ සද්දයක් එනවද?
1: සද්දයක් එනවා.
2: සබදාම මොන හරි කියනවා වගේ උඩ තට්ටුවේ.
1: උඩ තට්ටුවේ කොට්ටෝරුවේ කියලා.
2: අපිට එන යන්න වෙන සද්ද වැඩි වෙන්න කලින් කට්ටිය එකතු කරගමු ඊගාව සෝන් එකට.
1: කවුද ඉන්නේ අපිට එකතු කරගන්න?
2: කෝල් කරා නේද ගොඩක් කට්ටිය. කවුදින් මේ පැත්තෙන් අපිට බොරලන්දෙන් කුසුමාවතී අම්මා කතා කරා වන්න. ඉතින් චූටි කුළුදුල් පැන්චෙක් ඉන්නවලු ආපහු වන්න කුසුමාවතී අම්මට මෙහෙම හරහර තියාගෙන නලවන්න නේද?
1: වැඩ වැඩි වෙලා ඉන්නේ.
2: ඉතින් කොච්චර වැඩ වැඩි වුණත් අපි වහගෙන ඉන්නවා කියන්නේ කොච්චර හොඳද නේද? අපි ආදරේ ගොඩාක් පුංචි පැන්චටයි අත්තම්මටයි දෙන්නට.
1: ඔන බකටකටම අපේ බදුරලි අශෝකවයි අපේ කොළොන්නේ නෑදලින් දිනීකවයි දිනීකගේ නම කියන්න කියලා මං ගිනීක කියලා කිව්වා. ඒ කියන්නේ මං එහුවා ඒ ගිනි තියන්න කියලා.
2: ගිනි කස්සයා
1: වගේ. ඉතින් අපේ ඔෂාන් පොඩි පුතාවයි ඔෂාන් දෝෂානත් දන්නේ. එකතු කරගෙන මේ අපි ඊළඟ සින්දුවට යමු නේද?
2: හරි. එහෙනම් ඊගාව සොන් එක අන්නා සර්ගේවනා.

0: දැන් වෙලා බොහොම සහතරයි විනාඩි 22යි.
1: FM 95 94.8 Net FM දිවයින පුරා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: Meltdol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol. Paracetamol විශේෂයකි.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව. Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV. නිල විකාශක.
6: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
7: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
8: නවින සදිවේගයක් සුපිරි අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716564600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
9: ජූලි 19 මතුගම CTB බස් නැවතුම්පල අසල.
10: ඇයි ශුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3133-540.
11: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
13: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
14: Net FM. Hello, hello, Satyantaya.
1: FM Anupaha. 94.8. Net FM. Divaina Pura.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Sati Antea Sati Antea
1: Hello, hello, mager aturan yang alu.
2: Hello, hello, mager aturan yang alu. Kita memang ada tisara kata kere.
1: Velam hawa sahatrai binadi wisin nama ya. Memali baba tisara nangi baba matak kuno wedi.
2: Ikan aki alai. Meme, ini pasal mata kasar dekat kerja dalam.
1: Oh, meme. Hama thane mager alamai.
2: Ek, dengan gudak kelawa tu dengan api leder belan kita film making untuk api leder belan kita. Indu tekne alai. Orang lassana rupa sundariya wakai kelam.
1: Mihemaya nama.
2: Ahak balak ini samar kita balak hina vela. Indu dekak bang ahak balak.
1: Make a latakana haria nakil it and I think it. Balan thing a vage, harid. Pitea neti. Alila galila in. Turul lela in a connection nekak niang break queen neti connection nekak quat own nag. Oyatino had the option neka than genalati neka SLT within my. It am my SLT fiber. Alitma connection neka. Where then rupial dollars does pansi in activate karagana pulong, POTV some HD quality channels balan hundred lassant neid. Eva game ultra HD quality video streaming karna adi gaming karna khatija.
2: Kalagune yata parishila ke pramane vedun hama cases nani.
1: Amboy api tisra matakata kalagune hem hevitcha gama live ke hem game boge pola vage hoge ekatani irawela hitiya. Meheta dan dala thini SLT 5 ma thamai. E nisa oyat me ikman chama oyat me mokak dikere hem loku vasiyak meka. Attata lokuwata danenne nathi pocket ekata danenne nathi me vasiyat ekak ekathu SLT Fiber Anytime Package ekku thiyena rupiyal 2600 anu inda e wage me SLT Fiber Unlimited Package ekku rupiyal 5900 inda oyata puluwan den activate karaganna iten ha thawat mokkada pramada wenne ne pramade pasatawimata hetu ay kiyala kiyanone
2: hetu e kiyala hade sewa pramada unoth apita yanna thiyena kohera dannawada
1: kohera do
2: ඔය මේ Active Plus Center 2 එකේ වරණ තියෙන නොමිලේ තියෙන පරීක්ෂණ සායනට
1: නැත් මේ කියන්නේ මේ වෙද්දි පරක්කු වෙච්ච කට්ටියට තමයි යන්න වෙන්නේ මොකද අපි දන්නේ නැහැනේ පරක්කු වෙන්නේ නැතුව මේ වගේ දැන් අපි මෙහෙමනේ හරිද
2: මේ පරක්කු වෙන හේතු හොයාගන්නත්
1: හොයාගන්න ඕනේ අපි දන්නේ ඇත්තටම අපි උන් එකපාරට බෙල්ලරි දෙනවා දැන් දන්නේ ඇයි මේ බෙල්ලරි දෙන්නේ එකපාරට හන්දිපත් අමාරු වෙනවා
2: අර හේ වහිනව රෙදි ටික ගන්න යන්න විදියක් නැහැ ඒ ඉදුට හන්දිපත්රු
1: දානවා ඔය එකනේ කියන්නේ ඒ ගාමට මේ මෙහෙම නැමිලා දැන් මෙතන මේ හිතන්න කොලයක් හරි පෑනක් හරි වැටුණ ගම ඊට පස්සේ කවි මට කියන්නේ ඉන්දෝ කරන්දනේ මට තුනටි අමාරු මට හන්දිපත්රු දාන්න මට තුනටි අමාරු
2: ඔය කෙනා මේ බිම මෙහෙම මේ ඈඳිගෙන අපි ඒ වචන පාවිච්චි කරමු
1: ඈඳ හිටගෙන ඉන්න බෑ ඈඳ තියාගෙන
2: ඈඳිගෙන නැගිටිද්දි අර මේ කොන්දේ චරස් බරස්
1: ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාට මේව කොහොමද වයසට යනකොට අපිට වළක්වන්න බෑ. ඉතින් වයලා වළක්වන්න බැරි මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් අරගෙන තමයි විශේෂයෙන්ම බෙල්ලේ කොන්ද වේදනාවලට ස්නායු රෝගවලට ආතරයිටිස් වගේ සන්ධි රෝගවලට මාංශපේශ වේදනා නහරගෙට ගැසීම් මෙතකොට ස්පෝර්ට්ස් කරන ළමයින්ට ඇති වෙන අනුතුරු වලින් හදිච්ච සමහර අපි කියන්නේ දුර්වලතා අක්‍රමිකතා මේ වගේ දේවල් වලට කොටින්ම කියනනම් මේ දරුණතම ගණේ අංශභාග පාකින්සන් ශුෂුම්නාවේ ආබාධ වගේ පැරලයිස් රෝගවලට පවා උත්පත්ති රෝගවලට පවා ඔන්න හොඳම පිළියම් කරන තැනක් තමයි හැමදාමත් අපි විශ්වාස කරන ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 එක තියෙනවා හොරණ දෙවනි සෙන්ටර් එක තමයි යන්න ඕනේ මෙන්න මේ දවස් තුනේ ගියතර නොමිලේම මේ හැම දෙයකටම විශේෂඥ සහාය ගන්න පුළුවන් සෞඛ්‍ය වැඩමුළුවට සහභාගී වෙලා ජූලි මාසේ 24 25 26 කියන දවස් තුන ඔය කැලෙන්ඩර් එකේ ලස්සන්ට ලොකු බෝල රවුම් කරලා මාක් කරලා තියාගෙන 24 25 26 දවස් තුනේම ඔයා දන්න කියන හන්දිපත් රුදාව තියෙන කට්ටිය ඒකට ඔය වගේ ප්‍රශ්න තියෙන අයවත් එකගෙන යන්නයි තියෙන්නේ
2: යමුද ඉදු මොකද කියන්නේ
1: ෆිසියෝതെරපිස්ලා හොඳ සර්විස් එකක් වාරදින මේ වගේ මාට 15% වටමක් එක ආයුර්වේදී නිෂ්පාදන වලටත් 25% වටමක් ගන්න පුළුවන් ෆිසියෝതെරපි ප්‍රතිකාර වලට 15% ආයුර්වේදී නිෂ්පාදන වල 25% වටමක් එක්ක ප්‍රතිලාභ රසක් ඔයාට ඇක්ටිව් ප්ලස් හොරණ සෙන්ටර් එකට ගියොත් අත්විඳින්න පුළුවන්
2: ඕකේ ඉතින් අපිට ඉන්නවද කට්ටිය එකතු කරගන්න
1: බලමු ඉන්නවද ඉන්නවා මාකල ගල්පොතින් න ප්‍රියන්ත අයියා ඉන්නවා ඒ වගේම ප්‍රියන්ත අයියාගේ 1981 ස්කූල් ටීම් එක ස්කූල් මේස් ලව එකතු කරගන්න ඕනේ ඔන්න කුවේට් වල වෙලාව දාලා දැන් කුවේට් වලට වෙලාව මේ දාලා තියෙන්නේ 4:20ටනේ දැන් 4:33නේ එතකොට දෙකට කාලා කියන්නේ දැන් මේ වෙනකොට හරියටම වෙලාව 2යි වගේ ඇති කුවේට් වලට
2: හරි නේද අපිත් හරියටම කෑවේ දෙකටනේ දෙකට කාලය කියලා නේද වාකුවේ අපි හැටම කෑවේ දෙකට
1: නෝ චොම් මොනාද මේ good evening ඉන්ද බැනික කවිය බබා දෙන්නටම තංගලෙන් අප්සරා අපිට මැසේජ් එකක් දානවා මංජුල පුෂ්ප කුමාරගේ සින්දුව ඕනේ මොකද සින්දුව සින්දගන හරි අපි දෙන්න try එකක් දෙන්න ඔයාලා දෙන්නයි net team එකයි ගොඩක් අතරින් ඊගව song එක ටික ටිකට ගමු කියලා තමයි කියන්නේ
2: okay මොකද කරන්නේ නැහෙන අපි ඊළඟ සින්දුවට යනවද ටට්ටක් ගාලා
1: all right team
2: okay අපි එහෙනම් යන්න යන්නේ
1: හවස 4:00 විනාඩි 34යි

0: Hey! Thank you so much.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න.
7: Hello hello, වෙලාව 7:42 දැන්.
8: අලුත්ැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
9: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
10: SLT Mobitel Pure TV නිල විකාශක
11: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
12: ඒයි
11: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
12: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
11: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
13: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
14: Kiehl's within the noun nishpadana sandaha aduma milak carrot gram 100 rupel 38 kumudu red fancy gram 100 rupel 8 lena para gram 100 rupel 99 Kiehl's noun mavai aduma milai
15: Mobitel 1278 vasi double dena superim non stop data package

0: Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
1: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
2: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඊට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112-125-125.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773-273-540.
5: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ජේක අපෙන්.
6: Net FM. Hello, hello, Satyante.

0: වෙලාව හවස හතරයි විනාඩි 46යි හරිද? සින්දු මැද කතා කරනකොට කට්ටිය වනීදෝ කියලා හිතනවා. කමක් නෑ වුණාට කට්ටියක් ඉන්නව එකතු කරගන්න හින්දි සින්දුවක් නේ ඉල්ලපො. හරිද? අපි යනවා කඩවත ලක්මාලි යක්කිව එකතු කරගන්න ඕන මේකට. ඊගවර ලක්මාලි යක්කණන් කතා කරලා කිව්වා අපි දෙන්නව හරිම ආසාවෙන් අහගෙන ඉන්න කියලා. හින්දි සින්දු අහන්න කැමති කියලා මරි නිකන් හිතනවා. යාගේ කටහඬත් හරියට නිකන් අර
1: හින්දි සින්දුවක් වගේද?
0: හින්දි සින්දුවක් වගේ. මෙලඩි එකක්.
1: අර වෙලාවකට වෙලාවකට හින්දි තීරේ නනනනේ. මතකද මේ සින්දුව?
0: මතකයි මතකයි. වෙලාවකට හින්දි තීරේ කතාවක් වගේ. කෑගල්ලෙන් ඔන්න ශාන්ත ටේලර්ස් එක්කිනුත් අපිට කතා කරා.
1: ආ වදනනේ ශාන්ත ටේලර්ස් එක්ක කතා කළා මොකද කිව්වේ කියලා?
0: ශාන්ත අය මොනවද අනේ කිව්වේ?
1: අද කැලම ගෙතුන් දෙනෙම වැඩට ඇවිල්ලා ඉන්නවලු. හරිද? ඒගොල්ලෝ කැමතිලු මගේ නම දැනගන්න සහ ෆොටෝ එකක් බලන්න. හැබැයි ඉන්දු කිව්ව නිසා කියලා තුන් හතර දිනේ බලනවා කියලා එයාලගේ කැමැත්ත නැති වුණාලු. ඇයි ඉන්දු ඔයා ඒ වගේ වැඩ කරන්නේ?
0: මං හිතලා කරන්නේ නෑ මෙයා.
1: පම දිවුරා ප්‍රකාශ කරන කවීෂ්ම නෑඬවන මම එලෙස මොකද කියන්නේ? ගැහැණු ළමයි තුන් හතර දෙනෙකු දැලේ දාගෙන නොමැති බව.
0: ඔව් දැලේ දාගෙන නෑ දැලේ දාගෙන කැමැත්තෙන් ඉන්න බව ප්‍රකාශ කියන්න හරියට කියන්නේ. අපි වැඩි කතා නම් ගුටි ගන්න කලින් අපි යනවා හොරණ මිල්ලෑව පැත්තට. ඔන්න සරත් අංකල් අපිට කතා කරා. සරත් අංකල් කියන්නේ සරත් අයියා කියලා. සරත් අයියා වයිෆ් රාණි. එතකට දුවයි පුතයි දෙන්නවත් එකතු කරගමු කියලා තමයි මගේ නම් මතේ. නෑ යාළුවෝ එකතු කරගන්න කියලා. චිත්‍රාණි ඉන්නවා කිරිවත්තුඩුවේ. ඒගාවට යාළුවෝ ටික ඉන්නවා අමාශි නිලූෂි හිරුවක. ඔන්න මේ කට්ටියවත් එකතු කරගන්න ආදරෙන්. ඒගාවට වල්පිට බුල්ලෙන් උපාලි අයියත් අපිට කතා කරා ඔන්න. අපි වහගෙන ඉන්න මේ වෙලාවේ කියලා සද්දටම. එහෙනම් හැමෝම එකතු කරගෙන ආදරෙන් හින්දි සින්දුව ඉතුරු ටික අහමු.
1: ඕකේ.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: දැන් වෙලාව හවස 4:53.
5: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
6: Net FM. Hello.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
1: net fm hello hello satyantaya
0: dan velawa හවස 4 විනාඩි 56යි
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
3: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
4: සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයමීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
6: බින්දෙන්

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තහිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හැලෝ හැලෝ අලුත් පැට දැන් වෙලාව හවස පහයි විනාඩිකයි.
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip ශ්‍රී ලංකා.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම net news.
1: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. මෙරට සංචාරයක නිරත ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ බාලදක්ෂ කමිටුවේ සභාපති ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂන් ගමගේ මහතා අතර හමුවක් අද සිදු වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එහිදී කලාපීය බාලදක්ෂ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට සංචාරයක නිරත මෙම නියෝජිත පිරිස සමග ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ අඛණ්ඩ සංවර්ධනය සහ එය ග්‍රාමීය මට්ටම දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. විෂ මද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක රටම එකට ජාතික වැඩසටහන සඳහා විදේශීය අධ්‍යක්ෂීම් සහ සාර්ථක භාවිතයන් හුවමාරු කරගනිමින් බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ සහය ලබා දෙන බවත් ඒ සඳහා වන සැලසුම් ඉදිරියේදී ඉදිරිපත් කරන බවත් ආසියා පැසිෆික් කලාපීය නියෝජිත පිරිස මෙහිදී සහතික වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM 95 94.8 net FM divaina pura

0: love how is pai adi atai
1: kala yana ikmana neida
0: oh aluk pai antima pai ethi me pai toada thiyenne apith ekka me vidihatama bakannila gen nikan goda balagena nan indala hariyanne me patra whatsapp message ekak dala neida call ekak aragena api denawa product hype karala metara thiyagena sindu tika ahagena yannai thiyen
1: mokada
0: kiyuwani ada ævilla loka listening day ekak kiyala
1: eken api wala listen karagena inna thamai
0: thiyenne api wahagena inna sobadamata ahun kan denna alapu gedara wenna siddhi walata අඩුවෙන් හම් කන්නේ
1: ගොඩක් වෙලාවට ඔය ඉඳු වගේ නිකන් මේ පොඩි බංකුවක් තෙලි වෙලා එහෙම ඉඳු කරන්නේ ඉඳු ගැල්ලපු ගෙදර කට්ටිය එහෙම ඉඳුලා ගෙදර දිහා බලන් ඉන්නවා මොකක් හරි මේ ඔන්න දැන් ඉඳු වැඩේලා ආපු ගමන් මේ කෙලිම මේ පොඩි බංකු කැල්ලක් තියාගෙන රෝඩ බීරලුවෙන් බලාගින්නලු අද අර කෙල්ල මේ දැන් පරක්කු වෙලාවල තියෙන්නේ
0: හව අද අර කෙල්ල මොකද ඇඳන් ගිය පැඳුන මිනිහ ඇඳන් ඇවිත් තියෙන්නේ සමහර අය එළිය වැඩවලට එහෙම ගිහපු දවසට අපි ඇඳුම් චේන්ජ් කරගෙන ඉන්නේ
1: මේක කළු පාටමයි ඇඳින්නේ ඇඳුම් 12ක් තියෙනවා දැන් මේක පාටේ
0: ඊගාවට මේ අන්න අර අර ගෙදර අලුතෙන් සෝෆා සෙට් එකක් ගෙනල්ලා නේද හෝම් තියටර් සිස්ටම් එකක් ගෙනල්ලා නේද අපි ඊට වඩා ලස්සන එකක් ගන්න ඕනේ ඊට වඩා හොඳ එකක් ගන්න ඕනේ ඒ වගේ වට නෙමෙයි මේ කන් දෙන්නේ කියලා කියන්නේ
1: ඉස්සර නම් ඔන්න මේ කතා කරද්දි සිග්නල් එතුණා දැන් එහෙම නැහැ නේ හොඳ කතා කරනවා නේ
0: හා බොයි වත් හිතනත් කවි ඕකනම් කවිෂ්ට හිතන එකක් වෙන්න ඕන මට ඒක හිතුන නැති විදියක් නෑ නැත්තම් හරි හා දැන් කොහොම හරි මේ ඒක වෙන්නේ කොහොමද දන්නවද ඕක ආටි හිතුනේ මොකද කියලාත් මට දැන් හිතා ගන්න පුළුවන් ඔයා අලුතින් මාරුණානේ SLT 5 කනෙක්ෂන්
1: හරි වාට තේරෙනවා නේ
0: තේරෙනවානේ බ්ලූටූත් කනෙක්ෂන් ආර තියෙන්නේ හ ඉතින් හ ඉතින් කනෙක්ෂන් එක කොයි වගේද කියලා ඔයා අනේ දන්නේ මම දන්නේ
1: නැහැ කනෙක්ෂන් එක ඇවිල්ලා පට එලකේරි සුපිරිකේ කෙලිම මාරුනේ SLT 5 එකට
0: මේ
1: කොච්චර ස්පීඩ්ද කියන නම් මෙගාබයිට් 100 ඉඳලා 10 දක්වා අසම වේගයක් තියෙනවා කොඩින්ම කිව්වොත් ඒ කියන්නේ දැන් අර පරිශීලක ප්‍රමාණය වැඩි වුණා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ කියන්නේ මේ වහින දවස් වලට එහෙම කිසි ප්‍රමාදයක් නැහැ ජීවිත කාලේ පුරාවටම වගකීමක් තියෙන නොමිලේ නඩත්තුවක් තියෙන පැවිසි අතර පුරාවටම පාරිභෝගික සේවා සහාය ලබා ගන්න පුළුවන්
0: කස්ටමර් සර්විස් එක 24/7
1: හරි ඉතින් ඩිවයිසස් කීපයක් වුණත් වාර කිසිම බාධාවකින් තොරව සම්බන්ධ කරගන්න පුළුවන්
0: අන්න එහෙම සමහර ඒවා තියෙනවා හරිද සමහර කනෙක්ෂන් වල එක ඩිවයිස් එකයි දෙකයි පුළුවන් ඩිවයිස් 3-4ක් කනෙක්ට් කරපු ගමන් මෙන්න ස්ලෝ වෙනවා මෙන්න රෝම් වෙනවා
1: සම්බන්ධතාවේ හබක්
0: එහෙම වෙන්නේ නැහැ මුළු පවුලටම කැමති විදිහට ස්පීඩ් කනෙක්ෂන් එකක් තියාගෙන යන්න පුළුවන් කිසිම බෆර් වීමක් වෙන්නේ නැතුව අල්ට්‍රා HD ක්වොලිටි එකකින් වීඩියෝ ස්ට්‍රීම් කරන්න දැන් ගොඩක් අටිය FB live යනවා එහෙම නැත්නම් TikTok live යනවා නේද gaming කරන කටේ YouTube stream දෙනවා මේ දේවල් වලට ඔයාට entrepreneur කෙනෙක් නම් ඔන්න handy වෙන package එක තියෙන්නේ SLT 5 අලුත් connection එකත් එක්ක රුපියල් 12500 ඉඳන් ඉහළට තියෙනවා ඒ වගේම anytime package එක 2690ක් විතරයි කොච්චර අඩුද ඒත් එකම unlimited packages රුපියල් 5900 ඉඳන් ඉහළට තියෙනවා ඔයාට තියෙන SLT 5 connection එකත් එක්ක එකතු වෙන්නේ SLT app එක තියෙනවා ඒක download කරගන්න විතරයි
1: මේක handsome package එකක්. ඉතින් මොකද කරන්නේ?
0: handsome package එක?
1: ඔව්.
0: ඔයා හිතුවද මම අපේ කවි වගේ කියලා කියයි කියලා මං ඒක කියන්නේ
1: නැහැ. නැන්නේ ගොඩක් කලාවට දැන් ඔය මේ අපේ කත්තේ හිතන් ඉන්නේ දැන් ඔය handsome කියන එක වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රිම්ලම වෙන්ට විතරයි කියලා
0: නේ.
1: නෑ පොඩි gifts වගේ දේවල් වලට අපිට කියන්න පුළුවන් handsome gift එකක් handsome package එකක්.
0: ඔව්. අතත්. අපි එහෙනම් handsome call එක එකතු කරගමු.
1: කවුද මේ?
0: Turkey වලට යනවා මම Turkey ඉඳන් සමන්
1: Okay.
0: Some summer. I get to kare ganna. I gaawata thama handsome call ekina Shanth Trailers eken gonna. Yawath ekathu kare ganna. Induwak ki apita sinduwak denna ko. Galpaatha Kalum Mayawath ekathu kare gena. Nayana Akkawath ekathu kare gena. Nirosha Wath ekathu kare gena. Me message eka apita danne Darshani. Darshani Yawath ekathu kare gena api. Avithagena yanna yanne paye igawa minitta kihipata.
1: Api ena yanna yanne.
2: Ale kiyana apa vidiraage.
3: Net FM. Hello, hello, Satyantea.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Meltol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sanya, Meltol, Parasitamol Vishishaki.
2: On the Mummy Letter, Quality Ekka Theatre, Tunsi Ekka Vasiak, TikTok, YouTube, Facebook, WhatsApp, Tatru, App, Namekata, non stop data, 40 GB extra data, unlimited calls, SMS Dahak, UPL Ekdas Pansi, Anuatakata, Mobitel 1598.
3: Ami kiyala dunna kathawa Cinderella godak podi lameta.
4: Nani? Eyal loku lamek.
3: Ehenam eyata tibbana etenin beerila yanna.
4: Eya hiti yaw beeraganna kumara ekkenakan nedu.
3: Mannam inne mawa beeraganna kawurut tanakan.
1: Ape daruwan apata wada idirien. Itin age kathawala yanna ayata idaharinna. Commercial credit.
5: Omil baby saban jatyantara pramithinta anuwa laduru samay rakawarane samagin swabhavika shaka sarin nipadawana samay tetamane rakena glycerin adangu omil baby saban
6: novina sadivegayak superim unlimited venasa athi lankave ekama sthavarama internet jalaya slt mobitel fiber within then unlimited package rasak masakata rupiyal 5900 sita obath mema vasiya laba ganimata 071156400 ta whatsapp kara wen karawa ganna naththam obe nagarayata ena net fm saha slt kandayama hamuwe ema vasi adama laba ganna
5: ජූලි 19 මතුගම CTV බස් නැවතුම්පල අසල
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට ඔබත් අදම රස බලන්න
8: පෘථුවියෙන් ළඟහරට රේල් පාරක් ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: Kiehl's within the now නිෂ්පාදන සඳහා අඩුම මිලක්. Carat gram 100 රුපියල් 38යි. Commodore Red Fantasy gram 100 රුපියල් 8යි. Lena Parau gram 100 රුපියල් 99යි. Kiehl's නෞකමවයි අඩුම මිලයි.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදිහින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Fetivistra Sandha, Dahatunai Anuhaya Amatana.
12: Meda Para LPL Cricket Unusuma, Julie Dahatvanada Sita Saji Viva, Pure Mobile Apekin Free Balana, SLT Mobitel Pure TV, Nila Vikashana Sahakaru.
13: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
14: ඔව් මන් දන්නවා. Travel Net.
13: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net තමතන්න 0112-863-363 0776-716-3672
12: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
15: SLT Mobitel Pure TV නිල විකාශක.
16: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: සිතින් පැමිලි පිටින් අහන්න. ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට.
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
2: Net FM. Hello, hello, Satyantea.

0: FM Anupaha Anu Hatrai Dasama Atta Net FM Divaina Pura Sati Antea Sati Antea
1: Kavi Kavi Kavi Velava Kied
2: වෙලා වැවිලා හවස 5යි විනාඩි 25යි දැන් අපි දෙන්නට යන්න කාලයත් එන්නේ නැ ලඟ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් එතකම් මේ පැත්තට WhatsApp messages දාන්න 0711 95 95 95ට.
1: ඕකේ.
2: කෝල් ගන්නත් පුළුවන් නේද?
1: ඔව් නේ. කොහොමද කෝල් ගන්න ඕනේ කියලා මං කියන්නේ?
2: කියන්න බලන්න.
1: 0111 255 33 63 ටයි කියන්න. 0111 55 33 63 hotline එකට කෝල් එකක් ගන්න.
2: අන්න හරි.
1: මම ඉන්නවා සරිසරට කවියත් ඉන්නවා.
2: ඔව් ඉන්නවා ඉන්නවා.
1: මම කියන්නේ කවුද ඉන්දු ඉන්නේ හරි?
2: ඉන්නවා ඉන්නවා. බොහොම දැන් මං කියන්න ගියේ එක නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් අපි දේවල් කනකොට අපි බෙදා හදාගෙන තමයි කන්න ඕන. නිකන් හිතන්නකෝ දැන් අල්ලපු ඒ වැටේ කෙනෙක් ඉන්නවා නම් එයාට පෙන්න පෙන්න කද්දි සාමාන්‍යයෙන් ඒක ethical නෑ.
1: එහෙනම්
2: අපි ඔව් අපි සාමාන්‍යයෙන් බෙදාගෙන කන එක තමයි අපේ පුරුද්ද.
1: Sharing is caring.
2: අන්න හරි. ඉතින් අපි කද කට්ටියටම කියමු sharing is caring කියලා. ඔයාලා ඒ කියන්නේ බෙදෙන්න පුළුවන් රටකජු වැටයක්ද? ඒකත් බෙදාගෙන කන්න ඕන බොහොම සෙනෙහසෙන් සහෝදරත්වයෙන්.
1: පොඩි ඇත්ත කතන්දරයක් කියන්නද? රටකජු වගේ දේවල් කොහොමත් අර මේ හවස 5-6 පහ වෙනකොට අර අපි කියන්නේ පොඩි අර පෙරේත බැල්ම වැටෙනවට විසි කරනවනේ
2: නේද? ඒ කියන්නේ ගෑලමන්න කන්න හොඳ නෑ ඒක නිසා.
1: නෑ නෑ මං කියන්නේ කොහොමත් ඔයා ඉන්නකොට මම ඇටයක් දෙකක් එළියට විසි කරලා කන්නේ.
2: මට රටකජු බිස්නස් එකක් කරනවා.
1: ඔය නෑ නෑ මං කියන්නේ ඔයාට නොදුන්නත් මං කියන්නේ ඔයාගේ වර්ගය අනිත් අයට මම දීලා කොටසක් වෙන් කරලා කනින්ද මට බලපෑමක්
2: නැහැ කොහොමත් බලපෑමක් වෙන්නේ නැහැ මලයක්ෂණීට කොහොමත් එහෙම අවුලක් වෙන්නේ
1: නැහැ අපි රන් වෙනවා වැඩි ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඔයාටත් පුළුවන් වන්න මේ පැත්තට කෝල් එකක් මැසේජ් එකක් දාන්න අපි යමු නේද ඊගම් සොන් එක දෙන්න කලින් කවුද ඉන්නේ කියලා බලන්න WhatsApp එකේ
2: පණිවිඩ කීපයක් දෙන්න තියෙනවා
1: ගුඩ් ඊවනිං ඔයාලා දෙන්නටම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න බද්දේගමින් මදු අම්මෝ බද්දේගම කියද්දි මතක් වුණේ
2: මේ ළඟ
1: වාත් මේ උගන්නනවා නේද ටීචර් කෙනෙක් නේද බැද්දේගම දැක්කද ෆිල්ම් එකේ හින් තිනවා
2: ඔව් බැද්දේගම
1: බැද්දේගම ෆිල්ම් එක අපේ කට්ටිය මේ ඔන්න ළමයින්ට බලන්න කියලා රෙකමන්ඩ් කරනකොට හරියම පරිස්සමෙන් රෙකමන්ඩ් කරන ටෙලිඩ්‍රාමාස් හරිද මොකද අසමහර විට අපි පොත්වල චිත්‍රපටිවල මේ බලන දේ එක්සජරේට් කරලා නේ අපි මොනවද
2: කියන්නේ
1: අතිශයෝක්තියෙන් පෙන්වන තැන් තියෙනවා මොකද මේක බිස්නස් එකනේ ටෙලිඩ්‍රාම කියන්නේ මේ නිසා හරිම පරිස්සමින් දේවල් කරනකොට දරුවෝ ඉන්නවා නම් ටෙලිවිෂන් එක ඉස්සරහම දැන් බලන්න රේඩියෝ එකෙන් ඒ වගේ හානියක් වෙන්නේ නැහැ
2: කිසිම හානියක් නැහැ
1: අතම කියන්නේ අපි වහගෙන ඉන්නවා
2: රේඩියෝ හානියකින් මනසට ලොකු වර්ධනයක් මනස වර්ධනය වෙන්න හේතුවක් අතම විද්‍යානුකූලව ඔප්පු කරලා තියෙන එකට හේතුව
1: ඇයි අපි කතා කරන දේ යාලා මවා ගන්න
2: ඉමේජින් කරන ඉමේජිනේෂන් එක එතකොට ඒකලක් වැඩි වෙනවා සින්දුවක් වුණත් ඕඩියෝ එක විතරක් අහද්දී අපි වීඩියෝ එක හිතින් මවා ගන්න
1: විෂුවල් එකක් කෙලින්ම අපි අපිට ආවේනික විෂුවල් එකක් හදනවනේ නේ හරි දැන් ඔන්නේ මදු තමයි අපිට මැසේජ් එකක් දාලා තිනේ බද්දේ ගමින් හොඳේ අරහෙන් නෙවේ ඔයාලා දෙන්නවත් සොන්ග් එකට එකතු කරගෙන අපිවත් එකතුකට ගන්න කියලා තමයි කියන්නේ හායි කවි ඉන්දු මාත් අහගෙන ඉන්නේ මාතලෙන් දිනෙත් ඔන්න ඉන්නවා අපි වහගෙන හායි දිනෙත් මොකද කරන්නේ මේ වෙලාවේ ඔන්න ඊගා මැසේජ් එක හායි ඉන්දු හායි කවි හෙලෝ හෙලෝ සත්‍යන්තේ අහගෙන ඉන්නේ සින්දු ගොඩක් දෙන්න ආදරේ රවින්දු ඉන්නවා ගම්පහෙන් ඊගා වෙච්ච
2: ඔය ඔය ඔය ටීම් එකටම අපි දාගමු උතුරු කරතුර අපේ රොබට් අංකල් yasi husband me wife Leelawathi maharagama ape chandaniya kawatho karama dagamu du anushika saman hasita janisha itepassi ha dikwel hemomoy gamba hemomoy maharagamin hemomoy dagena kalakata passe ape katha karapu gamini ayewa dagena
1: kanta dikwel gamba maharagama kolamba gamba kalutara neme ekapata down south gihilla dikwelata gihilla
2: dakunai basnahira ne
1: ekatu vela
2: ne dasnahira
1: dasnahira vela oh my god api yan lasana lamai dennata katha අපිට ලස්සන සින්දුවක් ඕනි බොක්කුන්දර 10 කණුවේ පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ කට්ටිය අපි මේ වෙලාවේ සද්දට අහගෙන ඉන්න ඕනේ අලව තමයි එකතු කරගන්නේ සාලියේ ඉන්නවා මංගලි ශිරාන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත කට්ටිය වොන්න ආදරෙන් එකතු කරගන්නවා
2: හ ඉතින් ඔය අහගෙන ඉන්න අතරේ නේද අපි දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපිට කනෙක්ෂන් එකක් තියෙන්න ඕනනේ මේ ගොඩක් වෙලාවට ගේම්ස් ගේම් එකක් ප්ලේ කරන්න හෝ වේවා සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න හෝ වේවා
1: ඒ කියන්නේ අපිව FB දැන් අපි ලයිව් වෙන දවසට ලයිව් එක බලන්න අපේ ඉංගාවට අපේ පෝස්ට් එකක් එහෙම ෂෙයා කරලා තියාගන්න.
2: ගොඩක් වෙලට FB ආයි කියන්නේ මේ FM රේඩියෝ එක අපිට අරගෙන යන්න බෑ නේ යන තැන. අපේ වෙබ්සයිට් එකෙන් අහන්න පුළුවන්.
1: අහන්න පුළුවන්.
2: යාගෙනදී හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා.
1: අනිවාර්යෙන් නැත්තම් ඉතින් බෆර් වෙනකොට අර එකපාරට මෙන්න මෙහෙම ඇහෙයි ඔයාට.
2: ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්.
1: ඒ ඇවිල්ලා සමාවෙන්න නියම වාට ප්‍රශ්නයක් උනේ නැහැ. මම මේක රංගපාල පෙන්නේ මිමික් කරලා.
2: එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ කෙලින්ම ඔය SLT fiber. SLT fiber සම්බන්ධතාවයක් එක්ක ඔය එකතු වෙනතින් ඔයාට එහෙම ප්‍රශ්න වෙන්න කිසිදු ඉඩකඩක් නැහැ.
1: SLT fiber අලුත්ම කනෙක්ෂන් එකේ දැන් ප්‍රයිස් එක වෙන්නේ 12500යි. හැබැයි ඔයා හිතනවා 12500 කියන්නේ අම්බෝ ඝන වැඩි කියලා. මෙතනින් වෙන අපි කියන්නේ බෙනිෆිට්ස් ටික ඔයාට හම්බෙන ප්‍රතිලාභ ටික බැලුවොත් ඔයාට මේ ගාන මොකක්ද කියලා හිතෙයි. USG quality video stream කරන්න Pure TV එකකින් HD quality channels බලන devices ඕනම ප්‍රමාණයක් ඔයාගේ family කියන ඕනම කෙනෙක්ගේ ඕනම device එකක් device 5 6 7 8 9 10 වෙන්න පුළුවන්. connect කළා චුට්ටක් වත connection speed එක අඩු වෙන්නේ නැති වෙන්න connection එක පාවිච්චි කරන්න ඕන. ඔන්න මේක තමයි හොඳම option එක. මෙච්චර දේවල් දෙනකොට megabytes 100 ඉඳන් 1000 වෙනකන් ඔයාට හිතා ගන්න බැරි. අපි කියන්නේ තුරංගකගේ වේගයෙන් තමයි SLT fiber ක්‍රියා කරන්නේ. fiber anytime package එකත් ඔයාට පුළුවන් activate කරන්න. මේක ඊට වඩා ගොඩක් ගණන් අඩුයි. 2690යි. SLT fiber unlimited package එකත් ඔන්න 5900 ඉඳන් උඩට තියෙනවා.
2: අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාගේ connection එක විතරක් වේගවත් වෙලා හරියන්නේ නැහැ. ඔයත් වේගවත් වෙන්න ඕනේ. ඒ
1: වේගවත් වෙන්නේ කොහොමද ඉතින්? එහෙම කොන්දේ අමාරුයි, කකුල් අමාරුයි
2: තියෙනකොට මොන
1: වේගවත්ද?
2: ඔව් එහෙමම ප්‍රශ්න වෙනවා. දැන් ඔය එකපාරටම හිතන්න නැතුව ඔය දැන් ඔය හිතනකො තෙල් කොලෙස්ටරෝල් වගේ තියෙන කෑම කනවා මේ සමහරක් වෙලාවට දැන් අනිත් එක්කෙනාට පෙන්න කනවා. එහෙම වුණාම සමහරක් වෙලාවට විවිධාකාර ආබාධ ඇති වෙන්න පුළුවන්.
1: දැන් මේ අහන් ඉන්න කට්ටියට මං ඔයාලට දෙන්නට මොන හරි කනවා කියලා.
2: නෑ එහෙම නෑ. ඔය එහෙම කරන්න තිබ්බ වේගොල්ලෝ දන්නවා. මමනේ දන්නේ හැබැයි කරන විදිය. ඒකින්ද මේ ඔකට තියෙනවා මේ අපිට කෙලින්ම හොරන ෆ්‍රී හෙල්ත් කැම්ප් එකක්.
1: මොකද කියන්නේ මේ හෙල්ත් කැම්ප් එකට ගිහලා කියන්නේ මේ කොලෙස්ටරෝල් අඩු කරගන්න කියලාද?
2: කොලෙස්ටරෝල් අඩු කරගන්න නෙවෙයි.
1: කොලෙස්ටරෝල් නිසා ඇති වෙන දේවල් අඩු කරගන්න. හරි. මාංශ පේශි වේදනා සමහර අයට මස් පිඩු වැඩි වුණාම මස් පිඩු පෙරලෙනවා.
2: හරිද? ඒක තියෙනවා. සමහර අයට මේ පෙරලුණා.
1: පෙරලුණා කියන ඊට පස්සේ ලුණු බෝතලේ අර මේ ලුණු පොල් කට්ටයි දෙහි බෑයයි ඔක්කොම අරගෙන යනවා ළඟට.
2: අනහරි.
1: ඒ වගේ ප්‍රශ්න වෙන්නේ නැති වෙන්න. හරි. ඒ වගේම ස්පෝර්ට්ස් කරන දරුවෝ ඉන්නවා නම් ස්පෝර්ට්ස් ඇත්ලීට්ස් ලා ඉන්නවා නම් ගොඩක් වෙලාවට අපි කියනෝනේ ක්‍රැක්ස් වෙනවා සමහර වෙලාවට කකුල් පෙරලෙන්න බලනවා ඇන්කල් එක ඩැමේජ් වෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න අතපය ඩැමේජ් වෙන්න පුළුවන් මේ දේවල් වලට
2: ඔහැමුම් බයින අංශ භාගය පාකින්සන් සුසුම්නාවේ ආබාධ
1: දරුණු දේවල් දරුණු ගණේ වගේ රෝග එතකොට ශ්වසන ආබාධ වගේ රෝග ගොඩක් අයට තියෙනවා මේ එයා පොලිෂන් එකත් එක්ක මේ කාලේ ඉතින් මේ දේවල් හැම දෙයකම පිළියම් මොනවද ඔයාට මේ ලෙඩ රෝගේ හැදෙන්න හේතු මොනවද කියලා දැනගන්න පුළුවන් මේ කියන විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට සහභාගී වෙලා හොරණ තමයි වැඩේ තියෙන්නේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 එකේ ජූලි මාසේ ඒ කියන්නේ මේ මාසේ 24 25 26 කියන තෙදින පුරාවටම. ඉතින් ඔයාගේ මේ කියන සියලුම රෝගවලට ඕන කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම එක්ක වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න ඔයාට පුළුවන් ෆිසියෝതെරපිස්ට් ලව මෙහෙම මූණට මූණ හම්බ වෙලා විශේෂ වට්ටම් එක්ක ප්‍රතිකාරම ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම 25%ක ඩිස්කවුන්ට් එක ආයුර්වේද බෙහෙත් ගන්න නිෂ්පාදන ගන්නත් පුළුවන්. හැබැයි මේ ප්‍රතිකාරවලට සල්ලි ගත්තට අර කියන සෞඛ්‍ය වැඩමුළුවට 7%ක්වත් ගන්න හොඳි ෆ්‍රී ටෙස්ට් කරගන්න තෝරට අවස්ථාව අරගෙන ඇවිල්ලා තිනවා කතා කරලා ඔයාලට සහභාගී වෙන්න පුළුවන් 0134227870 ට ලංකාවේ නම්බර එකටම ගන්නකො 0775111918
2: ඉතින් මොකද කරන්නේ අපි
1: සින්දු හමුවන්නේ වෙන මොනවා කරන්නේ
2: ඕනේ අපි කෙලිම වීකෙන්ඩ් එකේ ඉන්නේ සින්දු කෝච්චියක් අරගෙනනේ
1: ඒකනේ
2: ඉතින් අපි මේ සින්දු කෝච්චියේ තව ඉතිරිලා තියෙන සින්දු ටිකත් මේගොල්ලන්ට දීලා දාලා මේ යමුනේද
1: ඉන්නේ දැන් ඔවිට ලයින් ස්ටයික එකේ කට්ටියවත් එකතු කරගෙන මෙයා
2: එහෙනම් ඒගොල්ලන්වත් එකතු කරගෙන මෙන්න මේ සින්දුවට අපි මෙන්න මෙහෙම යමු

0: Anupaha FM Anu Hatarai Tashma Ada Net FM
1: Velava Obaveta Gena Enne SLT Mobitel Fiber Nisa Deng Hama Gedaram Novinas Adivegen Superiorama Fiber Fit Okkoma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasa Obe Gedara Adama Fiber Fit Karaganna
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: හවස 5 විනාඩි 36යි දැන්.
4: අලුතෙන කඩමු මිල කසාගල ග්‍රීන් සුපර්.
5: ශකා
4: මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ.
5: කසාගල ග්‍රීන් සුපර්.
4: ඒ විතරක් නෙවෙයි.
5: ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න.
4: දැන්ම කතා කරන්න.
5: කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
6: වව්! ඇන්කටින් එකක්?
7: ඔව් පුතේ. නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්කර් උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
8: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
10: 2026 FIFA Unusuma Juni 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
12: Big big dinumai bonanza bonanza.
13: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lite වල ඇති Escort ඩක්කිය. 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
14: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අද වෙන්න.
15: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
16: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
17: දැන් ඕනේ නෑ නේද? Union Bank-ේ pension loan එකෙන් මම පළතවන්න පටන් ගත්තනේ.
18: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
19: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
20: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43

0: සතුලක් ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
1: Net FM. Hello, hello, Satyantaya.

එකතට කිරියුතුරුවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. ඔබේ නව නිවස හෝ නව ව්‍යාපාරය සෞභාග්‍යයෙන් ඉතිරේවි. ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්.

0: ඇල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇල්ටි මොබිටෙල් ෆයිබර්.
1: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස්. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 අමතන්න.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
8: Kiehl's within ඔබට සමදා හොඳම මිල. සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 215යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 225යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල Kiehl's within පමණයි. කොන්දේසි සහිතයි.
9: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
10: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
11: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
12: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
11: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
12: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවතාලය පුතදී
11: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
12: නීල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
11: මාධ්‍ය සත්කාරය නෙත්‍යෆෙම්. නෙත්‍යෆෙම්
12: බැතිබර දායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
14: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
15: වසර 90ක විශ්වාසය.
16: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
17: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලන්.
18: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
19: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ, වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ, බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
12: අපිකාව තියෙනවා අහසතරක් සින්දු. කාටද ඕනේ? කාටද
20: ඕනේ? Net FM. Hello hello Satyantaya.
16: ഒന്ന് ഇതിൻ പവനെ നെഗിലാപ്പറ്റി അന്ന വെലാവ അവില തീയനി
0: ആദരെ തരകനവ
16: ആദരെ അരകന യാനവ ഈ ആദരെ അരകന ഹേറ്റ കവീഷ് ഉദയമ എണവ എനിസാ ഒയാള ബോറിംഗ് നതുവ ദുഃഖ നതുവ ഇന്നോനി ഹോതെ മേ തവദയാ കയാന തിന ഒന്ന് യാന കലിൻ എങ്കത് മതക് കരാന്നാ തെങ്ങ അപ്പ നെതിഫേ അറ്റാക് ഷോ ഏക മേ വെനകൊട്ട സമീക്ഷണ വാർത്താവലിൻ നവത നവത തഹൗർ കന സികുരാദ ഹവസട സികുരാദ റാറ്റ വെടിമ പിരിസക് ലങ്കാ വെടിമ പിരിസക് ഫേസ്ബുക്ക് ഒസേ നരവണ എഫ്എം 95.4 ഒസേ അഹന സുപ്രീം പ്രോഗ്രാം ഏക വെല ഇവരായി തിങ് ഓടത് പുലാങ്ങോന ഒയാഗേ ഗമേ തിനനോഗേ ഡിസ്ട്രിക്ട് എത്തിനോന ഗമ്മേ വെടദാല ഡിജേ കരന ബോയ് കനെ ഗേൾ കനെ മേക്കറ്റ് അസൈൻ കരന ഏവകേ ഒയാട പുലുവന്ന മേമ ടാലന്റ് എക്കക് തിനോന ഒയാട തിനോ ആ ഡിജേ പ്ലേ കരന വീഡിയോ എക്കക് അപേ വാട്സ്ആപ്പ് എക്കട്ട് എവന്ന 0711 95 95 95 ഈഗവ ദവസേ സികുരാദ ബാറ്റിൽ എക്ക തിയന്നേ ഗാല ഡിസ്ട്രിക്ട് ആയി സീതല നോരേലിയ എക്ക എനം ഈഗവ സികുരാദ റ നമേട തഹന്ന അമ്മതക കരന ഹരി ഏക തമൈ മതക്കിരീമ ബർത്ഡേവിഷക തിന മേക്കദില ടക്കാല അപി ദുവലയൻ ഹരിത ലസ്സന ഹന്ദവക ഇന്ദു മിസ് കവി ബോയ് അനി മിസ് കിയൻ അപ്പേ നാംഗിഗേ ബബാഗി ഉപ്പാന്തിനെ അത് മീഘാതന്നെ ജയന ഇന്ദു സുബ പതന്നെ ആട് കേല തമ്മ കേന അമ്മ ചമരി താത്ത റുവൻ നാംഗി അയന്ത ജയ ജി അക്ക മുരഗല ആച്ചി മാമ ദമി തിമെന്ന മേ കട്ടേ തമ്മ ഒയാട്ട് ഒന്ന് സുബ പതന്നെ അപ്പേ സുബ ഉപ്പാന്തിനെ അക്കല പ്രാർത്ഥന ആക്കരണോ കാർത്ത് ജയന പുതാട്ട
0: ഔ ഹേന സുബ ഉപ്പാന്തിനെ പതാഗന അപ്പേ അന്നായി തേനെ
16: യാന്നായി തേനെ ഹേന അപ്പി വാ ദാഗന ഇട്ട് പോ ഹമോചമ ഗോഡാ കാദരി താങ്ക്യൂ സോ മച്ച് പരിസമിങ് ഇന്നൈ ഓനെ
0: ഇതങ്ങ പകേ ഇങ്ങനെ നമ്മ മക്കവേ
16: മാവ ഇന്തോ

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙත්තිෆම් බුදුගුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: XLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. XLT Mobitel Fiber.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: XLT Mobitel Pure TV. නීල විකාශක.
3: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕනේ නෑදුව. Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV. නීල විකාශක
6: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV. නීල විකාශන සහකරු.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
0: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීම අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV. නීල විකාශක.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
10: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
6: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV. නිල විකාශන සහකරු.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
4: අයබෝවන් අද 2026 ජූලි 18 වැනි සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම ඉන්දු ආශ්වර්යාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සෙරස්තල හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙඩිතබාගත් බවට සැක පිස්තෝලය රස පරීක්ෂක වෙතට අවසන් කටයුතු ලබන සඳුදා. තව කී දෙනෙකුට සියදිවි නසා ගන්න වෙයිද මම දන්නේ නැහැ. නියෝජ්‍ය ඇමති නාමල් කියයි. කොණ්ඩසාලේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ සහ තියුණු ආයුධ මතුවේ. ඉන්දිය රජය සහන වීසා ක්‍රමේ නතර කිරීමෙන් දඹදිව වන්දනාකරුවන් දැඩි අර්බුදයක. අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ තවත් තැන් පුපුරයි. මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර සමග නාවික ප්‍රහාර. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ මරණය පිළිබඳව තවදුරටත් බොහෝ අය කතා වෙමින් සිටිනවා. ඔහු වෙඩිතබා ගැනීම සඳහා යොදාගත් බව කියන ගිනි අවිය රජයේ රස පරීක්ෂකයා වෙතද යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අතර ASP කෙනෙක්ගේ ගෙදරින් ආයුධ වගයක් සොයාගන්නවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙඩිතබා ගැනීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන පිස්තෝලය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී FU වුට්ල මහතා පැවසුවේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන බවයි. සිය නිවෙස තුලදී වෙඩිතබාගෙන මියගිය හිටපු පොලිස්පතිවරයෙකු වූ CD වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු ලබන සඳුදා දිනදී සිදු කිරීමට නියමිතයි. හෙට සිට ඒ මහතාගේ දේහයට මහජන ගෞරව දැක්විය හැකි බවයි පොලිසිය පැවසුවේ. හිටපු පොලිස්පති CD වික්‍රමරත්න මහතා ඊයේ දින සිය පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන් වෙඩිතබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාසේ සහ මාලපේ පොලිස් ස්ථානයේ විසින් සිදු කරනු ලබනවා. CD වික්‍රමරත්න මහතා මෙලෙස දිවිහානි කරගෙන ඇත්තේ ඔහුගේ පුත්‍රයෙකුගේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ තැතිගැන්මක් නිසා බවට තොරතුරු ලැබී තිබෙනවා. ප්‍රශ්නගත නඩු කටයුත්ත පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ CD වික්‍රමරත්න මහතා මෙරට 35 වැනි පොලිස්පතිවරයායි. හිටපු පොලිස්පති CD වික්‍රමරත්න මහතාගේ වෙඩිවැදීමකින් මියයාම සම්බන්ධව අද දිනේදී දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළපුණා. හිටපු පොලිස්පති CD වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක්ද සිදුකර මෙහි තොරතුරු රටට හෙළිදරව් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
5: හිටපු පොලිස්පති CD වික්‍රමරත්නමැතිතුමාගේ මරණය මේ වෙනකොට රටේ ආందోళනයක් බඩපත් වෙලා තියෙනවා. මොකද ඔහු පොලිස්පතිවරයා විදිහට වැඩ බලන්න ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පූජිත ජයසුන්දර මහත්මයාගේ තනතුර ඉවත් කිරීමත් එක්ක තමයි වැඩ බලන පොලිස්පතිවරයා වටත් ඊට පස්සේ පොලිස්පතිවරයා වටත් පත් වුණේ. ඒ නිසා ඔහු විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කරුණු කාරණා ගණනාව පිළිබඳව තොරතුරු දන්න කෙනෙක්, අනාවරණය කරපු කෙනෙක් අපි දන්නවා. ඒ වගේම දිගටම මේ මරණයන් මේ විදිහට විශේෂයෙන්ම සියදිවි නසා ගැනීමක්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. සියදිවි නසා ගැනීමක් වුණත් ඔහුට සියදිවි නසා ගන්න තරම් පුද්ගලික ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියන එක තමයි සමාජ කතිකාව. එහෙනම් ඔහුට වෙන මොකක් හරි බලපෑමක් වුණාද? වෙන මොකක් හරි ඔහුගේ ආතතියට හේතු වුණාද කියන කාරණේ පිළිබඳව අපි ගැඹුරින් සිතර බලන්න ඕන. ඒ නිසා මේ සම්බන්ධව බොහොම පුළුල් පරීක්ෂණයක් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම තමයි රට ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිත් බොහොම අවධානයෙන් බලන් ඉන්නවා. සිරි වික්‍රමරත්න හිටපු පොලිස් ප්‍රතිවරයාගේ මේ ආందోලනාත්මක මරණය මොකක්ද කියන කාරණේ.
4: විපක්ෂයේ බොහෝ පිරිසක් මේ වන විටත් අධිකරණයෙන් ඇපලපා සිටින බවත් ඉදිරියේදීද සියති විහානි කර ගැනීම බැනි සිදුවීම් වාර්තා විය හැකි බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සියදිවේ නසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
6: ඒ සියදිවි නසා ගත්තේ දැන් පොගල සියදිවි නසා ගැනීම කීපයක් වුණානේ. කෙනෙක් සියදිවි නසා ගත්තා, එයාගේ මත්තකුලින් අධිකරණයට අල්ලස් කොමිසමට ලියුම් දුන්නා. මහින්ද රාජපක්ෂ මහතුමාට වාර කීපකදී කාල්ටන් නිවසේදී තංගල්ලේ මම පගාව මෙච්චර දුන්නා කියලා, ප්‍රියංකර ජයරත්න ඇමතිට පගාව මෙච්චර දුන්නා කියලා. එතකොට එයා බස් ගනුදෙනුවට අදාළව. එතකොට එයා සියදිවි නසා ගත්තා. තව කෙනෙක් සියදිවි නසා ගත්තා. පොලිස්පති කෙනෙකුත් දැන් සියදිවි නසා ගත්තලු. තව කී දෙනෙකුට සියදිවි නසා ගන්න වේද මන් දන්නේ. විපක්ෂයේ ඉන්න අයගෙන් ගත්තාම අති බහුතරයක් ඉන්නේ ඇප පිට ඉන්නේ නඩු පිට නඩු. දැන් මහින්දානන්ද ගන්නකො හිලේනි අවුරුදු 20කට ඔය එකකට විතරයි. හිටපු වෙළඳාම්පිට අවුරුදු 25කට හිලේනි ඔය එකකට විතරයි. ඊට පස්සේ උතුරුමැද මහෑමති අවුරුදු 16කට හිලේනි ඔය එකකට විතරයි. ඊට පස්සේ සරණ ගුණවර්ධන 16කට හිලේනි ඔය එකකට විතරයි. තව පෝලිමක් තියෙනවා මේ කට්ටියට. පෝලිම් දැන් රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් පුළුවන් නම් ඔයලා කියන්නකෝ නඩු ඔක්කොටම එක නඩුවක් නෙමෙයි නඩු පෝලිමක්. ඉතින් ඔය තත්ත්වය තුල ගොඩාක් කය කිලේ යන්න වෙනවා මේ තත්ත්වයත් එක්ක. ඊට කලින් සමාජයට සීදිවි නසා ගැනීම වෙන්න පුළුවන්. ඉතින් මේ පොලිස්පතිගේ සීදිවි නසා ගැනීම මොකක් අරබයා සිද්ධ වුණාද කියන එක පිළිබඳ අපට නිශ්චිත වශයෙන් කියන්න අමා.
4: කොණ්ඩසාලේ නත්තරම්පොත ප්‍රදේශයේ පිහිටි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසේ තිබේ ජීව අත්බෝම්බ තුනක් සහ තියුණු ආයුධයක් සොයාගෙන තිබෙනවා. ඒ මහනුවර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් විසින් සිදු කළ පරීක්ෂාවකදී. ඒ අනුව එම පොලිස් සහකාර අධිකාරීවරයාගේ නිවසේ අල්මාරියක තිබී එම ජීව අත්බෝම්බ තොගේ සහ තියුණු ආයුධය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා මේ වන විට කන්කසන්තුරේ ප්‍රදේශයට අනියුක්තව රාජකාරී කරන බව නෙත් නිවුස් නියෝජිතයා පැවසුවා. ඔහුගේ බිරිඳ විසින් පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි අදාළ ජීව අත්බෝම්බ සහ තියුණු ආයුධය සොයාගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් එම සහකාර පොලිස් අධිකාරීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මහනුවර කොටස් අපරාධ විමර්ශන ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි. ඉන්දියන් රජය විසින් වසර 50කට අධික කාලයක සිට දඹදිව වන්දනා කරුවන්ට ලබා දී තිබූ නිදහස් සහන වීසා ක්‍රමය නතර කර ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමය පවසනවා. එහි මහලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා පැවසුවේ මේ හේතුවෙන් වන්දනා කරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.
7: අපිට මේ අවස්ථාව වෙන විට විදේශ බෞද්ධ චාරිකා සංවිධායකගේ සංගමේ සියලුම සමාජික මහත්ම මහත්මීන් හට සහ සමස්ත ඉන්දියාවට යන්න බලාපොරොත්තුලා ඉන්න දඹදිව වන්දනා කරන බැතිමතුන්ට අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. දඹදිව වන්දනාවේ යන්න අදහස් කරන ලංකාවේ සියලුම බෞද්ධ ජනතාවට මෙතෙක්කල් වසර 50කට අධික කාලයක් තුල දඹදිව වන්දනා සංවිධායකින්ට ඉන්දියන් රජයෙන් ලබා දී තිබුණා නිදහස් වීසා එකක්. ඒකෙන් අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ කියලා නිදහස් වීසා එකක් ලෑස්ති කරලා තිබ්බා. ඒ නිදහස් වීසා එක ලබා ගන්නකොට බුද්ධ ශාසන අමාත්‍යංශේ ලියාපදිංචි සියලුම වන්දනා ආයතනවලට බුද්ධ ශාසන අමාත්‍යංශේ නිර්දේශිත ලිපියත් සමග තහනම්

0: අතර කාලයක් සිට ඒ නිදහස් වීසයක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා.
1: මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ මහලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා.
0: සියලුම වන්දනා යන අය අවුරුදු 65ට වැඩි අය හැර 65ට අඩු අය කොළඹට ඒ තානාපති තේවා පහසුකම් සපයන ආයතනයට රැගෙන එන්න ඕනේ බොරල්ලේ කොටහක් පාරේ. නුවර ඒ මහරංචියක් තියෙනවා 65ට වැඩි අය විතරක් නෙමෙයි 65ට අඩු අයත් එක්ක රැගෙන එන්න ඕනේ කියලා. මේ ගැටලුව තලව විකසම අපි සංගමේ සභාපතිතුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරපතිතුමා, මේ විධායක මණ්ඩලයේ සියලු දෙනාරි අපි ගිහිල්ලා ගරු ඉන්දියන් තානාපතිතුමා හම්බුණා. තානාපතිතුමා හම්බෙලා තානාපතිතුමාට අපි ලිපියක් බාර දුන්නා. නියෝජ්‍ය තානාපතිතුමා හම්බුණා, එතුමාට ලිපියක් බාර සාකච්ඡා කරා. වීසා අවසරත් අපි ලිපියක් බාර දීලා සාකච්ඡා කරා. ඉන් අනතුරුව අපේ රජයේ අධිකරු ජනාධිපතිතුමාට ලිපියක් මගින් බාර දුන්නා. ගරු විදේශ කටයුතු අමාත්‍යාංශ ලිපියක් බාර දුන්නා. මේ වෙනකොට අපිට බාර දෙන්න පුළුවන් සියලුම ඉහළ ආයතන වලට සංගමයක් වශයෙන් ලිපිය බාර දීලා තියෙනවා. අපි ඉල්ලන්නේ මේ තියෙන ගැටලුව සාමකාමීව අපිට බේරලා දෙන්න, රාජ්‍ය තාන්ත්‍රිකව අපේ රජයේ මැදිහත් වෙන්න, අපි ඉන්දියන් රජයටත් ලිපි මාර්ගයෙන් මේ ගැටලුව විසඳලා දෙන්න කියලා අපිට ඉල්ලීමක් කරලා තියෙනවා. අපිට වීසා එක ග්‍රැටිස් වීසා නැති වුණාට කමක් නැහැ, නෝමල් වීසා කරි කමක් නැහැ. මේ සෙනග ඔක්කොම අරගෙන මේ කොළඹ ඉරවෙණේක නවත්තලා මේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි ආයතන වලට පමණ ඒ නිර්දේශ ලිපිය මත අපිට වීසා ටික බාර දෙන්නට අවස්ථාවක් අපිට සලසලා දෙන්න කියලා අපි ඉල්ලනවා. අපිට රාජ්‍යයක් රාජ්‍යයක් මාර්ගයෙන් අපිට ඒ සම්බන්ධව බලපෑම් කරන්න බෑ. අපි කරන්නේ ඉතාම කාරණක ඉල්ලීමක්.
1: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තාවකාලික සටන් විරාම ගිවිසුම අවසන් බව ප්‍රකාශ කිරීමෙන් පසුත් ඇමරිකාව පිට පිටම 7 වෙනි දිනටත් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අනදින මූලස්ථානයේ පවසන්නේ ඉරානයේ ඔත්තුබැලීමේ මධ්‍යස්ථාන යුද සැපයුම් ගබඩා, භූගත අවි ගබඩා සහ නාවික බලෑණි ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරමාලාව එල්ල කළ බවයි. මේ සඳහා ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන් යානා සහ යුද නැව් විශාල වශයෙන් යොදාගෙන තිබෙනවා. මේ අතර ඉරානය පවසන්නේ තමන් කලාපයේ ඇමරිකානු මිත්‍ර රටවලටද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි. එසේ තිබියදී ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර කිහිපයකටම තම ගුවන් ආරක්ෂක පද්ධතිය සාර්ථකව මුහුණ දුන් බව කුවේට් රාජ්‍ය පවසනවා. තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉරාන මිසයිල 10ක් විනාශ කළ බවයි ජෝදානය පවසන්නේ. කෙසේ වෙතත් ජෝදානයේ පිහිටි ඇමරිකානු කඳවුරු දෙකකට ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ඇමරිකානු සෙබළුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. සිරියාවේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වලටද ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය පවසන්නේ. එහෙත් ඇමරිකාව ඒ බව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු ප්‍රවාහයෙන් 5න් 1ක් සිදුවන සුවිශේෂී හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතවයි ගැටුම් වඩාත් උත්සන්න වී තිබෙන්නේ. මේ නිසා මේ වන විට එම මුහුදු මාර්ගයේ නැව් ගමනාගමනයටද සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. මේ අතර ඉරානයේ ඉලක්ක වෙත ඇමරිකාව කරන ප්‍රහාරවලින් සිවිල් වැසියන් කිහිප දෙනෙකුද මියගොස් සිවිල් යටිතල පහසුකම් වලටද හානි සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරීන්ද මීට පෙර අප්‍රසාදය පළ කළ අතර ඔවුන් නවධාරණය කළේ සිවිල් යටිතල පහසුකම් වලට එල්ල කරන ප්‍රහාර කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. එහෙත් තමන් ප්‍රහාර එල්ල කළේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන නොව ඉරානයේ යුදමය මධ්‍යස්ථානවලට පමණක් බව ඊට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිර ප්‍රකාශකයෙකු අවධාරණය කළා. රුපියල් 9,08,00,000ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන දිවයිනට පැමිණි විදේශීය ගුවන් මගියෙකු අතරගුවට ගෙන තිබෙනවා. ඔහු කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි හරිත මාවත ඔසේ පිටවී යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි රේගු මත්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් පැවසුවේ. 23 හැවිරි දිවියේ පසුවන මලේසියාවේ ආපන ශාලාවක සේවය කරන්නෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ ගමන් මල්ලේ තිබී චොක්ලට් ටොෆී අඩංගු පාචන 3ක තිබී කොකේන් මද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ කරල් 92ක් ලෙස සකස් කර දිවියදී බවයි රේගු නිලධාරීන් පැවසුවේ. ඒ අනුව කිලෝ 1 ග්‍රෑම් 816ක් බැරැති කොකේන් මද්‍රව්‍ය තොගය එහිදී සොයාගෙන තිබෙනවා. සැකකාර විදේශ ජාතිකයා එම කොකේන් මද්‍රව්‍ය සමග වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දුන් බව රේගු නිලධාරීන් සඳහන් කළා. නෙතෆම් DJ Night Face to Face Attack Show හි තවත් අදියරක් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. ඒ අනුව පළමු කණ්ඩායම් තරග

0: යෙදී ආරම්භ වුණා. එහිදී ඩීජේ කිසා සහ ඩීජේ වාස් කණ්ඩායම සමග තරග වැදුනේ ඩීජේ සෛරා සහ ඩීජේ තරු කණ්ඩායමයි. පැවති කරටකර තරගයෙන් පසු ජයගනු ලැබුවේ ඩීජේ කිසා සහ ඩීජේ වාස් කණ්ඩායමයි. මේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ ඩීජේ කිසා.
1: Hi, මම DJ කිසා. ඊයේ Net FM DJ Night එකට මම ආවා DJ වාස් එක්ක. ඉතින් වැඩිම වෝට් ප්‍රමාණිකින් ඊයේ අපිට ජයග්‍රහණය කරන්න හම්බුණා. So, thank you Net FM මේ අවස්ථාව ලබා දුන්නට. Thank you.
0: DJ Night ශ්‍රී ලාංකික රසිකයින් ඉතා ඉහළ ජනප්‍රසාදයක් දිනාගත් වැඩසටහනක් වෙනවා. ශ්‍රී ලාංකික රේඩියෝවට අලුත්ම අත්දැකීමක් වූ මෙය තවදුරටත් අලුත් කරමිනුයි ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ හඳුන්වා දෙන්නේ. මෙම වැඩසටහන සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9 සිට සජීවීව ඔබට ඉදිරිපත් කෙරෙනු ඇත. වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වෙන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news දිරිශක්ති
3: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් ලසන්ත නිරෝෂණ. රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රදේශයේ සිට රටටම පුවත්ගෙන එන තවත් සුවිශේෂී මාධ්‍යවේදියෙක් ලසන්ත නිරෝෂණ. සමරවීර ආරච්චිලාගේ ලසන්ත නිරෝෂණ පෙරේරා උපත ලබන්නේ 1973 වසරේ දෙසැම්බර් මාස 7 වනදා කහවත්ත ප්‍රදේශයේදී. කහවත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ලසන්ත පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබනවා. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ජාතික තරුණ සේවා සභාවෙන් ජනමාධ්‍ය පාඨමාලා හැදෑරූ ලසන්ත මාධ්‍ය ශිෂ්‍යයෙක් පිවිසෙන්නේ සෙපියාගේ අඩිපාරෙන්.
5: මම පාසල් යන කාලේ ওই විද්‍ය ළමා පත්‍රයට රචනා ලියලා ඒ වගේ මේ එහෙම උනන්දුවක් තිබුණා මට. මාධ්‍ය ශිෂ්‍යයෙක් මම පිවිසෙන්නේ මගේ පියා මාධ්‍ය විද්‍යාවේ හැටියට පූර්ණ කාලීන කටයුතු කළා. තාත්තගේ උත්සියට මට කැමැත්තක් තිබුණා. තාත්තා වැල්ලන්දුර ඇලෙක් පෙරේරා. ඔහු 1960 දශකයේ ඉඳලා මාධ්‍ය විද්‍යාවේ හැටියට රටපුර දිස්ත්‍රික්ක මාධ්‍ය අධිකාරියට කටයුතු කළා. මම හිතන්නේ ඔහුගේ ආභාෂය තමයි මගේ ගමනට මුල් වෙන්නේ.
4: ලසන්ත සිය වෘත්තීය මාධ්‍ය ජීවිතයේ ආරම්භයේදීම ලැබූ අත්දැකීමක් ඔහුට කිසිදා අමතක කළ නොහැකි සිදුවීමක් වුණා.
5: මගේ පියාගේ සහායට ඔහු සමග මාධ්‍ය ආවරණයක් කළා. ඒ කාලේ එතකොට මම 1990 තුන වගේ මට මතක හැටියට සූර්යකාන්ත සමුහ සොහන් කැණීමේ ආරම්භ අවස්ථාව. ඒ මාධ්‍ය ආවරණයට සහභාගී වීම තමයි මට අමතක නොවෙන්නේ. දීපත් කරනවා හැමදාම. එහි පළමු දිනය පළවෙනි දවස ප්‍රසිද්ධ ක්‍රීමකින් තොරව තමයි ගියේ. ඒකට විපක්ෂයේ හිටපු කණ්ඩායමක් තමයි ඒකට මූලික වුණේ. ඒ දවස්වල තිබුණු තත්ත්වයත් එක්ක මම රාජකීය සැලැස්මකින් තමයි සූර්යකාන්ත සමුහ සොහන් පළමු වරට කැණීම සිදු කළේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මූලිකත්වයෙන් තමයි සිද්ධ වුණේ. ඒ අතර මම මගේ පියා වැල්ලන්දුර ඇලෙක් පෙරේරාත් එක්ක මම ඌගේ සහයට ගියා. මට ඒ ගමන සිහිපත් වෙනවා. ඒක මතකයේ තියෙන දෙයක්.
4: රටේම ආන්දෝලනයට තුඩු දුන් කහවත්ත කොටකතන ප්‍රදේශයේ සිදු වූ ඝාතන රැල්ල පිළිබඳ සිදු කළ වාර්තාකරණයත් ලසන්තගේ සිය මාධ්‍ය ජීවිතයේදී මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවක්. බාධක අභියෝග සහ තර්ජන මැද නොබියව සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළ ඔහු වරක් රත්නපුරයේ මහා ගංවතුර ගැන රටටම තොරතුරු පැවසුවේ ඒ ගංවතුරටම තම නිවසද යට වී තිබියදී.
5: 2003 වසරේ ගංවතුර අවස්ථාවේ මම හිතන්නේ එක ලොකු ගංවතුරක් වුණා ලංකාවේ. ඒ වෙලාවේදී අපේ ගෙදර කහවත්ත නගරය ආසන්නයේ තිබිච්ච ගෙදර දකුණු මේ කියන්නේ පණා වෙන ගංගා තමයි ගලන්නේ. පණා වෙන ගඟ උතුරලා ගියා. කහවත්තටම සහ වටේ ගොඩාක් තැන්වල යට වුණා. අපිත් ගංවතුරට යට වෙලා කොටු වෙලා ඉන්නවා වගේම අපේ නිවසේ පහල කෑල්ලක් තිබුණා. ඒක ගංවතුරට හසු වුණා. ඒ වෙලාවේදී මට මතකයි මම බඩු භාණ්ඩ උඩට ගන්නවා, ඉහළට ගිනිනවා, ඒ වගේ කරමින් ඒ වගේ වෙලාවකින් ඉන් පස්සේ මම කෙලිම ගියේ මේ මාධ්‍යවරණයට. මට මතකයි ඒක ඒ දවස්වල එක්තරා ජාතික පුවත්පතක ලිපියක් පළ වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ මාධ්‍ය මේ කියන්නේ ආපදා අවස්ථාවකදී ස්වභාවික විපත් වලින් බැටකමින් මාධ්‍ය මෙහෙවර කළ මාධ්‍ය වේදින් ගැන.
6: මාධ්‍ය ශාස්ත්‍රයේ ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් 2004 වසරේ මහජන සේවා සම්මාන උළෙලේදී සබර්ගම පළාතේ හොඳම මාධ්‍යවේදියා ලෙසද ඇගීමට ලක් වුණා. සත්‍ය වාර්තාකරණයේ වෙනුවෙන් කැප වූ net news පිටුපස සිටින තවත් යෝධ ශක්තියක් වූ ලසන්ත නිරෝෂණ පෙරේරා නම් වූ මේ මාධ්‍යවේදියා net news ගැන අදහස් දැක්වූයේ මෙලෙසයි.
5: ඇත්තටම මේ ජනතා ප්‍රශ්න වාරණයකින් තොරව කියන්නට net news අපිට එදා ඉඳලම අපිට ලබා දුන්න ඉඩ ගැන ඇත්තම සතුට වෙනවා. අද රට වඩා සිටින මාධ්‍යවේදීන් පූර්ණ කාලීනව රැඳී සිටීම බරපතල අභියෝගයක් තියෙන කාලයක වුණත් අපි net එක ඉන්නවා. එයයි අපිට වාරණයකින් තොරව ඉදහසේ ටොක්ස් අපේ මේ ඉඩකඩ ලබා දීලා තියෙනවා. ප්‍රවෘත්ති විතරක් නෙවෙයි සමහර වෙලාවෙදී අපිට දන්නවා කාලීන වැඩසටහන් හොඳද අපේ දායකත්වය ලබා ගත්තා. එවැනි අවස්ථා තිබෙනවා.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දෙදහස් විසිහය ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: Kills within the now නිෂ්පාදන සඳහා අඩුම වෙලක් carat gram 100 රුපියල් 38යි commodore red fancy gram 100 රුපියල් 8යි lena para gram 100 රුපියල් 99යි Kills now මවයි අඩුම වෙලයි
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක
0: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LB SIM App එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ උසු රැකවරණය.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
6: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය
5: වරට හෙළපිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිධ කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
6: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
5: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
6: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනවගයි
5: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
6: මාධ්‍ය සත්කාරය netfm netfm
5: බැති පරදායකත්වය
7: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
9: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
10: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
11: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
12: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුළු සමාගමකි.
3: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.

0: ಹಾಸ್ಪಿಸ್ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಹಿಮಿಯನ್ ತೈಮಿಗುಣ ಎವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಹಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: ದೇದಹಾಸ್ ವಿಸಿಹಯ ಫೀಫಾ ಉನುಸುಮ ಜೂನಿ ದೊಲಸ್ವನ ದಾಸಿತ ಸಜೀವೀವ ಪ್ಯೋ ಮೊಬೈಲ್ ಆಪ್ಕೆ ನಮಿನೆ ಬಲನ್
2: ಎಸ್ ಎಲ್ ಟಿ ಮೊಬಿಟೆಲ್ ಪ್ಯೋ ಟಿವಿ ನೀಲ ವಿಕಾಶಕ
3: ಶ್ರೀಲಂಕಾವೇ ಪ್ರಥಮ ವತಾವಟ ರೈನೋ ರೂಫಿಂಗ್ ವಿತಿನ್ ಹದುನ್ವಾ ದಿನ ರೈನೋ ಪ್ರೀಮಿಯರ್ ಜಲ ಪ್ರತಿರೋಧಿ ಮತುಪಿಟ ಆರಕ್ಷಣೆ ಸಹಿತ ರೂಫಿಂಗ್ ಶೀಟ್ Rhino Roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dahatunai Anuhaya Amatana.
4: Meda Para LPL Cricket Unusuma. Juli Dahatwana Dasita Saji Viva. Pure Mobile Apekin Free Balana. SLT Mobitel Pure TV. Nila Vikashana Sahakaru.
5: Keels within the Nam Nishpadana Sandha. Adumamila. Carrot Gram Sia Krupel Visatai. Kumudu Red Fantasy Gram Sia Krupel Atai. Lena Parau Gram Sia Krupel Anona Vai. Keels Nau Mavai Adumamilai.
1: දෙදහස් විසිහය ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
2: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
6: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: Sit net asse voor. Sit net asse voor.
1: ආයුබෝවන් පින්බර රාත්‍රියක්. ධර්ම ශ්‍රවණය කිරීම අතිශය දුර්ලභ නිසාම සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා අපි හොඳින් ශ්‍රවණය කරලා තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ නමක් ලොව පහළවන යුගයේ කෙමනත්නම් බුද්ධෝත්පාද කාලයක පමණක් ඔබට අහන්නට ලැබෙන මේ උතුම් වූ සද්ධර්මය දුර්ලභව සවන් වැකින තවත් හෝරාවක් අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සෙනසුරාදා සිත්නෙත් අසපුව නෙත FM රේඩියෝ වටා FM 95 FM 94.8 එකතු වෙලා ඉන්න ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනා බොහොම භාග්‍යවන්තයි. ඒ දුර්ලභව සවන් වැකින මේ උතුම් වූ සද්ධර්මය ඔබට අවස්ථා රසකදී අහන්නට ලැබෙනා වගේම මේ සෙනසුරාදාවෙත් දැන් ඉදිරි හෝරාවේදී ඒ උතුම් ධර්මානුශාසනාවකට සවන් දෙන්නට ඔබට හැකියාව තිබෙනවා. මෙවැනිම උතුම් වූ ධර්මානුශාසනා විශාල ප්‍රමාණයක් එකම දිනයකදී අහන්නට ඔබට බොහෝ දිනයකදී පුළුවන්කම තියෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නට කලින් අපි බොහොම කෙටියෙන් හරි මෙවර නෙත FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව ඇසල පුර පසළොස්වක පොහෝදා, ඒ කියන්නේ ජූලි මාසේ 29 වෙනිදා බදාදා පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී. පින්වත්ත පන්සල ගියවහම මේ පැත්තේ බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා එන්න එදා උදේ 6ට අෂ්ටාංග සීලේ සමාදන් වෙලා ධර්මදේශනා ධර්ම සාකච්ඡාදී නේකවිද පින්කම් දකිමින් සාදුනාදදී අනුමෝදන් වෙන්න ඔබට පුළුවන්. අපි ඉක්මනින්ම ධර්මානුශාසනාව සඳහා යොමු වෙමු. නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ, කරුණාපාරාදීසේ නිර්මාතෘ වන්දනීය පූජනීය වල්පොල ගෝතම ස්වාමින් වහන්සේට උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නෙත් අසපුවේ පළවෙනි පැයට නියමිත ධර්මානුශාසනාවයි අපි ආරම්භ කරන්නේ. පින්වත්නි, අද මේ දේශනාවේ පින්බර දායකත්වය සුපුරුදු විදිහට මාසික දායකත්වයක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා චමින්ද ජයවර්ධන මැතිතුමා, ඒ පින්වන්ත බිරිඳ දියණිය ඇතුළු පින්නතුන් තමයි අද ධර්මදේශනාවට වෙනද වගේම සුපුරුදු දායකත්වයට එකතු වෙන්නේ. ඒ සියලු අරමුණු අපි සඵල වෙන්න මෙත් සිතින් ආශිර්වාද කරන ගමන් අද දවසේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපිට ජීවිතයේ පින්වත්නි කොයියම්ම හරි තැනක අපි කවදහරේ හිත ඇති කරගන්නවා නම් කුසල සිතක් අපි විමසලා බලන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපිට ඒ කුසල සිතක් උපද්ද ගන්න ලැබුණේ අනිවාර්යෙන් පින්වත්නි කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරක් ලැබිච්ච නිසාමයි. කුසල සිතක් කියන්නේම තව කෙනෙකුගේ උපකාරයක් පරත්ව, අපි සාමාන්‍යයෙන් කතා කරනවා සද්ධර්මය අහන කෙනාට බාහිරින් තමයි ඒ දහම ඇහෙන්නේ පරතෝච ගෝසා කියන අනුගෙන් ඇහුන දෙයක්. එතකොට ඒ ඇහෙන දහම නිසා පින්වත්නි අපේ හිත කුසලයට යොමු වෙනවා. ඔය ඇත්ත දන්නවා මේ තථාගතයන් වහන්සේගේ ශාසනේ පවතින තාක්කල් ඒ උතුම් ධර්මය අනුගමනය කරන තාක්කල් ප්‍රතිපත්ති පවතිනවා නම් ඒ පවතින යම් තාක් මේ බුද්ධ ශාසනේ චිරස්ථතියත් ඒ තාක්කල් තියෙනවා. ප්‍රතිපත්තිය පුරන්න කෙනෙකුට කල්යාණ මිත්‍රයාගේ ඇසුර ඕනෙමයි. ප්‍රතිපත්ති පවතිනකන් ශාසනේ චිරස්ථතිය තියෙනවා නම් කල්යාණ මිත්‍රයාගේ ඇසුර නිසා නම් ප්‍රතිපත්තිය තියෙන්නේ. එහෙනම් මේ ශාසනේ පවතින පින්වත්නි කල්යාණ මිත්‍ර ඇසුර කියන එක අනිවාර්යෙන් උදව් වෙන එකක්. මේ ශාසනේ අපි පැවිදි ජීවිතේට කවදා හරි දවසක පත් වුණා නම් ඒ පත් වෙච්ච තැනත් පින්වත්නි කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය නිසා තමයි පැවිදි ජීවිතයකට පවා පත් වෙන්න අපිට භාග්‍ය ලැබිලා තියෙන්නේ. කල්යාණ මිත්‍රයෝ මිනිසු අතරෙත් ඉන්නවා, කල්යාණ මිත්‍රයෝ දෙවියෝ අතරෙත් ඉන්නවා, කල්යාණ මිත්‍රයෝ බ්‍රහ්මයෝ අතරෙත් ඉන්නවා. දෙවියන් අතර පින්වත්නි කල්යාණ මිත්‍ර දෙවිවරු ප්‍රතිපත්ති පුරණය දකිනකොට සතුටු වෙන බව බහල ඇති. ගිහි ගෙදරහින ගිහියෙක් වුණත් ප්‍රතිපත්ති පුරනවා නම් ඒකට පින්වත්නි දෙවිවරු සතුටු වෙනවා. එක සූත්‍රයක් තියෙනවා, ඒ සූත්‍රේ නම දේව සද්ද සූත්‍රය. කල්යාණ මිත්‍ර දෙවිවරු එකතු වුණාට පස්සේ දෙව්ලොව ඔය දේව සද්ද සූත්‍රයේ කියනවා මේ කතා කරන දෙවියන්ගේ කතා බහ තුන් ආකාරයක් ගැන. දේව සද්ද සූත්‍රයේ තියෙන තුන් ආකාර කතා බහ මොනවද කියලා සමහර විට ඔබ මේවා අහලා නැත්නම් මේවා දැනගන්න එක වටිනවා. තයෝ මේ භික්කවේ දේවේසු දේව සද්දා නිච්චරන්ති සමයා සමයන් උපාදාය. මහණෙනි දෙවියන් අතර කාලෙන් කාලෙට සමයා සමයන් කිව්වේ කාලෙන් කාලෙට ඇති වෙනවා කියන තුන් ආකාරයක කතා බහක්. ඒක විශේෂ දිව්‍ය කතා බහක්. පළවෙනි එක පින්වත්නි ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා කියනවා. යම් වෙලාවක මේ ශ්‍රාවකයා කෙස්රැවුල් බාලා කසාවත් පොරවගෙන එයා ගිහි ගෙදරින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පත් වෙනවායි කියනවා. එයාට හිතෙනවා පත් වෙන්න ඕනේ කියලා, හිතෙනවා මම මේ ශාසනේ පැවිදි වෙන්න ඕනේ කියලා. අගාරික අනගාරික කියන වචන ඔබට ඇහිලා තියෙනවා. ඔකේ වැඩියෙන්ම අනගාරික කියන වචන ඔබට පුරුදුයි. බුදුරජාණන් වහන්සේ තෙන්දි වදාළ අගාරස්ම අනගාරියම් පබ්බජ්ජාය. මේ අනගාරියම් පබ්බජ්ජාය කියන්නේ අනගාරික පැවිදි ජීවිතය. ගරය කියන්නේ පින්වත්නි ගර කියන්නේ නිවසට, ගෙදර. එතකොට ගෙදර ඉන්නවයි කියන්නේ අගාරිකයි. කවුරු හරි කෙනෙක් තමන්ගේ ගෙදර ජීවත් වෙනවා, අගාරිකයි. ගේ අතහැරලා එනවා කියන්නේ අනගාරිකයි. එතකොට ගෙවල් අතාරින්න ඕනේ. පැවිදි වුණා නම් දැන් සමහරු ඉන්නවා තාම පැවිදි වෙලා ගෙවල් වල ඉන්නවා. ගොඩක් කලාවට ස්වාමීන් වහන්සේලට නම් පැවිදි වෙලා පින්වත්නි වැඩ ඉන්න සේනාසන ආරාම තියෙනවා. මං ඔය සිත්නේ තසපුව අහන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ අපි දන්නවා සමහරු ඉන්නවා හරිම ගෞරවයෙන් අපිව ඇසුරු කරනවා සිත්නේ තසපුව අහනවා වගේම සමහර ලාවට ඔය net fm එකේ පෝය දින ප්‍රෝග්‍රෑම් එහෙම ඇහෙන තැන්වලදී කොහේරි අපි පෝයට වඩිනකොට ඒ තැන්වලට බණ හඬන පුරුදු වෙච්ච පිරිසක් ඉන්නවනේ net එකේ සමහරව ඉන්නවා වෙනම දැන් මොන ස්වාමීන් වහන්සේ වැඩියත් කොහෙද පෝය දවස තියෙන්නේ ඒකට පුරුද්දක් විදියට එනා ඉන්නවා එක තැනක නෙමෙයිනේ තියෙන්නේ දැන් මේ පාර බණ්ඩාරගම තියෙනවා ගිය පෝයට තිබුණා බණ්ඩාර වෙල එතකොට මේ බණ්ඩාර වෙල තිබ්බත් බණ්ඩාර ගම තිබ්බත් කොහේ තිබ්බත් පුරුද්දට ගිහිල්ලා net fm සොයත පූජාවලට සහභාගී වෙන පින්නතුන් ඉන්නවා ඉතින් ඔය වගේ යන පිරිස අතරේ එක්තරා සිල් මෑණි කෙනෙකුත් ඔය net එකේ පෝය වැඩසටහන් තියෙන තැන්වල සමහර ලාවට එන අවස්ථා අපි දැකලා තියෙනවා මට ඔය මගකදී හම්බෙන එක තැනකදී හම්බෙලා බලනකොට මහනුණාට තාම ඔක්කොම තියෙන්නේ ගිහි නම් වලින් සිවුර ඇඟේ තිබුණාට ගිහි නම් තියෙන්නේ ඉන්නේ ගෙදරක තමන්ගේ ගෙදර ගමේ ඉතින් අර ආරාම පරිසර කොච්චර තිබුණත් සංඝයා ඇසුරේ පැවිද්දෙක් පැවිදි වුණාට පස්සේ ඉන්න එක ඒ වගේම මෙහෙණි ආරමක ඒ කාන්තා කෙනෙක් පැවිදි වුණාට පස්සේ ඉන්න එක ඇතුළේ වැඩෙන ඒ ගුණධර්ම තමන්ගේ ගිහි ගෙදරටම වෙලා හිටියම වැඩෙන්නේ නැහැ පෙන්වත්. ඒතර හිත වැඩෙන්නේ නැහැ එහෙම. ගිහි ගෙදර ගෙදරම සිවුර දාගෙන ගෙදරට වෙලා ඉන්නකොට ඒක අනගාരിക පබ්බජ්ජ කියලා අනගාരിക පැවිද්දක් කියලා කියන්න බෑනේ. ඒකට කියන්නේ අනගාരിക නෙමෙයි අගාരിക. අගාരിക කියලා කියන්නේ ගිහි ගෙදරම ඉන්නෝ. එහෙම වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැකලා තියෙන ඔය සිල්මෑණියන් වහන්සේ සමහර ලාවට හැසිරෙන අනවශ්‍ය හැසිරීම් කීපයක් අපි අත්දැකලා තියෙනවා. ඒ කාරණා එක්ක අද දවසේ මම තේරුම් ගත්ත තැනකදී මේ අයට හිත වැඩෙන එක ප්‍රමාද වෙන්න ඔවුන් මේ ගෙවල් වල ඉන්න එක පවා ඒකට හේතුවක් කියලා අපි සාකච්ඡා කරනකොට තේරිච්ච එක දෙයක් තමයි මේ ඒ සමහර වෙලාවට පින්වත්නි එක ආරාමයක ඉන්න බැරි අය ඒ ඔය කියන මෙන්නහන්සේගේ පෞලිය අය කියනවා මේ මෙන්නහන්සට කිසිම ආරාමයක ඉන්න බෑලු ඉන්න බැරි හින්දා එයා අන්තිමට එයාගේ ගෙදරම පදිංචි වෙලා ඉන්නවා කියලා ගෙදර පදිංචිලා ඉන්නකොට අනගාരിക පැවිද්දක් වෙන්නේ නැහැ නේද තාම ගිහි ගෙදර ගිහියෝ එක්කම ඒ විදිහට ඉන්නවා ඉතින් අන්තිමට රසාවලුත් කරන් ඉන්න වෙන්නේ කොහොමද රසාවක් කරගෙන ඉන්නවනම් කොතන හරි ධර්මාලු නඩත්තු කරනවනම් කොතන හරි ඒක අනගාരിക වෙන්නේ නැහැ ඒක ගිහි ගෙදර වගේ තමයි එක තැනක ආරාමයක ඉන්න බෑ කියන එකටත් හරි ලස්සන සූත්‍රයක් තියෙනවා ජේතවනේ පින්වත්නි අල්ලපු වැටේ කැලෑවක් තිබ්බා ඔය කැලේ නරියෙක් හිටියා එක රැක මේ නරියාගේ සද්දය ඇහෙනවා මහා අඳෝනාවක් වගේ සද්දයක් ස්වාමීන් වහන්සේලාට නිින්ද යන්නේ නැහැ ඒ සද්දේ වැඩි අර සද්දේ නිසා මේ ජේතවනේ අල්ලපු වැටේ කැලේ දෙවනත් වෙන්න ඇහෙන සද්දේ එලි වෙනකන් ඇහෙද්දි හාමුදුරුවරුන්ට නිින්ද ගියෙත් නැතිකොට උදේ පාන්දර සන්නහසලා අවදි වුණාට පස්සේ දැන් මේක කතා වෙනවා ඇත්තටම මොකද්ද දන්නේ මේ නරියා මෙච්චර කෑ ගහන්න හේතුව කියලා ඕක බුදුරජාණන් වහන්සේට ඇහුණා උන්වහන්සේ මේ සංඝයාගේ කතා බහ කරන තැනට වැඩම කරලා සංඝයාට කියන මහණෙනි ඔය නරියා ඔච්චර කෑ ගහන්නේ උට ලෙඩක් තියනවා කියවා. ඒ ලෙඩේ නම උක්කණ්ඨක කියලා බුදුරජාණන්සේ ලෙඩේ නම පවා කියනවා පින්වත්නි. උක්කණ්ඨක කියන මේ ලෙඩේ හැදිච්ච නරියාගේ ඇඟ ඇතුලේ ලොකු කැසිල්ලක් තියෙනවා. ඒ අර ඇඟේ තියෙන ඇතුලේ තියෙන එකක් වුණාට දැනෙන්නේ පිටින් කසනවා වගේ. ඇතුලෙන් එන කැසිල්ලක් විදිහට නෙමෙයි, මේ පිට සමත් එක්ක එලියෙන් කසන කැසිල්ලක් විදිහට දැනෙන එක. ඒ නිසා මේ නරියා හැමතිස්සෙම හිතනවා මේ උක්කණ්ඨක රෝගය ඇතුලේ තියෙන එක ඇතුලේ කියලා අඳුර ගන්න නැතුව හිතාගෙන ඉන්නේ පිට මොන හරි ගෑවිලා කසනවා කියලා. ඉතින් ඒ හින්දා මොකෝ වෙන්නේ, මේ නරියා යන්නේ කොතනද, ඒ හැම තැනම කසන වේදනා එක්ක උහිතනවා ගියපු තැන ගෑවිච්චේව ගෑවිලා තමයි මේ කසන්නේ කියලා. තනකොළ ගොඩක ගිහිල්ලා හාන්සි වුණොත් කසනකොට හිතනවා මේ තනකොළ ටික ගෑවිලා තනකොළ හින්දා කසනවා. ගල්තලාවක ගිහිල්ලා හාන්සි වුණොත් ඒ කසනකොට හිතනවා මේ ගල්තලාවේ හාන්සි වුණ හින්දා ගල්තලාව හින්දා කසනවා. ඔහොම පින්වත්නි යන්න යන තැන ගෑවෙන තැන කසනකොට වතුරකට ගිහිල්ලා බැහැලා හිටියොත් එහෙම වතුරේ කසනකොට හිතන්නේ වතුර ගෑවිලා කසනවා. ඒ වගේ මේක හිතන්නේ ඒ තැන හින්දා කසනවා කියලා. ඉතින් කොහේ ගියත් අන්තිමට යන හැම තැනම කසනවා. මොකද ඇතුළේන කැසිල්ල තියෙන තමන්ගේ ඇතුළේනේ. ඒ නිසා කැසිල්ල තමාගේ කැසිල්ලක් කියලා අඳුරගන්න නැතුව බාහිර හින්දා කසනවා කියලා අවසානේ මේ නරියට වෙන්නේ මොකද්ද දන්නවද? බුදුරජාණන්සේ කියනවා මූට එක තැනකවත් ඉන්න බැරි වෙනවා. ඒ දින හැම තැනම කසනවා. එතකොට මේක බලනවා අතනත් කසනවා මෙතනත් කසනවා කියලා. දැන් අර ඒ හැම තැනටම චෝදනා කර කර යනවා. තනකොළ පිස්සටත් චෝදනා කරනවා, ගල්තලාවටත් චෝදනා කරනවා, ගල්ලෙනටත් චෝදනා කරනවා, පස්කොඩ කිරියා නම් පස්කොඩටත් චෝදනා කරනවා, වතුරක බැසෝ වතුරටත් චෝදනා කරනවා, යන තැනට චෝදනා කරගෙන අතන හින්දා කසන්නේ මෙතන හින්දා කසන්නේ කියලා යනවා. හැබැයි මේ කැසිල්ල තමන්ගේ ඇතුලේ තියෙන කැසිල්ලක් කියලා දන්නේ නැති නිසා මුට කවදාකවත් මේ ලෙඩේ සනීප කරගන්න බෙහෙතක් හොයාගන්න හිතක් එන්නේ නැහැ. ඒ මොහොත හිතන්නේ මේක ඇතුලේ ලෙඩක් කියලා නෙමෙයි, බාහිර හින්දා ගෑවිලා කසනවා කියලා. එතන ඔය හිතන එකම පිළියම තමයි තැම්මාරු කර කර දුවන එක. මෙතන කසනවා, මෙතන ඉන්න බෑ. එහින්දා මම මෙතන කැසිල්ලෙන් නිදහස් වෙනවා, වෙන තැනකට යන්න ඕනේ කියලා හිතලා තනින් තැනට යනවා. යන තැන කසනවා. ඇතුළේ තියෙන හින්දා කොහෙ ගියත් කසනවා. හැබැයි අන්තිමට මම බලනවා යකෝ මේ මුළු ලෝකෙම කසනවානේ, හැම තැනම කසනවානේ, කිසි තැනක් නැහැ මට ඉන්න කියලා. ඔය වගේ බුදුරජාණන් වහන්සේ කියනවා සමහර පැවිද්දෝ ඉන්නවයි කියනවා එක තැනක ඉන්න බෑ, හැම තැනම එක තැනක හිටියොත් එතන හරියන්නේ නැහැ කිය කී ගැටෙනවා හැම තැනක් එක්කම. යන තැන ගැටි ගැටි එතන බෑ මෙතන බෑකක තැම් මාරු කර කර දුවනොයි කියනවා. අතනින් මෙතෙන්ට මෙතනින් අතෙන්ට දුව දුවා තැම් මාරු කර කර එක තැනකවත් ඉන්න බැරුව ඔය විදියට අර කැසිල්ල ඇතුලේ කියලා අඳුරගත්තේ නැති තාක්කල් වගේ එක තැනකවත් ඉන්න බැරි තමන්ගේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ මම විසඳ ගන්න ඕනේ කියලා හිතෙන්නේ නැති කෙනා ඔහොම දුවනොයි කියනවා. අර කියන සිල් මාතාවත් ඔහොම ගිහිල්ලා තමයි පිඟත අන්තිමට ගෙදරට වෙලා ඉන්නේ. අන්තිමට ගෙදරට වෙලා ගිහියා කල්පත් එක්ක පිරිහිලා ගිහිල්ලා සමහර වෙලාවට පිඟවත්නි ගිහි ගෙදෙට්ටම අන්තිමට වැටෙනවා. ඉතින් අනගාරික අගාරික කියන මේ වචන දෙක පැහැදිලි වචන දෙකක්. අගාරික කියන්නේ ගිහියෝ වගේ ගෙවල් වල ඉන්න එක. අනගාරික කියන්නේ පිඟවත්නි ගේ අතාරින එක. නාගාරියන් අනගාරියන් අනගාරික ධර්මපාලතුමා හින්ද තමයි ඔබට ගොඩක් කලකට මේ අනගාරික කියන වචනේ ඇහුනේ. අනගාරික ධර්මපාලතුමා අනගාරික පැවිදි අනගාරික ජීවිතයක් ගත කරනවා කියන තීරණේ ගන්න බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන හින්දා. ඒ කියන්නේ ගිහිගෙවල් වල බ්‍රහ්මචාරී නැහනේ. ගිහිගෙවල් වල ධර්මල්ලෝ එක්ක විවාහ ජීවිත ගෙවනවා. ඒ නිසා ඒ ගිහිගෙවල් වල ගත කරන රැකී රස්සාව කරගෙන ධර්මල්ලෝ නඩත්තු කරගෙන මේ දේවල් අතහැරිය තැන ඒ ගිහිගෙට සමුදුන්නා නම් ඒක තමයි අනගාරික පැවිද්ද වෙන්නේ. ඒතර මේ ශාසනයේ කවුරු හරි කෙනෙක් මොකද කරන්නේ? කෙස්රවුල් බාලා කසාවත් පොරවගෙන අනගාරික පැවිදි ජීවිතයකට පත් වෙනවා නම් අන්නේ පත් වෙද්දී දැන් අපි කියවනේ අර දෙවිවරු අතර කතා බහ ඇති වෙනවා කියලා. දිව්‍ය කතා බහ මේක දේව සද්ද සූත්‍රේනේ සූත්‍රේ නමම. ඒ වගේ දිව්‍ය කතා බහක් ඇති වෙනකොට පින්වත්නි පළවෙනි කතා බහ කියලා කියනවා. දෙවිවරු කියනවා ඔන්න අර ආරි ශ්‍රාවකයා මාරයත් එක්ක යුද්ධ කරන්න කල්පනා කරනවා කියලා. ඒසෝ ආරිය ශාවකෝ මාරේන සද්දෙන් සංගාමාය චේතේති. ඒසෝ ආරිය ශාවකෝ මාරේන සද්දෙන් සංගාමාය චේතේති. ඒ කියන්නේ ඔන්න මාරයත් එක්ක යුද්ධයක් පටන් ගත්ත අර ශ්‍රාවකයා. ඒතර පැවිදි වෙන්න ඇවිල්ලා පැවිදි වෙනවා දකිනකොට පැවිදි වෙන්න හිතනකොට මොකද වෙන්නේ? දෙවරු කතා වෙනවායි කියනවා. අන්න යුද්ධයක් පටන් ගන්න යන්නේ අසවල් ශ්‍රාවකයා කියලා. ඕක තමයි කියනවා දෙවරු මේ කල්යාණ මිත්‍ර දෙවරු අතර ඇති වෙන පළවෙනි කතා බහ. දෙවරුත් කතා වෙනවා පින්වත්නි. හරි, කෙනෙකුට පැවිදි වෙන්න සිතුවිල්ලක් ඇති වෙනවා කියන එක, පැවිදි වෙන්න යනවා කියන එක පින්වත්නි හැමදාම හැම තැනම අපිට එහෙම නිතර දකින්න ලැබෙන අවස්ථාවක් නෙමෙයි, ලේසියෙන් කරන්න පුළුවන් තීරණයක් නෙමෙයි කෙනෙකුට පැවිදි වෙනවා කියන එක. ඊතර මේ ඇත්තටම නිවන් මඟ වඩන්න ද මේකේ ආර්ය ශ්‍රාවකයෙක් කියලාම කියනවා, ආර්ය ශාවකෝ කියලා. මොකද ආර්යයන් ආර්ය ධර්මයේ තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයෙක් පැවිදි වෙනවා කියන එක හරි දුර්ලභයි පින්වත්නි. සමහර වෙලාවට මිනිස්සු දන්නවා කතා වෙනවා මේ හාමුදුරු කණ්ඩ නැතුව මහාන වෙනවා, ගෙවල් වල ප්‍රශ්න හින්දා මහාන වෙනවා, කලකිරිලා මහාන වෙනවා, අරකට කලකිරුණා මේකට කලකිරුණා එක එක අරමුණු කියවනවානේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ ශාසනය ඇතුලේ ආර්ය ශ්‍රාවකයෙක් විදියට ආර්ය ධර්මයේ තේරුම් අරගත්ත ආර්ය න්‍යාය තේරුම් ගත්ත කෙනෙක් විදියට කවුරු හරි පැවිදි වෙනවා නම් ඒ පැවිදි වෙන කෙනා හරි දුර්ලභයි පින්වත්නි. එහෙම කෙනෙක් පැවිදි වෙනකොට දෙවුරුත් කතා වෙනවා කියන ওই මාරයත් එක්ක යුද්ධයක් පටන් ගන්න යන්නේ කියලා. එහෙනම් මේක සටනක්, මේක යුද්ධයක් කියලා තේරුම් අරන් පැවිදි වෙන්නේ ඇත්තටම කීයෙන් කී දෙනාද? දැන් කණ්ඩ නැතුව මහන වෙනවා කියලා සමහර වෙලාවට කියන කතාවේදී මට නිකන් එතෙන්ද කියන්න තියෙන කල්යාණ මිත්‍ර, මං දේශනාවේ මුලදීම කියන්නේ කල්යාණ මිත්‍ර කියන වචනේ. කල්යාණ මිත්‍රේ හරියට හොයාගත්තා නම් කන්න නැතුව එතන මහනුණත් ප්‍රශ්නයක් නැහැ. ඇයි දන්නවද? ඔය එකපාරක් පින්වත්නි පටාචාරා මෙහෙණින් වහන්සේ ගාව හිඟමනේ යන කාන්තාවක් එනවා ආරාමයට. පටාචාරා මෙහෙණින් වහන්සේ හිටපු ආරාමයට. ඒ කාන්තාව හිඟමනේ ගියේ. මෙයා ඇවිල්ලා කෑම ටිකක් හොයාගන්න ආවේ. ඊට පස්සේ මෙහෙණින් වහන්සේලා වළඳලා ඉවර වෙලා ඉතුරු වෙච්ච ආහාර කොටස් ටිකක් දැන් මෙයාට හම්බෙනවා මේ හිඟමන යන කාන්තාවට. ඒ කාන්තාවට දැන් මේ කෑම ටික කෑවට පස්සේ මෙයා එතන හිටපු පොඩි මෙහෙණින් වහන්සේ නමකගෙන් අහනවා, අද හරි විශේෂ දාන ටිකක් හම්බෙලා ඔබ වහන්සේලාට, මොකද්ද අද විශේෂත්ව කියලා ඇහුවා මෙච්චර රහට කෑම හම්බෙන්න. ඊටසර පොඩි මිහිනාසිකෝ එහෙම විශේෂ එකක් නෑ අද, හැමදාම හම්බෙනේම තමයි ඔය කිව්වා. මේ හිඟමන යන කාන්තාව පින්වත්නි පුදුම වුණා. හැමදාම හම්බෙනවා මේ විදියට කියලා මෙයා පුදුම වුණා. දැන් මේ වගේ විශේෂ ව්‍යංජන රාශියක් එක්ක මෙහෙම කැවිලි පළතුරු මේව එක්ක මේ මෙහෙම හම්බෙනව ඇත්තේ විශේෂ කියලා හිතන එක, ඒක සාමාන්‍ය දෙයක් කියලා කියපු එක, හැමදාම පිටුම හම්බෙනවා කියන වචනේ කිව්වට පස්සේ අර හිඟමන යන කාන්තාව කල්පනා කරා, යකෝ හිඟා කනට වැඩිය වටනවනේ මහණුනාන, හැමදාම මෙහෙම කකා ඉන්න පුළුවන්නේ කියලා. ඊට පස්සේ මෙයා කල්පනා කරා මහණ වෙන්න බැරිද දන්නේ මට කියලා. මොකද ඒ කාලේ පින්වත්නි උසස් පැලැන්ති වල අය මහාන වෙන්නේ කියලා කුල බේද ප්‍රශ්න ඔක්කොම එක තිබ්බනේ එහෙම එක. එතකොට දැන් බ්‍රාහ්මණ වංශයක වගේ උපදින්න ඕනේ මහාන වෙන්න කියලා මුලින් මේ හිඟමන යන කෙනාටත් හිතිලා තිබ්බා මාව මහාන කරගන්න එක නැහැ කියලා. නිකමට ඇහුවා අර පොඩි මෙහෙණාංශගෙන්, අනේ මෙහෙණාංශ මේ කියන්නේ කාලේ ඉවරලා යන්න ලෑස් වෙලා ඇහුවේ, අනේ මෙහෙණාංශ මට කාත් කවුරුත් නැහැ, මං ආසයි මහාන වෙන්න කිව්වා. මට බැරිද කියලා හැම මහාන වෙන්න. ඊට පස්සේ අර මෙහෙණාංශ කිව්වා, මොකෝ බැරි, ප්‍රශ්නයක් නැහැ මහාන වෙන්න පුළුවන් ඕන කෙනෙකුට කියලා. ඊට පස්සේ අනේ මං දැන්ුණත් ලෑස්තිකව මහන වෙන්න මට එහෙම රකින්න කෙනෙක් නෑ මට ඉන්න තැනක් නෑ ඔය ඔහේ අහුවෙච්ච අගුපිලක ඉඳලා රැට නිදා ගන්නවා අහුවෙච්ච තැනකින් මොන හරි කනවා දැන්ුණත් මන් නවතින ලෑස්තිකව ඊට පස්සේ පින්වත්නි එතන වැඩිහිටි මේනින් වහන්සේ පටාචාරානේ පටාචාරා මේනින් වහන්සේ පැවිදි කරගත්තා දැන් ඔන්න බලන්න හොඳට හිතලා මේ කණ්ඩ මහණුනේ කෙලින්ම ආයේ වෙන කිසිම අරමුණක් නැහැ. දැන් මෙතන මේ මාරයත් එක්ක යුද්ධයක් කරන්න කෙලෙස් සටනකට ආවා. නිවන් දකින්න මහණුනා මේ ලෝකේ කතාවක් නැහැ. එකම දේ හැමදාම රහට කෑම ටික හම්බෙනවා. ඒ නිසා මම මෙතෙන්ට වෙලා හොඳට කාලා බීලා ඉන්න ඕනේ. ඔච්චරයි තිබ්බේ අරමුණ කණ්ඩ මහණුනා. හැබැයි මතක තියාගන්න කණ්ඩ මහණුනත් පින්වත්නි මහණුනේ ආර්ය ශ්‍රාවිකාවක් ළඟ කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන තැනක ආර්ය සත්‍ය ඇහෙන තැනක අන්න වාසනාව එතන තියෙන්නේ මහණුනේ කණ්ඩ වුණාට හැමතිස්සම සතර සතිපට්ඨානෙ වඩන හැටි ඇහෙනවා චතුරාර්ය සත්‍ය ඇහෙනවා හොඳට ධර්ම සාකච්ඡා ටික ඇහෙනවා මෙයත් ඕවට වාඩි වෙනවා දැන් මහණුලා ඉන්න හින්දා ඔක්කොම අහන් ඉන්න එපා කියන ඒවා අහන් ඉන්නකොට මෙයාට තේරෙන්න ගත්ත මේ සංසාරේ මොකද්ද මේ දුක්ඛිත සසරේ මේ

පශ්චත්තාපින් වතින් දැන් ටික කාලයක් යනකොට මේ පැවිදි වෙලා. ඊතර මේ සසරින් නිදහස් වෙන්න ආර්ය සත්‍ය ඇහෙනවා දැන්. මේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර තියෙන කාලේ ධර්මය අවබෝධ කරන්න තාමත් අපිට පුළුවන් කියලා ඔන්න පටාචාරාව ගැන කියන ඒ දේශන ඇහෙනකොට දැන් පටාචාරාත් රහත් වෙච්ච භික්ෂුණියන් නේ වෙනකොට රහත් මෙහෙණින් වහන්සේ නමකගෙන් පින්වත්නි ඇහෙන ආර්ය ධර්මය ඇහිලා මේ ඛණ්ඩ මහාන වෙච්ච භික්ෂුණිය අන්තිමට පින්වත්නි රහත් භික්ෂුණියක් බවට පත් වුණා. ඔබ නිකන් හිතන්න ඛණ්ඩනේ මහානුනේ බත් කටක් බඩට දාගන්න ඕනකම අරමුණ ඇර වෙන කිසිම අරමුණක් තිබෙන්නේ නැහැ සිවුර කරට වැටෙනකම්. අන්තිමට මහාන වෙලා අර හොඳ කල්යාණ මිත්‍ර ඇසුරක හිටපු ඉඳා අවසානයේ තේරුම් ගත්ත චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි මම මෙතනින් එහාට වීරියවන්ත වෙන්න ඕනේ කියලා. ඉතින් ඔය කරුණාපාරාදීසේ අපි පටන් ගත්තට පස්සේ සමහර ලාට අපිට ඔය බවුන් පැලැස්සත් එක්ක භාවනා කරපු සමහර අම්මලා, ඒ කාලේ අපිට උදව් කරපු අම්මලා, සමහර අය අතරේ කතිකා යනවා ඇහෙනවලු මේ ගෞතම හාමුදුරුව හිඟන්නු පුරවනවා කියලා බවුන් පැලැස්සේ. පින්වත්නි හිඟන්නු කවදාකවත් එහෙම ඇවිල්ලා ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වෘත්තිය කරගෙන ඒගොල්ලන්ට ඉන්න ඕනේ. කරුණාපාරාදීසේ කෙනෙක් ඇවිල්ලා ඛණ්ඩෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා කියලා හිතන්නවත් එපා. මොකද හේතුව කරුණාපාරාදීසෙත් චතුරාර්ය සත්‍ය ඇහෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙන බොහොම පුණ්‍යවන්ත භූමියක් බවට පත් වෙන තැනක් කරුණාපාරාදීසේ ඉන්න අයටත් ඉදිරියේදී අපි භාවනා වැඩසටහන් බවුන් පැලැස්සේ පටන් ගත්ත විදිහටම ආරම්භ කරනවා. ඒ භාවනා වැඩසටහන් ටික ආරම්භ කරාට පස්සේ ආර්ය ධර්මයේ අහන ශ්‍රාවකයෝ ටිකක් තමයි කරුණාපාරාදීසේ ඉන්නේ. නිකම්ම නිකම් වැඩිහිටි නිවාසයක්වත් නිකං කරුණාපාරාදීසේ කියන්නේ සාමාන්‍ය නිකං රැකවරණ මධ්‍යස්ථානයක්වත් නෙමෙයි. භාවනා කරන යෝගීන් බවට පත් කරපු අසරණ පිරිසක් වෙනවා ඒකේ ඉන්න සේවාලාභී අය. එයා කල්යාණ මිත්‍ර ඇසුරක් අපිට කොතන හරි දෙන්න පුළුවන්. මොකද පින්වත්නි මේ සසරේ මේ කවුරු කවුරුත් තේරුම් ගන්න ඕනේ මේ අය සංසාරේ අසරණ වෙලා හිටියට ඒ මොකක් හරි හේතුවකට අසරණ වුණාට සුනීතල සෝපාකල ලෝසකල ඔය කවුරු ගත්තත් හොඳට මතක තියාගන්න මේ චරිත ඇතුලේ පින්වත්නි අතීතයේ සසරේ මොනවා හරි වැරදිච්ච තැනක් නිසා අද කර්මයක් ගෙවනවා වෙන්න පුළුවන්. කාත් කවුරුත් නැති වෙන්න පුළුවන්. එතකොට කරුණාපාරාදීසේ අපි ළඟ ඉන්න විවිධ තරාතිරම් වලයි. මේ හැමෝම පාරවල් වල අය නෙමෙයි. සමහරවිට හොඳට ගෙවල් යාන වාහන තියන් හිටපු මිනිස්සු පවා සමහර වෙලාවට දවසක අසරණ වෙනවා පින්වත්නි. දැන් ඊයේ අපි කරුණාපාරාදීසයට බාරගත්ත වෙද මහත්තයෙක්. එතුමා වෘත්තීය වෙද මහත්තයෙක්. රජයේ හැඳුනුම්පත පවා එතුමා සතුයි. වෙද මහත්තයෙක් විදිහට වෛද්‍යවරයෙක් වශයෙන් පිළිගත්ත ආයුර්වේද වෛද්‍ය සහතිකේ පවා හැඳුනුම්පත් පවා තියෙනවා. එහෙමයි ඉන්නවා පින්වත්නි. ඉතින් එතුමාත් කොහේ හරි ඔය කාට හරි බෙහෙත් ටිකක් කරගෙන හිටියට දැන් අවුරුදු 70 ගාණක් එතුමාට දැන් තමන්ගේ කියලා ඥාතියෙක් නැහැ, තමන්ට කියලා ඉන්න නිශ්චිත තැනක් නැහැ. කරුණාපාරාදීස හොයාගෙන ආවා. ඉතින් මම ඒ අයගේ ජීවිතේ කවදා හරි දවසක හුස්ම ටික යනකම් අපි ළඟ රැකවරණ ලබා දෙන වගකීම ඇතුව අපි ඒගොල්ලන්ව බාරගත්තා. ඒ බාරගත්ත පිරිස අතරේ හිතන්නකෝ ඒ වගේ වෙද මහත්තුරු දැන් තව සතියකින් එනවා අපි ගාවට. ඒ වගේම නර්ස් කෙනෙක්. ඒතර විශ්‍රාමික නර්ස් කෙනෙක්. ඒ වගේ මේ සමහර හොඳ වෘත්තිවල අය මේ ඊයේ පෙරේද ඇත්තටම අපි ළඟට හොයාගෙන එන එක අම්මා කෙනෙක්. මේ අම්මට උපාධි 9ක් තියෙනවා පින්වත්නි. උපාධි 9ක්. භාෂා ගානක් ගණනාවක් දන්න හොඳට. මේ සමහර මිනිස්සු ඇත්තටම අපි නොහිතුවට හොඳට පුළුවන් කාලේ මොනවා කරගෙන හිටියත් කොච්චර ඉගෙන ගත්තත් මොන රස්සාවල් කරත් දන්නේ පින්වත්නි දවසක අසරණ වෙන විදිය. කොච්චර දරුවෝ හිටියත් සමහරලාට එක දරුවෙක් බලන් නැතුව මහමගට වැටෙන්න පුළුවන්, අසරණ වෙන්න පුළුවන්. හැමෝම හිඟන්නෝ නෙමේ. හිඟන්නා කියලා වචනෙවත් පාවිච්චි කරන්න එපා අසරණ වෙච්ච මිනිස්සෙකට. දැන් ඔය අපේ එක්තරා දරුවෙක් අපිට බාර ගන්න ලැබෙනවා, මන්දමානසික දරුවෙක්. ඉතින් අපේ පරිපාලන කමිටුවේ ඉන්නවා මනෝවිද්‍යාව සම්බන්ධ විශේෂ හැදෑරීම්

0: කරපු දරුවෙක්. එයා අපිත් එක කතා කරේ. අපි ඒ මන්දමානසික කියන වචනේවත් පාවිච්චි නොකර ඉන්න බලමු. මොකද ඩවුන් සින්ඩ්‍රෝම් කියලා ඔවුන්ට අර ඒ රෝගයට අදාළ නමක් තියෙනවා. ඒ රෝගයේ වැළඳුන කෙනා. එතකොට දැන් අර ට්‍රීමෑන් සින්ඩ්‍රෝම් කියන රුසිත් ඔබට මතක ඇති. රුසිත් ඇත්තටම රටේම මිනිස්සු දන්නවා. ඇඟ පුරා ගස් වගේ ආපු ඒ දරුවා වුණත් පන්සලක් ගාව ආධාර එකතු කරපු ළමෙක්. හැබැයි මෙයාලා හිඟන්න වෙන්න කැමති නැහැ. හිඟන්න නෙමෙයි. ඒගොල්ලන්ට අසරණකමට ඒගොල්ලෝ එහෙම හිටියා. මේ වගේ ජීවිත සමහර වෙලාවට පින්වත්නි ධර්මයෙන් පිළිසරණ ලබන. දැන් රුසිත් එක්ක මගේ පැවිදි වෙන්න ඉන්න දරුවෙක් ඉන්නවා. මේ දරුවා රුසිත් එක්ක ටිකක් නිදහසේ සාකච්ඡා කරලා තියෙන එක අවස්ථාවක රුසිත් මට කියනවා, සන්හස මට ඒ ධර්මය ඇහෙනකොට මේ තාම පැවිදි වෙලත් නැති පුතෙක්, මේ පුතා ධර්මයේ ටිකක් කියලා දෙද්දී ඇඟ පුරා අර අං වගේ එන රුසිට්ටේ ධර්මයට හිත පැහැදිලා මට කියනවා මගේ අම්මට තාත්තට පස්සේ මට ලොකු ගෞරවයක් ඇති වෙච්ච කෙනෙක් බවට පත් උනායි කියනවා ඒ පැවිදි වෙන ඉන්න පුතාව. ඒ ධර්මයේ ඇහිච්ච හින්දානේ පින්වත්නි. ඒ නිසා ඕනම කෙනෙක් අතරේ කල්යාණ මිත්‍ර ඇසුරක් හරියට හම්බුනොත් එහෙම එයාට මේ සසරින් නිදහස් වෙන නිවන මුණ ගැහෙන්න පුළුවන්. ඒ උතුම් චතුරාර්ය සත්‍ය වඩන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් ඕන කෙනෙක්. ඒකයි අර පටාචාර ගාව කණ්ඩ මහන උනත් අන්තිමට ධර්මයට ආවේ. දැන් ඔය ලෝසක පොඩි දරුවෙක් විදියට හිඟාකකා ඉන්න වෙලාවෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන්නේ, කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ ගාවට ආවේ බණ අහන්න නෙමෙයි, මේ පොඩි දරුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වළඳනවා දැකලා ඇවිල්ලා බලාගෙන හිටියා බත් කටක් ඉල්ලගන්න. කිසිම ධර්මයක් අහන්න ඕනකමක් ඒ පොඩි දරුවගේ හිතේ තිබ්බේ නැහැ. ඒ සරියුත් මහරහතන් වහන්සේත් බලන් ඉන්න දරුවට බණ නෙමෙයි කිව්වේ, බත් ටිකක් දුන්නා. බත් කට කනකොට අර දරුවා හරි ආසාවෙන් ඒක කනවා දැක්කා. ඒ දැක්කට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි කරුණාවන්ත කෙනෙක් පින්වත්නි, ගොඩාක් කරුණාවන්තයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ කරුණාවට මේ දරුවාට ලොකු පිහිටක් හම්බෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා, අර ආසාවෙන් කාගෙන යනවා දැක්කම අර හම්බෙච්ච බට්ටික මොකද? එහෙම රහ බට්ටිකක් හම්බෙලා තිබුණෙම නෑ අර දරුවට, ලෝසකට. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා මහණ වෙන්න ආසද කියලා. හා කිව්වා. දැන් හිතන්න ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ මහණ කරගන්න හිතුවේ මොන වගේ අරමුණකින්ද අපිට හිතා ගන්නවත් බෑ. ආවේ ළඟට මනහන නෙමෙයි කණ්ඩ බත් කටක් කන්න. ඒක පෙරේතෙක් වගේ කාගෙන යනවා දැක්කට පස්සේ පව් කියලා හිතනවා මහණ කරගත්තා සරියුත් මහරහතන් වහන්සේ. නමුත් ඔබ හිතන්න අන්තිමට රහත් වුණානේ. හරි, අසරණ ලෝසක කෑම කටක් රස කර කර කන කකා ඉන්න වෙලාවේ මහණ වෙන්න කැමතිද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහද්දී අර පොඩි එකාට හිතෙන්නේ නැත්තේ මට මහණ වුණාම මෙහෙම හැමදාම කන්න පුළුවන් කියලා ඔච්චරයි. නැතු මේ නිවන් දකින්න චතුරාර්ය සත්‍ය ඕව දැනන් හිටියේ නෑනේ පින්වත්නි. අනේ අර අහිංසකයා පැවිදි වුණා. හැබැයි කල්යාණ මිත්‍ර ඇසුරක චතුරාර්ය සත්‍ය දන්න උත්තමයන් වහන්සේ නමක් ළඟ මහණ වුණා හින්දා අවසානයේ ලෝසකත් සසර කර්මයෙන් අභියෝගය ජයගෙන ධර්මයෙන් පරිණත වෙලා අවසානයේ අරහත්ත්වයටම පත් වෙලා පිරිනවම් පෑවේ. ඉතින් ඒකයි මේ ලෝකේ කණ්ඩ මහණුණත් ප්‍රශ්නෙකට මහණුණත් මොකට මහණුණත් පිනක් තියෙනවා නම් ධර්මයේ ඇහෙන තැනක චතුරාර්ය සත්‍ය ඇහෙන තැනක මහණුණොත් බේරෙනවා. ඔන්න ඔය වගේ ධර්මයේ තේරුම් අරන් කවුරු හරි ශාසනයෙන් නික්මිලා කෙස්රවුල් බාලා මහණෙනෝ නම් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවියන් කතා කරනවා ඔන්න යුද්ධෙට පටන් ගත්ත මාරයා එක්ක යුද්ධ කරන්න ආවා කියලා. අර පැවිදි වෙන්න හිතෙන තැනම දෙවිවරු කතා කරනවා කියනවා දේවසද්ද සූත්‍රයේ පළවෙනි කාරණේ. කතා තුනක් තියෙනනේ පළවෙනි එක. දෙවෙනි කතාව තමයි පින්වත්නි බුදුරජාණන් සවදාලා පුනච පරම් භික්කවේ අස්මින් සමේ අරිය ශාවකෝ සත්තන්නම් බෝධිපක්ඛ්‍යානම් ධම්මානම් භාවනානු යෝග මනුයුත්තෝ විහෙරති. කවුරු හරි කෙනෙක් මේ සප්ත බෝධිපාක්ෂික ධර්ම සතිස් බෝධිපාක්ෂික ධර්ම තියෙනවානේ, මේ කොටස් හතකින් යුක්ත බොජ්ජංග ධර්ම තියෙනවා. ඒ මේ වගේ මේ බෝධිපාක්ෂික ධර්ම බොජ්ජංග ධර්ම කවුරු හරි කෙනෙක් වඩනවනම් මේව දියුණු කරන්න යෙදිලා ඉන්නවනම් අන්න එතකොට ඒ බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනාව දැක්කට පස්සේ දෙවුරු කතා වෙනවයි කියනවා. අන්න අර ආර්ය ශ්‍රාවකයා මාර්යාගත් එක යුද්ධ පටන් අරන් කියලා. බෝධිපාක්ෂික ධර්ම වඩන එක පවා දෙවුරු හරි කැමැති පිඟුවත් බලන්න. එතකොට දෙවියන් අතර කතාවහ වෙනවා. ඒ කියන්නේ මේ මුළු දෙව්ලොව ඉන්න සෑම දෙවි කෙනෙක්ම කතා වෙනව නෙමෙයි. දෙවිවරු අතරේ මේවා දැකලා කතා වෙනවා. මේ දෙවිවරු හොඳට මතක තියාගන්න, ඒගොල්ලන්ට මේ පැවිදි වෙන්න හිතනවා කියන එක, ධර්මයේ හැසිරෙනවා කියන එක හයිලයිට්. ඒක කැපිලා පේනවා. දෙවිවරු කතා වෙන ඒවා, දේව සද්ද මේවා ඇවිල්ලා. අන්න අරයා මාර්යාත් එක්ක යුද්ධ කරන්න පටන් අරන් කියලා කතා වෙනවා. යුද්ධ කරනවා කියලා කතා වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනාගෙන යෙදිලා ඉන්න කෙනා නිවන් මගේ. ඒ තමයි දෙවනි සද්දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ එවදාලා තව කාරණාවක්, ආර්ය ශ්‍රාවකය ආශ්‍රව ෂය කිරීමෙන් ලබන ආශ්‍රව රහිත චිත්ත විමුක්තිය, ප්‍රඥා විමුක්තිය මේ ජීවිතේම තමන් විසින් බොහොම විශේෂ ඥාණයෙන් යුක්තව සාක්ෂාත් කරගෙන අරහත්ත්වයට පත් වෙනවා, රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අන්නේ රහත් වෙනකොට දෙවුරු කතා වෙනෝයි කියන ඒ රහතන් වහන්සේගේ අරහත්ත්වය දකිනකොටම ඔන්න මේ ආර්ය ශ්‍රාවකයා යුද්ධෙ දිනුවා, යුද්ධ භූමියේ ජය ලැබලා ඔන්න දැන් ජයග්‍රාහිව වාසය කරනවා කියලා රහතන් වහන්සේ දිහා බැලලා කතා වෙනෝයි කියනවා. අන්න යුද්ධෙ දින්න ජයග්‍රහක ආර්ය ශ්‍රාවකයා කියලා. ඒක තුන්වෙනි කතාබහ කියනවා. ඉමේකෝ භික්කවේ තයෝ දේවේසු දේවසද්දා නිච්චරන්ති සමයා සමයන් උපාදාය. දෙවිවරු අතර කාලින් කාලට කතාබහ වෙන කතා තුනක් කියනවා. ඔය තුන පැවිදි වෙනකොට කතා වෙනවයි කියනවා. පැවිදි වෙන කෙනා දැකලා මොකද්ද කතා වෙන්නේ? මාරයත් එක්ක යුද්ධ පටන් ගන්න ලෑස්තියි කියලා. මාර සංග්‍රාමේ විජිත සංග්‍රාමයට බහින්න ලෑස්තියි කියලා. පැවිදි වෙද්දි කතා වෙනවයි කියනවා. නිවන් මඟ වඩනවා දකින්නකොට කතා වෙනවා කියනවා. අන්න අරයා යුද්ධ කරනවා කියලා. රහත් වුණාට පස්සේ කතා වෙනවා කියනවා. අන්න යුද්ධේ දිනල ඉවරයි, ජයග්‍රහණ අරගත්තා කියලා. ඔන්න ඔය යුද්ධ තුනක් වශයෙන් උපමා කරගෙන දෙවිවරු ඔහොම කතා වෙනවා කියනවා. සමහරලාට පින්වත් මේ ආර්ය ධර්මය ඇත්තරම තේරුම් ගන්න මහන වෙන කෙනෙක් දැක්කට පස්සේ. ඒ නිසා ඒ නමස්කාර කරන විදිය ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන්ට පින්වත්නි ගාථා තුනකින් ඊළඟට කියනවා. දිස්වා විජිත සංගාමං සම්මා සම්බුද්ධ ශාවකං දේවතාපි නමස්සන්ති මහන්තං වීත සාරදං. යුද්ධේ දිනපු ඒ සම්මා සම්බුදු ශ්‍රාවකයා දැකලා, සම්මා සම්බුද්ධ ශාවකං කියලා ගාතාවේ තියෙන සම්මා සම්බුද්ධ ශ්‍රාවකයව දැකලා දිස්වා විජිත සංගාමං, දකිනවා මොකද්ද අර විජිත සංග්‍රාමේ, ඒ මහා යුද්ධයට යනවා දකිනවා, යුද්ධේ දිනනවා. ඒතර දේවතාපි නමස්සන්ති මහන්තං වීත සාරදං, දෙවිවරු ඒ මහා ප්‍රඥාවන්තයාට නමස්කාර කරනවායි කියනවා. හිතන්න පිඟාද මේ හිතේ කෙලෙස් ටිකක් නැති කරගන්න එකට දෙවිවරුන්ගෙන් නමස්කාර පවා ලැබෙනවා. එතකොට අපි කෙලෙස් පවත්ත පවත්ව ඉන්නකොට දෙවිවරු නිඳා කරනවා. කෙලෙස් වලින් ඉවත් වෙනවා දකින්නකොට, කෙලෙස් වලින් ඈත් වෙනවා. මේ යුද්ධ පටන් ගන්න තැන ඉඳලා දෙවියන්ට කතාබහට ලක් වෙන චරිත වෙනවා සමහරලාට පිඟාද අපි නොහිතුවට. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට දෙවෙනි ගාථාවේ කියනවා. නමෝතේ පුරිසා ජඤ්ඤ යෝ ත්වේවං ත්වං දුජ්ජය මජ්ජග. නමෝතේ පුරිසා ජඤ්ඤ යෝ ත්වං දුජ්ජය මජ්ජග ජෙත්වාන මච්චු නෝසේනං විමොක්කේන අනාවරං. අජානේය පුරුෂ ශ්‍රේෂ්ඨයානිනි නුඹ වහන්සේට නමස්කාර වේවා. නමෝතේ පුරිසා ජඤ්ඤ යෝත්වං දුජ්ජ මජ්ජග. අජානේ මහා පුරුෂ ශ්‍රේෂ්ඨයානිනි පුරිසා ජඤ්ඤ, ආජඤ්ඤ පුරුෂය කියන එක තමයි පුරිසා ජඤ්ඤ කියන්නේ. නමෝතේ ඔබ වහන්සේට නමස්කාර වේවා. ඒ ඔබ දිනන ලද්දේ ජය ගැනීමට ඉතා අසීරු යුද්ධයකිනි කියලා රහත් වෙච්ච රහතන් වහන්සේට නමස්කාර කරනවා කියනවා. මාර සේනාව සිඳ බිඳ දැම්මා ඔබ වහන්සේ. ඔබ වහන්සේගේ චිත්ත විමෝක්ෂය කිසිවෙකුට දැන් වළක්වන්න බෑ ස්වාමීනි කියලා රහතන් වහන්සේට නමස්කාර කරනවා කියන දෙවුරු. චෙත්වාන මච්චුනෝ සේනං විමුක්ඛේන අනාවරං. ඊළඟට පින්වත්නි අවසාන ගාථාව තුන්වෙනි ගාථාව බුදුරජාණන් සවදාලා ඉතිහෙතං නමස්සන්ති දේවතා පත්ත මානසං තඤ්ඤිස් තස්ස නපස්සන්ති යේන මච්චු අසං වජේති. උත්තරීතර නිවනට පත් වූ සිත් ඇති උතුමන්ට දෙවියන් පව ඔය විදිහට නමස්කාර කරනවා කියනවා. යම් කාරණයකින් ඒ උතුමන් යලිත් මරු අසඟයට පැමිණෙනවා නම් එබඳු කරුණක් දෙවියන්ටවත් දැක ගන්න බෑ කියනවා. ඒ කියන්නේ පින්වත්නි කොහොමත් අරහත්ත්වයට පත් වෙච්ච උත්තමයන් වහන්සේ ආයේ මාර්යාගේ වසඟයට ගන්න බෑනේ. මාර්යාගේ වසඟයට එන්නේ අරහත්ත්වයට පත් වෙලා නැති කෙලෙස් සහිත කෙනා. දැන් මාර්යාගේ වසඟයට පත් වෙනවා කියනකොට කෙනෙකුට පින්වත්නි මේ හිතේ කෙලෙස් නිසාමයි මාර්යාගේ වසඟයට පත් වෙන්නේ. මාර්යා රහතන් වහන්සේලාටත් පීඩාවක් කරදරයක් වෙච්ච විදිහට හැසිරිච්ච තැන් තියෙනවා. දැන් මුගලම් මහරහතන් වහන්සේගේ බඩට එකපාරක් රිංගගෙන උන්වහන්සේ බලනවා මේ බඩේ මහ අමුතු වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද්ද මේ බඩේ මේ තරම් කැක්කුම, මොකද්ද මේ වේදනාව කියලා උන්වහන්සේ මේ සමාපatti සුවයෙන් විමසලා බලනකොට දකිනවා මේ මාර්යා බඩට ගිහිල්ලා කරදර කරනවා. ඊට පස්සේ මුගලම් මහරතන් වහන්සේ කියනවා මං ඔබව අඳුරගත්තා එළියට වරෙන් කියනවා. මාර්යා ඒ වෙලාවේ මුගලම් මහරතන් වහන්සේගේ කටින් එළියට එන්නේ. බඩේ හිටපු කරදර කර කර හිටපු මාර්යා කටින් එළියට ඇවිල්ලා කුටියේ දොරගාව හිට ගන්නවා. මේක තියෙනවා පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ මාර තජ්ජනී සූත්‍රේ. කුටියේ දොරගාව හිට ගන්නවා. එතකොට මුගලම් මහරතන් වහන්සේ කියනවා ඔබ දන්නේ නැතුණාට කලින් ඔබට කලින් හිටිය මාර්යා මම දුසී කියන නමින් එදා මම මාර්යා විදියට හිටියා. මම වගේ නංගිගේ පුතා. ඔක්කොම විස්තරේ කතා කරලා මාර්යාට ඉතිහාසය මතක් කරලා දෙනවා. තමන් වහන්සේ ඒ කාලේ මාර්යා වෙලා ඉන්නකොට වැරදිච්ච තැන් වැරදිච්ච හැටි. මාර්යාට තර්ජනයක් වගේ දේශනයක් ඒක එකයි මාර තර්ජනීය කියන්නේ. මුගලම් මහරතන් වහන්සේට පවා එහෙම කටයුතු කරන්න ආපු මාර්යා ආනන්ද ස්වාමීන් වහන්සේට සේක ශ්‍රාවකයෙක් විදියට සෝවාන් වෙලා ඉද්දිත් පින්වත්නි ඔයත් දන්නද දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න බොහොම ආසන්න කාලේ, ඒ කියන්නේ අවුරුදු 45ක ගෙවිච්ච කාලයක් එක්කනේ. එතකොට දැන් ඒ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිමින් ආනන්ද සන්නසට මේ ත්‍රිපිටකයේ සියලු දේශනා වගේ ඒ වෙනකොට කියා දීලා ආනන්ද සයන්සගේ ඔළුවේ මේ මුළු සමස්ත ධර්මයක් තියෙන කාලේ හොඳේ පිරිනම් පාන කිට්ටු කාලේ කියනකොට ඒ වෙනකොට ආනන්ද හඳුරෝ මේ ඔක්කොම ධර්මේ දන්න කාලේ. එහෙම කාලයක පින්වත්නි ඔයා උපස්ථායකයන් වහන්සේකින් ඉල්ලීමක් එන්න ඕන තැනක් තියෙනවා. කල්පයක් වැඩ සිටින සේක්වා කියලා ඉල්ලීමක්. ස්වාමීනි ඔබ වහන්සේ ඉන්ද්‍රි ඉරිදිපාද ධර්ම හොඳට වඩපු හින්දා ඔබ වහන්සේ මේ ශාසනය තුල කල්පයක් වැඩ සිටින සේක්වා කියලා ඉල්ලුවා නම් තථාගතයන් වහන්සේට තව අවුරුදු 40ක් වැඩ ඉන්න තිබ්බ පින්වත්නි. ඒ කියන්නේ දැනට උන්වහන්සේ 45යිනේ වැඩ හිටියේ. බුද්ධ කෘත්‍ය කරලා බුදු වුණාට පස්සේ 45යි වැඩ හිටියේ. 45කට දේශනා කරපු ධර්මයක් අපි දන්නේ. ආනන්ද හාමුදුරුවන්ගේ අර වචනේ ආවනම් කටින් තව කල්පයක් වැඩ ඉන්න කියලා ආයුෂ් කල්පයක් කියලා කියන 120ක් ඉන්න තිබ්බා. ඒ කියන්නේ අවුරුදු 80 ඉඳලා 120 වෙනකන් තව අවුරුදු 40ක් ඉන්න තිබ්බා. හිතන්න 45ක ධර්මයක් අපිට දැන් ඉතුරු වුණා. තව 40ක් හිටියනම් පින්වත්නි මේ වගේ දෙගුණයක, ඒ කියන්නේ මේ වගේම තව ගුණයක ධර්මයක් අපිට තව ඉතුරු වෙනවා. හරි. අවුරුදු 40ක් තව ඉන්න තියෙච්ච අවස්ථාව නැතිකරන්න ආනන්ද හාමුදුරුවන්ගේ කටින් අර වචන එන්නේ නැති වෙන්න මාර්යා මොකද කරේ? ආනන්ද හාමුදුරුවන්ගේ කට පාලනය කරගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ මේ ඉල්ලීම කරන්න අවස්ථාව තියෙනවා කියලා කියනකොට ආනන්ද හාමුදුරුවෝ නිහඬයි කතා කරන්නේ. කතා කරන්නේ නැත්තේ වෙන හේතුවක් නෙමෙයි. මාර්යා වහගෙන හිටියා කට. මාර්යා තනිකර ඔළුව වෙනස් කරා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ළඟ ඉද්දි සෝවාන් වෙච්ච ආනන්ද හාමුදුරුවන්ගේ කට පාලනය කරන්න පුළුවන් වෙනවා කියන්නේ පින්වත්නි හිතන්නකෝ මාර්යාගේ කොහොමද කියලා කෙරුම. හරි. එක තැනක නෙමේ බුදුරජාණන් වහන්සේ අවස්ථා 16 තැනක ඒ පිරිනම් පාණ්ඩ ආසන්නේ 16 තැනක ආනන්ද හාමුදුරුවන්ට චාන්ස් එක දෙනවා ඒ ඉල්ලීම කරන්න ආරාධනාව කරන්න ඒ 16 තැනදිම ආනන්ද හාමුදුරුවන්ට ඒ අවස්ථාව කරන්න බැරිුනේ කියන්නේ මාර්යා 16 වතාවක 16 තැනක ආනන්ද හාමුදුරුවන්ගේ කට කන්ට්‍රෝල් කරනවා පින්වත්නි සෝවාන් වෙලා හිටපු ආනන්ද හාමුදුරුවන්ගේ එහෙම මාරයෙක් ජය ගන්න ඒ මාර විජිතයෙන් ජය ගන්නවා කියන එක පින්වත්නි අරහත්ත්වයට පත් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි ඒකයි කිව්වේ ඉතිහෙතන් නමසන්ති දේවතා පත්ත මානසං තඤ්ඤි තස්සන පස්සන්ති යේන මච්චු වසං වජේති කියලා මේ මාර වසඟයට ආයි පැමිණෙනවා කියන එකක් ඔබ වහන්සේගෙන් නැවත සිද්ධ වෙන්නේ නැහැ දෙවියන්ට ආයේ මේ දෙයක් දැක ගන්නවත් බෑ ස්වාමීනි කියලා අර රහතන් වහන්සේ මාර විජිතයෙන් ජයගත් එක ගැන පින්වත්නි දෙවරු නමස්කාර කරනවායි කියනවා ඔන්න බලන්න දෙවරු කතා කරන කතා බහ තුනක් අද දේශනාවේ කතා කරේ අපි දේවසද්ද සූත්‍රයේ සූත්‍රේ නම තියෙන්නේ කුද්දක නිකාය සූත්‍ර පිටකයේ ඉති උත්තක පාළියේ දෙවිවරු කතා වෙන කතා බහ තුන ඔන්න පළවෙනි එක තමයි පැවිදි වෙනකොට කතා වෙනවා මාරයත් එක්ක යුද්ධ කරන්න පටන් ගන්න ලෑසි කියලා ඊට පස්සේ බෝධිපාක්ෂික ධර්ම වඩනකොට කතා වෙනවා අන්න දැන් යුද්ධය පටන් අරගෙන කියලා ඊට පස්සේ අරහත්ත්වයට පත් වුනාම කතා වෙනවා අන්න අරයා යුද්ධේ ජය අරගත්තා කියලා ඔය විදිහට පින්වත්නි දෙවියන් අතර ඇහෙන දේවසද්ද තුනක් බුදුරජාණන් වහන්සේ දේවසද්ද සූත්‍රෙදී දේශනා කරා ඒ ඉතාම පුංචි සූත්‍රය තමයි අද සිත්නතසපුවට අපි මාතෘකාව කරගත්තේ මම මේක කියන්නේ කේ හේතුවක් තමයි සමහරලාට පින්වත්නි පැවිදි වෙන්න කැමති දරුවෝ ඉන්නවා ඒ පැවිදි වෙන්න කැමති දරුවෝ තේරුම් ගන්න කෙනෙකුට පැවිදි වෙන්න හිතක් ඇති වෙනවා කියන එක නිවන් මඟ වඩන්න හොඳේ කවුරු හරි කෙනෙකුට එහෙම නිවන් මඟ පිණිස සසරින් නිදහස් වෙන්න ඕන කියන අරමුණෙන් පැවිදි වෙන්න හිතනවාද දෙවිවරු සාදු කියලා දෙවිවරු ඒක ආශිර්වාද කරනවා දෙවියන් ඒක අනුමෝදන් වෙනවා දෙවිවරු කතා වෙනවා අන්න අරයා මෙහෙම පටන් ගන්න ලෑසි දැන් යුද්ධ කියලා ඒ නිසා ඔබ මේ සසරේ තව දුරටත් මේ මාර වසඟේ යන යුද්ධයෙන් ජය ගන්න යුද්ධ කරන්න ජයග්‍රාහී යුද භූමියට එළඹෙන්න කෙනෙකුට හිතෙනවා නම් මේ ශාසනය තුල අනේ මමත් පැවිදි වෙන්න ඕනේ කියලා අනිවාර්යෙන් ඒ පින්වන්ත සිත ඇති වෙන ඔබ දෙවියන්ගේ කතා බහට ලක් වෙච්ච කෙනෙක් වෙනවා පින්වත්නි ඔබ හැම දිනාටම මේ උතුම් බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ සද්ද ගැන වදාළ දේවසද්ද සූත්‍රය ඇහුවට පස්සේ ඔබට දැනෙන්න ඕනේ අනේ මේ ශාසනය තුල ආර්ය ශ්‍රාවකෙක් විදිහට කවුරු හරි පැවිදි වෙනවා නම් නිවන් මඟ වඩන්න දෙවියන්ගේ පවා නමස්කාර කරන දෙවියන් පවා ගරු කරන එවැනි උත්තම පැවිද්දන්ට එවැනි උත්තම සංඝයාට අපි කොහොම ගරු කරන්න ඕනේද කියලා ගිහි ඔබත් තේරුම් ගන්න පින්වත්නි හැම දිනාටම ආශිර්වාද කරනවා මේ උතුම් දේවසද්ද සූත්‍රය ඇසුරෙන් මේ සම්බුද්ධ ශාසනය දෙව්ලොව දෙවියන් අතර පවා කතා බහකට ලක්වෙන ශාසනයක් මේ ශාසනය කියලා කියන්නේ එවැනි ශාසනයකයි පින්වත්නි ගිහි වත පුරන ඔබ පවා ගිහි ගෙදර දන්පැන් පූජා කරමින් පින්වත්නි සිල් රකින්නේ මේ ශාසනය තුළ ගුණධර්ම පුරන්නේ මේ උත්තම සම්බුදු සසුන අපිට මුණ ගැහුණේ අපේ පෙර වාසනාවකට පෙර පිනකට කියලා දැකලා සතුටු වෙන්න හැම දිනාටම භාග්‍ය ලැබේවා සාදු සාදු සාදු අද ධර්මදේශනාවේ පින්බර දායකත දෙනියයි ලුම්බිනි දෙ කර්මන්ත ශාලාවේ කළමනාකර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු ඒ පවුලේ පින්තුන්ගේ ප්‍රධාන අරමුණු වශයෙන් ලුම්බිනි දෙ කර්මන්ත ශාලාවේ නිර්මාතෘ පර්ලෝසපත් දයාපල ජයවර්ධන මැතිතුමාට මෙම ධර්ම දානමේ සහ ධර්ම ශ්‍රවණයේ කුසලයේ උතුම් නිර්වාණය සොයේ පිණසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් සුජීවත්ව සිටින එම මැතිනිය ජයවර්ධන මැතිනියට අධ්‍යක්ෂක මණ්ඩලයට දූදරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. තම පවුල් වලට සම්බන්ධ ඥාති හිතමිත්‍රාදීන් සැමටත් විශේෂයෙන් දසක ගණනාවක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දලු සපයන එක්ව සිටින පාරිභෝගික ජනතාවට අපගේ පින්කම් වලට නිතර අතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසටත් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සැමටත් ලුම්බිනි නිම්නයේහි වාසය කරන සැමටත් නෙත් FM කාර්ය මණ්ඩලයටත් සකල ලෝකවාසී සැමටත් ආයුරාරෝග්‍ය සැපතත් දෙලොව සුබසෙතත් සාන්ත නිවන් සෝයත් ප්‍රාර්ථනා කිරීම සඳහා කියන උතුම් අරමුණින් අද ධර්ම දේශනාය පින්වත්නි මේ විදියට දායකත්වයට එකතු වෙනවා අපේ පින්වත් චමින්ද ජයවර්ධන මැතිතුමා දෙනියයි ලුම්බිනි තේ කර්මන්ත ශාලාවේ පින්වත් කලමනාකර අධ්‍යක්ෂකතුමා වූ අපේ චමින්ද මහත්මයාටත් ඒ බිරිඳ දියණියතුළු පින්වත් හැම දිනාටමත් මේ නම් සදහන් කළ සියලු සෑම දෙනා වෙනුවෙන්ම මේ පින් ආශිර්වාද කරන්න ශක්තියක්ම වේවා. දයපාල ජයවර්ධන මැතිතුමා ඇතුළු සංසාරගත හැම දෙනාගේම සියලු මීගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලෝස සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේ මේ පෞල්වල ඥාති හිතයිසී සියලු සෑම දෙනාටමත් චමින්ද මහත්මයාටත් අද ධර්මදේශනාවේ දායකත්වයට එකතු වෙච්ච පින්වතුන් වගේම ශ්‍රාවකත්වයට එකතු වෙච්ච පින්වත් ඔබ හැම දෙනාටමත් net fm සභාපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට ආගමික අංශ කළමනාකාර අපේ පින්වත් වරුණ ඉදිරිසිංහ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරනවා. සියලු සෑම දෙනාටම මෙලෝ යහපත සැලසේවා, පරලෝ සුගතිය සැලසේවා, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කරගන්න හැම දෙනෙකුටම සියලු පින් හේතු ආශනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. දේව සද්ද සූත්‍රය ඇසුරෙන් කරපු දේශනාවක් නිසා දෙවියන්ටත් විශේෂයෙන්ම මේ පින් ආශිර්වාද කරනවා. දෙවියෝ දෙව්ලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා. කල්යාණ මිත්‍රෝ දෙවිවරු මේ පිනෙන් දෙව්ලොව උතුම් ආර්ය සත්‍ය අවබෝධය පරිපූර්ණ කරගනිත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු ත්වං සදාති.
1: සාදු සාදු සාදු. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරෙන් දෙවියන් කතා කරන පුද්ගලයෙකු වන්නට ඔබට හැකිවන්නේ කොහොමද? ඉතින් මේ පිළිබඳ අද උතුම් ධර්මානුශාසනාව පැවැත්වූ වන්දනීය පූජනීය වල්පොල ගෝතම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි සාදුනාද දී ප්‍රාර්ථනා කරමු. ඔබට හැකියාව තිබෙනවා මේ ධර්මානුශාසනාව යළි යළි ශ්‍රවණය කරමින් යළි යළි දක්මින් ඔබට වඩාත් අවබෝධයට පත්වන්නට. ඒ නිසා නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලා ඔබට පුළුවන්කම තියෙනවා ඒ ධර්මානුශාසනාව යළි ශ්‍රවණය කරන්නට. ඒ අතරේ අපි ඔබට ධර්මය කොතනක් තියෙන්නේ ඒ පිළිබඳ අපි නිරන්තරයෙන් දැනුවත් කරනවා. තවත් පින්කමක් නැත් FM රේඩියෝ සමග පවත්වන මතක් කරන්න ඕනේ. තමයි අතික්‍රමන සාංසාරික සීමා ඉක්මවා යාමට අභිධර්මයේ සිහිය භාවනාව හා ජීවිතාවබෝධය ඇසුරෙන් පවත්වන උතුම් වූ ධර්මානුශාසනාව අගෝස්තු මාසේ 25 වනදා BMICHD බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නේ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති කම්මට්ඨානාචාර්ය වන්දනීය පූජනීය උඩුතුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ. ඉතින් මේ පිළිබඳ ඔබට වැඩිදුර තොරතුරු දැනගන්නට අවශ්‍ය නම් 0760980980 අංකයට කතා කරන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. ඒ අතරේ දිගින් දිගටම net fm රේඩියෝව සමග රැඳී ඉන්නට අපි විරාමයක් ලබාගෙන සෙත් නෙතසපුව ධර්ම සාකච්ඡාව සමග එක්වෙමු.
2: සෙත් නෙත් අසපුව.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
2: කැස්සය ආදරය හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
4: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
1: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-0934-22-76-46.
6: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
7: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313636.

0: dishwasher. Wake up. Satutu Hormones. Alpha Studio.
1: தவசட்டும் உனக்கிறன விட்டமின்ஸ் Alpha Studio.
0: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: Good morning.
0: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: ඇය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය. ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන්, රෙඩ්, බ්ලැක්. ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: එන්ජීකේ වසන්ත පංචාවල අපේ රෝන්ට් එක පාර පපුවේ ගැස්කුමක් ආවා. ඩයි පරීක්ෂණය කරා බයිපාස් එකට යවෙනවා කියන. ඒ පාර ගියා සෙවන. සෙවන ගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා. දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ බෙදමාත් තිබුණා. වාට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කරලා ඉවරයි. ඒ මාත්‍යටත් නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
1: කතා කරන්න 0777 300 940.
0: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
1: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 27 77 87 කසාගල සමූහ ව්‍යාපාර.
0: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරට එළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
1: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
1: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
2: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
1: මාත්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
2: බැති පරදායකත්වය අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
4: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
5: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
6: අම්මලාගේ ආදරයට නියම පදම මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
7: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

0: Sit net asse voor. Sit net asse voor.
1: උතුම් බුද්ධ රත්නයේට නෛර්යානික ශ්‍රී සද්ධර්මයේට ආර්ය මහා සංඝ රත්නයේට මාගේ උතුම් নমස්කාරය වේවා. අපි මෙතෙන් පටන් සූදානම් වන්නේ සිද්නි තසපුව දහම් සංවාදයේ යෙදෙන්නට. අපි නැවත වතාවක් මේ දහම් සභා මණ්ඩපයේ වෙනුවෙන් කරුණාපාරාදීසේ නිර්මාතෘවර සෙනසුරාදා සිද්නි තසපුවේ දේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ අපි නැමැදුම් පූර්වකව පිළිගන් ලබනවා. අපි සද්ධර්ම සංවාදයෙන්ට සාකච්ඡා වේ දෙන්නට මත්තෙන් කාරණා කිහිපයක් මතක් කරනවා. ඒ අතරේ ඔබ දන්නවා ජූලි මාසයේ 29 වෙනිදා බදාදා දිනේ ඇසලපුර 15 වක පොහෝ දිනේ එදිනට ඔබ එන්නට ඕනේ ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව විඳ ගන්නට බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේට පින්වත්ත පන්සල කියලායි හඳුන්වන්නේ. ඉතින් පූජනීය පන්නිල තිලක ගෞරවනීය ස්වාමින් වහන්සේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ උපදේශ අනුශාසනා පරිදි අපි මේ මහා පින්කම ඔබ වෙනුවෙන් සංවිධානය කරලා තියෙනවා. උදැසන 6ට අෂ්ටාංග සීල සමාදන් වෙලා උදේ 8ට ධර්ම දේශනාව සඳහා පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වටිනා ධර්ම සාකච්ඡාව, ඒ වගේම රාත්‍රී 9 දක්වාම දිවෙනේ ප්‍රකට ධර්මදේශකයන් වහන්සේලා කිහිප නමක්ම එදිනට විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතයි. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ශ්වේත පූජා පින්කම් මාලාව සඳහා බණ්ඩාරගමට එන්න. බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට. ඒ ගැන මතක් කරන ගමන් ඔබටත් පුළුවන් මේ නෙත් FM රේඩියෝවේ ප්‍රචාරය කෙරෙන උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පුණ්‍යවන්ත වූ ධර්ම දායකත්වය ලබා දෙන්න. ඔබ කතා කරන්න අපේ කවුෂිට 0777 අංකයෙන් කෞෂිට කතා කරලා ඔබ ධර්මදායකත්වයන් පිළිබඳ විමසීම් කරන්න පුළුවන්. සතිය දිනවල උදේ 9ට හවස 5ට අතර කතා කරන එක වඩාත් පහසු වේවි. ඒ අතරේ ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේ පොහෝ දින පින්කම් මාලාව පවත්වන්නට ඔබ කැමති නම් දර්ශනට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්න 0777 41 51 272 අංකයෙන් ඔබේ පිළිබඳ කතා කරන්නට ඕනේ. අද උතුම් වූ ධර්මානුශාසනාවේදී අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඔබේ ජීවිතය කොයිතරම් වෙනසකටපත් වෙනවද, ඒ කල්යාණ මිත්‍ර ඇසුර නිසා කොහොමද ඔබේ ජීවිතය සාර්ථක වෙන්නේ කියන දේ පැහැදිලි කරන ගමන් දෙවියන් කතා කරන ඔබ පිළිබඳ කතා බහ කරන කෙනෙකු වන්නේ කොහොමද කියන එකත් මැනවින් විග්‍රහ කළා. අපේ හාමුදුරනේ දැන් අපි දන්නවා මජ්ක්‍ධිම නිකායට අයත් මහ වේදල්ල වගේ සූත්‍රයක තියෙනවා. දැන් අර සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සමග කළ මේ සංවාදයක්. මේ සංවාදයේදී උන්වහන්සේ අහනවනේ මේ නිවැරදි දැකීම නැත්තම් සම්මත දෘෂ්ටි ඇතිවීම සඳහා කොපමණ ප්‍රත්‍යයන් අවශ්‍යද කියලා. උන්වහන්සේ ධර්මදේශනාවේදී මේ වචනය කිව්වා අපේ හාමුදුරුවනේ පරතෝ ഘോഷය කියන එක. ඉතින් දැන් පරතෝ ഘോഷය සහ යෝනිසෝ මනසිකාරය තමයි ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන කාරණා දෙක කියලා හඳුන්වනවා. දැන් පරතෝ ഘോഷය කියන දෙයේදී උන්වහන්සේ පැහැදිලි කළා මේ කල්යාණ මිත්‍රයෙකුගෙන් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ හෝ ධර්මදේශකයන් වහන්සේ නමකගෙන් සත්‍ය අවබෝධය සඳහා ධර්මය අසා දැන ගැනීම කියන එක අපේ හාමුදුරුවනේ. ඇත්තටම කොයි විදිහටද මේ අපි දන්න දැන් ඒ වචනේ බින්දොත් එම් පර තෝ ഘോഷය පිට කෙනෙක් දේශනා කරන දෙයක් අහගෙන ඉන්නවා කියන එක. ඒත් එක්කම අපේ හාමුදුරුවනේ අනිත් කාරණේ විදිහට මේ සූත්‍රය තුළ තියෙන යෝනිසෝ මනසිකාරය කියන එක. දැන් මේ දේවල් එක්ක අපේ හාමුදුරුවනේ අපිට ආර්ය මාර්ගයට පිවිසෙන්න පුළුවන්ද, සෝවාන් ආදී මාර්ග සඳහා පිවිසෙන්න පුළුවන්ද, මෙන්න මේ කාරණේ විග්‍රහ කළොත් අපේ හාමුදුරුවනේ අපි මේ කාරණා දෙකම මුලදී පැහැදිලි කරමු. පරතෝ ഘോഷය සහ යෝනිසෝ මනසිකාරය අපේ ජීවිතවලට කොයිතරම් සසර මග නැවතීමට හේතු වෙනවද කියන එක අපේ හාමුදුරුවනේ අපි මුලින්ම පැහැදිලි කරමු.
2: සමීර, දැන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයක් පහළ වෙච්ච කාලෙක විතරයි කෙනෙකුට ඒ දහම ඇහෙන්න හම්බෙන්නේ. මේ දහම කාට හරි ඇහෙනවා කියන එක ශාසනය පහළ වෙච්ච කාලෙකත් හැමතැනම මේ සුලභව ඇහෙන්නේ නැහැ කියන එක හොඳටම අපිට තේරෙන දේ තමයි මේ යුගයේ තුල අපි දන්නවා කොච්චර ධර්මයේ ප්‍රකටව කතා කරන ඇහෙන කාලයක් වුණත් අපිට ඒ දහම අදටත් නොනැසී පවතින යුගයක කතා කරන්නේ කීයෙන් කී දෙනාද? සමහර වෙලාවට එක ගෙදර නෝන ධර්මය හඬෙනවා. නෝනට ධර්මය ගැන ලොකු හැඟීමක් ඕනකමක් තියෙනවා. නමුත් අපි දන්නවා ඒ ඕනකම නෝනට තිබුණට ඒ ගෙදරම ස්වාමි පුරුෂයා සමහර වෙලාවට සූදානම් නැහැ ඒ ධර්මයට කීකරු වෙන්න, ඒ ධර්මය අහන්න. එතකොට බිරිඳ එහෙම තත්වයකදී ධර්මය දැනගෙන හිටියට සමහර අය පවුල්වල අපි දන්නවා අභිධර්මය පව හොඳට ඉගෙන ගත්ත බිරිඳ වෙන්න පුළුවන් ඒ ගෙදර. හරිද? එයා පට්ටානි පව ඉගෙනගෙන තියෙනවා. එහෙම ගැඹුරින් අවබෝධයක් ඇති වෙච්ච අය පව සමහර ලාවට ගෙදර තමන්ගේ ඒ ධර්මයට අකමැති ස්වාමි පුරුෂයාට බලෙන් කියලා දෙන්න යන්නේ නැහැ.
1: එහෙමයි.
2: එතකොට ඒ තැන්වලදී තේරෙන මේ ධර්මය බාහිර කෙනෙකුට ඇහෙනවා කියන එක එක ගෙදර වුණත් එකට හිටියට සමහර ටික ඇඳේ නිදා ගන්නව වෙන්න පුළුවන්. ඒ වුණාට ඇහෙන්නේ එක්කෙනාටයි.
1: අවංස පැහැදිලි කරනවා කිය දැන් මේ වෙලාවේ සිත්නිත් අසපුව එක පැත්තක කනේ මේ අපි කියමු කර ඉයර්ෆෝන්ස් ගහගෙන අම්මා හන අතරේ අනිත් පැත්තේ ළමෙක් සින්දුවා හෝ වෙන දෙයක් කරමින් ඉන්න පුළුවන් අපේ හැමදෙරුනේ.
2: එතකොට ඔතනදී අපේ සමහර වෙලාවට පින කියන එක පුබ්බේච කත පුඤ්ඤතා මේක හරියට බලපානවා කෙනෙකුට මේ ධර්මයේ ඇහෙන එක පව. පරතෝච ഘോഷේ නිකන් හම්බෙන්නේ නැහැ. ඒකට පෙර පිනක් තියෙන්න ඕනේ.
1: එහෙමයි.
2: පරතෝච ഘോഷේට පින ඕනේ කියන එක තේරුම් ගන්න සූත්‍රෙකුත් තියෙනවා සමීර මේ නිදිකණ්ඩ කියන සූත්‍රේ.
1: නිදිකණ්ඩ.
2: නිදිකණ්ඩ.
1: එහෙමයි.
2: ඔය කුද්දකනිකායේ තියෙනවා නිදිකණ්ඩ කියන සූත්‍රය. ඔන්න ඔය සූත්‍රේ මේ ධර්මයේ ඇහෙන්නේ කාට හරි කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්ක මේ ධර්මය ඇහෙන්න මේ පුණ්‍ය නිදාන ඕනේ කියලා පැහැදිලිව පෙන්නපු තැනක් තියෙනවා. මම ඒකේ ගාථාව මතක් කරන්නම්. මිත්ත සම්පද මාගම්ම යෝනිසෝච පයුංජුතු විජ්ජා විමුක්ති වසී භාවෝ සබ්බමේතං ලබ්භති. මිත්ත සම්පාද මාගම්ම කියන්නේ කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන පරතෝච ഘോഷය. ඊළඟට යෝනිසෝච පයුංජතු කල්යාණ මිත්‍රයාගෙන් පරතෝච ഘോഷය හම්බුණාට පස්සේ, ඒ කියන්නේ කල්යාණ මිත්‍රාසේ හද්ධර්ම ශ්‍රෝණේ. ඔය දෙක හම්බුණාට පස්සේ යෝනිසෝච පයුංජතු. ඊට පස්සේ යෝනිසමනසිකාරය ධම්මානුදම් පටිපන්න වීමයි කියන එක තමන් තුළින් වෙන එක. බාහිරින් ලැබෙන එකයි තමන් තුළින් වෙන එකයි. එතකොට මේ සෝතපත්ති අංග හතරනේ.
1: එහෙමයි.
2: එතකොට මේ හතරේ ඔය දෙකටම යෝනිසමනසිකාරය කරන්න පුළුවන් මනසක් ඇතුව උපදිනවා කියන එක. අර වගේ කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබිලා සද්ධර්මය අහන්න ලැබෙනවා, පරතෝෂ ഘോഷයක් ලැබෙනවා කියන එක. ඊළඟට විජ්ජා විමුක්ති වසී භාව සබ්බමේතන් ලබ්භති. මේ විද්‍යා විමුක්ති විදියට මේ චිත්ත දියුණුව ලබා ගන්න, ගුණධර්ම එක්ක මේ හිතේ වසඟේ පවත්ව ගන්න ගුණධර්ම. හරි, අපි කෙලෙස්නේ හිතේ වසඟේ පවත්වන්නේ, ගුණධර්ම හිතේ වසඟ කරගන්න. ඒකටත් මේ පුණ්‍ය නිදාන හේතු වෙනවා කියනවා. එතකොට අපිට ඒකෙන් තේරෙනවා පරතෝච ഘോഷයක් කියන එක දහමක් ඇහෙනවා කියන එක නිකන් වෙන එකක් නෙමෙයි. ඒවා පිනත් එක්ක වෙන්නේ. එතකොට සමහර කෙනෙකුට ධර්මය අහන්න එහෙම පින තිබුණත් ඒ ධර්මයෙන් අර යෝනිසමනසිකාරය කරන්න වාසනාවක් නැති වෙන්න පුළුවන්. දැන් අපි ඇතැම් වෙලාවට දකිනවා ධර්මය හොඳට ඇහෙනවා ඒ ගෙදර. නමුත් ඒ ගෙදර ඒ ධර්මය ඇහුණාට ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තියෙන කෙනෙක් නැති වෙන්න පුළුවන්. යෝනිසමනසිකාරය කරන්න යාට පුළුවන් මනසක් නැහැ. සමහරවිට වැඳගෙන ඉන්නවා එහෙම.
1: එහෙමද ඔබවහන්සේර ධර්මදේශනාවේදී පැහැදිලි කළා නැත FM රේඩියෝ කොහේ පින්කමක් තිබත් එන පිරිසක් ඉන්න උන් ධර්මයේ ශ්‍රවණය කරන අපේ හැමදෙරෝනේ සමහර විට අවබෝධය කියන දේ අඩු වෙන්නත් පුළුවන් එතනදී අපේ හැමදෙරෝනේ
2: ඔව් ඒක මනසේ ප්‍රඥාව දියුණු කෙනෙකුට මේ යෝනිසමස්කාරය කරන්න පුළුවන් හිතක් ඇතුව උපදිනවා කියන එක හැම කෙනාටම කරන්න බෑ. දැන් යෝනිසමනසිකාරයක් කියන්නේ මේ ගැඹුරින් ධර්මයක් කියන එකම නෙමෙයි. අඩුම තරමේ තමන්ගේ හිතේ කෙලෙස් අඳුර ගන්න. ඔන්න රාගසිත ඉපදුනා, ද්වේෂසිත ඉපදුනා, මේක දැන් දුරු කරන්න ඕනේ කියලා. ඒක දුරු කරන්නේ කොහොමද කියලා ඒක තේරුම් අරගෙන ඒක දුරු කරන්න අවශ්‍ය විදිහට විමසනවා නම් මේව පවා යෝනිසමනසිකාරය. නමුත් මේ යෝනිසමනසිකාරය කරන එක පින නෙමෙයි. පිනෙන් වෙන එකක් කියලා නෙමෙයි කියන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් කියයි මට එහෙනම් පින නැතිඳ තමයි මේ යෝනිසමනසිකාරය වෙන්නේ නැත්තේ කියලා. මේ කියන්නේ යෝනිසමනසිකාරය කරන්න පුළුවන් මනසක් ලැබෙනවා කියන එක. හරි, ඒ කියන්නේ අපි සමහරලාට කියන මන්දබුද්ධිකව උපදිනවා කියලා. දැන් මන්දබුද්ධිකව ඉපදුනා කියන්නේ යාට යෝනිසමනසිකාරය කරන්න පුළුවන් මනසක් නැහැනේ. දැන් අපේ ගෙදර ඉන්න බල්ලට සමහරලාට මේ ධර්මය ඇහෙන්න දාලා තිබ්බා කියලා ඌ ධර්මයේ තේරුම් ගන්නෙත් නැහැ, අවබෝධ කරගන්නෙත් නැහැ, මතක තියාගන්නෙත් නැහැ, ඒ කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඌට ඒ ඔස්සේ විමසන්න පුළුවන් යෝනිසමනසිකාරය කරන්න පුළුවන් මනසකුත් නැහැ. ඒ වගේ මිනිස්සු අතරෙත් ඉන්නවා. එහෙම මනස පූර්ණ නැහැ යෝනිසමනසිකාරය කරන්න පුළුවන් මනසකට. ඒතර ඒ වගේ මනසක් ලැබෙන්න තියෙන ඕනි පිනක්. ඉතින් අපිට සමහරලාවට මේ පරතෝච ගෝසය කියලා කියන බාහිරින් ඇහෙන දහම, ඒ ඇහෙන්න තියෙන අවස්ථාව කියන එක මගහැරෙන අවස්ථා තියෙනවා. සමහරලාවට ඒක තරුණ කාලේ මගහැරෙනවා, මධ්‍යම කාලේ මගහැරෙනවා, එහෙම මගහැරලා වයසට ගියාට පස්සේ සමහරලාට හම්බෙනවා.
1: එහෙම
2: එයාට ඒකෙදී අර තරුණ කාලේ පින නැතුව මගහැරුණා නෙමෙයි, මේ ශාසනය තුල කෙනෙකුට වයසට ගිහිල්ලා ඒ දහම ඇහෙනකොට දැන් මතක තියාගන්න අමාරුයි, ඒක තේරුම් ගන්න ප්‍රඥාව දුර්වලයි. දැන් ඔළුව සම්පූර්ණ මේ වෙනකොට සෑහෙන වැය වෙච්ච මනසක්. නමුත් ඒකේ නාම තරුණ කාලේ අවබෝධ කරා නම්, තරුණ කාලේ ওই ධර්මය අහුණා නම් සමහරට සෝතාපන්නුනත් වෙන්න පුළුවන් හිතක් තියෙන අවස්ථාව තියෙනවා.
1: එතකොට තරුණ කාලේ සමහරට ඒක ඇහෙන්න නැති වෙන්නත් ඔහුගේ හෝ යගේ පින බලපානවද පැහැඳුන?
2: මේක හැම කෙනාටම මේ එක කාරණයක්වත් සමීර ඒකාන්ත කරලා කියන්න පුළුවන් ඒවා නෙමෙයි. අපි සාමාන්‍යයෙන් පින කියන එකෙන් අදහස් කරද්දී අපිට උතන පිනට දැන් පුබ්බේච කත පුඤ්ඤතා, මේ දහම ඇහෙන යුගයක ඉපදිලා ඉන්න එකෙන්ම ආයි පින ලැබිලා ඉවරයි.
1: එහෙමයි.
2: සමහර ලාවට තියෙනවනේ පින තිබ්බත් පින ප්‍රයෝජනෙට ගන්න පිනක් නැතිකම. හරි, දැන් ඔය ධර්මයේ විතරක් නෙමෙයි, වස්තු භෝග මුදල් ඕවත් හිතන්නකො.
1: එහෙමයි.
2: සමහරලට සල්ලි හම්බෙන්න පින තියෙනවා, හම්බෙලා තියෙන පාවිච්චි කරන්න පින නැහැ. එහෙම ඉන්නවනේ.
1: එහෙම පිරිසින්නවනේ පෙමුදුර.
2: ඒ කියන්නේ සමහරලට බැංකුවල පුරෝගෙන ඉන්නවා පාවිච්චි කරන්න. හරි, සමහර අය ඉන්නවා රත්තරන් බඩු සෑහෙන තියෙනවා, පාවිච්චි කරන්න පින නැහැ, බඩු තියෙනවා. සමහරලට බැංකුවල සේප්පුවල කොහේ හරි අරන් තියලා තියෙනවා, පාවිච්චි කරන්නෙම නැහැ. ජීවිතේම සමහරලට දාලා නැහැ රත්තරන් මාලයක්වත් කරට. හැබැයි නැතුව නෙමෙයි. එතකොට සමහර අය ඉන්නවා වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් ආර්ථිකයක් තියෙනවා, තිබ්බට වාහනයක් නැහැ. යන්නේ පයින්, යන්නේ බස්වල. මන් දන්න මහාචාර්යවරයෙකුත් ඉන්නවා. හරි, එයා මහාචාර්ය නෙවෙයි, සෝයන
1: කතිකාචාර්ය.
2: හරි, මේ කතිකාචාර්යතුමා විශ්වවිද්‍යාල ගණන කටයුතු ටිකත් කරනවා, ඔක්කොම කරනවා. මෙයාට වාහනයක් ගන්න හොඳටම පුළුවන්. හැබැයි මෙයාට හිතක් එන්නේ. ඒ කියන්නේ බයක්වත් මොකවත් නෙමෙයි. එයා කියනකට හිතෙන්නේ. දැන් සමහර මිනිස්සුයකට වාහනයක් ගන්න සල්ලි නැතිකමයි ඉන්නවා. මෙයාට සල්ලිත් තියෙන ඔක්කොම පුළුවන්. හිතෙන්නේ. අර ඒ කාලේ මට මතකයි, දැන් කතිකා දැන් මන් දන්නේ කොහොමද තත්ත්වය කියලා, කතිකාචාර්යවරුන්ට තිබ්බනේ මේ
1: අර පර්මිට්
2: එක. එහෙම හම්බෙනවත් එක. හරි, සල්ලිත් හම්බෙනවා, පර්මිට් එකත් හම්බෙනවා. බදු වලින් ලොකු නිදහසක් ඇතුව වාහනයක් ගන්නත් පුළුවන්, බස් වල යනවා. ඉතින් ඒවැ වෙලා තියෙන සමහරලාට පිනේ ප්‍රශ්නයක් එතන. ඉගෙනේ ලැබෙන්න පින තිබ්බට පාවිච්චි කරන්න පිනෙන්නේ නැහැ කියන කර අපුත්තක සිටුතුමාගේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. එක තැනකදී කොතන හරි දීලා පසුතැවෙන්න පුළුවන්.
1: එහෙමයි.
2: හොඳද? දෙන්න හිතලා දුන්නා. ඔක අර අපොත්තක සිටුතුමාට නඟුනේ පසේ බුදු කෙනෙකුට දානි දෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ දානි ටික වළඳලා වැඩියට පස්සේ මේ මිනිස්සයා අර පාත්‍රයට බෙදපු පිණ්ඩපාතේ වඩන වෙලාවේ දානි ටික බෙදන්න ගියපු හිස් භාජන ටික අරන් දැන් ආපහු මාලිගාව ඇතුළට එන ගමන් පසුතැවිතැවි වෙනවා. මේ මාලිගාවක් නෙමෙයි, අය ජීවිතයේදී සාමාන්‍ය ඔය ගොවියෙක් වගේ එහෙම ජීවිත කෙටි. පස්සේ තමයි අපුත්තක සිටුවරයා වෙලා මාලිගාවක ඊළඟ ජීවිතයක උපදින්නේ. ඉතල අර ගෙට එන ගමන් භාජන ටිකත් අරගෙන කල්පනා කර කර එනවා, මේක දැන් ඒ උන්වහන්සේට මම දුන්නනේ, මට මොනවද හම්බුනේ? පසේ බුදුවරු ඉන්න කාලේ කියන්නේ ධර්මයක් දන්නෙත් නැහැනේ, ශාසනෙ නැහැනේ. මෙයා පසුතැවිතැවි ආවා, ඔක ඔය කන්න නැති වෙන මිනිහෙකුටවත් දුන්නා නම් ඔය බත් ටික මොනවා හරි අතුපතු ගාලා වැඩක් හරි කරව ගන්න තිබ්බා කියලා.
1: එහෙම මේ සිතුවිල්ල කමයි හම්බුනේ.
2: සිතුවිල්ල කිව්වා නෙමෙයි, කායිකවත් කිව්වා නෙමෙයි.
1: දැන් ඒක අපේ හඳුනන බොහොමසෙ මීට කලිනුත් සිත්නේ තස ප්‍රගතිය අර මේ අම්බපාලි තරණය මේ ගැන කතා බහ කරනකොට ඊට පෙර ආත්මෙක අර අතුගගා ඉන්න ගමන් මේ ඇතිවෙන සිතුවිල්ල, මේක ක්‍රියාවක් නෙමෙයි අපේ හඳුනන්නේ, සිතුවිල්ලත් බලපානව නේද අපේ හඳුනන්නේ මේ වගේ ප්‍රතිඵල ඇති වෙන්නේ.
2: දැන් මේ මෙයාට උනේත් ඔය අපුත්තක සිටුතුමාට උනේත් ඔය ප්‍රශ්නෙමයි. ඒ කියන්නේ යා අපරාධේ දුන්නේ කියලා දීපු එක ගැන හිතුවා.
1: එහෙමයි.
2: අන්තිමට උනේ මොකද්ද? දුන්නහින් දෙන්න සිතුවිල්ලක් නැති උනේ.
1: එහෙමයි.
2: දුන්න සිතුවිල්ලට ඒ චේතනාවට දැන් මෙයාට ලැබෙනවා.
1: එහෙමයි.
2: සිටුවරු වෙලා උපදින්නයි පසේ බුදු කෙනෙකුට නේ දෙන්නේ. සිටුවරු වෙලා උපදිනවා. හැබැයි අර සිටු මාලිගාවේ මේ ස්ටාෆ් එකට උයනවා කාඩි හොද්දත් එක්ක නිවුඩු හලෙබත්.
1: එහෙමයි.
2: සමහර සිටු මාලිගාවල රජ මාලිගාවල මේ රාජකීය අයට උයනේව දෙන්නේ නැහැ ස්ටාෆ් එකට. ඒගොල්ලන්ට වෙනම වෙනවා කාඩි හොද්දත් එක නිවුඩු හල්. මේ සිටුවරයා බැඳලා නැහැ, ළමයි නැහැ. මෙයා කියනවා මේ වැඩ කරන අයට, මට විතරක් අමුතුවෙන් උයන්න ඕනේ, ඔය උඹලා උයන කෙම ටිකක්
1: මටත්
2: බෙදහන් කියලා කාඩි හොද්ද කනවා නිවුඩු හලෙබත් එක්ක. අච්චර අර කියන්නේ අමිත භෝගී. අමිත භෝගී කියලා කියන්නේ කොච්චර වේදම් කරත් ඉවර වෙන්නේ නැති ධනයක් තියෙනවා. කියන්නේ ඒ වගේම ඉන්කම් එකත් අනිත් පැත්තෙන් එනවා.
1: එහෙමයි.
2: ඒ එනවා මේක භාණ්ඩාගාරේ කොච්චර කරත් අවසන් වෙන්නේ නැහැ. ඒක දිගට මේ ධනය ගලාගෙන එනවා. එහෙම තියෙන මිනිහා කාඩි හොදි කනවා කියන්නේ. හරි. සීයල පාවිච්චි කරපු කබල් කරත්තේ තමයි තාම පාවිච්චි කරන්නේ. ඒ අලුත් කරත්තයක් ගන්න හිතෙන්නේ නැහැ. තියෙන එක හදා ගන්නවත් හිතෙන්නේ
1: නැහැ.
2: උහි කැඩි කැඩි ඒක පාවිච්චි කරනවා. ඉරිච්ච ඇඳුම්, ඒ කියන්නේ මේ අවුරුදු ගණන් පරණ ඇඳුම්, එයාට හිතනවා මොකද නිකන් අලුත් ඒවා. තියෙවෙ තියෙන එක අඳින්න පුළුවන්, මේ විලි වැහෙනවනේ. ඔන්න මේ ඉරිච්ච තන තිරනම් මහලා ගනින් කියලා මස්සෝ මස්සෝ අර පරණ එකම අඳිනවා. දැන් මේ වගේ ජීවිත අදත් ඉන්නවා සමීර. සමහරලාට ලැබිලා තියෙනවා, පාවිච්චි කරන්න කිසිම හිතක් නැහැ. හරි. හරි අවාසනාවන්ත මිනිස්සු ඉන්නවා වගේ මම ඔය දන්න මේ කොට්ටාව පැත්තේ මිනිස්සෙක් හිටියා. මේ මිනිස්සයා ෆුඩ් සයිකල් එකක සෙරප්පු දෙයක්වත් නැතුව ඔහේ යනවා සමහරලාට. මට දවසක් කට්ටියක් කියනවා අපේ හාමුදුරනේ ඔය මිනිස්සයා ඔහොම හිටියට තේ වතු රබර් වතු කියන පරම්පරාවෙන් හම්බෙච්ච කියන්නේ දුර පළාත්වල සෑහෙන තැනවල ආදායම් තියෙන වතු. කොහොමත් කෝටි ගානක ආදායමක් තියෙනවා. මහා ධනස්කන්ධයක් තියෙනවා. හැබැයි හාඳුරනේ ගෙදර අඩුතරමේ රෝද හතරක් තියා රෝද තුනක ත්‍රිවිල්ලයක්වත් නැහැ, ෆුඩ් සයිකලේ විතරයි. අඩුතරමේ මෝටර් සයිකලයක්වත්
1: නැහැ.
2: ඔය මනුස්සයාට ඔය ෆුඩ් සයිකල එක විතරයි. ඒ මනුස්සයා වතු වලට යද්දී බස් වල යනවලු. හරිද? කෝටි ගණන් ධනේ තියෙනවා. ඉතින් ඒ මිනිස්සු නම් මගෙන් ඇහුවේ මේ පොළොවේ පය ගහලා ඉන්න හරි නිහතමානී මිනිහෙක් නේද හාඳුරනේ කියලා නම් මයින් ඇහුවේ. පොළොවේ පය ගහලා ඉන්න කතාවක් නෙමෙයි. පොළොවේ පය ගහලා ඉන්නවා නම් සමීර කරන්න ඕනේ තමනුත් හොඳට සැපසේ ඉන්නවා. ඒ තමන්ට ලැබෙන ධනය තව කෙනෙකුටත් සැපසේ ඉන්න බෙදලා දෙන්න
1: ඕනේ.
2: නැතුව තමනුත් හිඟන්නා වගේ සෙරප්පු දෙයක්වත් නැතුව බයිසිකල යන ගම තමන්ටත් නැහැ, තව කෙනෙකුටත් නැහැ. හරි. එතකොට ඒව ඇවිල්ලා මේ පිනේ ප්‍රශ්නය. මං අනිවාර්යෙන් විශ්වාස කරනවා වගේ මිනිසුන්ට වෙලා තියෙන්නේ පෙර ජීවිතේ කොතනක හරි දෙන්න හිතලා දීලා තියෙනවා, පස්සේ පසුතැවිලා තියෙනවා. මේක අලියයි හෙන්ඩුවයි වගේ කතාවක්. ඒ කියන්නේ පින් දෙකක් අපි නොහිතුවට මේක ඇතුලේ තියෙනවා හැංගිච්ච කතාව. පාවිච්චි කරන්න හිතේනවා කියන එකට වෙනම පිනක් තියෙනවා.
1: එහෙමයි.
2: ඒ කියන්නේ දෙන එකේ පිනට ලැබෙනවා කියන විපාකේ. දීලා සතුටු වෙන්න කියලා අහලා
1: තියෙනවනේ.
2: ඔය සතුටු වෙන්න කියන්නේ කට කහනට නෙමෙයි. පසුතැවෙන එකේ අනිවිරුද්ධ පැත්ත. පසුතැවෙන්නේ සතුටු වෙනවා කියන්නේ. ඒතකොට දීලා පසුතැවුනොත් පාවිච්චි කරන්න හිතෙන්නේ, දීලා සතුටු වුනොත් පාවිච්චි කරන්න හිතෙනවා. එහෙනම් අපි සතුටු වෙන්න ඕනේ දෙයක් දුන්නාට පස්සේ. ඇයි ඒ සතුටු වෙන තරමට මොකද වෙන්නේ? අපිට ලැබිච්ච දේ සතුටින් පාවිච්චි කරන්න හිතක් එනවා. ඒක හරියට හෙණ්ඩුව වගේ, උරුවකට හබලක් වගේ. ඒක ඕනෙමයි. ඉතින් මම කියන්නේ ඒ වගේ ධනස්කන්ධය තමන්ගේ වටා පුරවගෙන ඉන්න සමහරුත් පාවිච්චි කරන්න හිතෙන්නේ වගේ තමයි. ධර්මය හොඳට ඇහෙන්න පින තියෙනවා. ධර්මය තියෙනවා, ඇහෙනවා. අන්න අර අපුත්තක සිටුතුමාට වගේ ඒ ධර්මය තමන්ට දැන් ඔබ ඇහුවනේ තරුණ කාලේ ධර්මය ඇහුන් නැත්තේ පින නැතිකමටද කියලා. ඇහෙන්න ඕන තරම් පරිසරය තියෙනවා. තිබුණට අහන්න තමන්ට හිතක් එන්නේ. නිකන් හිතන්නකෝ YouTube එකට ගිහිල්ලා YouTube එකේ ෆිල්ම් බල බල කාලේ කාලා තරුණ ජීවිතේ නාස්ති කරගන්නයි නැද්ද?
1: ඉන්නවා.
2: මේකෙන් කියන්නේ ෆිල්ම් එක බලන්න එපා කියන එක නෙමෙයි. හැබැයි ආ YouTube එකට පාවිච්චි කරන්නේ ෆිල්ම් බලන, නාටි බලන, මොන හරි ඔය දේවල් වලට කිමුකෝ
1: විතරමයි.
2: එක්ක යා මොන හරි ඔය බාහිර ලෝකෙ ගැන තොරතුරු හොය හොය ඉන්න, මොකක් හරි විශයක් ගැන හොය හොය ඉන්න. හැබැයි ඔය YouTube එක ඇතුළෙම ඕන තරම් ධර්මේ නැද්ද?
1: තියෙනවා පියාඹුර.
2: අභිධර්මේ පවා නැද්ද?
1: අනිවාර්යයෙන්.
2: එතකොට දැන් මේ හිතක් නේද ඕක එකම platform එක ඇතුළේ ඉන්නවා. මේ platform එක ඇතුළේ ෆිල්ම් එකක් හොය හොයා ෆිල්ම් බලනවද, ධර්මයක් හොය හොයා ධර්මය අහනවද කියන එක කාගේ තීරණයක්ද?
1: තමන්ගේ
2: තීරණයක්.
1: එහෙමයි.
2: ෆිල්ම් එක බලලා ඒ මිනිස්සයා වින්දනයක් ලබයි. හැබැයි ධර්මය අහලා ලබන අවබෝධය ඒක මේ ජීවිතේට විතරකුත් නෙමෙයි. මේ ජීවිතේ ලබන සැනසෙල්ලත් පුංචි නෑ. දැන් මේ වෙලාවෙත් අපි මේ ධර්මය දේශනා කරන්න මේ මෙදිරියට එනකොට මගේ රියදුරු මහත්තයා මාත් එක්ක ඔය සතිය සම්බන්ධ දේශනාවක් අපි අහහා එනවා වාහනේ. මේ භාවනාක යෝගී ගුරු ස්වාමීන් වහන්සේ නමකගේ. එතකොට අපේ මේ පුතා කියනවා මට, එයා එක කාලයක් තිබ්බලු අවුරුද්දකට ධර්ම දේශන 700කට වැඩි ඇහුවලු අවුරුද්දකට. ඉතින් ඒක පුදුම වෙන දෙයක් නෙවෙයි. දවසට දෙකක් ඇහුවත් 700කට වඩා අහන්න පුළුවන්. හරි. මොකද එයා කියන සමහර දවස්වලට දේශන 4-5 අහනවලු. එතකොට මේ තරුණ ළමයි බලන්න අවුරුද්දකට එච්චර බණ අහනවා කියන, මට මතකයි අපේ චයාමන් හරිද නෙත් FM එකේ
1: සභාපතිතුමා
2: කොරෝනා කාලේ මෙතුමට මේ ඔය නිරෝධායන පීරියඩ් එකේ ඉන්න උනා. හැමතිස්සෙම සභාපතිතුමා මේ ඕස්ට්‍රේලියාවට යනවා. ඕස්ට්‍රේලියාව එහෙත් ඉහෙනේ වැඩිපුර පදිංචි වෙලා ඉන්න ගෙදර තියෙන්නේ. එතකොට සභාපතිතුමා මට කියනවා මේ ආන්දරෝනේ මට නිරෝධායනය කරපු කාලේ මගේ ජීවිතේ වාසනාවන්තම කාලයක් වුණා කිව්වා. මම ඇයි කියලා දවසට බණ 5කට වැඩි ඇහුවා කිව්වා.

0: මේ නෙත් FM අයිති කෙනා ගැන මම ඔය කියන්නේ.
1: හරිද? ඒ වගේ යෝජනා කරන හිටවගුවන් තාමත් බනහල මෙන්න මෙම ස්වාමීන් වහන්සේ නමක්ගේ බණ ඇහුව පොඩ්ඩක් බලන්න. හොඳ හාමුදුරගෙන කේම කියන අපේ හාමුදුරුවෝ.
0: ඒතකොට ඒ වගේ මේ channel එකක අයිති කෙනෙක් වුණා අච්චර දවසකට අරතරම් ධර්මදේශන ප්‍රමාණයක් අහනවා කියන්නේ ඒකේ වටිනාකම ප්‍රයෝජනේ දන්න හින්දානේ. මොලේ තියෙන මිනිස්සුනේ මොඩෙක් නෙමෙයිනේ. හරිද? එතකොට පින තියනවා නම් කවුරු හරි කෙනෙකුට YouTube එක ඇති Facebook එක ඇති TikTok එක උනත් හැමතැනම බණ තියෙනවා ධර්මයේ. එතකොට ධර්මයේ හොයන කෙනාට පිනක් නැහැ කියන කවුරු හරි කෙනෙක් කියනවා එයාට ඔය අහන්න හිතක් එන්නේ නැති පිනක් නැති හින්දා කියලා. ඇත්තටම ඒ අර ධර්මයේ ලැබෙන්න පින තිබ්බට පාවිච්චි කරන්න පිනක් නැහැ වගේ ප්‍රශ්නයක් ඔතන
1: තියෙනවා.
0: හරිද? ඉතින් යතින් මේක දැන් අහන් ඉන්න කෙනා පින තියන අයනේ. ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මට ධර්මයේ අහන්න පිනක් තියෙනවා. හැබැයි මම මීට වඩා මේකෙන් තව ප්‍රයෝජන ගන්නවා. මේ අහන දේශන මනසානුපෙක්කිතා මනසින් විමසන කෙනෙක් බවට මම පත් වෙන්න ඕනේ. මේ දේශනා වල අපිට හැමතිස්සෙම නිකන් පොල් ගෙඩියක් අතට ගත්තා වගේ පොල් ගෙඩි ගොඩක් ගොඩ ගහ ගත්තා වගේ තියාගන්න නැතුව පොල් ගෙඩියේ පිටින් පේන එක නෙමෙයිනේ ඇතුලේ තියෙන්නේ.
1: එහෙමයි ප්‍රහමතරන්.
0: ලෙල්ලේ පේන පිට පේන දේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ. කට්ටක් තියෙනවා. කට්ට පිටින් පේන එක නෙමෙයි කට්ට ඇතුලේ තියෙන්නේ. මදයක් තියෙනවා. නේ වතුර තියෙනවා. එතකොට මදේ මොන පාටද?
1: සුදු පාටයි.
0: ඒ සුදු පාට කට්ටෙන් පේනවද? ඒ සුදු පාට ලෙල්ලෙන් පේනවද? ඒ වගේ තමයි ධර්මයත්. මේ ධර්මය හොඳට ගැඹුරින් විමසන්න පුළුවන් නම් මේ ධර්මයේ ඇතුලේ අපිට ඩීප් මේක විමස විමස ගැඹුරට යනකොට මේ ධර්මයේ අවබෝධය පුළුල් වෙනවා, ප්‍රඥාවෙන් විවර වෙනවා. මේක ඇතුළාන්තයක් තියෙනවා. මේ ස්කන්ධ ගැන, ආයතන ගැන, ධාතු ගැන මේක ගැඹුරට විමසනකොට අර මදේ සුදු පාට පේනවා වගේ මේක ඇතුලේ ලොකු හරයක් තියෙනවා. ඕක පිටින් අහනකොට එකපාරට දැනෙන්නේ ලිල්ල වගේ. ලිල්ලෙන් පේන ලිල්ලේ දිවගාල බැලුවත් දැනෙනවද අර මදේ රසේ? මදේ රසේ, වතුරෝල රසේ ලිල්ලේ දැනෙන්නේ නැහැ අපිට. ඒ වගේ තමයි පිටින් එකපාරට ගත්තම ඔන්න පොල් ගෙඩිය ගත්තා. හැබැයි ගත්තට දැන් ලිලි ගහපන් කියන එකම කියන්නේ. ලිලි ගහලා බිඳපන්, බිඳලා බලපන්, ඒහි පස්සිකෝ.
1: ඒව
0: බලව ඇවිල්ලා බලන්න, මේක ඇතුලේ බලන්න දෙයක් තියෙනවා. ඉතින් ඒක හින්දා නිකන් අහාහා ඉන්නත් එපා. හරිද? ජීවිතේ මං සෑහෙන කාලයක් බණ අහනවා, අවුරුදු 20ක් අහනවා, 30ක් අහනවා කිය කිය ඇහුවා කියන එක, දවසට මෙච්චරක් අහනවා අහනවා කියන එකත් නෙමේ. මේක ඇතුලේ විමසන්න ඕනේ. ඒ දේශනා එක්ක සතිය පුරුදු කරගෙන මේක ඇතුලේ හැමතිස්සෙම මේක විමසනකොට දැන් ඔබ දන්නවද සමහරලාට මේ ඉස්සර ඔය කැලෑවල් වල අපි මේ ධර්මයේ මේ නිදහසේ කියවපු කොටි වල ඉන්නකොට පින්ඩපාත යද්දි මං යන්න කලින් කියවපු සූත්‍රේ කාරණේ විමස විමස යනවා. සමහරලාට යන්න කලින් කියවපු එක නෙමෙයි මේක යනකොට තේරෙනකොට මේ විමසද්දී විමසද්දී මේක ඇතුලේ මාර ගැඹුරක් එකතර ලොකු හරයක් තියෙනවා.
1: අර වහන්සේ බණ්ඩාරවිල කිව්වා වගේ අර වනචර වෙහෙසිරෙච්ච කාලේ.
0: ඔව්. වනචර කාලේ. වනේ හෙසිරෙච්ච. ඒවල මේ සමීර ඒ අන්නේ ඇතුලේ ඇතුලාන්තේ තියෙන සියුම් අරතය ඔකේ ධම්මමඤ්ඤාය අත්තමඤ්ඤාය.
1: එහෙමයි.
0: ධම්මමඤ්ඤාය කියන්නේ මේ ධර්මය දැනගන්න එක. අත්තමඤ්ඤාය කියන්නේ ඒක ඇතුලේ අර මදේම බිඳලා බලනවා වගේ අර්ථය ගන්න ඕනේ. අන්නේ අර්ථය ගන්න සමහර අයට මේ දක්ෂ වෙන්නේ අහනවා විතරයි. අවුරුදු ගණන් අහනවා කියනවා. ඉතින් අපි යෝජනා කරනවා මේ ධර්මය අහන කෙනා හැමතිස්සෙම මේ ධර්මයේ විමසන එක කරන්න මනසානුපෙක්කිතා. ඒකට ලැබිච්ච මනස අද තියෙන මනස හෙට ෂා වෙනවද නැද්ද?
1: ෂා වෙනවා.
0: අද තියෙන මතකෙ හෙට අඩු වෙනවා. අද තියෙන ස්නායු වල කල්පනා හෙට
1: අඩු
0: වෙනවා. දැන් ඔය අපේ අර මනුජ මහත්තයාගේ මේ රොයල් නැසින් හෝම් එකේ මහත්තයලගේ මට කියනවා ඒකේ නැවතිලා ඉන්න විශාල පිරිසක් ඉන්නවලු හරියට මේ ඔය අමතක වීම සම්බන්ධ රෝගයක් මට කිව්වා. මේ ඒ කියන්නේ ගොඩාක් වැඩ කරපු අය, ජීවිතේ හරියට කාර්යබහුල වෙච්ච අය,
1: හොඳ රැකියා කරලා හැම අපේම
0: හොඳට රැකියා කරලා හොඳට කාර්යබහුල වෙච්ච අය මෙයාලා මේ මනස හරියට කාර්යබහුලව විහිසවල විහිසවල විහිසවල විහිසවල

0: ඊට පස්සේ එකපාරට වැඩ නවත්තනවනේ. වයසට යනකොට වැඩ ඊට පස්සේ අනිත් අයට පවරලා අයින් වුණ ගම අර මනසක පාරට නිකම් වැටෙනවා කියනවා. ඒ වැටිලා ඒගොල්ලන්ට මේ ගොඩාක් දේවල් මතක නැති වෙලා සෑහෙන ජීවිතේ හරි අමුතු දුක්ඛිත තැනකට වැටිච්ච අය ඒගොල්ලන්ගේ බාරේ ඉන්නවා මේ ආයතනවල.
1: එමය සමහර අම්මල එහෙම අපි අහලා තියෙනවා. දැන් මේ කාලා පැයක් කෙනෙකුට කෑවේ නැහැ කියලා කියනවා අපි හැමෝටම. මේ වගේ පිරිස් අපි දැකලා තියෙනවා.
0: දැන් ඔය ඊයේ ඔබ දකින්න තියෙන අපි අම්මා කෙනෙක් කියනවා මේ කරුණාපාරාදේශයට. දැන් ඒ අම්මා අපිට අතන ගෙදරට බලන්න කියලා ඇත් කිව්වේ මේ වටපිටාවේ කට්ටිය අපිට කණ්ඩ දෙන්නවත් නැහැ කියලා. මේ ඇත්තටම මට වටපිටාවේ මිනිස්සු කෝනේ හඳුරන්නේ අපි පුළුවන් හැම වෙලේම කණ්ඩ දෙනවා කියලා. ඒකේ තින් අපිට ගෙනල්ලා දවසක් යනකොට තේරෙනවා කරුණාපාරාදීසෙදි මේ අම්මා දැන් පොඩක් උණගතියක් වගේ තියෙනකොට අපේ ඇතුලේ ඉන්න අම්මා කෙනෙක් ගිහලා පෙනඩෝල් දෙකක් දෙන්න අහලා තියෙනවා. එපාම කියලා තියෙනවා. ඊට පස්සේ දැන් උණ ටිකක් වැඩි වුණා. පස්සේ තව අම්මා කෙනෙක් ඇවිල්ලා පෙනඩෝල් දෙකක් දෙන්න අහනකොට දැන් උණ වැඩි වුණානේ. දැන් කියලා තියෙනවා දෙන්න පුතේ කියලා බීලා දෙනවා. ඊට පස්සේ අනේ ඔයා ඇහුවට එක්කෙනෙක්වත් මයෙන් ඇහුවේ නැහැ. මේ දැන් කලින් අහලා එපා කිව්ව එක. ඊට පස්සේ කෑවද කියලා අහලා කෑම ටික දෙනවා. ආයි ටේකින් කියනවා මට කවුරුත් කණ්ඩ දුන්නේ නැහැ කියලා. කාලා ඉන්නේ. කාලා ඉද්දී කියනවා මට කවුරුත් කණ්ඩ දුන්නේ නැහැ කියලා. අර ඒ වගේ සමහරලාට අමතක වෙනා ඉන්නවනේ.
1: ඔය නිවෙස් වල සමහර ගැටුම් ඇති වෙන්න තෝක හේතුවක් අපි හඳුනගන්නවා.
0: දැන් මගේ ආච්චිම මට මතකයි මම හම්බෙන්න ගියාට පස්සේ අහනවා මේ කොහෙද මේ දවස්වල වැඩ ඉන්නේ. ඊට පස්සේ මම කියනවා මේ මෙහෙම අහවල් දෙයක් කියලා. ටයක් කතා කරන පොඩ්ඩකින් ආයෙ ආනෝ කොහෙද මේ දවස්වල වැඩ ඉන්නේ. සමීර පුංචි කාලේ පුංචි ළමයිනුත් බලන්න පොඩි කාලෙත් අම්මගෙන් එකම දේ ආයෙ ආයෙ දැන් සමීරටත් දරුවෝ ඉන්නවා එකම දේ අහන්න ඇත. අර මොකද්ද කියලා අහපු එක ආයෙත් ඉහිකින් ආයෙ අහනෝ ඒ මොකද්ද කියලා නේ.
1: සමහර කුරුළු පෙන්වලා මේ කුරුළු මොකද ඊට පස්සේ ආයෙත් අහනවා ඒ මොකද්ද.
0: ඒ පොඩි කාලේ කරපු බොහෝ දේ ආයෙ වයසට යද්දි සමහරලාට කරනවා. ඉතින් මං කියන්නේ දැන් අද මේ ඉන්න චණ්ඩි වගේ කතා කරවහ කරලා හොඳට ඉන්න අපි හරිද වයසට යන දවසක් එන්නේ නැද්ද?
1: එනවා අපි හැමෝටම.
0: අද මේ බණ කියනවා හෙට ඒ මොකද්ද කියලා අහන කාලයක් අපිට එන්න බැරිද? හරිද? අපි මල මුත්‍රා ටික හොදගන්න බැරුව ලෙඩ ඇඳට වැටෙන කාලයක් එන්න බැරිද? මේ ස්නායු දුර්වල වෙලා මේ හොද්දට කෙලින් කටින් ඉන්න මිනිස්සු එකපාරට වැටෙන්නේ නැද්ද? දැන් මගේ ළඟ බාර ගන්න පහුගිය දවස්වල එක මහත්තේ කරුණාපාරාදීසයට අපි ඇතරම යා මේ රෝහලෙන් ටිකට් කපලා මේගම රෝහලේ බන්ධනාගාරධාරීන් බන්ධනාගාරයේ සිරකරුව ගොඩක් ගියනවනේ මේ ඩෙංගු හැදිලා. ඒ හින්දා මේ රෝහලේ ගොඩාක් සමහර අනිත් රෝගීන්ව ඉවත් කරනවා. දැන් මේ එක රෝගීෙක්ව එහෙම අයින් කරනවා. එයාට යන්නෙන්න තැනන්නේ. ඒ කියන්නේ යා මේ අනුන්ගේ ගෙදරක් බලාගෙන ඉඳලා තියෙනවා. ඒ ගෙදර ලෙඩ ඇඳේ අසෝචි ටික දාගෙන දුක් විඳින කාලයක් එකපාරට මේ මාසයක් දෙකක් ඇතුලේ හොඳට කෙලින් කාටෙන් හිටපු කෙනා වැටුණා නැන්ද ඇඳට. ඒ කියන්නේ යා පොඩ්ඩක් වැටිලා ඇඳට වුණා. ඒ වෙච්ච පාර දැන් රෝහලට ගෙනිච්ච රෝහලෙන් ටිකට් කැපුවට පස්සේ දැන් යන්න තැනක් නැහැ. තමන්ට කියලා තැනක් නැහැ. අක්කලා දෙන්නෙක් ඉන්නවලු රාගම අයියා මල්ලි කෙනෙක් ඉන්නවලු පොළොන්නරුවේ. දැන් මේ එක්කෙනෙක්වත් ලෑස්ති නැ බාර ගන්න අවිවාහකයි. ඔබ දන්නවද මාසෙකට දෙකකට උඩදී මෙයාගේ YouTube channel එකක් තියෙනවා Talk with කියලා නමක් එක්ක. එයාගේ නම එම් අකුරෙන් ඉන්න නම. මේ නම පාවිච්චි කරගෙන මෙයා මාධ්‍යවේදී මේ ලංකාවේ ප්‍රකට පුවත්පතක මේ ලිපි ලියන මාධ්‍යවේදී. ඊට පස්සේ නවකතා ප්‍රසිද්ධ නවකතා ලියපු කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක්. මෙයා මේ YouTube නාලිකාවෙත් ලංකාවේ ප්‍රසිද්ධ බොහෝ කලාකාරයෝ කලාකාරිනියෝ එකතු මේ හම්බෙලා සාකච්ඡා පවත්වනවා. හරිද? ඊළඟට අන්තිම පාර්ලිමේන්තු මේ මැතිවරණ තිබ්බේ 2024. හරිද? 2024 කියන්නේ මේ
1: වත්මන් රජයේ පත්වච
0: මේ රජයේ පත්වච එක. ඕකෙත් මෙයා ස්වාධීන අපේක්ෂකේ එක්තරා පක්ෂයක. හරි එහෙම ඡන්දෙපාව ඉල්ලපු මෙයා අවුරුදු දෙකකට උඩදී. අද අන්සභාගය හැදිලා කාත් කවුරුත් නැතුව බලන්න කිසි කෙනෙක් නැතුව රෝහලෙන් ටිකට් කැපුවට පස්සේ යන්නවත් තැනක් නැතුව ඉන්නකොට මෙයාගේ මේ අවුරුදු ගානකට කලින් වැඩ කරපු යාළුවෙක් තමයි අනේ සන්නස මෙයා මෙච්චර අසනල වෙන කවුරුවත් නැහැ මෙයා වෙනුවෙන් කියලා ඉදිරිපත් වෙන්න කෙනෙක් නැහැ කියලා කියද්දී අපි අවස්ථාව දුන්නේ. ඊට පස්සේ අපේ තියෙනවා මේ කරුණාපාරාදීසේ මාසෙකට දවසක් හෝ දෙකක් අපි මේ වෛද්‍ය පරීක්ෂණයක් කරනවා. අපේ ડોක්ටර් ඇවිල්ලා ඔක්කොගෙම ලෙඩ පරීක්ෂා කරනවා. හොයලා බලනකොට මෙයාගේ වකුගඩු වල බොහොම අන්තිම තත්වයක තියෙන්නේ අර ලේ මාරු කරන හැරි
1: මොන
0: හරි කරනවනේ.
1: ඒතොර
0: දැන් තව ටික කාලෙකින් මේක පටන් ගන්න තියෙන අවදානම් තත්වයක ඉන්නේ. එතකොට දැන් ඔබට තේරෙනවානේ අපිටත් මෙතෙන්දි දැන් ඊළඟට එයා වෙනුවෙන් ලොකු කැපකිරීමක් බාරගත්තා වගේ දැන් කරන්න
1: සිද්ධ වෙනවා.
0: එතකොට මේ වම් පැත්ත සම්පූර්ණ අංශභාගය හැදිලා. ඉතින් මේ මං කියන්නේ දේශපාලනය කර කර හරිද මේ කලාකාරයෝ එක්ක මොනවා කරගෙන හිටියත් අවසානයේ
1: කොච්චර සුප්‍රසිද්ධ වුණත්
0: තමන්ගේ පවුලේ අයවත් නැහැ.
1: එහෙමයි.
0: කාත් කවුරුත් නැහැ. කොයි වෙලාවෙ කොහොම අසරණවද කියන්න දන්නේ
1: නැහැ.
0: ඒ නිසා අතේ තියෙන ෆෝන් එකෙන් YouTube එක තිබ්බට Facebook එක තිබ්බට YouTube වල Talk with කියලා එක එක සාකච්ඡාවල් පවත් හිටිය කාලේ ධර්මය ඇහුවනම් අද මේ අඩුම තරමේ සමාජයේ මොන අසරණකම් ආවත් ධර්මය නිසා හරි මට පිළිසරණක් තියනවා කියලා සතුට වෙන්න තිබුණා.
1: මනසින් අසරණ වෙන්නේ නැතුව ඉන්න
0: පුළුවන්. මනසින් අසරණ වෙන්නේ නැතුව. ඒ හින්දා කොයි වෙලාවෙ ඔය වගේ ඉන්නවා ඇඳට වැටේද කියන්න දන්නේ නැහැ. කොයි වෙලාවෙ මොන තත්ත්වයට අසරණ වෙයිද කියන්න දන්නේ නැහැ. හැම වෙලේම මේ සීකල්පනාව තියෙන වෙලාවෙ පුළුවන් තරම් ධර්මඥානය ඇති කරගන්න ඕනේ. ඒ ධර්මීය අර්ථ අවබෝධ කරන්න මනස වැඩ කාලේ.
1: එහෙමයි.
0: අමතක වීම තාම නැත්තම් තම අහන එක මතක හිටිනවනම් පුළුවන් තරම් මේ මනසෙන් අර ධර්මය ඇතුළට ගැඹුරට හොඳට විමසන්න මේ මනස පාවිච්චි කරන්න ඕනේ සමීර. නැත්තම් බලාගෙන ඉද්දි මේ අවශ්‍ය ටික අපි නාසි කරගන්නවා.
1: එහෙමයි අපේ හැමතුරුනේ. ඔබේ මනස හොඳ ලස්සන වචනයක් ඔබ වහන්සේ පාවිච්චි කළා. මනස හොඳට වැඩ කරන කාලේ ඒ මනසට ධර්මය ඔබ ලබා දෙන්නේ. ඒ උදෙසා තමයි Net FM රේඩියෝ මේ විදිහට ඔබට ධර්මානුශාසනා නිරන්තරයෙන් සමීප කරන්නේ. අතරින් ඔබ බොහෝ දෙනෙක් හරි ප්‍රියයි මේ සෙනසුරාදා සිත්නෙත් අසුපුව ශ්‍රවණය කරන්නට. වඩාත් පැහැදිලිව වඩාත් සරලව මේ ගැඹුරු ධර්මයේ දේශනා කරන්නට අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ වගේම ඔබට අපි නැවතත් ආරාධනා කරනවා එන්න කියලා මේ සිත්නෙත් අසුපුව ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාටත්. මොකද අපි දන්න බොහෝ විට අපි පොහොය දිනේ ශ්වේත පූජා පින්කම් මාලාව කරද්දී අර ඔබ වහන්සේ කියන වගේ මනස හොඳටම වැඩ කරන කාලේ ඉන්න පිරිසර වැඩිය අර මනස ටිකෙන් ටික මේ දුර්වල වෙච්ච පිරිසක් තමයි වැඩි ප්‍රතිශතයක් කියන්නේ. නමුත් තරුණ බොහෝ පිරිසකුත් දැන් මෑතක සිට එනවා අපි දැකලා තියෙනවා මේ ධර්මානුශාසන ශ්‍රවණය කරන්නට. ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා එන්න මේ පොයේ දවසේ ඇසලපුර 15ක පොහෝ දවසේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේට පින්වත් පන්සලට. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න 077 41 52 272 අංකයට කතා කරලා ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඔබේ මව්පියන් එහෙම නැත්නම් ඔබේ වැඩිහිටියන් ඔබට අවශ්‍ය නම් මේ දඹදිව වන්දනාව යොදවන්නට ඔන්නේ වන්දනාව යොදවන්න අවස්ථාව තියෙනවා ට්‍රැවල් නෙට් එක එකතු වෙලා. ඉදිරියේදී අවසාන කාලයේදී කටින පින්කම් දඹදිව කොහොමද සිද්ධ වෙන්නේ කියලා දැනගන්නට ඔබට ඒ සඳහා සහභාගී වෙන්නට හැකියාව තිබෙනවා. ඒ ඉදිරි වන්දනා චාරිකා පිළිබඳව ඔබ දැනගන්නට කැමති නම් 076 716 3872 අංකේ නෝ 011 2 863 363 කියන අංකවලින් ඔබට පුළුවන්කම තියෙනවා ට්‍රැවල් නෙට් ආයතනයට කතා කරන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණය සඳහා ඔබ කැමතියි කියලා ඔබ දන්න නිසාම තමයි මේ පණිවිඩයක් තියෙන. තව ටික කාලයක් තිබ්බත් ඔබ වෙන් කරලා තියාගන්න අගෝස්තු මාසේ 25 වෙනිදා උදේ 9 ඉඳලා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට ඔබේ පැමිණීම කලින් හැබැයි ලියාපදිංචි කරන්නට ඕනේ. මොකද ධර්මදේශන සඳහා අත්පත්‍රික ලබා දෙනවා, දිවා ආහාර ලබා දෙනවා. ඔබේ ආසනය වෙන් කරගන්න ඇතුළත් වීම සඳහා මෙන්න මේ අංකයට ඔබේ නම සඳහන් කරලා WhatsApp පණිවිඩයක් තියන්න. 071 66 86 17 දැන් ගෙසරේ අපේ සාකච්ඡාවෙන් පස්සේ මේ සමීර පුතා ටිකක් වැඩි ඉක්මනින් කිව්ව දුරකථන අංකය කියලා කිව්වා. ඒකින් දොන්න ආයත් මම කියනවා 070 666 80 17. මොකද ගෙසර අපේ කරුණා පාරදේශී අංක කිව්වම අම කෙනෙක්ව ඉක්මනට ලියා ගන්න බැරි වුණා කියලා අපි හඳුනනේ. ඒ නිසා අපි කරුණා පාරදේශී තොරතුරු අපි බොහෝ දෙනෙක් විමසුවා. දැන් මම හිතන කරුණා පාරදේශීට අර දුරකථන මගින් කතා කරලා එතන නවතින්න එන්න ඔබ උත්සාහ කරන්න එපා. මොකද පිරිලා තියෙන කරුණා පාරදේශ බොහෝ දෙනෙක්ගෙන්. ඒ නිසා ඔබ WhatsApp අනුඩයක් තිබ්බොත් ඒ පිළිබඳ කරුණා පාරදේශ අපේ කල්යාණ මිත්‍රයන් පිරිස ඔබට මඟ පෙන්වාවි. ඒ ගැන මේ ඔබ සැලකිල්ලෙන් ඉන්න ඔබේ WhatsApp අනුවිඩට මැසේජ් එකක් එන්න පුළුවන්. අපි ඒ ගැනත් සඳහන් කරන ගමන් අද සමුගන්නට සූදානම් වන්නේ සිත්නෙත් අසපුවෙන් අපි වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට මේ සියලු ශාසන කර්තව්‍යයන් තවදුරටත් කරගෙන යන්නට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්මාවබෝධයෙන් නිවී සැනසෙන්නට මේ ධර්මදේශනය ධර්ම සාකච්ඡාව නම් පින තවත් කුසලයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මතකයිනේ ඇසලපුර පසලොස්සක පොහොද ඔබ ඉන්න ඕනේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේට පින්වත් පන්සලට අපේ පූජනීය පන්නිල තිරක ස්වාමීන් වහන්සේ ඔබ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඔබට නිදහසේ ධර්මයේ ශ්‍රවණ කරලා ඒ වගේම ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කරලා ආශිර්වාද පූජාවන් සිදු කරලා මොකද පිරුණු පොහොය දවසක් ගත කරන්න හැකියාව තිබෙන බවත් මතක් කරන්න ඕනේ. එහෙමනම් දිගින් දිගටම net ඇසුරේ ඉන්න ඊළඟට රෑනාවේ ඉඳලා ඔබට ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්න පුළුවන්. හෙට උදේ 8ට මෙත් net පාමුල ශ්‍රවණය කරන්න පුළුවන්. net FM රේඩියෝ සමග දිගින් දිගටම ධර්මයේ ඇසුරේ රැඳී ඉන්න කියලා ආරාධනා කරන ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: Net Asapur. Net Asapur.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
2: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
4: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
5: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
4: එනර්ජි මෝනින් වයිබ එකත් එක්ක දවසම සුබ කරගන්න
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
1: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයක් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. Net FM සංසාර කතන්දර.
6: මේ රාත්‍රී කාලේ ඉවසීමක් නැමැති
7: මම කෙසේ ඉවසා සිටින්ද සොඳුර
8: දින ගණනකින් පසුව ඔබව දකින්න අවස්ථාවක් ලැබුණ විට
1: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්
8: Net FM සංසාර කතන්දර
1: සෙනසුරාද උදේ 8ට අහමු නේද
4: Wake up Saturday Hormones Alpha Studio
5: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio
4: Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
9: Good morning
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා
1: අයිබුවන් තෙරුවන් සරණයි නෙතෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානමින් ඉන්නේ. උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරන්නට ඕනේ, මෙවර ඇසලපුර පසළොස්වක පොහෝදා ජූලි මාසයේ 29 වන පදාදා නෙතෆෙම් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ. අපි කවුරුත් දන්නේ පින්වත්ත පන්සල කිව්වහම ඉතින් උදෑසන 6 සිට අෂ්ටාංග සීල සමාදන් කරවීම පටන් රාත්‍රී 9 දක්වාම ඔබට ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා, ආශිර්වාද මහා ගිතෙල් පාන් පූජාදී නේකවිද පින්කම් දක්මින් අනුමෝදන් වෙන්නට අපි ආරාධනා කරනවා. එන්න කියලා ඇසල පුර පසළොස්වක පොහෝදා බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි මේ උතුම් වූ පින්කම් පැවැත්වෙන්නේ. ඒ අතරේ නෙතෆෙම් රේඩියෝව මගින් ප්‍රචාරය කරන මේ උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න අපේ කෞෂිට 0777 275 214 අංකයට 0777 275 214 අංකයට. එහෙමනම් අපි උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අද සෙනසුරාදා නිතෆෙම් ධර්ම දක්ෂිණාවට අපි ආරාධනා කළේ දොම්පේ ශ්‍රී කල්යාණ ධර්මාශ්‍රමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වන්දනීය පූජනීය වැලිමඩ සාරද ස්වාමින් වහන්සේට. අපි උන්වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

වාසනාවන්ත ගුණගරුක පින්නතුනි පින් ඇති තරුණ ලාබාල බෝසත් දරුවනි තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් දෙවියන් බමුන් මිනිසුන් සහිත තුන් ලෝක සත්වයා සංසාර දුකින් නිදහස් කෙලවර අමහමහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරගෙන දේශනා කොට වදාළ ඉතාම නිර්මල බුද්ධ වචනයකට නෙත් FM රේඩියෝවෙන් සවන් දෙන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ මේ සද්ධර්ම දේශනාව වෙනුවෙන් සදහැති දායකත්වයේ සපයනවා පල්ලේබැද්ද තඹගමුව වලව්වේ පදිංචි පින්වත් AB වීරසේකර මහත්මාත් පින්වත් රංජනී වීරසේකර යන අය විසින්. පින්වතුනි, අපට අපේ ජීවිතවල බොහෝම දුර්ලභව ලැබෙන අවස්ථා අතර මේ බණ ටිකක් අහන්න ලැබෙනවයි කියලා කියන්නේ දුර්ලභ විතරක් නෙවෙයි, ඒක පුදුම වාසනාවක්. එහෙම කියන්න හේතුව තමයි සිංහල බෞද්ධයෙක් හැටියට ඉපදුන ඔබ දවසකට පැයක්වත් බණ ටිකක් අහන්න පුළුවන් කෙනෙක් වුණොත් ඔබට ජීවිතේ වෙනස් කරගන්න තියෙන බොහෝ දේවල් වෙනස් කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මිනිහෙක්ගේ ආකල්ප සංකල්ප වෙනස් කරගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. දැන් බලන්න, තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2600 ආසන්නේ අපි ජීවත් වෙන්නේ. ලංකාවේ ලෝකේ අපිට ඔරලෝසුවේ තියෙන පැය 24ක්. මේ පැය 24ට රූපවාහිනි මගින්, ගුවන් විදුලි මගින්, YouTube නාලිකා මගින්, නොයෙකුත් විද්‍යුත් මාධ්‍ය මගින් පැය 24ට බණ 24ක් ඉක්මවා අහන්න පුළුවන් අවස්ථාව තියෙනවා. නමුත් පින්නතුනි, අවාසනාව කියලා කියන්නේ මෙච්චර බණ තියෙන රටේ, මෙච්චර බණ අහන ලෝකයේ තාම මිනිසුන්ට බැරි වුණා ආකල්පයි සංකල්පයි වෙනස් කරගන්න. අතීතයේ තිබුණටත් වඩා මේ ආකල්ප සංකල්ප දූෂිත වෙලා තියෙනවා. කායික වශයෙන්, වාචසික වශයෙන්, මානසික වශයෙන් ගන්නකොට පුහුදුන් මනුෂ්‍යයා තුළ ඇතිවෙන ආකල්පයන් සංකල්පයන් ගත්තහම ප්‍රාථමික මට්ටමට වැටි වැටි යනවා. එහෙම සමාජයක, එහෙම ලෝකයක ලෝකයා යන විදිහට අපි යන්න ඕන කියලා එකක් නැහැ. අපට පුළුවන් තනි තනියම හිතුවොත් මගේ වැරදි ආකල්ප, මගේ වැරදි සංකල්පනා මං වෙනස් කරගන්නවා, ඒකට මම බුද්ධ වචනේ පාවිච්චි කරනවා, බුද්ධ වචනේ ශ්‍රවණය කරනවා කියලා හිතුවොත්, තනි තනියම හිතුවොත් ලෝකයම වෙනස් කරන්න පුළුවන්. අපිට කවදාවත් ලෝකයේ වැහෙන කුඩ හදන්න බෑ. අපි හදාගන්න ඕනේ අපි නොතෙමෙන කුඩයක්. ධර්මයේ හරියට ලෝකයේ එහෙම් මෙහෙම් වැටෙන තෙමෙන දූෂිත ආකල්ප තියෙන, දූෂිත සංකල්පනා තියෙන ලෝකේ ධර්මයේ කුඩයක් වගේ. ඒ කුඩයෙන් වැහුනොත් දූෂිත ආකල්ප වැස්සට තෙමෙන්නේ.
දූෂිත සංකල්පනා වැස්සට තෙමෙන්නේ නැහැ. දුර්ලභව ලැබෙන මනුස්ස ආත්මය තුල ඊටාම ගුණවත් නැනවත් බෝසත් චරිතයක් හැටියට ලෝකේ පැවතිලා මරණයට පත් වෙලා යන්න පුළුවන්. අන්න ඒ ආකල්ප වෙනස් කරන අදහසින් සංකල්ප වෙනස් කරන අදහසිනුයි අද අපි විශේෂ ධර්ම දේශනාවක් ඔබට ගෙදර ඉඳලා අහන්න අවස්ථාව සලසන්. පින්නතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ස්වාමින් වහන්සේලා පිරිසක් අතර සාකච්ඡාවක් ඇති වුණා. 500ක් ස්වාමින් වහන්සේලා අතර ස්වාමින් වහන්සේලා 500 නමෙන් භාගයක් කියනවා මේ ලෝකේ තියෙන සැපය තමයි සක්විති රාජ සම්පත්තිය. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේලා අතර 500ක් ස්වාමින් වහන්සේලාගෙන් භාගයක්ම කියනවා මේ ලෝකේ තියෙන සැප තමයි සක්විති රාජ සැපය. අනිත් ස්වාමින් වහන්සේලා ඊට ප්‍රතිවිරුද්ධව උත්තරයක් දෙනවා, නැහැ, මේ ලෝකේ තියෙන ඉහළම සැපය තමයි කාම සැපය. දැන් මේ ස්වාමින් වහන්සේලා දෙපිරිස අතර එක සාකච්ඡාවට යනව, කතා බහ කෙරෙනව. එක පිරිසක් ලෝක ඉහළම සැපය කම් සැපය කියනකොට අනිකු ස්වාමින් වහන්සේලා නෑ, ලෝක තියෙන සැපය සක්විති රාජ සැපය කියලා කතා කරන. සාමාන්‍යයෙන් ගිහි වේවා පැවිදි වේවා කාන්තා පුරුෂ ભેදයක් නෑ. අපි ධර්මාවබෝධයකට පත් වෙනකම්ම අපි පුහුදුන් මිනිස්සු. ස්වාමින් වහන්සේ නමක් වුණත් ධර්මාවබෝධයේ යම් මට්ටමකට ලබන තාක්කල් අපි ඔක්කොම පෘථග්ජනයි, පුහුදුන් මිනිස්සු. පුහුදුන් හිතක ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්, කාන්තා වෙන්නත් පුළුවන්, පුරුෂ වෙන්නත් පුළුවන්. මේ පුහුදුන් හිතක පුහුදුන් අදහස් උපදින්න පුළුවන්. ආධ්‍යාත්මිකව ඉහළ ඵල අපේක්ෂාවෙන් පැවිදි ජීවිතයක හිටියත් ඒ 500ක් ස්වාමින් වහන්සේලා අතර ඇතිවෙච්ච අදහස තමයි සැප අතර ඉහළ සැපය මොකද්ද? ස්වාමින් වහන්සේලා පිරිසක් කම් සැපය ඉහළයි කියද්දී තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් රාජ සැපය ඉහළයි කියලා අදහස් කළේ ඒකයි. තිරිසන් සතාගේ ඉඳලා මනුෂ්‍යයා, දෙවියන්, බමුණ්, අපි හැමෝම මේ සැපයට කැමති. සුඛකාමා මේ ලෝකේ මිනිසුන්ගේ ස්වභාවය තමයි, සත්වයාගේ ස්වභාවය තමයි සැපයටමයි ඇලුම් කරන්නේ. දුක්ඛ පටික්කූලා සාමාන්‍යයෙන් ඕනෑම මිනිසෙක්, ඕනෑම සත්වෙක්, මනුසතෙක් වේවා තිරිසන් සතෙක් වේවා කවුරුත් දුකට කැමති නැහැ. දුක්ඛ පටික්කූලා දුක ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි සාමාන්‍ය සත්වයාගේ හැටි. සැප ගැන කතා කරනකොට මේ ලෝකෙ කොච්චරනම් සැප වර්ග තියෙනවද? ඒ අතර ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා සැපයන් අතර ගිහි සැප කියලා එකක් තියෙනවා, පැවිදි සැපය කියලා එකක් තියෙනවා, ලෞකික සැපය කියලා එකක් තියෙනවා, ලෝකෝත්තර සැපය කියලා එකක් තියෙනවා. මෙන්න මේ කොටස් ඇතුලේ ලෝකයා හොයන, කවදාවත් තෘප්තියකට පත් නොවන සැප ඔක්කොම ඇතුළත් වෙලා තියෙනවා. ගිහි ජීවිතයක සැප ගත්තොත් එහෙම බුදුහාමුදුරුවෝ උගන්වනවා අත්ති සුඛය. මේ ලෝකේ මිනිස්සෙක්ට සතුටු වෙන්න පුළුවන් හැම මොහොතකම ධාර්මිකව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන ගමන්
උපයා සපයාගත්ත දැහැමි ධනයක් තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. මේ ලෝකේ තමන්ට දැහැමිව උපයා සපයාගත්ත ධනයක් තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. ඇයි? 100%ක් සියලුම මිනිස්සු ධර්මිකව හම්බ කරන අය නෙවෙයි. ධර්මිකව හම්බ නොකරන බොහෝ අය කොපමණ මිල මුදල් උපයා සපයා ගත්තත් සැපයකින් ජීවත් වෙන්නේ නැහැ. කායික සැපේ ලැබෙයි. නමුත් මානසික සැපයක් ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. නිතරම පීඩාවෙන් ජීවත් වෙන්න වෙනවා. ධාර්මිකව උපේන අය, ධාර්මිකව හම්බ කරගත්තු අය, ධාර්මික ධනයක් තමන් සතුව තියන අය හැම මොහොතකම පුදුමාකාර සන්තෝෂයකින් ජීවත් වෙනවා. බුදුහාමුදුරුව පෙන්නනවා ගිහි කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් තමන් උපයගත්ත ධනය ධාර්මික ධනයක්. ඒ ධනය මට තියෙනවයි කියලා සතුටු වෙන්න පුළුවන්. භෝග සුඛය. ඊළඟට ධාර්මිකව හම්බ කරගත්තු ධනය භුක්ති විඳීමේ සතුටක් තියෙන්න ඕන. හම්බ කරාට මදි. කන එක, බොන එක, අඳින පළඳින එක, ගමන් බිමන් යන එක, ස්වාමියක්, බිරිඳෙක්, දරුවෝ, දෙමව්පියෝ හැටියට උපයන ධනය රැස් කිරීම විතරක්ම මදි. ඒවා භුක්ති විඳින්න ඕන. සමහර වෙලාවට අපේ බණහන සදැහැතිය හොඳට මතක තියාගන්න, සමහරුන්ට හම්බ කරන්න පින තිබ්බට ඒවා විඳින්න පින නැහැ. ඒගොල්ලෝ නිතරම බලන්නේ බැංකු පොත්වල පුරවලා පුරවලා ඉලක්කම් සංඛ්‍යා වැඩි කරගෙන මට මෙච්චර තියෙනවා කියලා හිතින් සතුටක් විඳින්න විතරයි. කන්නේ බොන්නේ නැහැ. අඳින්නේ පළඳින්නේ නැහැ. ගමනක් බිමනක් යන්නේ නැහැ. හම්බ කළාට මදි. හම්බ කරන ධනය වියදම් කරනවා කියලා සතුටු වෙන්න පුළුවන් කමක් තියෙන්න ඕන. නිකමට හිතන්න ඔය ඇත්තෝ උදේ 8ට රැකියාව ආරම්භ කළ පහ වෙනකන් සේවයක් කරලා පෞද්ගලික වෙන්නත් පුළුවන්, රජයේ වෙන්නත් පුළුවන්, දෛනික වේතන ලබන රැකියාවක් වෙන්න පුළුවන්. ඔබ වැඩ කරලා හම්බ කරපු gedara තියෙන භෞතික සම්පත් කීයක් පාවිච්චි නොකර ඔබ ආරක්ෂා කර කර ඉන්නවද කියලා බලන්නකෝ. ඒ කියන්නේ හම්බ කළාට භෝග සම්පත් විඳින්න වාසනාව නැ, පින නැ. මහා මුදලාලිලා ඉන්නවා දවසට හොයන්නේ කෝටි ගණනි. හැබැයි බත් පිගානෙකට ව්‍යංජන හතරක් පහක් එක කන්න වාසනාව නැහැ. ඒගොල්ලෝ හිතන්නේම සල්ලි ගැන. දවසේ සේවය කරන මිනිස්සයා හැන්දෑවට පඩිය අරගෙන ව්‍යංජන් තුන හතරක් එක්ක ගෙදර බිරිඳත් එක්ක දරුවෝ වට කරගෙන කොච්චර සන්තෝෂෙන් ආහාරයේ භුක්ති විඳින අය ඉන්නවද? මේ විදිහට ගත්තාම සමහරුන්ට භෝග සුඛය නැහැ, සම්පත් විඳින්න පින නැහැ. අනන සුඛ සපාතර බුදුහාමුදුරු උගන්වනවා කෙනෙකුට කායික මානසික තෘප්තියක් ඇති වෙනවා. මම කාටවත් ණය නැහැ. ගිහි ඇත්තෝ ගත්තාම අපි කී තැනකට ණයයිද බලන්නකො. සිල්ලර බඩු කඩේට ණයයි, හાર્ඩ්වෙයාර් එකට ණයයි, මාළු කඩේට ණයයි, අල්ලපු ගෙදරට ණයයි, අම්මා තාත්තට ණයයි, මිතුරන්ට මිතුරියන්ට ණයයි, බැංකුවලට ණයයි, ලීසින් කම්පැනි වලට ණයයි, රත්තරම් බඩු ටික උකස් තියලා ඒවට ණයයි, පොලී මුදලාලිට ණයයි. අපි කාටද ණය නැත්තේ බලන්නකො. ලෝක බැංකුවට හැරෙන්න අපි ඔක්කොටම ණය වෙලා. මිනිස්සු විතරක් නෙවෙයි රටක් වශයෙන් රටකුත් ණය වෙනවා නම් අපි ණය වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ණය නැති මිනිස්සු හරි සන්තෝෂෙන් ජීවත් වෙනවා. අනවජ්‍ය සුඛ ගිහියෙට ඇති වෙන්න ඕන හිතේ ප්‍රීතියක්. මම කවදාවත් වැරදි කරන්නේ නැහැයි කියන සතුට. ඒ සතුට මෙලව පරලොව දෙකටම යහපත පිණිස පවතිනවා. දැන් බලන්න
ධන සැපයක් තිබ්බොත් ඒක මේ ලෝකෙට විතරයි. භෝග සැපයක් වින්දොත් මේ ආත්මයට විතරයි. ණය නැති සැපයක් වුණොත් ඒක මේ ආත්මයට ඉවරයි. මරුණෙන් පස්සේ ඔක්කොම ඉවරයි. නමුත් අනවජ්‍ය සැපය කියන එක ඔබ මරණයට පත් වුණත් ජීවත් උනේ හොඳට නම් සතුටු වෙන්න පුළුවන්. ජීවත් උනේ වැරදියට නම් ඔබට දුක් වෙන්න වෙනවා. පළවෙනි සැප තුනම මේ ලෝකෙන් අවසන් හුස්මෙන් අවසන් වුණත් අනවජ්‍ය සුඛය අන්තිම හුස්මෙන් අවසන් වෙන එකක් නෙවෙයි. සසර පුරාම නිවන දක්වාම පවතින දෙයක්. ඒ ගිහි සැප. පැවිදි සැපේ බලන්න. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගමට වැඩියේ වෙලාවේ රාහුල පුංචි පුතා බුදුහාමුදුරුවන්ගේ සුලැඟිල්ල එල්ලිලා කිව්වේ මොකක්ද? සුකාතේ සමනා ඡායා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේගේ හෙවණැල්ලත් පුදුමාකාර සැනසීමක් සතුටක්. බලන්න එහෙනම් මේ පැවිදි ජීවිතයේ කොච්චර සුන්දර සැපයක් තියෙන, හුදකලා සැපයක් තියෙන එකක්ද? මේකේ අඤ්ඤාහි ලාභු පනිසා අඤ්ඤා නිබ්බානගාමිනි. ලාභ හොයන පැවිද්ද එකක්, නිවන හොයන පැවිද්ද එකක්. ලාභ හොයන පැවිද්ද සතුටු නෑ. නිවන් හොයන සැපය ක්ෂණයක් ක්ෂණයක් මොහොතක් මොහොතක් පාසා උප්පරිම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුව පෙන්නුවයිලපට ඊට පස්සේ ලෞකික සැපය. ලෞකික සැපය කියලා කියන්නේ ලෝකයට අයිති දේවල්. අපි අවදි වෙච්ච මොහොතේ පටන් නිින්ද යන මොහොත දක්වාත් ඔබ ජීවත් වෙන්නේ අවුරුදු 60-70ක් නම් ඒ 60-70න් හතරෙන් එකක් දක්වා අපි හොයන්නේ මොන සැපේද? ලෞකික සැපේමයි. ඇහැ පිනවන සතුට, කන පිනවන සතුට, නාසය පිනවන සතුට, දිව පිනවන සතුට, හම පිනවන සතුටමයි මේ ලෝකේ බොහෝ දෙනෙක් නිතරම හොයන්නේ. ඒ සියලු දේවල් ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති කියලා කියන්නේ අපි මේ සංසාරේ දිග්ගස්සන දේවල්, අපි සසර අතරමං කරන දේවල්, සසර ජීවත් කරවන්න බලපාන දේවල්. නමුත් කොච්චර බුදුබණ ඇහුවත් අහනකන් ඒ පිළිබඳව මනා අවබෝධයකින් ඉන්න අපේ සදැහැතියෝ බණ ටික අහලා පහවදා ආපහු ලෝකයට අයිති දේවල් වලට පුදුමාකාර විදිහකට ඇලිලා ගැලිලා ජීවත් වෙනවා. ඒ පුහුදුන් මිනිස්සුන්ගේ හිත්වල හැටි. ලෝකෝත්තර සැපේ ගන්නවා බුදුහාමුදුරු. ලෞකික සැපයෙන් ඉවත් වෙලා ලෝකයට අයිති සැපයන්ගෙන් ඉවත් වෙලා ලෝකයෙන් ඉවත් වෙන එතර වෙන සැපයට තමයි ලෝකෝත්තර සැපය කියලා කියන්නේ. ධර්මාවබෝධයෙන් සෝවහන්, සකුරුදාගාමි, අනාගාමි, අරිහත් ආදී සතරමග සතර ඵලයෙන් ලබන සැපය තමයි ලෝකෝත්තර සැපය. සදැහැතියන්ට තේරෙනම භාෂාව නිවන කියන්නේ ඒක. එතකොට මේ ලෝකයට උගන්නපු තව සැප ඕන තරම් තියෙනවා. ආමිස සැපය, නිරාමිස සැපය, ආදි වශයෙන් සැප තියෙනවා. පින්වත්නි, හොඳට මතක තියාගන්න, මේ ලෝකේ අපි මොන සැප හෙව්වත් ඒව තාවකාලිකයි. ඇහැට රූප හොය හොය මොන සැපේ හෙව්වත් තාවකාලිකයි. කනට කොච්චර හඬ හොය හොය අපි සැප බැලුවත් තාවකාලිකයි. නාසයෙන් කොච්චර ගඳ සුවඳ වෙන් කරගෙන සුවඳට ඇලිලා දුගඳට ගැටෙන ස්වභාවය තිබුණත් ඒ සුවඳ තාවකාලිකයි. දිවට රස නීරස හොයලා රසයට ඇලෙනව, නීරසය ප්‍රතික්ෂේප කරනව, රස තෘෂ්ණාවට කොච්චර ඇලුනත් අපි ඒ සැපය තාවකාලිකයි. හමට කොච්චර සැප ලැබුණත් පහසු සැපයට ඇලෙනවා, අපහසු සැපය ප්‍රතික්ෂේප කරනවා, ඒ ලැබෙන සැපයත් තාවකාලිකයි. තාවකාලිකයි කියන්නේ මොකද? ඇහැට ඔබ හොයන සැප අතර
ඒ සැපය ඉක්මවා ඊටත් වඩා හොඳ සැපයක් ලැබුණොත් ඒ රූපය බලන්න. කනට ඔබ අහපු හඬ අතර ඊට වඩා හොඳ හඬක් ඇහෙනකොට ඒ හඬට බැඳෙන්නේ. නහයෙන් කොපමණ සුවඳ වින්දා දුඟද ප්‍රතික්ෂේප කළත් ඔබ විඳින සුවඳට වඩා ප්‍රණීත ඉහළ සුවඳක් ලැබුණොත් ඔබේ සුවඳට බැඳෙනවා. දිවෙන් කොපමණ රස වින්දත් විඳින රස අභිභවා තව ප්‍රණීත රසයක් ඔබට දැනිච්ච දවසට ඔබේ රසයට බැඳෙනවා. හමට ලබන පහස අතර ඔබ බලාපොරොත්තු වන පහස ඉක්මවා ඔබ විඳින පහසට වඩා වෙනත් සැපෑති පහසක් ලැබෙනකොට ඒ පහසට බැඳෙනවා. ඒවත් තාවකාලිකයි. නමුත් ලෝකේ මොන සැපයට බැඳුනත් තාවකාලික වෙච්ච ලෝකේ සදාකාලික සැපයක් තියෙනවා නම් තියෙන එක සැපයයි. මොකක්ද ඒ සැපය? නිවන් සැපය විතරමයි. අන්නේ නිවන් සැපය හොයන ස්වාමින් වහන්සේලා අතර ස්වාමින් වහන්සේලා පිරිසක් කිව්වේ මොකක්ද? ලෝකේ ඉහළ කම් සැපය. අනිත් ස්වාමින් වහන්සේලා කිව්වේ මොකද්ද? නෑ, රාජ සැපය. කම් සැපයත් තාවකාලිකයි, රාජ සැපයත් තාවකාලිකයි. දැන් ලංකාවේ ගත්තොත් අතීතයෙන් ඉඳන් රජවරු මේ රට කරගෙන ආවා. කෘෂි කර්මාන්තයෙන්, ඇලදොලෙන්, වැව් අමුණු වලින්, පිළිම දාගැබ් වලින් අපේ ශ්‍රී ලංකා ද්වීපය පෝෂණය කරගෙන ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංකල්පත් එක්ක අතීත රජදරුව අපට ලබා දුන්න මහා උරුමයක් තියෙනවා. ඒ උරුමේ නිර්මාණය කරපු රාජ සමයේ රජවරු සදාකාලිකව රජ සැප විඳින්නේ නැහැ. සමහරු මරණය දක්වාමවත් රජ සැප විඳින්න වාසනාවක් නැහැ. සමහරුන්ට ලබාගත් රජය වසරක්වත් රජෙක් හැටියට ජීවත් වෙන්න වාසනාව නැහැ. වර්තමානයේ ක්‍රමයේ වෙනකොට අවුරුදු පහක් ගෙවිලා යනකොට තමන්ගේ රජකම ඉවරයි. ආපහු රජකමට පත් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සදාකාලිකව ලෝකේ රජවරු වගේ ඉන්න කිසි කෙනෙක් නැහැ. එහෙනම් ඒ රාජ සැපේ කියලා කියන්නේ තාවකාලික දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලත් එක්ක වඩිනකොට බුදුහාමුදුරන්ට ඇහුණා ස්වාමින් වහන්සේලා දෙපිරිස සාකච්ඡා කරන මේ සැපය ගැන. බුදුහාමුදුරු ස්වාමින් වහන්සේලාගෙන් දම්සභා මණ්ඩපයේදී අහනවා, මහණෙනි ඔබ මොකක්ද කතා කරමින් හිටියේ? ස්වාමින් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි කතා කළේ මේ ලෝකෙ තියෙන සැප අතර කම් සැපය ඉහළයි නේද? ඊට වඩා රාජ සැපය ඉහළයි නේද? ඒ ගැනයි අපි අතර මේ සාකච්ඡාවක් තිබුණේ. එදා බුදුහාමුදුරුවෝ මේ සැපය කියන, සුඛ කියන වචනය මුල් කරගෙන ඉතාම වටින ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඔබ මේ ටික අහලා බලන්න, ඔබට තේරෙයි ඔබ හිතන සැපයද මේ ලෝකේ සැපය? එහෙම නැත්නම් අපට හිතින් සතුටු වෙන්න පුළුවන් සැපේ මොකද්ද? බහුතරයක් ලෝකයේ తాවකාලික සැපවලට පුදුම ආසාවකින් ජීවත් වෙනවා. උපතේ පටන් මරණය දක්වාම සැප අපේක්ෂා කරන අපි తాවකාලික සැප ලබලයි සතුටු වෙන්න බලන්නේ. නමුත් අපේ ස්වභාවය තමයි ඇහැට පේන දේනි අපි බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ. නමුත් ඇහැට නොපෙනෙන දෙයක් ගැන අපි විශ්වාස කරන්නේ. සමහරු මුදටම කියනවා, ඉන්න ටිකේ කාලා බීලා ඇඳලා සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන, මැරුණට පස්සේ මොනවා වෙනවද කියලා අපි දන්නේ නැහැ. නොපෙනෙන නිවනක් ගැන අපිට වැඩක් නැහැ කියන අදහසින් ඉන්නේ. ඒ හින්දා නොපෙනෙන නිවන බලාපොරොත්තු නැතිව පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන
ඇසකනනාසේ දිව ශරීරයේ පිනවන ස්වභාවයට නම් මිනිස්සු හරි කැමති. ඇයියේ ඒ සියල්ලම ඒ මොහොතේ ඔහුට ඇයට මනුෂ්‍යයාට තිරිසන් සතාට විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනි තාවකාලික ලෝකේ සදාකාලික සැප හොයන්න අපට බෑ. සදාකාලික සැපයක් ලැබෙනව නම් ලැබෙන එකම සැපය නිවන් සැපේ විතරයි. අතීතයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා මුලදී රාජරාජ මහා මාත්‍යයන් සිටුවරු ගෘහපතිවරු මහා ධන කුවේරයන් පවා දුගී දුප්පතුන් පවා කාන්තා පුරුෂ ભેදයකින් තොරව සැප අතර තමන්ට හිමි බොහෝ සැප අතහැරලා නිවන් සැපේ ලැබපු හැටි කොච්චර ධර්මයේ අපිට අහන්න තියෙනවද? මම මේ කියන්නේ සියල්ලම අතහැරලා නිවන් සැපේම හොයන්න කියන එක නෙවෙයි. ගිහියන්ට ඒක කරන්න පහසු නැහැ. ගිහියන්ගේ ගිහි ජීවිතයේ ස්වාමියා බිරිඳ එක්ක ජීවිතේ ගත කිරීමත්, දරුවන්ගේ අනාගතය ගැන තීරණ ගැනීමත්, ඇති දැඩි කළ කවපු පවපු අම්මා තාත්තා වෙනුවෙන් දරුවෙක් හැටියට කරන්න තියෙන අපෝපස්ථානේ කරන ගමන් ඔබට බැරිකමක් නැහැ. මේ తాවකාලික සැප වලින් තරමක් ඈත් වෙලා සදාකාලික සැපයේ කියන නිවන වෙනුවෙන් පුංචිම මොහොතක් හරි වෙන් කරගන්න. ඒ අවස්ථාව ඔබ හිතලා ඔබ හදාගත්තේ නැත්නම් ඔබට අවස්ථාව හදන්න මේ ලෝකෙ කිසි කෙනෙක් එන්නේ නැහැ. තමන් විසින්මයි ඒක හදාගන්න ඕන. දැන් බුදුහාමුදුරුව පෙන්වලා දෙනවා මේ ලෝකයේ තියෙන සැප ගැන. මහණෙනි, කාම සැපයත් తాවකාලිකයි, රාජ සැපයත් తాවකාලිකයි. බුදුහාමුදුරුව පෙන්නවා එහෙනම් ලෝකේ තියෙන නිරාමිස ඉහළ සැප. පළවෙනි සැපේ බුදුහාමුදුරු ඉගන්වා මහණෙනි, සුකෝ බුද්ධානං උප්පාදෝ. බුදුවරයෙකුගේ උපත සැපයි. සුඛා සද්ධම්ම දේශනා. ඒ ලෞතුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ වචනය දේශනා කිරීම සැප පිණිසයි පවතින්නේ. සුඛා සංගස්ස සාමග්ගී. සමගි වෙච්ච සංඝයා කියලා කියන්නේ මහ සැපයක්. සමග්ගානං තපෝසුකෝ. සමගි වූ සංඝයා වහන්සේලා එකට වත්විලිවෙත් පිරීම, ආධ්‍යාත්මික ගමන යෑම සැපයි කියලා තමයි බුදුහාමුදුරු එදා ධර්ම දේශනාවෙන් පැවැත්වුවේ. දැන් බලන්න බුදු කෙනෙක් ලෝකයට උපදින එක කොච්චර සැපයක්ද? මිනිස්සු නිතරම රාගයෙන් රත් වෙවි, ද්වේෂයට බර වෙලා නිතරම ගැටෙන ස්වභාවයෙන් ඉන්න අවස්ථාවක, මෝහයෙන් වැහිලා කර්මයක් ධර්මයක් මෙලොවක් පරලොවක් සුගතියක් දුගතියක් තෝරගන්න බේරගන්න බැරුව ඉන්න ලෝකයක බුදුවරයෙක් ලෝකයට පහළ වෙලා අඳුරේ අතපතා ගගා යන අපට ආලෝකයක් හොයලා දෙනවා කියලා කියන්නේ ඒක කොච්චර සැපයක්ද? සිද්ධාර්ථයන් වහන්සේ උපතින්ම රජකම හිමි පුත්‍රයේ සීත කාලයට, හේමන්ත කාලයට, ගිම්හාන කාලයට, වස්සාන කාලයට ඍතු තුනට සැපසේ ඉන්න මහල් හතකින් යුක්ත ප්‍රාසාද තුනක් තිබුණා. සුද්ධෝදන රජුරුවන්ගෙන් පස්සේ අනිවාර්යයෙන්ම රජ වෙන පුත්‍රයා. මහා මායා මෞතුමියටත් සුද්ධෝදන මහරජුරුවන්ටත් හිටිය එකම පුත්‍රයා. කොපමණ සැප සම්පත් වලට හිමිකාරයක් තිබුණු කුමාරයෙක්ද බලන්න. උන්වහන්සේ සංසාරේ පුරපු පාරමිතා ගුණ මහිමය කොපමණද? ඒ සියලු දේවල් අලුයම හෙලෝ කෙලපිඩක්සේ
හිතින් අතහරින්න කොච්චර පුළුවන් කමක් තිබුණාද? අපට බස් එකේ ගිහින් එනකොට රුපියල් 29 ටිකට් එකට රුපියල් 30ක් දීලා 1 රුපියල නොලැබුණොත් ඔබ කොච්චර ගැටෙනවද? කඩේකට ගිහිල්ලා 1 රුපියල වෙනුවෙන් ඔබ කොච්චර ගැටෙනවද? අපි බොහෝ දේවල් අල්ලගන්න ලෝකේ සිද්ධාර්ථයන් වහන්සේ පෙන්නුවා මේක අතහරින්නේ කොහොමද? පින්නතුනි, රුපියලෙන් රුපියලය, වැලිකැටෙන් වැලිකැටේ, වතුර වීදුරුවෙන් වීදුරුව මේ ලෝකේ රැස් කරනවයි කියන එක ලේසි. එකතු කළා එකතු කළා රැස් කරන්න ලේසි. රැස් කළත් අස් කරනවයි කියන එක කාටවත් කරන්න බෑ. අපි ගොඩාක් දුරට ලෝකයට ඉපදිලා අන්තිමටම වෙලා තියෙන්නේ මේ සියලු දේවල් දාලා යන මිනිස්සු බවත් දැන දැන දීලා යන තැනට වැඩ නොකොට දාලා යන තැනට තමයි අපි වැඩ කරන්නේ. අවසන් මොහොත වෙනකොට ඔබේ හිතේ නිරාමිස ප්‍රීතියක් තියෙන්න ඕන. මමත් මගේ ජීවිතේ අවුරුදු 60-70ක් ජීවත් වෙනවා. මම මේ දේවල් දාලා යන කෙනෙක් වෙන්නේ නැහැ. අපේ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ අවදියේ මේ බුදුබව වෙනුවෙන් වැඩ කරද්දි ආරම්භය ගැන හොයලා බලන්න. සුමේද තාපස අවදීද උන්වහන්සේ හිතුවා මගේ අම්මටයි තාත්තටයි මෙච්චර ධනයක් හිමි වුණා, එක කහවණුවක් අරගෙන අපේ අම්මයි තාත්තයි මැරුන්නේ නැහැ. එහෙමනම් මමත් මේවට ආස කර කර හිටියත් මම මේවා කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. මේ සියල්ලම මම පරිත්‍යාග කළා. මගේ ආධ්‍යාත්මික සැපය හොයනවා. ඒ පටන් ගත්ත ගමනේ සිද්ධාර්ථයන් වහන්සේ තමන්ට හිමි රජ සැප අතහැරියා, බාලිගා අතහැරියා,

ඒ උපත නිසා බලන්න අම්මා තාත්තා සමීපතමයන් මනුලොව මිනිස්යෝ දෙව්ලොව දෙවියන් සතර අපායේ තිරිසන් ලෝකේ නිරිසත්තු තිරිසන් සත්තු පවා මොහතකට නමුත් බුද්ධත්වයේ නිසා ලැබපු අස්වැසිල්ල බුද්ධ කියන තත්වයට පත් වුනේ අම්මා තාත්තගෙන් ලැබිච්ච পদවියක් නිසා නෙවෙයි සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන পদවියක් නිසා නෙවෙයි ඥාතීන්ගෙන් ලේ ඥාතීන්ගෙන් ලැබිච්ච পদවියක් නිසා නෙවෙයි බුද්ධ කියන තත්වයට පත් වෙන්න බුද්ධකාරක ධර්මයන් දසපාරමිතා ධර්මයන් සමතිංසක් ආකාරයට පූර්ණණය කරලා තමයි ලෝකයේ ආධ්‍යාත්මික පලාතර ඉහළම අවබෝධයට කිසිම කෙනෙකුගේ උපකාරයක් නැතිව සිද්ධාර්ථයන් වහන්සේදා දුර්ලභ බුදු තත්වයට පත් වුනේ. ඒ පත්වීම නිසා බලන්න අදත් කී දෙනෙක් ඒ සැපේ ලබනවද? පිරිනුවම් පෑවත් තමන්ගේ ගෙදර බුදු කුටියක් හදලා මල් ටිකක් පූජා කරලා හඳුන් කූරක් පූජා කරලා පැන් වීදුරුව තැම්පත් කරලා හැන්දෑවට බුදුන් වැඳලා පුංචි මොහොතක් භාවනා කරලා අම්මා තාත්තටත් වැඳලා පිරිස් සූත්‍රයක් සජ්ජායනා කරන ගමන් අපේ බෞද්ධයෝ අද කොච්චර සන්තෝෂයකට පත් වෙනවද? තමන්ගේ හිතේ තියෙන දුක අද කී දෙනෙක් බුදුහාමුදුරුවෝ ළඟ මල් පහන් පූජා කරලා කියලා සැනසීමක් ලබනවද? අතීතයේත් එහෙමයි, තමන්ගේ දුක නිදහස් කරගන්න බුදුහාමුදුරන්ගේ මාර්ගය උපයෝගී කරගත්තා. ලෝකේ අනන්ත ගුණ ඇති උත්තමයෙක් ඉන්නවනම් ඒ බුදුහාමුදුරුවෝ විතරමයි. බුදු කෙනෙක් ලෝකේ සමාන කරන්න බෑ, අසමයි. බුදු කෙනෙක් ලෝකේ සමාන වෙන්නේ බුදු කෙනෙක්ටමයි, සමයි. ඒ උත්තමයන් වහන්සේගේ පහළවීම ලෝකේට මහා සැපයක්, තාවකාලික සැප අතර බුදු උපත කියලා කියන්නේ මහා සැපයක්. දෙවැනි එක තමයි සුඛා සද්ධම්ම දේශනා. මහණෙනි, බුද්ධ වචනේ දේශනා කිරීම, බුද්ධ වචනේ ශ්‍රවණය කිරීම මහා සැපයක්. මම මුලින්ම මතක් කරපු විදිහට පැය 24ක් තිබුණත් අපට බණ ඕන තරම් අහන්න පුළුවන්. ඉස්සර වගේ නෙවෙයි, ඔබට මහ රාත්‍රියේ හිතුණත් බණ ටිකක් ඇහුවොත් හොඳයි කියලා. අද ලෝකයේ දිනුයි, දුරකථනයේ දිනුයි, තමන් අපේක්ෂා කරන ස්වාමින් වහන්සේ, තමන් අපේක්ෂා කරන සූත්‍රය අහන්න අද ලෝකයේ දිනු වෙලා තියෙනවා. හැබැයි එපමණ දිනු ලෝකේ පැයක් වෙන් කරගෙන බුදුබණක් අහන්න කීයෙන් කී දෙනාද? පැය 24ක් තියෙනවා, 24න් එක පැයක් වෙන් කරගන්න අපට වෙලාවක් නැහැ. නමුත් අපි බෞද්ධ, නමුත් අපි සිංහල, ඉස්සර ගෙවල් වල අම්මල බණ ඇහුවා, තාත්තල බණ ඇහුවා, දරුවොත් අම්මා තාත්තා බණ අහනකොට බණ ඇහුවා. ආච්චි සීයාගෙන් ලැබිච්ච මේ ගුණවන්තකම අම්මා තාත්තට ගියා. අම්මා තාත්තගෙන් ලැබිච්ච මේ ගුණවන්තකම් දරුවන්ට ගියා. දැන් නම් පුදුම අවාසනාවක්, දැන් මිනිස්සු බණවලට කැමති නැහැ. දැන් මිනිස්සු නිතරම හොයන්නේ පුහුදුන් දේවල්. තව වසර කිහිපයක් යනකොට මිනිස්සු මේ ධර්මයෙන් ඈත් වෙනවා. දැන් මේ ඉදිරියට එන තරුණ පරපුර, පුංචි දරුවෝ, මල් වගේ ළමයි මේ බුද්ධ වචනයට කැමතිද කියලා අපට පේන්න නැහැ. ඉස්සර තරුණ තරුණියෝ ભેදයක් නැහැ, මධ්‍යම වයස ભેදයක් නැහැ. ධර්ම දේශනාවක් තියෙනකොට මේ හැමෝම එකතු වුණා. අද එහෙම එකක් අපට පේන්නේ නැහැ. මේක සමස්තේම අවාසනාවක්. ඒ අවස්ථාවේ ගිලිහෙනවයි කියලා කියන්නේ මුලින් කියපු ආකල්ප සංකල්ප ගිලිහෙනවා.

ආකල්ප සංකල්ප ගිලිහුණාම අනාගත පරපුරේ හිතේ වැඩ කරන්නේ මොනවද? කෙලෙස් විතරයි. රාගේමයි හොයන්නේ, ද්වේෂයෙන් පැටලෙන්නමයි බලන්නේ, මෝහයෙන් වැහෙන්නමයි බලන්නේ. එහෙම වැහිච්ච අයට කර්මයේ ධර්මයේ හොයන්න වෙලාවක් නැහැ. මරණින් මතු මොකද වෙන්නේ කියලා හොයන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ ඉන්න ටිකේ කාලබීලා ඇඳලා පැලඳීම ගැන පමණක් හිතනවා. එතනින් එහාට හිතන්නේ මිනිසුන්ගේ බුද්ධිය වර්ධනය වෙලා නැහැ. හැබැයි හොඳ උගත්තු ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාලයේ දක්වාම හොඳට උගත්කම් තියෙනවා. උගත්කම් තිබූ පමණින් බුද්ධ වචනේ අහන්න බෑ. බුද්ධ වචනේ අහන්න තියෙන්න ඕනි බුද්ධිමත්කම, ප්‍රඥාවන්තකම. ඒකනි ධර්මයේ ඉගැන්වුවේ, පඤ්ඤාවන්තස්සායන් අයන් ධම්මෝ නායන් වේලායන් දුප්පඤ්ඤස්ස. මහණෙනි, මේ බුදුබණ තියෙන්නේ ලෝකෙ බුද්ධිමතුන්ට, ප්‍රඥාවන්තයන්ට. දුප්පඤ්ඤ දුක්ප්‍රඥයන්ට නෙවෙයි, මෝඩයන්ට නෙවෙයි. අපට පේනවා බහුතර මෝඩයන් ධර්මයේ ප්‍රතික්ෂේප කරද්දී ලංකාවේ නොවුනත් දෙස් විදෙස් බොහෝ පිරිසක් ධර්මයේ හොයනවා. ධර්මයෙන් සැනසීම ලබන්න පුළුවන් බව දන්නවා. බලන්න, ලංකාවේ හිටිය රජෙක් සද්ධාතිස්ස රජුරෝ, ඒ කාලේ කාල බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ කළුවර පෝය දවසක කළුදිය පොකුණ ළඟ කළු තිඹිරි ගහක් යට තියෙන කළුගල් ආසනයේ ඉඳගෙන කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනාවක් පවත්වන්න පටන් ගත්තා. සදැහැතියෝ බොහෝ පිරිසක් එළි වෙනකන් බණ අහන්න සූදානමින් එකතු වෙලා ඉන්නවා. සද්ධාතිස්ස රජුරුවන්ට එන්න ටිකක් ප්‍රමාද වුණා. ප්‍රමාද වුණත් සද්ධාතිස්ස රජුරෝ ඇවිල්ලා ප්‍රමාද වෙලා ආපු නිසා පිරිස මැදින් යන්න ගියේ නැහැ. පිරිස කෙළවර ඉඳගෙන ධර්මදේශනාව හිමිදිරියේ අවසන් වෙනකම්ම වැඳගෙන බණ ඇහුවා. බණ අහලා ඉවර වෙලා අවසන් වෙනකොටම ධර්මදේශනා නිමාව කෙළවර එතුමා සාදුකාර දුන්නා. ස්වාමීන් වහන්සේ ඇහුවා, රජතුමනි, ඔබතුමා කොයි වෙලාවේද බණ අහන්න ආවේ? අනේ ස්වාමීනි, දේවතාරාධනාව පටන් ගන්නකොටමයි මම බණ අහන්න ආවේ. එතකොට රජතුමනි, මේ එළි වෙනකම් පවත්වපු ධර්මදේශනාව ඔබතුමා හිටගෙනම බණ ඇහුවද? අනේ ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇතුළත් කරමින් ඔබ වහන්සේ පවත්වපු ධර්මදේශනාව ඉහළයි. මේ වගේ බණ කියනවා නම් ස්වාමීනි, මං දවසක් එළි වෙනකන් නෙවෙයි, මගේ මුළු ජීවිත කාලය පුරාවටම වුණත් මම බණ අහන්නම් හිටගෙන. ස්වාමීනි, එළි වෙනකන් බුදුගුණ එකතු කරලා ධර්මදේශනාවක් පැවැත්තුවා, බුදුගුණ දේශනා කරල ඉවරද? බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ මතක් කරනවා සද්ධාතිස්ස රජුරුවන්ට, රජතුමනි, එළි වෙනකන් දේශනා කරපු මේ ධර්මදේශනාවේ බුදුගුණ ධර්මදේශනාව අල්පයි, තව දේශනා කරන්න තියෙන බුදුගුණ දේශනාව අනන්තයි. අනේ ස්වාමීනි, පුළුවන් නම් මට උදාහරණයකින් මේක කියලා දෙන්න. රජතුමනි, අක්කර සියයක වෙල් යායක ගොයන් පීදිලා තියෙනවා. මේ පීදිච්ච එක ගොයන් ගහකින් කරලක් අරගත්තොත් මම මේ එළි වෙනකන් දේශනා කරපු බුදුගුණ දේශනාව ඒ වී කරල හා සමානයි. මන් දේශනා නොකළ බුදුගුණ ධර්ම දේශනාව අක්කර සියයේ ඉතුරු වී කරල් හා අනන්තයි. අනේ ස්වාමීනි, පුළුවන් නම් තවත් උපමාවකින් මට පැහැදිලි කරන්න. රජතුමනි, මහා ගංගාවකට ඉදිකටුවක් අල්ලනකොට
ඉදිකටුවේ නූලදාන සිදුරෙන් එළියට එන වතුර අල්පයි. මම මේ එළි වෙනකම් පවත්වපු ධර්මදේශනාවේ බුදුගුණ දේශනාවත් ඉදිකටු මලෙන් එන වතුර වගේ අල්පයි. මන් දේශනා නොකරපු බුදුගුණ දේශනාව මහා ජලකඳ සහ සමානව අනන්තයි. අනේ ස්වාමීනි, පුළුවන් නම් තවත් උදාහරණයකින් කියන්න. රජතුමනි, ආකාශයේ පියාඹන පක්ෂියෙක් ආකාශයේ පියාඹනකොට පියාපත් දෙකට පොළොවේ වැහින ප්‍රමාණය ඉතා සීමිතයි. මං එළි වෙනකම් පවත්වපු බුදුගුණ ධර්මදේශනාවත් පියාපත් දෙකට වැහුණු පොළොවසේ අල්පයි. මා දේශනා නොකළ බුදුගුණ ධර්මදේශනාව ඉතිරි මහපොළොව හා අනන්තයි. සාදුකාර දුන්නා. බලන්න කවුද මේ බණ අහලා තින්නේ? රටේ රජුරෝ, සද්ධාතිස්ස රජතුමා. පූජ කරන්න දෙයක් නැහැ, රජය පූජා කළා. ස්වාමින් වහන්සලට රජයෙන් ඇති වැඩක් නැහැ. ධර්මදේශනා පවත්වලා රජේ සද්ධාතිස්ස රජුරුවන්ට බාර දුන්නා. බලන්න, මිනිස්සුන්ට බණ අහන්න ඕනකමක් තියෙනවනම්, බණ අහලා සුවපත් වෙන්න ඕනකමක් තියෙනවනම් සදහැතියන්ට කොච්චර අවස්ථාව තියෙනවද? මොකද අපි මොනව කළත් අන්තිමේටම අපිට ඉතුරු වෙන්න ඔච්චරයි. ඔබ කල්පනා කරලා බලන්න, ඔබේ ගෙදර, ඔබේ ගමේ, ඔබේ පළාතේ ඥාති වේවා ඥාති නොවේවා මැරෙනකොට ඔය එක බින් අගලක් අරන් යනවද? එක රුපියලක් අරන් යනවද? එක තනතුරක් තාන්නයක් මාන්නයක් කිසි දෙයක් අරගෙන යන්නේ. ඕනම කෙනෙක් යනකොට අරගෙන යන්නේ කරගන්න හොඳ දේවල්. ඒ හොඳ දේවල් අතර බණාහන එක පුරුද්දක් කරගත්තොත් හොඳ දේවල් ඔබට සිය දහස් ගුණයක් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ලෝකෙ මිනිස්සු දන් දෙන්න පුරුදු වුණේ බණාහන නිසා. ලෝකෙ මිනිස්සු සිල් ආරක්ෂා කරන්න පුරුදු වුණේ බණ අහන නිසා. ලෝකෙ මිනිස්සු පුංචිම මොහොතක් හරි භාවනා මානසිකාරයකින් හිත වඩන්න පුරුදු වුණේම බණ අහන නිසා. බණ අහන හැමෝටම ලෝකේව කරන්න බෑ. සදහැසිතින් ධර්මයේ තියෙන වටිනකම හඳුනාගෙන බණ අහපු උදවිය ඒ සැනසීම ලබන්න මහා ඕනකමකින් පුරුදු පුහුණු වුණා. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කියන එක මහා සැපයක් කියලා හොඳට මතක තියාගන්න. මේ ලෝකේ කොච්චර දාන දුන්නත් ධර්ම දානේ ඉහෙලයි කියන්නේ ඒකනේ. මොකද අනිත් ඕනම දානයක් දෙන්න ප්‍රධානම හේතුව තමයි ධර්ම දානේ. ත්‍රිපිටක දහම අහන්න අවස්ථාව ලැබුණාම ඒ ත්‍රිපිටක දහමෙන් තමයි අපි ඉගෙන ගන්නේ අනිකුත් පින්කම් ගැන. ශික්ෂණයක් ලබන හැටි, හිත වඩන හැටි, මේ කය ගැන, මේ කය සකස් වෙලා තියෙන්නේ කොහොමද, මේ කයට වෙන්නේ මොකක්ද, අපි කරන දානාදී පින්කම් වලින් අපට ලැබෙන දේවල් මොනවද, ඒ හැම දෙයක්ම අනුකුඩා සියලු දේවල් දැනගන්න පුළුවන් ක්‍රමය තමයි මේ ධර්මය. කවදාවත් ධර්මයෙන් ඈත් වෙන්න එපා. වයසට යනකොට ධර්මයට එකතු වෙලා වැඩක් නැහැ. පුංචි කාලෙදම් පුරුදු වෙන්න, පුංචි දරුවන්ට පුරුදු කරන්න. බෝසත් කතාවක් හරි අම්මල තාත්තල ආච්චිල සීල කියලා දෙන්න. දුසිරිතකම් වෙනස් කරගන්න එහෙම. බලන්නකෝ ධර්මයේ වටිනකම අතීතයේ අම්මල තාත්තල දරුවන්ට කියලා දුන්නා. මහා සූත්‍ර විනය අභිධර්මයේ නොදන්නව වුණත් පුතේ සත්තු මරන්න එපා, ලෙඩ දුක් හැදෙනවා, අකාලේ මැරෙන්න වෙනවා, අපටත් ඒ විදිහටම තමයි මරණයට පත් වෙන්න වෙන්නේ කියන සසර බයක් ඇති කළා. අද එහෙම නැහැ. බලන්න හිර ගෙදරක අමානුෂික විදිහට මහ ගල් මූණට අතාරින්න තරම් මිනිස්සුන්ගේ හිත
ඒ තරන් දූසිත වුණේ කොහොමද? යකඩ පොළුවලින්, ගල්වලින්, ලීවලින් නිලධාරීන්ට ඔළු පැලෙන්ඩ අතපය කැඩෙන්ඩ දස වද දෙන විදිහට මහා ඛේදවාචකයක් වම් මරණයකට පත්වෙන්ඩ ගෞරවාන්විත නිලධාරීන්ට සිද්ධ වුණේ ඇයි? බන්ධනාගාර ඉස්සරහට ඇවිල් අම්මලා තාත්තලා කියනවා, අපේ පුතා ඉන්නවා, අපේ දුව ඉන්නවා, මම ඊයේ පෙරේද තමයි එළියට ආවේ, අපේ පුතයි අපේ නෝනයි අපේ දුවලා තාම ඇතුලේ ඉන්නවා කියලා අම්මලා කියනවා. ඒව මහා ආඩම්බරකම් නෙවෙයි. ජාති, ආගම, කුලය මොකක් හරි වෙන්න පුළුවන්. ඔබ මොන පළාතෙද කියන එක අපිට ඇත්තටම වැදගත් නැහැ. ආකල්ප සංකල්ප දූෂණය වෙලා අවුරුදු 20-25 දී තමන්ගේ ජීවිත විනාශ කරගෙන, උදාහරණ ඕන තරම් පිටරටවල වල නෙවෙයි ලංකාවේ තියෙනවා. මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච අවුරුදු 20 පුතා හිරගෙදර ඉඳලා ආපහු ඇවිල්ලා කරපු දේ මොකද්ද? අතක් පයක් නොගඩා අංග සම්පූර්ණ දරුවෙක් හැදුවා. එකම දරුවා මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා හිරගෙදරින් ආපහු ඇවිත් කරපු ප්‍රථම රාජකාරිය අම්මයි තාත්තයි මරලා දාන එක. අපි අජාසත්තල දැකලා තිබ්බේ බුද්ධ කාලේ විතරයි. ඒ කාලේ හිටිය අජාසත්තල එක්කෙනයි. දැන් ලංකාවෙම රොතු බුරුතු පිටින් පඳුරකට පයින් ගහනකොට හතු පිපෙන්නාක් මෙන් අජාසත්තල, අජාසත්තිලා ඕන තරම් ඉන්නෝ. මේකට හේතුව මිනිස්සු ධර්මයෙන් ඈත් වෙලා. ධර්මයෙන් ඈත් වුණාම කෝ මිනිසුන්ට ගුණධර්ම, කෝ මිනිසුන්ට හැදියාවක් කියන එක, සංසාර බයක් කියන එක, ලැජ්ජාවක් කියන එක කිසි දෙයක් නැති වෙලා තියෙනවා. ඒ හින්දා ඔබ බෞද්ධ වෙන්නත් පුළුවන්, අබෞද්ධ වෙන්නත් පුළුවන්. බෞද්ධයන්ට ධර්මයක් තියෙනවා වගේම අබෞද්ධයන්ටත් උගන්වන ධර්මයක් තියෙනවා. ඒ හැම දහමකින්ම කියලා දෙන්නේ ගුණධර්ම. බෞද්ධාගමෙන් අපි ඔබට කියලා දෙන්නේ ඊට එහා ගියපු ඉහළ ගුණධර්ම. ඒ හින්දා පින්වතුනි, පුංචි දරුවගේ ඉඳන් පාසල් යන දරුවන්ටත්, තරුණ අයටත්, මධ්‍යම වයසේ ඉන්න අයටත් මේ ධර්මයේ වැදගත්. ඔබ කවදාවත් හිතන්න එපා බුදුබණ තියෙන්නේ අපේ ආච්චිට, බුදුබණ තියෙන්නේ අපේ අම්මට කියලා. බණ තියෙන්නේ සියලු සත්වයන්ට. ඒකට සිංහල, දෙමළ, මුස්ලිම් ભેදයක් නැහැ. කාන්තා පුරුෂ ભેදයක් නැහැ. හැමෝම ධර්මයට කැමති වෙන්න. අන්තිමේටම බුදුහාමුදුරු උගන්වනවා සමග්ගානං තපෝසුකෝ. මහණෙනි, සමගි වූ සංඝයා වහන්සේලා සහ සමගි වූ සංඝයා වහන්සේලා එකට එකතු වෙලා වත්පිළිවෙත් කළොත් එය සැප පිණිස පවතිනවා. ඒ කියන්නේ ගිහි පැවිදි අපි හැමෝම එකතු වෙන්න ඕන. නිකාය නිසාවත්, පාරසව නිසාවත්, පලාත නිසාවත්, අඳින පාට නිසාවත්, කරන දේශනා නිසාවත් බෙදෙන්න එපා. සාසනය කියන්නේ බෙදෙන තැනක් නෙවෙයි. බෙදුනොත්, වෙන්ුණොත්, කැඩිලා බිඳිලා ගිහිල්ලා මේක විනාශ වෙලා යනවා. බොහෝ පිරිසකට ඕන මේ සාසනය බෙදෙනවා දකින්න. කිසිදු වෙලාවක පන්සල් හැටියට බෙදෙන්න එපා. අරණ්‍ය හැටියට බෙදෙන්න එපා. කතා කරන විලාස නිසා බෙදෙන්න එපා. හැමෝම එකමුතු වෙන්න ඕන. එකමුතු කමේ තියෙන ප්‍රබලත්වය කුරා කූමින්ගෙන් අපි ඉගෙන ගන්න ඕන. මොකද මම විතරක් ඇති කියලා හිතලා ජීවත් වුණොත් වැඩක් නැහැ. මහා තේජවන්ත අලි මැරිලා බිමට පොළොවට වැටුණාට පස්සේ පුංචි කූමි කාලා ඉවර කරලා දානවා. තනියෙන් මේ දේවල් කරන්න බෑ. ඒ හින්දා හැමෝම සමගි වෙලා වැඩ කරමු. මෙන්න මේ සැපයන් ගැන බුදුහාමුදුරු එදා දේශනා කළා. ඔය ඇත්තොත් බුදු උපතේ සැපය විඳින්න, ධර්ම ශ්‍රවණයේ සැපය විඳින්න, එකට එකතු වෙලා භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා සිව්වණක් පිරිස ප්‍රතිපත්ති පුරණ තැනට එකතු වෙලා
තමනු සැනසිලා ලෝකයක් සැනසීමට පත් කරන්න පුළුවන් ගුණගරුක අම්ම කෙනෙක් වෙන්න, ගුණගරුක තාත්තා කෙනෙක් වෙන්න, බෝසත් දරුවෙක් වෙන්න, වටින තරුණයෙක් තරුණියක් වෙන්න කියලා Net FM රේඩියෝවෙන් අද දවසේ ඉතාම කරුණා මෛත්‍රියෙන් අපි ඔබෙන් ඉල්ලා හිටිනවා. ඔබ හැම දිනාටම ඒ වෙනුවෙන් මේ ධර්ම දේශනාව ධර්ම පාරමිතාවක්ම වේවායි එක හිතින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් ගෞරවනීය දායකත්වයේ සපයනවා පල්ලේ බැද්ද තඹගමුව වලව්වේ පදිංචි AB වීරසේකර මහත්මයාත්, රංජනී වීරසේකර මහත්මියත්, දයාබර දෙමව්පියන්ගේ 45 වන විවාහ සංවත්සරය නිමිති කරගෙන මව්පියන්ට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීමත්, කොට්ටිමුල්වල රජමහා විහාරාධිපති වැඩවිසු අපවත් වී වදාළ අති පූජනීය නැදුංගමුවේ සුමනසාර ස්වාමීන් වහන්සේට නිවන් සම්පත් ප්‍රාර්ථනා කිරීමත්, වීරසේකර පරපුරේ නමින් අභාවයට පත් වූ ඥාතීන්ට පින් දීමත් කියන සත්පුරුෂ අරමුණු ඇතිව වීරසේකර යුවළ මේ ධර්ම දේශනාවට සදැහැති දායකත්වයේ සපයනවා. ඒ දෙපළටත් 45 වන විවාහ සංවත්සරයේ සිහිපත් කරන මව්පියන්ටත්, අභාවයට පත් වූ මව්පියන්ටත්, අපවත් වූ ස්වාමින් වහන්සේටත් මේ උදාරතර ධර්ම දාන පින සියලු යහපත පිණිසම උපකාර වේවා. Net FM රේඩියෝවේ ආගමික අංශයේ හැම දිනාටමත්, ගරු සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටත්, මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කළ ලක්වැසිලෝ වැසි සියලු දෙනාටත් සැනසීම නිවීම පිණිස මේ ධර්ම ශ්‍රවණ පින උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා.

0: හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අද උතුම් ධර්මානුශාසනාව පැවැත්වූ දොම්පේ ශ්‍රී කල්යාණ ධර්මාශ්‍රමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වැලිමඩ සාරද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. නෙතෆම් රේඩියෝව සමග මහපින්කම් සිදු කරන්නට ඔබට හැකියාව තිබෙනවා කියලා අපි නිරන්තරයෙන් මතක් කරනවා. එවැනි පින්කමක් පැවැත්වෙනවා අගෝස්තු මාසේ 25 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී BMICH පැවැත්වෙන්නේ උදැසන 9 සිට. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කමඨානාචාර්ය වන්දනීය පූජනීය උඩුතුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ තමයි අභිධර්මය සිහිය භාවනාව සහ ජීවිතාවබෝධය ඇසුරෙන් අතික්‍රමණ සංසාරික සීමා ඉක්මවා යාමට මේ උත්තම ධර්මානුශාසනාව පවත්වන්නේ. ඒ අතරේ නෙත FM රේඩියෝව ශ්වේත පූජා පින්කම් මාලාව ඇසලපුර පසළොස්වක බොහෝදා පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී. ඔබටත් පුළුවන් ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේ මෙවැනිම ශ්වේත පූජා පින්කම් මාලාවක් පවත්වන්නට 0774-41-271-272 අංකයෙන් කතා කරන්න අපේ දර්ශනට අපේ සඳහා ආරාධනා කරන ගමන් ඔබට දිගින් දිගටම නෙත FM රේඩියෝ ඇසුරේ දහම් පවසිනවා ගන්නට රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතන සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසු ආනුභාව සම්පන්න ජය පිරිද්දසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

NetFM Spirit Mandapia. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Mit FM Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසේ බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ශීර්ෂාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

0: දවසම සුබ කරගන්න
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
0: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
2: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අධියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741 සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-391-6168 ඇමතීමෙන් සියලු විස්තර ලබාගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
4: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිඳුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය
3: හත්සිය 69 වන වරටත් හෙළ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
4: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
3: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
4: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි
3: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
4: මාධ්‍ය සත්කාරය Net FM
3: බැතිබර දායකත්වය
1: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලය
6: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
7: වසර 90ක විශ්වාසය
8: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුපට දාලා
9: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
10: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.